පස්පවින් වැලකි පිරිසිදු වී උදේ සවස පුදුන් වැඳීමෙන් පසුව මෙම උතුම් රත්නමාලා ගාථා ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් ඔබේ නිවසට කර්මාන්ත ශාලාවට ආරක්ෂාව සැලසේ. සම්පත් උදාවේ නවග්‍රහ අපලවලින් ඇතිවන මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපත්‍රවයන්ද ඉවත් වී මෙලොව ජීවිතය නිරෝගීව වාසනාවන්තව ගත කිරීමට ඉඩ සැලසේ.

බුදුරජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේදී මාරයාට පරාජය අත්විය. පැහැදුණු දේව සමූහයා සතුටින් ഘോഷා කළහ. ඒ සත්‍ය බලයෙන් ඔබට ජය වේවා.

ජීවිතයට දොම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

කරා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහ පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

0: කවදත් අලුත් කාගෙත් නෙත්.
1: Master Guide within පෙරපාසලේ සිට උසස් පෙළ දක්වා සියලු වැඩ පොත් පසුගිය විභාග ප්‍රශ්න උත්තර සහ ප්‍රකාශන විශේෂ වට්ටම් සහිතව ලබා ගන්න සැප්තැම්බර් 25 වනදා සිට BMICHQ විශාලාවට එන්න Master Guide ප්‍රකාශකයෝ
2: SLT Mobitel සහ Digital ආර්ථික අමාත්‍යාංශය එක්ව ගෙනේන අනාගත AI තාක්ෂණයේ ක්ෂේත්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 අනාගතය බලගන්වන නව අදහස් සහ තාක්ෂණය වෙනුවෙන් නවෝත්පාදනයේ සහ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් එක්වන දැවැන්ත වේදිකාව සැප්තැම්බර් 25 වනදා සිට 30 වනදා දක්වා අනාගතය වෙත යන මෙම චාරිකාවේ කොටස්කරුවෙක් වන්න දැන්ම පිවිසෙන්න AIExpo.lk AI සමග පෙරට
1: මොහොතේ වතුර බොන්න පුළුවන්ද? බෑනේ. හැබැයි සයුරේ පැන් තොට සොයමින් වැළපෙනවා. වතුර හැදෙන මල් කඳු මුදුන් වල දකින්න පුළුවන්ද? බෑනේ. ඒ උනාට ගිරිහිස ඉඳුවර සොයමින් ලත වෙනවා. දැනෙනවද? සාහිත්‍යයත් ජීවිතයක්. ජීවිතයත් සාහිත්‍යයක්. ඉතින් මේ හැම රහත්ම දැනෙන රහම වයිබ් එක නම් ඇල්ෆා ස්ටුඩියෝ.
3: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ with කසුනි and Lehansa.
0: කවදත් අලුත් කාගේ

0: සිත් නිවන සර්වාගමික දහම් සඳල්ල. කිතු දහමින් ඔබේ දිවියට.
1: ආදරණීය දරුවෙනි, අපේ පාපය මොනතරම් ප්‍රබල වුණත්, අපේ පාපය මොනතරම් ගැඹුරු වුණත්, ඔබ හිතනවාද දෙවිඳුන්ගේ ආදරයෙන් තඹ දොයිතුවක්වත් අඩුවේවිය කියලා? නෑ, උන්වහන්සේගේ ආදරය කොන්දේසි විරහිතයි. එහෙත් අපිව ඒ ආදරයෙන් සමහර විට වෙන් කරනවා. දේව තාත්තා නැති අඩුව අපිට දැනෙනවා. එහෙම වෙන්නේ ඇයි? එහෙම වෙන්නේ වෙන කිසිවක් නිසා නොවේ, අපගේම පාපේ නිසා. පාපයයි අපව උන්වහන්සේගෙන් ඈත් කරන්නේ. උන්වහන්සේත් එක්ක ඇති සබඳකම අපෙන් ඈත් කරන, අපෙන් වෙන් කරන එකම යථාර්ථය පාපයයි.

0: බැවින් ආදරණීය දරුවනි, පාපයට වග කියන්න ඕන දෙවියන් නෙමෙයි. මගේ නිදහස් කැමැත්තෙන් මම ගන්න තීන්දුව එහෙනම් මමයි වග කියන්න ඕන. මගේ වැරැද්දට මම වග කියන්න ඕන. මගේ ආදරණීය දරුවනි, අප සමිදානන් වහන්සේ මගේ වැරැද්දට මම වග කියන මම කෙනෙක්ව බලාපොරොත්තු වෙනවා. එයයි අත්‍යවශ්‍ය. වැරදුනා නම් වැරදුනා කියන්න, සමාවෙන්න කියන්න ඕන තැන සමාවෙන්නේ ඇයි කියන්න, සමාව ගන්න ඕන තැන සමාව ගන්න. I am sorry. මේ තරම් ලස්සන වචනයක් මට සමාවෙන්න කියනවා තරම් ලස්සන වචනයක් තවත් නැහැ. ජීවිතේ ජය ගන්න ඕන නම් වැරදුණු තැන්වලට සමාව අරගෙන ඔබට වරද්දපු තැන්වලට සමාව දෙන්න තීන්දුවක් ගන්න. ඔබට ජේසු පිටයි.
1: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායික වජිර සිල්වා පියතුමන්. ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
2: මා ආදරණීය සහෝදර සහෝදරීනි, දෙමව්පියනි, දවසක් එක් නීති පෙරවරයෙකු උසාවිට යන්න නැස්ති වෙලා හිටියා. එතකොට වයස 3ක් ඇති තමාගේ පුතා අඬ අඬා කෑ ගහන්න පටන් ගත්තා. බලන්න අක්කා මට මගේ ක්‍රීඩා භාණ්ඩය දෙන්නේ නැහැ කියලා. එතකොට වෙලට වැඩට යන ඒ නීතිපතිවරයාට තරහ ගියා. ගිහිල්ලා ඒ දුවට කිව්වා, ඇයි මල්ලිට මේ ක්‍රීඩා භාණ්ඩය දෙන්නේ නැත්තේ කියලා. කණේ පහරක් දුන්නා, ගැහුවා. ඒ වෙලාවේදී කිව්වා මේ භාණ්ඩය මල්ලිට දෙන්න කියලා. එතකොට දුව අඬලා කිව්වා, තාත්තේ මේ භාණ්ඩය කැඩිලා තියෙන්නේ, මේකේ ඇණයක් එළියට ඇවිල්ලා තියෙනවා. මම මේක මල්ලිට දුන්නොත් මල්ලි ඒ ඇණය ඇඟේ ඇනගෙන ලේ එන්නට පුළුවන්, සීරිමක් වෙන්නට පුළුවන්, තුවාල වන්නට පුළුවන්. එනිසා තමයි මම දුන්නේ නැත්තේ. ඔයා කිසිම දෙයක් විමසන්නේ නැතුව මට ගැහුවා, කමක් නෑ තාත්තේ. නමුත් ඔබ නීතිපතිවරියෙක්, ඒ උසාවියට ගියාට පස්සේ ඔබ තීන්දුවක් ඒ සඳහා කතා කරන විට නිර්පරාදී කෙනෙකුට දඬුවමක් ලැබෙන විදියට කිසිම දෙයක් විමසන්නේ නැතුව තීරණ ගන්නට එපා. හැම වෙලාවෙම විමසලා තීරණයක් ගන්න කියලා ඒ දුව තාත්තට කිව්වා. තාත්තා උඩ බලාගෙන හිටියා. මේ වගේ ගෞරවනීය සහෝදරවරුනි, අපිට යම් දේවල් කනට ඇහුවොත්, ආවොත්, ප්‍රවෘත්තියක් ආවොත් ඒක හරියට විමසලා තීරණයක් ගන්නට අවශ්‍යයි. ඒ සඳහා දෙවියන් වහන්සේ අපිට වාග්ය ලබා දෙනු මැනව.
1: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන්, හින්දු ධර්මයෙන් ඔබේ දිවියට.

0: FM Anu Paha, FM Anu Hatarai Dashumata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: අතම ගන්න ෆෝන් එකයි. ඇයි හෙටට දාන්නේ? විශ්වාසේ වංග කීවා එක සිංගල් සිම්පල් පේ. ටිකට නොදා ටික ටික ගෙවන්න අතම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
3: තුෂාර පින්දුලගෙන් සුබ දවසක්. වේලාවලියම 6යි. ඔබ අහගෙන ඉන්නේ Net FM.

0: FM Alpha Studio with Vishankaya, Kasuni and Gehansa.
1: නංගි ඔයා දන්නවද අද මේ ප්‍රෝග්‍රෑම් එකට එනකොට ඔයයි මමයි කසුනියක්කි අපි තුන් දෙනාම අරගෙන ආපු එකම දෙයක් තියෙනවා.
2: එකම දෙයක්? ඒ මොකක් දැක්කේ?
1: ඒ තමයි කාලය.
2: ඒක ඇත්ත. අද උදේ අපි හැමෝම පටන් ගත්තේ එකම දවසකින්. හැබැයි අපි හැමෝටම ඒ දවස දැනෙන්නේ එකම විදිහට නෙවෙයි.
1: ඔව්, කෙනෙක්ට අද දවස ඉක්මනින් ගෙවිලා යනවා වගේ දැනෙන්න පුළුවන්. තව කෙනෙක්ට ඒ දවස හරීම දිගයි වගේ දැනෙන්න පුළුවන්.
2: ඒ වගේම එකම මොහොතක් වුණත් අපි ඒක මතක තියාගන්න විදිහ එකිනෙකාට වෙනස් වෙන්න පුළුවන්. කෙනෙක්ට ඒක සාමාන්‍ය මොහොතක් වෙන්න පුළුවන්. හැබැයි තවත් කෙනෙක්ට ඒක පස්සේ මතක් කරලා සතුටු වෙන්න පුළුවන්, ලස්සන මොහොතක් වෙන්නත් පුළුවන්.
1: ඒක හරිම ලස්සනයි. ඒ කියන්නේ අපි හැමෝම එකම දවසක් ගත කළාට ඇත්තටම අපි හැමෝම අපේම දවසක් හදාගන්නවා.
2: ඔව්, ඒ නිසා දවස ලස්සන වෙන්න අනිවාර්යයෙන්ම ලොකු දෙයක් වෙන්න ඕනි නැහැ. සමහර විට හොඳ කතාවක්, හිතට වැදෙන පුංචි වචනයක්, හදිසිය ලැබුණු සතුටක් ඒ දවස මතක හිරින එකක් කරන්න පුළුවන්.
1: ඒකනේ, ඉතින් අන්තිමට බලද්දී අපි දෙන්න අද මෙතනට ආවේ එකම වෙලාවක් අරගෙන. හැබැයි අද දවස ඉවර වෙද්දී අද මොකද්ද වුනේ කියලා මතක් වෙනකොට අද දවස කියන්නේ අද උදේ ඉඳන් ගෙවුණු පැය ගාණක් විතරක් නෙවෙයි නම් ඔයා සාර්ථක මනුස්සෙක් වෙලා ඉවරයි. ඉතින් ගුඩ් මෝර්නින් කසුනියක්කි.
3: වෙරි ගුඩ් මෝර්නින්. උදේ 6 විනාඩි 7 2026 සැප්තැම්බර් 18 සිකුරාදාව. අන්නේ වයිබ් එක තමයි තියෙන්න ඕනේ නේද ගිහන්ස? කැමතිද ඔය දෙදෙනාම?
1: දිනසරා ශ්‍රී මේධංකර මහාවිද්‍යාලයේ.
3: කොහෙද? හොරණ මේධංකර මහාවිද්‍යාලයේ බුහුමිනේ. වෙනස් ලස්සන නමක්. ඉතින් බලන්නකෝ බුහුමි දක්ෂයි නේද කතා කරන්න?
1: ඒකනේ,
3: ඒ කියන්නේ ප්‍රසෙන්ටින් වලට, නිවේදන හැකියාවට තමයි අපේ බුහුමි දක්ෂ. ඉතින් මං හිතන්නේ බුහුමි ඒ පැත්තෙන් ජයග්‍රහණයමත් අරගෙන තියනෝ නේද බුහුමි?
2: ඔවුනන්ද අනිවාර්යෙන්ම.
3: ඉතින් බූමි කැමතිද ඇල්ෆා ස්ටුඩියෝ එකට එන්න? BMICH එකට කැමතිද?
2: අනිවාර්යෙන්ම කැමති.
3: අපි දැන් මේව කතා කරනකොට බූමි හොඳට කන් දීගෙන හිටියා. මොකද්ද මේ කියන්නේ? මටත් එන්න පුළුවන්ද කියලා. ඔව් බූමි, පුළුවන්. ලස්සනම ලස්සන සුබ පණිවිඩ ගොඩාක් තියෙනවද ඔයාට කියන්න? චූටිංගයක් දුන්න කට්ටි බලනවා ඇති. මොකක්ද අනේ මේ ඇල්ෆා ස්ටුඩියෝ BMICH?
1: ඒක තමයි.
3: හා හා හා, ඔන්න ඔන්න ඔන්න, මොකක් කරේ කිව්වා කියලා මට දැන් ගෙදර රේඩියෝ එකේ සද්ද වැඩි වෙනවා පේනවා. එතකොට සමහර විට ඔයා යන ගමන් වෙන්න පුළුවන් වාහනේ. ඉතින් ඔන්න ටිකක් වැඩිපුර කන්දාගෙන ඉන්න. ඔව්, එහෙම ඉන්න. අපි කියනවා මොකක්ද මේ සුභාරංචිය කියලා. රේඩියෝ එකේ සද්ද වැඩි කරගන්නක FM 95.8. අපි කියන්නම් ඔයා මොකද්ද කරන්න ඕනේ කියලා. දක්ෂයින්ට කොහේ ගියත් තැන තියෙනවනේ ගහන්සා.
1: අනිවාර්යෙන්ම.
3: ඉතින් දක්ෂයින්ට තැන ඇල්ෆා ස්ටුඩියෝ කෙන් දෙනවා. මේකත් ඒ වගේ ලස්සන වැඩක්.

0: ගෙහන්සක්කේ මටත් දෙන්න පුළුවන්ද බියමයි සියච්චකට එදාට මොකක්ද වෙන්නේ?
1: එන්න පුළුවන් එන්න පුළුවන් කසුනියක් කිය අපි එනං ගැන කියවද?
2: අනිවාර්යම මේ කියන්න තමයි හදාන්නේ නැත්නම් ඇල්ෆා ස්ටුඩියෝ නැත්නම් ඇල්ෆා ස්ටුඩියෝ කමොන් කමොන්. ඉතින් නැත්නම් ඇල්ෆා ස්ටුඩියෝ එකත් එක්ක සම්බන්ධ වෙන්න ඔයාලට සුවිශේෂී අවස්ථාවක් ලැබෙනවා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී මේ පාර. ඒ කියන්නේ බියමයි සියච්චකේදී නැත්නම් ඇල්ෆා ස්ටුඩියෝ විශේෂ සජීවී මැදිරියක් ඉදි වෙනවා. ආසයිද?
1: අනිවාර්යම.
2: ගෙහන්සගේ වැස්තික මෙහි වුණා. ඉතින් තව මොනවද එතන වෙන්නේ කියලා ඔන්න ගෙහන්ස කියයි.
1: එදාට මම ලෙහන්ස වගේ අපේ ඇල්ෆා ස්ටුඩියෝ එකේ කණ්ඩායමි යාළුවෝ හැමෝම ඔයාලට එතනදී හම්බ වෙන්න පුළුවන්.
2: ඒ විතරක්ද? ඔයාලගේ දක්ෂතාවය ඉදිරිපත් කරන්න හැකියාව තියෙනවා එදාට එතනදී. දැන් මේ වෙනකන් ගෙහන්ස ඇල්ෆා ස්ටුඩියෝ එකත් එක්ක එක එක දක්ෂ යාළුවෝ එකතු වුණානේ.
1: ඔව්.
2: දැන් ඔයා ටිකක් අලුත්නේ. හැබැයි දැන් අපි ඇල්ෆා ස්ටුඩියෝ පටන් ගත්තේ මේ අවුරුද්ද ජනවාරි 5 වෙනිදා. 2026 ජනවාරි 5 වෙනිදා තමයි අපි නැත්නම් ඇල්ෆා ස්ටුඩියෝ පටන් ගත්තේ. ඉතින් එදා ඉඳලා අද වෙනකන් මේ භූමි වගේ තව තව එක එක විවිධ දේවල් වලට දක්ෂ දරුවෝ අපිත් එක්ක එකතු වුණා. ඉතින් ඒක නිවේදන හැකියාව වෙන්න පුළුවන්, ගායන හැකියාව විවිධ පැතිවලින්. හැබැයි නිවේදන හැකියාවට වැඩිපුර අවස්ථාව තියෙනවා. මොකද ලෙහන්සත් එක්ක අනිත් නිවේදිකාව වෙන්න ඔයාට පුළුවන්. ගෙහන්සත් එක්ක අනිත් නිවේදිකාව නිවේදකයා වෙන්න ඔයාට පුළුවන්. BMICH එකට ආවොත් නැත්නම් ඇල්ෆා ස්ටුඩියෝ විශේෂ සජීවී මැදිරියේ ඉඳලා. කොහොමද එතකොට ඒ ආඩම්බරේ?
1: ඒකනේ.
2: තමන්ගේ ඉස්කෝලේ යුනිෆෝම් එකක් ඇඳගෙන ගෙහන්සක්කත් එක්ක මෙන්න බලේ ඇල්ෆා ස්ටුඩියෝ කරනවා BMICH එකේ. නේද ගෙහන්ස? මෙන්න බලේ ලෙහන්සක්කත් එක්ක ඇල්ෆා ස්ටුඩියෝ කරනවා අපේ කවිනිලංගේ. එයා මාතලේ ඉඳලා ඇවිල්ලා. ඉතින් අන්න එහෙම ඔයා කොහෙද ඉන්නේ එක කිසිම ප්‍රශ්නයක් නෑ. කොහොමත් භූමි ඔයා දන්නවනේ BMICH එකට කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට හැම පැත්තෙම එනවා පොත් බලන්න පොත් ගන්න අපේ දරුවෝ අම්මලා තාත්තලාත් එක්ක. ගුරුවරු එනවා, විදුහල්පතිවරු එනවා, එතකොට කථිකාචාර්යවරු ගොඩක් අය එනවා. එතකොට ඒගොල්ලෝ එන්නේ තනියම නෙමෙයි පවුල් පිටින්. ඉතින් අවස්ථාව තියෙනවා ලියාපදිංචි වෙන්න. දැන් මෙහෙමයි, ඇල්ෆා ස්ටුඩියෝ මෙතෙක් ආපු දරුවන්ගෙන් ඒ විදිහට නිවේදන හැකියාව තියෙන අයගෙන් අපි කීප දෙනෙක් තෝරගන්නවා නේද කිහන්ස? ඊට අමතරව දැන් අද ඉඳලා 25 වෙනිදාට කලින් ඕගලන්ට ලියාපදිංචි වෙන්න පුළුවන් එහෙම හැකියාවක් තියෙනවා නම් අපිට චූටි ක්ලිප් එකක් එවන්නකෝ නේද? නැත්නම් පොඩි ඔඩියෝ ක්ලිප් එකක් හරි එවලා තියන්න. නැත්නම් ඔයාගේ achievements මොනවද කියලා අපිට කියන්න. එතකොට ඔන්න ඒගොල්ලන්ට ලියාපදිංචි වෙලා තේරෙන අයට අවස්ථාව තියෙනවා සැප්තැම්බර් 25 වෙනිදා ඉඳලා ඔක්තෝබර් 2 වෙනිදා වෙනකන් BMICH පරිශ්‍රයේ ඇල්ෆා ස්ටුඩියෝ එකට ඇවිල්ලා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන ඇවිල්ල තමන්ගේ හැකියාව රටටම ලෝකෙටම ඇහෙන්න කියන්න පෙන්නන්න.
1: මේක හොඳ අවස්ථාවක් නේද කස්සුනියක් හැමෝටම?
2: ඒකනේ ඒකනේ. දැන් මෙහෙමයි, නිවේදන විතරක් නෙමෙයිනේ නිවුස් වලට දක්ෂ අයත් ඉන්නවා නේද? ප්‍රවෘත්ති කියන්නේ හරි මාසයි. දැන් ඒකනේ අපි සෙනසුරාදා ඉරිදා දවස් දෙකේ අපේ ප්‍රධාන ප්‍රවෘත්ති කිව්වෝ පාසල් යුනිලෑන්දු මෑඳගෙන එක එක ඉස්කෝලවල දරුවෝ. ඉතින් ඒකට ලොකු ඉල්ලුමක් තිබුණා. ඉතින් අන්න ඒ වගේ ඇල්ෆා කණ්ඩායමට එකතු වෙන්න, ඊළඟට තමයි අපේ අනිත් වැඩසටහන් වලට එකතු වෙන්න, නිවුස් ටීම් එකත් එක්ක එකතු වෙන්න, මේක ලොකුම අවස්ථාව ඕගොල්ලන්ට. ඒලවල් සිවර කළා කියලා හිතන්නකෝ, කිසිම ප්‍රශ්නයක් නැහැ. මේකත් ඕගොල්ලන්ට ලොකු අවස්ථාවක්. භූමි ඔන්න ඔයත් එවන්න හොඳේ.
1: අනිවාර්යෙන්ම.

0: ටෝ වෙලාව උදේ හයයි විනාඩි දහටයි මේ ඇහෙන්න හොඳම මෝනිින් වයි් එක විටමින්ස් ටික ටික ටික වැටෙන කොට උදේට හරිම ගැම්මක් නොනේ දෙකහන්
1: සල්කනේ. ඉතින් කසුනියක්කේ කසුනියක්කි මට එවල තියෙනවනි ෆොටෝ එක අපේ අපි හදන ලස්සනම ලස්සන සජීවී මැදිරියේ. අනික දැක්කාම හරි වාසහිතනවා නේද වූවි?
2: ඌ අනිවාර්යෙන්ම බීමයි සීච් එකේ නෙත් එෆ්එම් වල්ෆා ස්ටුඩියෝ එකට නම් අනිවාර්යෙන්ම එකතු වෙන්න ඕනේ.
1: ඒකනේ
0: අපරාධ කියලා හිත අයියෝ මේකට යන්න බැරි වුණානේ මම රෙජිස්ටර් වුණේ නැණි කියලා එතෙන්ට ආවොත් ඔන්න කටියට හිතේ ඒ නිසා ලියාපදිංචි වෙන්න දැම්ම ඉඳලම එහෙම හැකියාවක් තියෙන හැම දරුවෙකුටම අවස්ථාව තියෙන අපි තෝරනවා ඉතින් නේද? දවස් 10යිනේ තියෙන්නේ. දවස් 10ට ඉතින් අපි කීප දෙනෙක්නේ අපිට තෝරගන්න වෙන්නේ. ඊළඟට මෙතෙක් කල් ඇල්ෆා ස්ටුඩියෝ ඇවිල්ලා හැකියාව ඉදිරිපත් කරපු ඕගලන්ටත් අවස්ථාව තියෙනවා. ඉතින් මේ හැම කෙනෙකුටම අපි සූදානම් ඒ සුවිශේෂී අවස්ථාව ඔයාගෙම කරලා දෙන්න, ප්‍රවෘත්ති කියන්නද, නිවේදනය කරන්නද මේ ඕනම කෙනෙක්ට තමයි ඉස්කෝලේ යන දරුවන්ට, ඊළඟට මේ පාර උසස් පෙළ කරලා ඉවර වුණු යාළුවන්ට. හරි. දැන් හොගුල ලස්සන කතාවක් මම දැක්ක කර කර ඉන්නා උදේ
1: නේද? අනිවාර්යෙන්ම.
0: හා, අනිවාර්යෙන්ම කියන වචනේ මේ අපේ මේ මේ මේ පරම්පරාව හැමෝටම තියෙනවා නේද? දැන් ඔන්න ආයෙත් අනිවාර්යෙන්ම. හැබැයි ඒක හොඳයි නේ. අපි නික අනිවාර්යෙන්ම එතකොට ඒක කරන්න වෙනවනේ. අනිවාර්යෙන්ම කරන්න ඕනේ. හොඳට වැඩ ටික කරලා අද දවසේ මේ ලස්සන වයිබ් එක අනිවාර්යෙන්ම අරගෙන යන්න ඕනේ. අද ඩීජේ නයිට් එකක් තියෙනවා. ඉතින් සතුටින් ඉන්න. මොනදී කොයි විදිහට සිද්ධ වුණත් අපේ සතුට අපි ළඟ තියාගෙන අපිට ලස්සනට අපේ වැඩ ටික හරියට කරගෙන යන්න පුළුවන්.

0: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්දේ කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දින උසහනය.
1: හැමකතරම ඇයි මේ වැඩ හිටට දාන්නේ? ෆෝන් එකක් හිටමුද මට ගන්නට වෙන්නේ. ආ හිට නෙමේ අද විශ්වාසය වගකීමයි සිඟ එකේ තියන්නේ. අදම ගන්න ෆෝන් එකක්. ඇයි හිටට දාන්නේ? විශ්වාසය වගකීම එක සිඟ සිම්පල් පේ. හිටට නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
2: මාස්ටර් ගයිඩ් විතින් පෙරපාසලේ සිට උසස් පෙළ දක්වා සියලු වැඩ පොත් පසුගිය විභාග ප්‍රශ්න උත්තර සහ ප්‍රකාශන විශේෂ වට්ටම් සහිතව ලබා ගන්න සැප්තැම්බර් 25 වනදා සිට BMICHQ ශාලාවට එන්න. මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ
3: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැම වෙල රසින් රස ගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
2: ඇයි ෂුගර් කියන මූණෙන්න කල සෙවන කළ මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 0547 31 33 540.
4: මේ පොඩ්ඩ නවතින්න. ඔයා අන්තිමට පොතක් කියවුවේ කවද්ද?
5: හා වෙලාවක් නෑ පොත් කියවන්න.
4: කියවන්න ලස්සන පොත් දන්නේ නෑ.
5: ඒකද ප්‍රශ්නේ? එහෙනම් ඒක මට බාර දෙන්නකෝ. ඔයාට මට කිව්ව කලබල පෙන්චන්ට.
6: මේ සාහිත්‍ය මාසේ අපි පිටු අතර සැඟවුණු කතා හොයමු. ඉස්සර ආසාවෙන් කියවපු පොත් ගැන කතා කරමු.
5: කලබල පෙන්චා.
6: අඹයාලුවෝ හමු වෙලා මඩොල් දූවට ගිහින් ගම් පෙරළිය දැකලා හිංසරේ අහගෙන මගුල් කෑම රස විඳලා පොතක පිටු අතරින් ජීවිතය විඳිමු.
7: FM 95.8 NetFM. NetFM Alpha Studio.
8: Brought to you by
9: Haride Haritani Naraganna Vision Care. Supahadili dasunak paripurna jeevitayak.

0: වෙලාවතේ 6:29. මොකද වෙන්නේ?
1: Hello, friends.
0: Hello, hello, friends. Live ඉන්නේ නේද? ගොඩක් අය අපිත් එක්ක chat එකේ ඉන්නවා. ඒ හැමෝම අපිට මතකයි සමහරු කියලා තියෙනකෝ ඉක්මන් කරලා අපිට reply කරන්නකෝ කියලා. අනිවාර්යයෙන්ම reply කරනවා. ඉතින් මොනවාද ඔයගොල්ලෝ මේ hello friends කියලා කියන්න හදන්නේ?
1: අද මං හිතන්නේ භූමි කවුරු හරි ගැන හොයාගෙන ආවා. කවුද?
2: ඒ තමයි Elon Musk.
1: Elon Musk. ඉතින් භූමිය අහලා තියෙනවද Elon Musk චූටි කාලේ ගැන?
2: ඔව් අහලා තියෙනවා. එයා ඉතින් චූටි කාලේ ගොඩක් අභියෝගවලට මුහුණ දුන්නු චරිතයක්.
1: මං එහෙනම් එයාගේ චූටි කාලේ ගැන පොඩි විස්තරයක් කියන්නද?
2: හාකේ.
1: ඉතින් භූමි කෙනෙක්ගේ ළමා කාලය දිහා බලලා එයාගේ අනාගතය ගැන අනාවැකි කියන්න පුළුවන් නම් චූටි Elon Musk'ගේ ජීවිතය දිහා බලලා කියපු අනාවැකි සම්පූර්ණයෙන්ම වර්ධින්න තිබුණා. මොකද අද ලෝකේ Elon Musk'ට තියෙන තැනයි යාගේ චූටි කාලේ ගත්තොත් සම්පූර්ණයෙන්ම වෙනස්. පුංචි කාලේදී ලෝකයට එච්චර පහසුවෙන් ගැලපුණු ළමෙක් නෙමෙයි Elon Musk කියලා කියන්නේ. එයාට ඉස්කෝලේදී ලොකු හිරිහැරවලට මුහුණ දෙන්න වුණා. එක පාරක් යාට සිද්ධ වෙච්ච පහර දීමක් නිසා එයාට හොස්පිටලයිස් වෙන්නත් වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ චූටි Elon Musk එයාගේම ලෝකයක් මවා ගත්තලු එයා ආස දේවල් වලින්. එයා ආස ඔය පොත් ගැන, විද්‍යාව ගැන, පරිගණක ගැන, මේ දේවල් ගැන. ඉතින් මෙයා අවුරුදු 12න් හැදුවලු ලස්සනම ලස්සන කම්පියුටර් ගේම් එකක්. එතනින් එහාට මොකද උනේ භූමි?
2: එතනින් එහාට යාගේ පරිගණකත් එක්ක යාගේ විද්‍යාවත් එක්ක යාගේ ජීවිතේ ඉස්සරහට අරගෙන ගියා. ඉතින් එහෙම යද්දී අක්කේ වයස අවුරුදු 17 දී එයා කැනඩාවට ගිහිල්ලා විශ්වවිද්‍යාලයකට ඇතුළත් වෙලා 1992 අවුරුද්දේදී ආර්ථික විද්‍යාව හා භෞතික විද්‍යාව සම්බන්ධ උපාධිය තමයි ලබා ගත්තේ. ඉතින් ඒ වගේම තමයි එයාගේ හීනයක් වුණා නෙස්කැප් ආයතනයේ රැකියාවක් ඉල්ලුම් කරන එක. හැබැයි ආවේ රැකියාවෙන් ප්‍රතික්ෂේප වෙනවා. ඒ ප්‍රතික්ෂේප වෙන්නේ පරිගණක හා තාක්ෂණය පිළිබඳව එයාට කිසිම දැනුමක් නැහැ කියලා. හැබැයි යාලා දැනගෙන හිටියේ නැහැ මෙයාට උපාධියකට එහා ගියපු දැනුමක් තිබ්බ කියලා. ඔය විදිහේ ප්‍රතික්ෂේප වීම එක්ක එයා එයාගේ සහෝදරයත් එක්ක එකතු වෙලා සිප්ටෝ වෙබ් සොෆ්ට්වෙයාර් කම්පැනි එක ආරම්භ කරනවා. හැබැයි ඉතින් එයාට ඒකෙත් CEO තනතුර අහිමි වෙනවා. ඔය විදිහට එයාට එයා ආරම්භ කරපු කම්පැනිස් වල CEO තනතුර අහිමි වෙනවා. හැබැයි එයා ඒ දේවල් වලින් වැටුණද
1: නෑනේ.
2: ඒක තමයි එයා ඒ දේවල් වලින් වැටෙන්නේ නැතුව අභියෝග මැද්ද ඉදිරියට. ඉතින් අපි කවුරුත් දන්නවනේ යාගේ ස්පේස් එක් සමාගම ගැන. ඉතින් ඒකෙන් අඟහරු වලට රොකට් එකක් යවන්න තමයි එයාලගේ ප්ලෑන් එක. ඉතින් ඒ විදිහට රොකට් යවද්දී පවා එයා ගොඩක් අසාර්ථක වුණා. හැබැයි පහු කාලීනව එයා සාර්ථක වුණා. ඉතින් ඒ සාර්ථකත්වයේ ප්‍රතිඵලයක් විදිහට එයාට පුළුවන් වුණා සාර්ථකව රොකට් එකක් නිර්මාණය කරන්න. ඉතින් දැන් එයා දන්නවද යාගේ ඊළඟ ගෝල් එක මොකක්ද කියලා?
1: මොකද්ද?
2: ඒ තමයි අඟහරු ජනාවාස කණ්ඩික. ඉතින් එයාට පුංචි කාලේ ඉඳන්ම තිබ්බ වෙනස් සමුතු අදහස්නේ. ඉතින් ඒ දේවල් පස්සේ යද්දී එයාට ගොඩක් අය හිනා වුණා. ගොඩක් අය විහිළු කළා. එයා ඒව ගණන් ගත්තද?
1: නෑනේ.
2: අන්න ඒක නිසා තමයි එයා මේ වෙනකොට ලෝකයේ ධනවත් පුද්ගලයෙක් විදිහට අභියෝග මැද්දේ නැගිටපු කෙනෙක් විදිහට අපි අද එයාගෙන කතා කරන්නේ.
1: අන්න මේ වගේ දක්ෂයින්ට තමයි BMICH එකේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ මේ පාර නෙත් FM Alpha Studio සජීවී මැදිරියට එන්න පුළුවන්කම ලැබෙන්නේ. ඔන්න Alpha Studio ඒ ස්ටුඩියෝ එකට එන්න අනිවාර්යෙන්ම භූමි. භූමිට ඔන්න මම අදම අවස්ථාව දෙනවා ඔයාට එන්න පුළුවන් එදාට. සමහර වෙලාවට බලන්න අර ඇල්ෆා පවුල කියන්නේ ඒක තමයි නේද? අපේ දේවල් අපිට ටක් ගාලා කියනවා. එතකොට අපිට ටක් ගාලා ඒක නිවැරදි කරගන්නත් පුළුවන්කම ලැබෙනවා. ඉතින් එහෙනම් ওই විදිහට අපි දවස් අරගෙන යනවා. උදේ 6:33 ඔහොම ඉන්න තව ගොඩක් දේවල් තියෙන ඔයාට කියන්නේ.

0: మేవాడ హిటడ దాన్నే ఫోన్ హిట ముద మట కన్నట వెన్నే
1: ఆ హిటనిమే
0: అవిశ్వాస
2: සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පුත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMICH පරිශ්‍රයේදී උදැසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
3: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය, නිල රේඩියෝව, net FM.
4: පොත් අපගේ net වගේ
2: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජය ගන්න 4.
3: Net FM Alpha Studio. Alpha Studio.
2: අද අපිත් එක්ක ඉන්නේ හොරණ ශ්‍රී මේධංකර විද්‍යාලයේ භූමිනේ. අපි අද භූමිත් එක්ක ලස්සන බර්ත්ඩේ කේක් එකක් අපන්න තමයි හදන්නේ. සැප්තැම්බර් 18 වෙනිදා උපන්දිනයේ සමරන ඔයා වෙනුවෙන්.
5: ඉතින් ඔන්න අද උපන්දිනය සමරනවා මගේ ආදරණීය තාත්තට සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා එවලා තියෙනවා අම්පාරෙන් එයාගේ දුව නිශාන්සලා. ඊ උපන්දිනේ සමරපු ගෙත්මිනි පුලාරා ලොකුනන්දට සුබ උපන්දිනයක් සමරනවා කියලා එවලා තියෙනවා. අද අපේ දිහස් පුතාගේ 4 උපන්දිනේ කියලා එයාගේ අක්කයි ලොකුනන්දයි එවලා තියෙනවා. මගේ දුවයි මගේ ලොකු අයයි දෙන්නටම සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා කියලා එවලා තියෙනවා. 4 වසරේ හැලියගොඩ ප්‍රාථමික විද්‍යාලයේ ඉන්න මෙනායා ලිනෙත්ෂා උපන්දිනයට සුබ පතන්නේ යගේ අම්මයි තාත්තයි මල්ලි. තව වේරගොඩ විජයබා ප්‍රාථමික විද්‍යාලයේ එල් යෙනුදි මෙහන්සා සිල්වාදුවට සුබම සුබ උපන්දිනයක් එවලා තියෙනවා කියලා යගේ අම්මයි තාත්තයි අයයි පවුලේ හැමෝම. එහෙනම් අපි හැමෝටම සුබ වෙන්නම කියලා ප්‍රාර්ථනා කරනවා. හිතේ තියෙන හැමදේම ඉටු වෙන්නම ඕනේ. Happy birthday to you. ඉතින් විෂන් කියා පාට සිතම් තරඟට ලොකු ඉල්ලුමක් තියෙනවා ලෙහන්සා ගෙහන්සා. හෙටලව දකින මාගේ දැස් තමයි අපි මාතෘකාව විදිහට දුන්නේ. හැබැයි පස්සේ ඇස් කැමති විදිහකට අඳින්න කියලා විෂන් කියා කාර්ය මණ්ඩලය කිව්වා. ඉතින් එක ශ්‍රේණියදල 13 ශ්‍රේණිය වෙනකම් ඔන්න අවස්ථාව තියෙනවා මේක මග හැරව ගන්නත් එපා. මුදල් තෑගිනි තියෙන්නේ රුපියල් 10,000 ඉඳලා රුපියල් 75,000 වෙනකම් මුදල් තෑගි තියෙනවා. එක ශ්‍රේණිය ඉඳලා 13 ශ්‍රේණිය වෙනකම්ම දිනන දරුවන්ට සහතික පතකුත් හම්බ වෙනවා. වටිනම සහතික පතක් ඉක්මන් කරන්න ඕන සැප්තැම්බර් 25ට කලින් එවන්න. විෂන් කෑ ඔප්ටිකල් සර්විසස් පුද්ගලික සමාගම අංක 505 යුනියන් පෙදෙස කොළඹ 2 කියන ලිපිණයට. එතකොට ඔයාටත් පුළුවන් විෂන් කෑ පාට සිතම් තරගේ ජයග්‍රාහකෙක් ජයග්‍රාහිකාවක් වෙලා මුදල් තෑගි දිනා ගන්න, වටින සහතික පතක් දෙනා ගන්න. ඒක හොඳට අවධාරණය වෙන නේද කියන්නේ. ඒකනේ
2: භූමිට මං හිතන්නේ ඉස්කෝලේ ගැන යන්න කලින් කියන්න ඕනේ නේද? ගුරුවරුන්ගෙන් ලැබෙන ආශිර්වාදය, දෙමව්පියන්ගෙන් ලැබෙන ආශිර්වාදය කියමුද අපි?
5: ඔව් අනිවාර්යෙන්ම. ඉතින් ඇත්තටම මට මගේ හැකියාවන් උපනංව ගන්න ගොඩක්ම උදව් වුණේ මගේ පාසල. ඉතින් පාසලෙන් ලැබුණ ඒ පන්නරයත් එක්ක අනිවාර්යෙන්ම මතක් කරන්න ඕන අපේ අම්මව. ඉතින් අම්මා තමයි හැම වෙලාවෙම පස්සෙන් ඉඳගෙන මොකක්ද කරන්නේ ඒ හැම දෙයකටම සපෝට් එකක් දෙන්නේ. ඉතින් ඒ විදිහට යාගෙන් ඒ හැමෝගෙන්ම මගේ යාළුවන්ගෙන් නෑද අයෝන්ගෙන් ගෙදර අයගෙන් ඒ වගේම ඉස්කෝලේ ගුරුවරුන්ගෙන් ලැබුණ සපෝට් එක හින්දා තමයි මේ විදිහට මේ වගේ තැනක ලස්සනට කතා කරන්න අවස්ථාව හම්බුනේ.
2: හා ඉතින් ඒක අපි හැමදාම හිතේ මතක තියාගන්න ඕන නේද? අපේ ඉස්කෝලේ, දහම් පාසල, දෙමව්පියෝ, ගුරුවරු නේ.
5: අනිවාර්යයෙන්ම එයාලගෙන් ලැබෙන සහයෝගයත් එක්ක තමයි අපිට ලස්සනට අපේ හීනවලට ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ.
6: හරි, ඉතින් ඒ හීනයක් එක හීනයක් තමයි ඇල්ෆා ස්ටුඩියෝ එන හීනේ භූමික නේද?
5: ඔව් අනිවාර්යයෙන්ම.
6: ඊළඟ හීනේ තමයි දැන් BMICH ඇල්ෆා ස්ටුඩියෝ එන එක නේද? අද අවස්ථාව ලැබුණා මුලින්ම BMICH නැත් FM ඇල්ෆා ස්ටුඩියෝ මේ සුවිශේෂී සජීවී මැදිරියට එන්න අවස්ථාව උදා කරගත්තේ හොරණ මේදංකර මහාවිද්‍යාලයේ ඉගෙන ගන්න, ශ්‍රී මේදංකර මහාවිද්‍යාලයේ ඉගෙන ගන්න අද දවසේ ඇල්ෆා ස්ටුඩියෝ එකට එකතු වුණු අපේ භූමි. සතුටුයිද?
5: ගොඩක් සතුටුයි.
6: ඒ වගේම අපි ප්‍රශ්නයක් අහනවා ගෙහන්සා. අපේ චූටි සාහිත්‍ය ප්‍රශ්නයක් හරිම ලේසි. ඒ ප්‍රශ්නෙට 0711 95 95 95 වට්සප් අංකෙට උත්තරේ දාලා තියන්න. අපි ඒ උත්තරේ එවන අය අතරින් කිහිප දෙනෙක් තෝරගෙන තෑගි දෙනවා. ඒ තෑගි ඔයාට ගන්න පුළුවන් BMICH එකට ආවනම්. වැඩේ හරිනේ. BMICH එකට එන්න ඇවිල්ලා නැත් FM ඇල්ෆා ස්ටුඩියෝ සජීවී මැදිරියට එන්න. එතකොට ඔයාට ඔයාගේ තෑග ගන්න පුළුවන්. අද අහන ප්‍රශ්නේ තමයි හරිම ලේසි ප්‍රශ්නයක්. රජින මමයි අපේ රාජ්‍ය සින්දුව අද ඇල්ෆා ස්ටුඩියෝ එකෙන් ඇහුවා. ඉතින් මේ රජින මමයි අපේ රාජ්‍ය සින්දුව ගායනා කරන්නේ කවුද කියලා තමයි අහන්නේ. සින්දු කියලා කියන්නේ සාහිත්‍ය නෙවෙයිද?
5: සාහිත්‍ය.
6: පොත් කියලා කියන්නේ සාහිත්‍ය. මේ හැම දෙම සාහිත්‍ය. ඉතින් ඔයා හොඳට සින්දු අහන්න, සින්දු කියවන්න, ජීවිතේ කියව ගන්න. හැමදාකම මම කියනවා වගේ ජීවිතේ කියන්නේ සාහිත්‍යයක්. සාහිත්‍ය කියන්නේ ජීවිතයක්. ඉතින් ඒ නිසා ඒක හොඳට මතක තියාගෙන අපි වැඩ කරගෙන යමු. මේ සාහිත්‍ය මාසේ අපිට කරන්න පුළුවන් ලස්සනම දේවල් කරමු, ලස්සන ඵල නෙලා ගමු. ඉතින් ඒ වගේ ලස්සන ඵල නෙලා ගන්න ඇල්ෆා ස්ටුඩියෝ සජීවී මැදිරියට එන්න කියලා ඔයාට ආරාධනා කරනවා. සැප්තැම්බර් 25ට කලින් ලියා පදිංචි වෙන්න. ඒ වගේම අපි මේ අහපු ප්‍රශ්නෙට උත්තරේ වලා තෑගි දින ගන්න යාළුවන්ට එදාට තෑගි එතනදි හම්බ වෙනවා. භූමි එහෙනම් ගිහින් යමුනේ. අපෝ අපිට BMICH එකේදී හම්බ වෙන්න පුළුවන්නේ.
5: ඔව් අනිවාර්යයෙන්ම.
6: අද හවස අපි DJ night එකේදී ආයි හම්බ වෙමු.
5: හා.
6: ජය වේවා මම කස්සනේ.
5: මම ගෙහන්සා.
6: මේ කවුද?
5: මම භූමි.

0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News.
1: ඔබ වෙත ගෙන එන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: ඉහළම තත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි පිටි භාවිතය සඳහා ඔබත් අතම මාරු වෙන්න ලෙහෙසි පහසුයි වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි. Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
4: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත් වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල් නෙ තමතන්න 0112 863 363 0776 716 3872.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
5: ආයුබෝවන්. අද 2026 සැප්තැම්බර් 18 වනදා සිකුරාදා. දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සම්නාමය. Net News සජීව මැදිරියේ සිට මම කේසර බණ්ඩාර ඇතිපොළ. ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා.
0: Net News.
5: සිරස්තල වර්ජනය තිබුණත් අද දුම්රිය සාමාන්‍ය පරිදි ධවනේ. විමර්ශනවලට වෙට්ටු දාලා බේරෙන්න හදන අයට රජයෙන් රතු එළියක්. රටින් පිට හිටියත් වෙන දේත් කියයි. සිංගප්පූරුගේ ශිරන්ති යලි ලංකාවට එන්න සූදානමක. රේණුක පෙරේරාත් නාමල් ඉන්න CRP වාට්ටුවට. උදාකරගත් ආර්ථික ස්ථාවරත්වය මත රට පරිවර්තනීය යුගයක් කරා ගෙනයාම රජයේ අරමුණයි. ජනපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත ඉදිරියේ කියයි.
0: Net News. The truth people trust.
5: දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කළ වැඩවර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි. ඒත් ඊයේ වගේම අදත් දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි කරනවා කියලා තමයි බලධාරීන් කියන්නේ. ඇතුළු දවසේ පළමු සත්‍ය අනාවරණය මෙතැන් සිට. දුම්රිය වර්ජනය ක්‍රියාත්මක වුවද අද උදෑසන කාලය තුළත් සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. එහි ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ මහතා පැවසුවේ කාර්යාල දිනයක් වන අද දිනේද බාධාවකින් තොරව මගින්ට දුම්රියෙන් ගමන් කිරීමට සියලු කටයුතු කල්වේලා ඇතිව සූදානම් කළ බවයි.
6: මේ වැඩවලදීදී අපි මූලික අවධානය යොමු කරේ නගරාන්තර දුම්රිය සේවය, කියන්නේ කාර්යාල දුම්රිය කෙරෙහි තමයි පළවෙනි අවධානය යොමු කළේ. සමහරක් දුම්රිය ස්ථානවල ඉතින් දුම්රිය ස්ථාන ප්‍රතිපත්ති උත්කාරී දුම්රිය ස්ථාන අධිපතිවරු මම හිතන්නේ ඒගොල්ලන් මේ වැඩවලදී සමහරක් දුම්රිය ස්ථානවල සම්බන්ධ වෙලා තියෙනවා. ඒකින්ද සමහරක් තැන්වල දුම්රිය ප්‍රතිපත්ති උත්කාරී කටයුතු කරන්න මේ දෙපාර්තමේන්තු පාසෙන් අපි වර්ජනය සාර්ථක කරගන්නවත් වර්ජනය අසාර්ථක කරගන්නවත් මේ අපි ප්‍රමුඛ අරමුණ දුම්රිය මගින්ට පහසුකම් සලසන එක, විශේෂයෙන් අද කාර්යාල දවසක් අපේ ප්‍රමුඛ අරමුණ. ඒකදී අපි ප්‍රමුඛ අරමුණට හැමෙහි සමහන්සි වෙලා සියලුම දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් එකතු වෙලා වැඩ කළා. දවල්වල සියල්ල ක්‍රියාත්මක කළා.
5: මේ අතර දුම්රිය වෘත්තීය සමිති සිදු කරන වර්ජනය මේ වන විටත් අසාර්ථක වී ඇති බවත් ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ලබා දී තිබියදී ජනතාව අපහසුතාවයට පත් කරමින් ඔවුන් මෙවැනි වර්ජන ක්‍රියාත්මක කිරීම අනුමත නොකරන බවත් ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසුවා.
7: කෙසේ වෙතත් අද දිනේ තුලත් සැලසුම් කළ පරිදි සිය වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමේ සභාපති සුමේද සෝමරත්න මහතා නෙට් නිවුස් වෙත කියා සිටියා.
8: මේ දිනේදී අපි අපේ වර්ජනය සාර්ථක ක්‍රියාත්මක කරා. දුම්රිය ධාවනය සිදු වුණා. අපි කොහොමද කඩාකප්පල්කාරී වෘත්තීය සමිතිය සම්මානයක් ගෙමේනේ. කඩාකප්පල්කාරී වෘත්තීය සමිතිය මේ වෙනකොට රජයත් එක්ක තමයි ඉන්නේ. ඒ නිසා ඕම් බලාපොරොත්තු වෙනවා. වැඩ වර්ජනයක් කියන්නේ දුම්රිය යන්න බෑ, මග නවති ඉන්න ඕන එහෙම කියන තැනක අපි ඒ තැනක නෑ. නියෝජ්‍ය අමාත්‍යවරයාත් ප්‍රකාශයක් කළා තිබුණා අපි දේශපාලන වෘත්තීය සමිතිය කියලා. මාධ්‍ය ඕට ඕන වෙලාවක අපිට පෙන්නන්න පුළුවන්. අපි දේශපාලන වෘත්තීය සමිතිය නෙමෙයි, ශ්‍රේණිගත වෘත්තීය සමිතිය. දුම්රිය කාලසටහන යථාවත් කරන්න අවශ්‍ය කටයුතු කරන්න කියලා අපි දිගින් දිගටම කියද්දී අවශ්‍ය කටයුතු වෙන්නේ. අද දිනේදී දුම්රිය ධාවනේ නිසි පරිදි සිද්ධ වෙන්නේ නෑ. කාර්යාල දුම්රිය කීපයක් ධාවනේනවා. සාමාන්‍ය කාලසටහන දිස්ත්‍රික්කවලට කලින් 450ක් තියෙන එක දිස්ත්‍රික්කවලට පසු 360ක විතර

0: අපේ කිසිදු දේශපාලන අරමුණක් නැහැ. අපි මේ සටන ගෙනියන්නේ දුම්රිය යථාවත් කරන්න. අපි අද රාත්‍රියේ 12ට අපේ වැඩවජනේ සංකේත වැඩවජනේ අවසන් කරනවා.
1: දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කර ඇති වැඩවර්ජනය සම්බන්ධයෙන් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාද මෙලෙස අදහස් පළ කළා.
2: සාකච්ඡාකරන එක ලිඛිතව දැනුම් දෙන එක එවැනි ක්‍රියාමාර්ග ඔස්සේ තමයි අවසන් එක තමයි එනවා. අපේ වැඩගම ජනතාවගේ අවසන් ආයුධය තමයි වැඩවර්ජනය කියලා කියන්නේ. ඒ නිසා වැඩවර්ජනයකට එන්න කලින් පූර්ව ක්‍රියාමාර්ග ගොඩක් තිබෙනවා. ඉතින් ඒව අරගෙන තමයි දෙන්නේ ඉන්නවකම තිබෙන්නේ. සහ මේ ඉල්ලීම් සාධාරණ යුක්ති සාගත වෙන්නත් ඕන. සමාජයක් ඉස්සරහා මේ ඉල්ලීම් සාධාරණ කරන්නට පුළුවන් වෙන්න ඕන වෘත්තීය සමිති ව්‍යාපාරවලට. එහෙම නැවුනොත් වෘත්තීය සමිති ජනතාවගෙන් ප්‍රතික්ෂේප වන තැනකටපත් වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම අපි වෘත්තීය සමිති නායකෝ මේ ආණ්ඩුව කියලා කියන්නේ සමිති නායකින්ගෙන් වැඩ කරන ජනතාවගෙන් සැදුම්ලත් ආණ්ඩුවක් ඇතින් පසුගිය කාලයක් තිස්සේම විශේෂයෙන්ම අපි කම්කරුවන් විදුල වලවන්නලේ වැඩවජන එන වෙලාවේ අපේ රටේ පෞද්ගලික අංශයේ විවිධ ආයතනවල කාර්මික ආරවුල් පැන නැගිච්ච හැම අවස්ථාවකදීම අපි එම කාර්මික ආරවුල් සමතේකටපත් කිරීම සඳහා මැදිහත් වෙච්ච අමාත්‍යංශයක්. මේ කිසිදු වෘත්තීය සමිතියක් මේ වෙනතුරු කම්කරුවන් අමාත්‍යංශයට කිසිදු දැනුම් දීමක් කරලා නැහැ. අපෙන් ඉල්ලීමක් කරලා නැහැ මේ ප්‍රශ්නට මැදිහත් වෙන්න.
1: දැන් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය. කනින් කොනින් ඇසුණු කතා. කනින් කොනින් ඇසුණු කතා. අදත් කණින් කොණින් ඇසුණු කතා සමග මම තරංග රුක්ෂන් ජයසේකර. ශ්‍රීන්ත රාජපක්ෂ මහත්මිය කොළඹ පෞද්ගලික රෝහලක ඉඳලා සිංගප්පූර බලා පිටත යම් සම්බන්ධයෙන් මේ දවස්වල ලොකු කතාබහක් මතුවලා තිබෙනවා. ඇය පෞද්ගලික රෝහලකට ඇතුළත් කළේ කොළඹ ඇගේ හෘද සත්කම් සඳහා. සත්කමට දාලා අර බැලුම් දැමීම් වගේ මූලික පරීක්ෂණ කටයුතු කොළඹදී සිදු කරලා තිනවා. ඊට පස්සේ තමයි බයිපාස් එකක් කරන්න ඕන කියලා තීරණය වන්නේ. ඒ අනුව තමයි ඇය සිංගප්පූරට යන්නේ. සිංගප්පූරට යන්නේ ඇය තනියම නෙමෙයි, දෙන්නෙක් එක්ක. එක්කෙනෙක් ඇගේ ආරක්ෂක නිලධාරිනිය, අනිත් කෙනා රෝහිත රාජපක්ෂ එකෙන්ටිචිගේ නැන්දම්ම. එයාගේ මහත්තයා මිචිචිගේ මාමණ්ඩියේ ඉන්න තායිලන්තේ. ඒ අනුව ශ්‍රීලන්ති රාජපක්ෂ සහ ආරක්ෂක නිලධාරිනියව සිංගප්පූරුවේ රෝහලයට ඇතුළත් කිරීමෙන් පස්සේ රෝහිත රාජපක්ෂගේ චේචිගේ නැන්දම්ම යලි තමන්ගේ ස්වාමියා ඉන්න තායිලන්තේ බලා පිටත් යාමට නියමිතව සිටියා කියලා තමයි තොරතුරු වාර්තා වන්නේ. මේ වන විට ලැබිලා තිබෙන අලුත්ම තොරතුරු වලට අනුව ශ්‍රීලන්ති රාජපක්ෂ මහත්මිය බයිපාස් සැත්කම සිදු කරන්නේ නැතුව ආපහු ලංකාවට එන්න තීරණය කරලා තිනවා කියලා වාර්තා වෙනවා. සිංගප්පූරුවේ වෛද්‍යවරුන් පවා කියලා තිනවා බයිපාස් එක කරන්න එහෙදි කියලා. නමුත් ඒකට ශ්‍රීලන්ති රාජපක්ෂ මහත්මිය තරම් කැමැත්තක් පළ කරලා නැහැ කියලා තමයි වාර්තා වන්නේ. ඒකට හේතු දෙකක් සඳහන් කරනවා. එකක්, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ළඟට යන්න ඕනි කියලා එහිදී සඳහනක් කරලා තිනවා. අනික් කාරණේ තමයි තමන්ට ලංකාවේ වෛද්‍යවරුන් විශ්වාසයි. අනුව මේ සැත්කම ශ්‍රී ලංකාවේ සිදු කිරීම සම්බන්ධයෙන් තමන් එකඟයි කියලා එහිදී ප්‍රකාශ කරලා තිනවා. මේක අහපු මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා චිරන්තන කියලා තිනවා, ඔයා කලබල වෙන්න එපා, ඔයා සිංගප්පූරුවේදී ඒ සැත්කම කරගන්න, මම එන්නම් සිංගප්පූරුවට කියලා. කොහොමාරි චිරන්ති රාජපක්ෂ මහත්මිය ඒකට තරම් කැමැත්තක් පළ කරලා නැහැ, ඔයා එන්න ඕනේ නැහැ, මම එන්නම් කියලා තමයි කියලා තියෙන්නේ. ශ්‍රීලන්ත රාජපක්ෂ මහත්මිය සිංගප්පූරු ගතවීම සම්බන්ධයෙන් මෙතරම් ලොකු කතාබහක් ඇතිවෙන ප්‍රධානම හේතුව බවට පත්ුනේ ඇය ගුවන්ගත වුණේ FCID එක විසින් ඇයට එන්න කියලා දැනුම් දීලා තිබියදී කියලා විවිධ වාර්තා පළවීමත් එක්ක. ඇය පහුගිය සෞන්දරය 12:50ට විතර තමයි ගුවන් යානයට යන්නේ. ඇයගේ සිංගප්පූරු බලා යන්න තිබිච්ච ගුවන් යානේ තියෙන්නේ. කොහොමාරි ඇය ගුවන් යානයට ගොඩ වෙන්න ගුවන් තුරුපලට ගිහිල්ලා ඉන්නේදී ගුවන් තුරුපල පොලිසිය තමයි ඇයව මුණ ගැහලා 12:35ට විතර කියලා තියෙන්නේ. ඔබතුමියට එරෙහිව මේ ලිපියක් තියෙනවා, කැදවීමක් තියෙනවා මේ ලිපිය කියලා. බලද්දි මේ FCID එකේ නා ලිපියේ ෆොටෝකොපි එකක් තමයි ගුවන්තර පොලිසිය නිලධාරින් පෙන්වලා තියෙන්නේ. ඉතින් කොහොම හරි ඇයට ඒ අවස්ථාවේදී යන්න සිද්ධ වෙලා තිබෙනවා ගුවන්තොටුපලේන ගැන් ගුවන් ගමනට. ඒ නිසා තමයි ඇය ඒ වෙලාවේ කරන්න දෙයක් නැති නිසා ආපහු ගිහිලා තියෙන්නේ. පවුලට සමීප ආරංචි මාර්ග කියන විදිහට සිරන්ති රාජපක්ෂ ලබන 19 වනදා යලි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා කියලත් ඔන්න දැන් තොරතුරු වාර්තා වෙනවා. රාජපක්ෂ පවුලෙම තවත් කතාවක්. නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ වෙද්දී බන්ධනාගාරගතවෙනි. ඔහු සම්බන්ධයෙන් දිගින් දිගටම විවිධ මඩ ප්‍රචාර ක්‍රියාත්මක වෙනවා, විවිධ කතා යනවා, සමාජ මාධ්‍ය යනවා. කොහොමද නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා තමන්ගේ නීතිඥවරු මාර්ගයෙන් පවුලේ අයට සහ සමීපතනින්ට නිල වශයෙන් දැනුම් දීමක් කළා තියෙනවා. නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට එරෙහිව යන මඩ ප්‍රචාරවලට උත්තර දෙන්න යන්න එපා කියලා. ජනාධිපතිවරයා සහභාගී වෙන තමත් ප්‍රධාන රැලි තුනක් තියෙන නියමිතව තිබෙනවා. ආණ්ඩුවට වසර දෙකයි රටට සුබයි කියලා. මේකේ පහුගිය 6 වෙනිදා කළුතරෙන් ආරම්භ වුණා. ඊට පස්සේ 12 වෙනිදා පොළොන්නරුවේ ගොවිරැලියක් තිබෙද්දී සන්රාධපුරේ රැලි දෙකක් පැවැත්වීමට ජාතික ජනබලවේගය සංවිධානය කළා, කටයුතු කළා. තවත් රැලි දෙකක් 20 වෙනිදා අකුරැස් සහ වැලිගමදී තියන්නත් නියමිතව තිබෙනවා. අනිත් රැලිය ගම්පහදී තියන්න නියමිතව තිබෙනවා 27 වෙනිදා. යලිත් මුණ ගැසෙමු කණින් කොණින් ඇසුණු කතා සමග.
3: කණින් කොණින් ඇසුණු කතා. කණින් කොණින් ඇසුණු කතා.
1: කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගයේ සම්පූර්ණ වීඩියෝව net news youtube නාලිකාවේ ඇතුළත්.
4: ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ හිටපු සභාපති සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු පාලක ලේකම් රේණුක පෙරේරා

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: Net FM Algo Town
3: brought to you by
4: Melwa Box Bar වල නම ගණකම බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. Melwa එක ලංකාවේ එක.
5: Prime Residences වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදවන The Prime Colombo.
6: සුවපහසුව කල්පැවැත්ම වගේම නිමාවත් දිනුත් ඉතා ඉහළ ඔෆිස් චෙයර්ස් නම් දම්රෝම තමයි. දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාගාර වලින්.
7: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබට දැන් විශේෂ මිලකට BYD වාහනයක්. 0112125125 මතන්න BYD කරුසරු.
8: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0117 388 අමතන්න.
9: ක්වලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්නෙ Fortune Oil තමයි.
10: ඕ ඉතින් Fortune Oil අවුරුදු ගාණක් තිස්සෙම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
11: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපත වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
12: ප්‍රමිතියෙන් ගුණෙන් පෝෂිත විජයකුරක්කන් පිටි
13: විජයකුරක්කන්
14: Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
15: 1947 දී මෙක්සිකෝවලදී තමයි මචං ඔය සිද්ධිය වෙන්නේ.
16: ඔතනින් පස්සේ උන දේවල් හරි පුදුමයි.
17: මෑන්හැටන් ප්‍රොජෙක්ට් එකත් සාර්ථක වෙනවා.
15: 1958 දී ඔත්තු බලන චන්ද්‍රිකා කක්ෂගත කරා.
16: 60 දී ඉන්ටර්නෙට් හොයාගත්තා.
17: 69 දී හඳටත් යනවා.
16: 2000 වෙනකොට මුන් ලෝකෙම අල්ලලා.
15: දැන් හිතන්නේ මේ ඔක්කොම කරේ මිනිස්සු කියලාද?
18: මිස් කරගන්න බැරි රහස් දැනගන්න. කොයිසක් වෙලත් අහන මෝර්නින් ෂෝ එක. සතියේ දිනවල උදේ 7ට
2: නැත්තේ

0: Good morning. උදේ 7යි විනාඩි 8යි අද Friday. අද සිකුරාදා දවසේ ඇල්ගොටවුන් අරගෙන ඇවිල්ලා ඉන්නවා අපි තුන්දෙනාම. ලාබස් රේටස් නෝ අචි.
1: ලාබයි කියන එක තේරුණා.
0: ලාබයි කියලා තේරුණා. ලිතුවේනියන් වලින් good morning කියන්නේ ලාබස් රේටස් කියලා.
2: මම බම්බු ගන්න නැතුව ඉන්නවා.
0: මොකක් හරි වාගෙන ඉන්න ඕනනේ හැමදාම නේද?
2: ආ ඒක හින්දා.
0: ඔය දෙන්න එක එක කතා.
1: දැනුමට යමක්. හරි good morning.
0: Good morning. සුබ උදෑසනක්.
2: අද අපි බම්බු ගහන්න යන්නේ.
0: බම්බු ගහන්න.
2: ඕන අහලා තියෙනවනේ
0: දෙක. පිට්ටු බම්බුද?
2: අහලා තියෙනවනේ. කතාවක් තියෙනවානේ මොන බම්බුවක්ද මන් දන්නේ
0: නැහැ.
2: ඒක ඉතින් සාමාන්‍යයෙන් පාරින්න යාචකයාගේ සිට ශ්‍රී ලංකාවේ ජනාධිපති දක්වා කියලා තියෙන වචනයක්.
1: මොන
2: බම්බුවක්ද කියලා. මේ ඊළඟට ඔය බම්බු ගහන්න හදනවද අහලා තියෙනවානේ. ඔයදී අපි කිව්වට
1: ඕන බම්බුවක්
2: යදෙන දන අනුවනේ කියන්නේ
1: ඕන බම්බුවක්.
2: ඕන බම්බුවක් කියලා කියනවානේ. ඕ හැබැයි මේ කොහෙන්ද ආවේ ඒවා මේවා අපි එච්චර දන්නේ නැහැ. සමහරලාට ওই වචන පාවිච්චි කරාට කෙසේ වෙතත් ඒ කතාව මම කියන්නම්. ওই බම්බු ගහන්නද හදන්න කියන කතාව කියන්න ඉස්සෙල්ලා
0: හරි
2: මේ බම්බුවේ වගතුක තමයි කියන්න යන්නේ.
0: හා
2: ඒකින්ද අද අපි මොන බම්බුවක්ද මේ ඇල්ගෝ ටවුන් එකේ කරන්න කියලා පොඩ්ඩක් අහගෙන
0: ඉන්න.
2: ඔව්
0: උණ බම්බු.
2: ඔව් මේ උණ කියලා ලිව්වම ඒක අර නයන්න හරි පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනේ ගොඩක් වචන වල වගේ.
0: මම දැන් කියන්නේ දෙය අහන්න එපා මොන නයන්නද පාවිච්චි
2: කරන්නේ. ඒක තමයි. හැබැයි එක උණක් තියෙනවා. ඒක උණ ගස නිසාත් මේ දවස්වල බෝ වෙනවා. ඉතින් ඒකෙන් පරිස්සම් වෙලා ඉන්න ඒ තමයි ඩෙංගු උණ.
1: ඩෙංගු.
2: ඔව්. හැබැයි උණ කියන්නේ තන වලට සම්බන්ධ දෙයක් තමයි. තන උණත් අපි නයන්න හරි පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනේ වචන. වචනයක්නේ. ඉතින් ඒකෙහිඳා මේ උණ තන ගැන කිව්වොත් දැන් අපි උණ ගස කියලානේ කියන්නේ. ඇත්තටම උණ ඇවිල්ලා තුන වර්ගයක්. හරිද?
1: තුන වර්ගයක්.
0: ඔව්. හරි. රවුමක් එක්ක යන හැදේ
2: නේ. උණ ඇවිල්ලා තුන වර්ගයක්. දැන් අපේ බෞද්ධ සාහිත්‍යය ගත්තත් වේලුවනාරාමය. වේලු කියන්නේ සංස්කෘත වලින් උණ කියන එකට.
0: හරි.
2: ඔව්. අපේ යෝධයෙකුත් ඉන්නේ වේලුසුමන කියලා. ඇයි යාට වේලුසුමන කියලා උණ පඳුරක් අරන් ආවනේ කොල්ලා. යට ගාලා තිබ්බම. ඒක තමයි එහෙම කිව්වේ. ඉතින් ඇත්තටම ලෝකේ උණ වර්ග 10කට වැඩිය තියෙනවා.
0: රයිට්.
2: ලංකාවේ තියෙනවා 5ක්. ලංකාවේ ප්‍රධාන වශයෙන්ම උණ වර්ග 5ක් තියෙනවා. මේ වැඩේ තියෙන්නේ අපිට දුටු තැන උණ දැක්කට අපි උණ ගසෙන් එච්චර ලොකුවට ප්‍රයෝජන අරන් නැහැ. දැන් වෙන රටවල් වල තමන්ගේ ආහාරයක් හැටියට විශේෂයෙන් චීනය ජපානය වගේ තැන්වල මේ තමන්ගේ ආහාරයක් හැටියටත් උණ පාවිච්චි කරන හැම උණ ගහම කණ්ඩ බෑ. එතකොට උණ ගැනෙන්න ඉඩ තියෙනවා. මේ ඒකින්ද හරි පරිස්සමෙන් ඒක මේවා කරන්න ඕනේ. ලංකාවේ තියෙන උණ වර්ග පහෙන් එකක්වත් අපි ආහාරයට ගන්න ආහාර සකස් කරන්න ගන්නවා. ඒ කියන්නේ පිටු බම්බු හදනවනේ නේද? ඊළඟට මේ අපේ ලංකාවේ දැන් එන්නෙන්ද කොච්චර උණ වර්ග තිබුණත් ඒ කියන්නේ ඔය බටගස් කියන තැනේ ඉඳලා උණ ගස් දක්වා යෝධ උණ දක්වාම ලංකාවේ තියෙනවා. හැබැයි අපි එන්නෙන්ද මේ වටිනා ශාකය ප්‍රයෝජනට ගන්න එක අතහැරලා දාලා තියෙන්නේ. උණ කියන්නේ ලෝකේ වේගයෙන්ම වැඩෙන ශාකයක්. දවසකට මීටරයක් වැඩෙන. හිතාගන්න මීටරයක් කියලා
0: කියන්නේ
2: දවසකට මීටරයක් පමණට වැවෙන උණගස් තියෙනවා. එච්චර වේගවත් උණගස් තියෙනවා. හැබැයි ඔය උණගහේ මේ වැඩිම සිද්ධ වෙන්නේ උඩින්වත් යටින්වත් නෙමෙයි. මැද්ද තමයි පුරුක්කෙන්නේ. ඉතින් ඔය ඕක නිරීක්ෂණය කළා තමයි අර ලොකු ගොඩනැගිලි හදනකොට ගොඩනැගිල්ලත් එක්ක අර පැත්තකින් ක්‍රේන් එකක් උඩට යනවා නේද? හරි විස්මයජනකයිනේ. ඈ ඒ කොහොමද එහෙම ඒ ගොඩනැගිල්ල යනකොට ක්‍රේන් එකක් උඩ යනවා. ඈ මේ ඒක උණගහේ වැඩිමේ ස්වරූපය අධ්‍යයනය කළා තමයි ඉංජිනේරු හදලා
1: තින්නේ.
2: දැන් බලනකොට කොළඹ නගරේම යනකොට දැන් ප්‍රයිම් ලෑන්ස්ල එහෙම හදන බිල්ඩින්ග්ස් පේනවනේ. එතකොට බලන්න අර ලොකු ක්‍රේන් එකක් කරගෙනවනේ. ඉතින් ඒක ඒ උණගහේ තාක්ෂණය තමයි යොදාගෙන පුරුක් තාක්ෂණය තමයි යොදාගෙන තියෙන්නේ. පුරුක් නැත්තම් මේ උණගහේ තියෙන ෆයිබර් විශේෂය එක්ක ඔච්චර උසට යන්න බෑ. මුපුරනවා. ඔය පුපුරන්නේ නැතුව තියාගන්න සහ ජලය විශාල ප්‍රමාණයක් ඕනේ වැඩිවීමට. ඉතින් ඒක රඳව ගන්න තමයි මේ උණ වල පුරුක් ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ. උණ වටේ ශක්තිමත් වුණාට ඉතින් මැද හිස්. ඒකත් අපි දැනගන්න ඕනේ. කොහොම වුණත් මම මේ කියන්න ආවේ උණ ගස කියන දේ ලංකාවේ සංවර්ධනයට විශාල වශයෙන් යොදා ගන්න පුළුවන්. අපි කිතුල් ගහට අත් කළා තියෙන ඉරණමම තමයි උණ ගහටත් අත් කළා තියෙන්නේ. කිතුල් ගස් සාමාන්‍යයෙන් ලංකාවේ සමීක්ෂණය කළා තියෙන විදිහට අචි 105ක් විතර තියෙනවා. 105ක් කෝ ඊට වැඩියෙන් තියෙනවා. හැබැයි අපි මේ වෙනකොට කිතුල් ගල් 100ක්වත් මදින්නේ නැහැ කියලා තමයි ආරංචිය. කිතුල් පැණි කවුද කන්න අකමැති? කිතුල් ලකුණු කවුද කන්න අකමැති? ලෝකයේ තියෙන විශිෂ්ටම පානයක් තමයි කිතුල් තෙලිජ්ජ කියන්නේ. කවුද බොණ්ඩ අකමැති? දැන් නම් මම දැක්ක ඔය පොඩ්ඩක් අවුට්ලට්ස් වගේ එහෙම වැටලා තියෙන කිතුල් ගැන.
1: අපි කියන්නේ මේ හොයාගන්න ලේසි නෑ කියලානේ අන්තිමට.
2: හොයාගන්න ලේසි නෑ. මදින්න බෑ.
1: මදින්න බෑ.
2: හරිනම් ලංකාවේ කර්මාන්ත අමාත්‍යාංශයේ ඉදිරිපත් වෙලා කිතුල් මදින්න උගන්වන්න බෑනේ.
1: උගන්වන්න බෑ.
2: දැන් වෙන රටවල් වල එහෙම තමන්ගේ තමන්ට ආවේනිකව තියෙන දේවල් කර්මාන්ත හැටියට දිනු කරන්නේ කොහොමද කියලා මේ සාමාන්‍යයෙන් ඒවට වෙනම ආයතන තියෙනවානේ. දැන් මම දන්නේ නැහැ තල් පිළිබඳව ආයතනයක් තියෙනවා, මම දන්නේ නැහැ කිතුල් පිළිබඳව තියෙනවද කියලා. කොහොම හරි දැන් මීට අවුරුදු 5ක් විතර වෙනකන් කිතුල් මැද්දොත් පොලිසියෙන් තමයි උනේ.
1: අවුනේ.
2: මේ මේ අපේ මෙච්චර වටිනා ගහේ කිතුලක් මැද්දොත් මේ මිනිස්සුව පොලිසියෙන් අල්ලන් යන, ඉතින් හිතන්න කොච්චර ෂෝක් රටද්ද කියලා. ඉතින් ඒ වගේම තමයි උණගස් වලටත් වෙලා තියෙන්නේ. උණගස් අපේ දැන් පලංචිය මේවා උණගස් වලින් හදන්නේ. හැබැයි උණ යොදා ගන්න පුළුවන් කර්මාන්ත විශාල ප්‍රමාණයක් තියෙනවා. එකක් මේ මොනවාද ෆර්නිචර්ස් හදන්න විශාල වශයෙන් යොදා ගන්න පුළුවන්. ඊළඟට ගෙදරට දොරට ඕන කරන දේවල් හදන්න යොදා ගන්න පුළුවන්. ඊළඟට මලු හදන්න මේ වෙන රටවල් දැන් අපි උණ බට මල්ලක් කිව්වොත් එහෙම හරි අපිට ආම්බම් කරන්න බැරි එකක් වගේ හිතෙන්නේ නැහැ. එහෙම නැතුව උණ බට කුඩු කරලා ඒකෙන් හදන පල්ප් එකෙන් කඩදාසි හදලා ඒකෙන් නිර්මාණය කරන උණ බෑග් මම දැකලා තියෙනවා. වෙන එකක් තියා ඇඳුම් පවා නිර්මාණය කරන්න පුළුවන්. ඉතින් අපේ රටේ උණ ගහක් නැති තැනක් තියනවද බලන්නකෝ. ඈ කොච්චර උණ ගස් ප්‍රමාණයක් තියනවද? අපි වෙසක් කූඩු හදන්න විතර ඉස්තර ගත්තේ, සරුංගල් හදන්න විතර, දැන් ඒක ගන්න නැහැ. දැන් ඒකත් නැහැනේ. ඒක හින්දා අද මෙච්චර මේ උණ ගැන කියන්න උණක් ආවේ මොකක්ද දන්නවද? අද වර්ල් බම්බුඩේ. වර්ල් බම්බුඩේ. ඉතින් මොන බම්බුවක්ද කියලා හිතෙන්නේ නැති මේ කියාගෙන යනකොට අර බම්බු ගහ ගන්න එපා කියන කතන්දරේ මොකක්ද දන්නවද? අන්න ඒකට මේ මෙච්චර එන්න ඇදුවේ. ඕක ඔය කරත්තත් එක්ක තමයි එන්නේ. ඔය හොඳට බලන්න දැතාමත් ඉතින් ඉඳලා හිටලා මේ කරත් දකින්න ලැබෙනවානේ. කරත්තේ යට මේ තියෙනවනේ පඩංගුව. පඩංගුව කියන්නේ මොකක්ද? අර කරත්තේ එළෝන කරත්ත කරුවා රෑට නිදාගන්නේ අර කරත්තේ යටින් එල්ලලා තියෙන පඩංගුවේ තමයි. හරිද?
0: හරි.
2: පඩංගුවත් එක්ක බලන්න උණ බට දෙකක්, උණ ගස් දෙකක් බොහොම ලස්සනට කපලා මැද්දේ කට්ටයක් කපලා මේ සකස් කරපු කෑල්ලක් දකින්න පුළුවන්. දැන් ඔය මේ මේ අඩේට තියන්නත් සමහරලාට උණ බම්බුවක් දෙකක් තියෙනවා. හැබැයි මම කියන්නේ ඒක නෙමෙයි. අර වෙනම කට්ටයක් කපලා, ඒ කියන්නේ උණ පුරුකේ තියෙන ඉඩ ප්‍රයෝජනට ගන්න පුළුවන් විදිහට සකස් කරපු දෙයක් දැකලා ඇති. අන්න ඒක තමයි පාවිච්චි කරන්නේ හරක්ට පුන්නක්කු දෙන්න. ඉතින් හරක්ට පුන්නක්කු දෙනකොට කරත්තකරුවා සාමාන්‍යයෙන් ගෝලයට කියන්නේ බම්බු ගැව්වද කියලා. ඒ බම්බුවක් ගහලා තමයි සාමාන්‍ය බම්බුවෙන් නැල්ලා තමයි
1: දෙන්නේ
2: මේ හරකුන්ට පුන්නක්කු දුන්නේ. ඒක හින්දා කවුරු හරි හරකෙක් අහගෙන ඉන්නවා නම් ඕගොල්ලෝ මේ වෙලාවේ ඕගොල්ලන්ට ඩිනර් එක, බ්‍රෙක්ෆාස්ට් එක, ලන්ච් එක හම්බුනේ ওই බම්බු ගහිල්ලෙන් තමයි කියලා හොඳට මතක තියාගන්න. අපේ රටේ වගකීම් උදේ සමහර අය අහන බව දන්නවා. අපේ රටේ නිකන් අපතේ යන උණගස් වලින් කර්මාන්තයක් පටන් අරගෙන අනිවාර්යෙන් විදේශ විනිමය ගේන්න පුළුවන්, ලස්සන ඕනමන් හදන්න පුළුවන්, බටනලා හදන්න පුළුවන්. මොනවද අනේ උණ බම්බු වලින් හදුවොත් හදන්න බැරි?
1: බම්බු ගහින්න එපා.
2: බම්බු ගහින්න නැතුව මේ සින්දු අහලා හරි හැදෙන්න.

0: FM Anubaha, FM Anu Hatarai tak cuma ada, Net FM.
1: Udah hatai mina divisi hatarai dan.
2: Parampara gananawak api upava balagan bova. Iha meha nupin nupityak etuli tipuno ape namaya usas tattaya upa upi jivite taram vishwasakala. Benen dina thakshanaya arakshava ihala nanvamin pramitya sahatika kala gini rekavarane jadika surakshita karanaya Kalani Fire Shield Purple Wire then vilanda pole.
3: Notaraiye pereli karana NLB Mega Power. Tevanta Mega Super Tag gata amatarava rupiyal koti ekak power super tag saha grand super tag gata superi motor athiyak dinana loku Super tag ini dengan kemalut teraya NLB Mega Power obat adem memilih kami.
4: Malli, enne maka de di unukar nane.
5: LB run naya tamai mage high.
6: Kawatat wedi mati karamak dina. LB run naya. Via barik obe di unuata obalanga.
7: Hamaga daram ay mevada hitada dhanne. Phone neka hita muda mata gan nata winne.
8: Ah, hitane me.
7: Vishwas ei vaga kimi singa ikke di enne. Adem ganu phone neka.
9: Kolamba meda baseline parata ita langin apartment ekak denna obata prime residences wethin oba wethata gena ena kolamba navayehi idivana the prime colombo pasal rohal saha dainika avashyatha siyallatama vinadi kihipayai rupiyal million 45 sita ihalata ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710077333
10: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0117783888 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
11: එන්න ෂා පාරටම එනවා කෑමවල සුවඳ රසත් එහෙම තමයි ඔව් ඉතින් ඔයාගේ කෑම හැමදාම රසයිනේ මොකක්දනේ ඔයාගේ රහස මම හැමදාම ගන්නෙ ෆෝචුන් ඔයිල්නේ ඉතින් මොකද්ද වෙනස ක්වොලිටි එකම තමයි අවුරුදු ගාණක් තිස්සේම අංක එකේ ඉන්නෙත් ෆෝචුන් ඔයිල්නේ ඇත්තම තමයි
12: ඊසි සනී පාරක්ෂක තුවා දැන් රුපියල් 150යි
0: FM Anubaha FM 94.8 Net FM

0: දෙහතයි විනාඩි විසි නමයයි ඇල්ගුටාවම වෙලාව
1: හරි බම්බු දවස
0: බම්බු දවස
1: ලෝක බම්බු දවස තමයි අද දන්නවද මේ පාර මේ දැන් බැම්බු ඩේ කිය මොකද්ද
2: තේමාව
1: කියලා Bamboo Beyond Borders.
0: Bamboo Beyond Borders.
2: මොන බම්බුවද ඒක?
1: දේශ සීමා ඉක්මවල.
2: ආ යන බම්බු.
1: ඕන බම්බුවා.
2: අද ලංකාවට බම්බු ඇවිල්ලා තින්නේ මේ වෙළඳු හින්දා.
0: අහහ.
2: ඒ කියන්නේ ලංකාවේ නෙමෙයි මේ ජන්ම භූමිය බම්බු වල අග්නිදිග ආසියාව සහ මැඩගස්කර් එක තමයි තියෙන්නේ. මේ ඉතින් ওই වෙළඳනැව් වල එnde ඇති බැම්බු අනිත් එක බම්බු ගස්වල මල් පිපෙනවා බොහොම කලාතුරකින් පිපෙන මලක් තමයි අර තලමල පිපෙනවා වගේ තමයි මේ ඒකින්ද හරි කල්පනාවෙන් ওই බම්බු පතුරු දිහා බලන් ඉන්න මේ ඒ කියන්නේ දේශ සීමා නෑ ඇත්තටම බම්
1: අන්න ඒකයි යව ඒ කියන්නේ මේ දේශ සීමා වලින් එහාට ගිහිල්ලා ලෝකේ හැම රටකටම වගේ වැදගත් ශාකයක් කියලා තමයි මේ කියන්නේ ලෝකය කියන්නේ ඒක වැඩක් ගන්න පුළුවන් වැඩක් ගන්න නෑ
2: අන්න ඒකනේ දැන් අපි කිව්වෙත්
1: ඔව් හැමෝටම කියන්නේ මේ වැඩක් ගන්න කියලා විශේෂයෙන්ම මේ කාබන් ඩයොක්සයිඩ් උරාගෙන ඒ කරන මෙහෙවර සෑහෙන ඉහළයි කියලාලු කියන්නේ ලෝකයේ තියෙන අනිත් ශාකත් එක්ක සංසන්දනය කරාම බොහොම ඉහළින් මේ කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කර ගැනීමේ හැකියාව ඔන්න මේ බම්බු ගස්වල තියෙනවලු.
0: එහෙනම්
1: ඔය එහෙම නිකන් ඕන බම්බුවක් කියගෙන ඉන්න එපා.
0: ඔව් සමහරු ඒවා කපලා දානවා. මේ පඳුරු කරදර.
1: ඒ දන්නවද? දන්න බම්බුවක් නැහැ.
0: අනේ
2: බම්බු. ඔව් මෙහෙමයි දිව අනවශ්‍ය විදිහට එනවනම් කපලා දාන්න ඕනේ. මොකද දැන්
0: විශේෂයෙන්
1: අඳුරු විදිහට
2: විශේෂයෙන් ඩෙන්ගු තවන් හැටියට බම්බු ගස්වල අර කපපු කොට ක්‍රියා කරනවා. ඉතින් ඒව වතුර රැඳෙනවානේ. ඒකින්ද සාමාන්‍යයෙන් එහෙම බම්බු කපලා තියනවා නම් ඒව බලලා ඒවට වැලි පුරවන්න.
1: අන්න.
0: ආ ඔව් නේ.
2: වැලි පිරෙව්වම අර වතුර රැඳෙන්නේ
0: නැහැ.
2: එතකොට ඩෙන්ගු මදුරුවා හැදෙන්න විදිහකුත් නැහැ. හැබැයි ඉතින් බම්බු වගේම මේ දවස්වල බම්බු වලට විශාල තැනක් දීපු රටෙන් මේ පරිසරය ගැන හිතන විශේෂ ප්‍රොඩක්ට් එකක් ඇවිල්ලා තියෙනවානේ අපි හැමදාම උදේට ඒ ගැන කියනවානේ
1: කියවනේ
2: චීනයේ තරම් බම්බු වලට ආදරේ මොකද ඒගොල්ලෝ ගෙවල් නොහදන දෙයක් නෑ චීනයේ
1: බම්බු
2: වලින් අන්තිමට කනවා මේ උදේ පාන්දර මේවා කියනවා කියලා කියන්නේ දන්නවද චීනයේ මේ දැන් බී පීකින් ඩක් කියලා කියනවා බීජින් ඩක් කියලා කියනවා ඒක තමයි චීනයේ තියෙන ගණම් ආහාරය හරිද
1: ඔව්
2: ඊළඟට ගණන් ආහාරයක් තමයි ඔය චොන්චින් පැත්තේ එහෙම තියෙන්නේ මේ බැම්බෝ රැට්ස්
1: බැම්බෝ ආ හිතා ගන්න පුළුවන්
2: හිතා ගන්න එතනින් එහාට මම කියන්න යන්නේ හොඳ ඩෙවල් එකක්
1: අවුනේ අපි දැකලා තියෙනවා
2: දැකලා තියෙනවා නේද
1: මූවිස් වල එහෙම තියෙනවා
2: පොඩි පොඩි බැම්බෝ රැට්ස් කියලා කියන්නේ ඉතම රසයි එච්චරයි කට කියන්න පුළුවන් ඉතින් චීනේ අපි ඊළඟ කතාව ගැන කියමු build your dreams
1: BYD ගැන තමයි මතක් කරන්නේ
2: බැම්බු වලින්මයි B ඒක B අකුරෙන් එන්නේ නේද B වලින් එන්නේ
1: ඉතින් දැන් ඔන්න ඔයාටත් පුළුවන්කම තියෙනවාගේ BYD එක මිලදී ගන්න විශේෂයෙන්ම ඔයා රාජ්‍ය සේවේ එහෙම නැත්නම් පුද්ගලික අංශයේ මේ රාජකාරී කරලා විශ්‍රාම ගිහිල්ලා නම් ඉන්නේ ඔයාට පුළුවන්කම තියෙනවා මාසික වාරිකයක් ගෙවාගෙන යන්න ඔයා කැමති BYD මාදිලියක් මිලදී ගන්න දැන් monthly installment එක කරගෙන යනවා විතරක් නෙමෙයි එහෙම ගත්තට පස්සේ ඔයාට වාහනේ පළවෙනි සර්විසස් පහ නොමිලේම හම්බ වෙනවා. ඒ වගේම තමයි ලංකා බැංකුවෙන් ඔයාට විශේෂ ලීසින් වාරික සැලසුමක් ලැබෙනවා. අතේ සල්ලි නැත්නම් ඔයාට හිමින්සරේ ගිවාගෙන යන්න පුළුවන්. ඒ වගේම තමයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් එකකින් ඔයාට රක්ෂණාවරණ පහසුකමක් ලැබෙනවා. හෝම් චාර්ජින් යුනිට් එක නොමිලේ හම්බ වෙනවා. ඒ වගේම තමයි ඔයාගේ වාහනේ ලියාපදිංචියත් ඔයාට නොමිලේම කරගන්න පුළුවන්.
2: අනිත් එක ඇයි මට මේ ඊයේ පෙරේදා කල්පනා වුණා අර මම කියන්නේ මේ
1: අනුරාධපුරේ
2: මේ BYD එකක දැන් ඇත්තටම කිසිම වාහනයක් වාහනේ පදින්නා විසින් මෙච්චර ප්‍රොමෝට් කරන්නේ
1: ඔව්
2: දැන් ලංකාවේ අනිත් වාහන බ්‍රෑන්ඩ් එකක තිබ්බනේ හොඳට බලන්න වාගේ BYD එකක් තියෙන යාළුවෙක් ඉන්නවා නම් පුදුම කන්දොස් ක්‍රියාවක් නැත්තේ
1: ඒ එක්ස්පීරියන්ස් එක බෙදා ගන්නමයි ඕනේ
2: එක්ස්පීරියන්ස් එක කියා ගන්නකම් ඉවසILLක් නැහැ හිතන්න දොස්තර මහත්තයෙක් බතර මුල්ලේ ඉඳන් කුරුණෑගලට යනන් එක දිගට නන් ස්ටොප්
1: BYD ගැනම කියවනවා
2: පෑය තුනක් එක දිගට කතා කරන මට පෑය දෙකම අරක කිව්වා කියලා කියන්නේ කොච්චර ඩේටා ප්‍රමාණයක් එකතු වෙලා ඇද්ද ඒක කො පොසිටිව් දේවල්
0: මේ
2: තමයි කිව්වේ ඉතිං නැද්ද BYD දැන් මේ කල්පනා කරලා බලන්න BYD එකක් තියෙන යාළුවෙක් කොච්චර ඒ කියන්නේ BYD කම්පැනිය කියලා නෙමෙයි දැන් අපිට නම් BYD කම්පැනිය කියලානේ අපි මේ කියන්නේ මේ හැබැයි BYD එකක් පදින යාළුවෝ කොච්චර BYD එක ගැන ගුණ ගායනා කරනවාද මේකෙන්ම හිතා ගන්න කුමාර වාහනයක් කියලා මේක
1: ඔව් එතකොට මේ අපි කියපුවා තමයි ඉතින් මේ වැඩ කරලා තියෙන්නේ
2: අපි කියපුවා මොනවානේ වාහනේ ගත්තා අපි කිව්වා ඉඳන්නේ
1: අපි කිව්වා ඉඳන්නේ ඉතින් ඔන්න ඔයාටත් පුළුවන් වැඩි විස්තර දැනගන්න කෝල් එකක් දෙන්න 0112125125 නම්බරයකට 0112125125
0: හරි දැන් ඔයා කෑම හදන්න යද්දි
1: අන්න
0: ඕන බම්බුවක් කියලා.
1: ඔව්. එහෙම හරියන්නේ
0: නැහැ. දේවල් දාලා හරියන්නේ
1: නැහැ. හරියන්නේ
0: නැහැ. හරිද? එහෙම දැම්මොත් එකක් ඔයාල ළඩ වෙනවා. අනිත් එක ඔයාගේ පෝෂණය ගැන හිතන්න ඕනේ. ඒක ප්‍රශ්නයක්. ඊට පස්සේ මේ ඇපියරන්ස් එක කෑමකේ කන්න හිතන පෙනුමක් තියෙන්න ඕනේනේ කෑමකේ නේ.
1: රුචිය එන්නේ එතකොටනේ.
0: රුචිය එන්නේ. ආ
1: රුචිය.
2: ඒකනේ ඕන බම්බුවක් කන්න හිතෙන්නේ
1: නේ. එහෙම තියෙනවද? ඒ කියන්නේ මේ ඔයාගේ මේ කුකින් ස්කිල්ස් සහ ඔයා ඒක පිළිගන්වන විදිහ ඒ පෙනුම ඔක්කොම අනුව
2: අපි කොහොමද ටිකක් රූපෙට
1: කොහොමද අපි එහෙම
2: අහුවෙනවා රූපෙට අහුවෙන්න කැමති කට්ටියනේ
1: ඒ කියන්නේ අපි මේ අහුවෙනවා ඓතිහාසිකව
2: ඒක ඓතිහාසික කාරණයක් එක පිරිමි සම්බන්ධයෙන්
0: ඇස පිනවනවානේ ඔක්කොම ගලගෙන ඉන්නේ ප්‍රශ්නේ
2: ඇස නෙමේ net අපි දැන් කරන්නේ net පිනවන එක
1: හරි ඉතින් ඒ නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ අනිවාර්යයෙන්ම මේ fortune oil ගන්න කියලා එහෙම ආවට ගියාට ඔයාගේ ওই කැම වලට තෙල් දාන්න එපා දැන් මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා ගෙදර ගෘහණියන් ඒ වගේම තමයි husband ලා එහෙම අහගෙන ඉන්නවා වැඩට යන ගමන් අහගෙන යනවා මේ අරගෙන යන fortune oil ඇයි දන්නවද මේ ඔයා දැනගන්න ඕන හැම දෙයක්ම label කරලා තියෙනවා එහෙම ආවට ගියාට කොහෙන් හරි තෙල් බෝතලයක් අරගෙන ආවිල්ලා වක් කරන්න එපා ඔය කැම වලට ඔයාගේ දරුවෝ ඊට පස්සේ ඔයාගේ ආදරණීයන් තමයි ඔය ආහාර ගන්නෙ ඒගොල්ලන්ගේ සෞඛ්‍ය ආරක්ෂිත බව ගැන නිරන්තරයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන ඉතින් ඒ නිසා තමයි fortune oil ගන්න කියන්නේ ඔයාට නිෂ්පාදිත දිනය ඊට පස්සේ කල්ලිකුත් වීමේ දිනය මොනවාද ingredients කොහෙද හදන්නේ ප්‍රශ්නයක් තියෙනවා නම් අර කෝල් කරන්න නම්බර් එකකුත් තියෙනවා.
0: ඕකේ.
1: මේකයි කියන්නේ හොට්ලයින් එකක් තියෙනවා. එම මොනවා හරි දැනගන්න තියෙනවා නම්.
0: ඕකේ.
1: ඉතින් ඒක
2: දැන් අර ෂොපින් බෑග් එකේ දාගෙන ඉන්න පොල්තෙල් මේ බාගේ කෝල් කරන නම්බරයක් නෑ.
1: අන්න ඒක මොන හරි ප්‍රශ්නයක් ආවොත් ඔයාලට ෆීඩ්බැක් එකක් දෙන්න නම්බර් එකක් නෑනේ. තේරුණානේ? අන්න හරි. ඒකින් ඉඳ තමයි කියන්නේ මේ fortune oil ඔයාලට එක එක මේ විදිහට මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: රයිට්.
1: පොල්තෙල් ඕන නම් එහෙම තියෙනවා. ඊට පස්සේ sunflower oil තියෙනවා, cooking oil තියෙනවා, corn oil තියෙනවා. ලංකාවේ ඕනම සුපර් මාකට් එකකින් එහෙමත් නැත්නම් සිල්ලර වෙලද සැලකින් ඔයාට පුළුවන් fortune oil මිලදී ගන්න.
0: රයිට්. ඒක නිසා අද කෑම එකට මං කියනවාට fortune මම නෙමෙයි දැන් අචී නේ කිව්වේ.
1: මම කියනවාට
0: අචී කියනවාට ගන්නකෝ ඔයගොල්ලෝ අචීට හරි ආදරෙයිනේ.
1: අපි කියපුවා වැරදිලා නැහැ.
0: නැත. ඕකේ. හරි දැන් මේ ඔය දෙන්න අම්මගේ මෙනුන් අහලා තියෙනවද?
2: ආ වැඩි හරියක් ඉතින් ඒක තමයි. අම්මා ගහයි බැට් එකගෙන විකට් එකගෙන කියන්නේ.
0: දැන් හැබැයි එක්තරා කාලයක් ආවහම මේ ඔය බනිනවා. ඒ වුණාට ඒගොල්ල කන්ට්‍රෝල් කරන්න යන්නේ නැහැ නේ කියලා දානවා.
2: එහෙනම් ඒ ඕගොල්ලන්ගේ අම්මා. මේ නැති.
1: ආ උනේ අපේ නම්
0: අපේ අම්මලාට
2: අපේ අම්මලාට මේව ඇහෙන්න
1: ඕනේ. මේ වෙලාවෙත්
0: අපේ අම්මා විස්ස පැන්නාම අත අරිනවා ඕන බම්බුවක් කරගන්න දෙන්න කියලා කියනවා අපවාදි දෙනවා කරනවා නම් කරන්න නැත්නම්
2: ඒ කියන්නේ අපේ තත් දෙනොත් එහාට ගිහිල්ලා ඒක ගොඩ ගන්න
1: බෑ ගොඩ ගන්න
2: බැරිව තනකට ඇවිල්ලා
0: හදන්න බැරි නිසා ඉතින් එහෙම කියන්න එපා මං කියන්නේ ළමයින්ට නේද
2: ඔව් ඒක ඇත්ත ඒක
0: ඔව් එහෙම කියන්න එපා
2: විශේෂයෙන් අපි ළමයි තුන්දෙනෙක් අපි තුන්දෙනා
1: මේ අතරම දැන් මේ අපේ ඔය බෙටා ජෙනරේෂන් එක අලුත් පරම්පරාවට අපි කියන්නේ බෙටා කියලානේ
0: ඔව්
1: ඒගොල්ලෝ මේ ලොකු වෙන්නේ අපි හැදුණු පරිසරයේ නෙමෙයි ඊට වඩා සෑහෙන්න තරගකාරී ලෝකයක තාක්ෂණය ගැන අපි දැන් කතා වුණානේ සුපර් ඉන්ටෙලිජන්ස් ඕවා ගැනනේ ලෝකේ කතා වෙන්නේ ඉතින් ඒ වගේ තැනක ඒ වගේ සමාජයකට ඒ වගේ වටපිටාවකට ඒගොල්ලෝ යද්දි ඒගොල්ලන්ගේ මානසික ක්‍රියාකාරීත්වය හොඳ තැනක තියෙන්න ඕන
2: ඔය අර ජෙනරේෂන් එකේ නම මොකද්ද කිව්වේ
1: බෙටා බෙටා
2: ආ බෙටා කියලා තුන වර්ගයක් තියෙනවා ඈ
1: උණගස් වර්ගය අන්න
2: අද උණම තමයි අද බන බම්බුවත්
0: මන් දන්නව දැන් මේ දොරෙන් 10ට එළියට යද්දි මේ බම්බු බම්බු බම්බු විතරයි අපි තුන්දෙනායි කටේ තියෙන්නේ
2: අපි ගීතයක් හදන්නත් ඉඳ දෙනවා බම් බම් බම් බම් බම්
1: තේමා ගීතේ හරි ඉතින් මානසික ක්‍රියාකාරීත්වය ප්‍රතිශක්තිකරණ පද්ධතිය වර්ධනය ශාරීරික වර්ධනය ඒ වගේම තමයි පොඩ්ඩන්ගේ දෘෂ්ටිය මේ දේවල් ඒගොල්ලෝ ලොකු ළමයි වෙද්දී ඒගොල්ලන්ගේ වර්ධනයට වගේම ඒගොල්ලන්ට මේ තර්ගකාරී ලෝකේ තර්ග කරන්න අත්‍යවශ්‍ය සාධක වෙනවා හැබැයි ඒව මේ වර්ධනය වෙන්න පටන් ගන්නේ ඒ කාලේ නෙමෙයි මේ දැන් හිතන්නකො එයා අවුරුදු 5ට අඩු පොඩ්ඩෙක් කියලා මේ වෙලාවෙත් එයා වර්ධනය වෙනවා ඒ නිසා තමයි යාට අවශ්‍ය පෝෂක පදාර්ථයන් අපි හරි විදිහට හරි ප්‍රමිතියෙන් දෙන්න ඕන. ඉතින් ඒ නිසා අපි මතක් කරනවා ඇන්කර් පීඩියා ප්‍රෝ MFGM දෙන්න කියලා වාගේ පොඩ්ඩට. හැබැයි ඇන්කර්ලා මතක් කරනවා ඇන්කර් පීඩියා ප්‍රෝ දෙනම එක්කම හොඳ බැලන්ස් ඩයට් එකක් දෙන්න කියලා. ඒ හිඳ සමබල ආහාර වේලක් එක්ක පොඩ්ඩට ඇන්කර් පීඩියා ප්‍රෝ MFGM දෙන්න.
0: ඕකේ. ඊට පස්සේ ආට මතක් කරනවා ඔයාගේ බ්‍රෑන්ඩ් නිව් හරි රෙජිස්ටර්ඩ් හරි වාහනයක් ගන්න හිතනවා නම් ඔයාට ගැළපෙනම ලීසින් සොලියුෂන් එක හොයාගන්න ඕනේ.
1: අන්න ඒකයි.
0: නැත්නම් ඔයාට ගැළපෙන්නේ නැති ඒවා හොයාගෙන අමාරුවේ වැටෙන්න වෙනවා.
1: අමාරුවේ වැටෙන්න වෙනවා. ඉතින් බ්‍රෑන්ඩ් නිව් නැත්නම් රෙජිස්ටර්ඩ් වාහනයක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාගේ පුද්ගලික පාවිච්චියට වෙන්න පුළුවන් නැත්නම් ව්‍යාපාරයකට වෙන්න පුළුවන් යන්න CDB එකට.
2: ඔයාට අර හැංගි මුත්තන් සෙල්ලම තමයි මේ මුල් ආයතනත් එක්ක
1: කරන්න සිද්ධ වෙන්නේ. ඒ තැනදී
2: අර රෝම අධිරාජ්‍ය ජව මතක් වෙනවනේ අපිට නේද? කවුද
1: සීසර්?
0: සීසර්.
1: ඔව් ඊට පස්සේ යැංගි මුත්තන් කර කර මේ සීසර් ගෙම්බෙල්ලා ඉන්න වෙනවා. ඒ ප්‍රශ්න මොකුත් නැහැ. ඔයාගේ ආදායමට සහ ඔයාගේ අවශ්‍යතාවයට ගැළපෙන විදිහට සවිශේෂී මූල්‍ය සැලසුම් සහ පහසු ගෙවීම් ක්‍රම රැසක් ඔන්න CDB එක අරන් ඇවිල්ලා තියෙනවා. අවුරුදු 6ක් දක්වා ආපසු ගෙවීමේ කාලයක් ඔයාට හම්බෙනවා. ඉක්මනින් අනුමත කරගන්න පුළුවන් ડોකියුමන්ට්ස් හරිම පොඩි ප්‍රමාණයක් තමයි ඕන වෙන්නේ. යන්න ළඟම තියෙන CDB ශාඛාවට එහෙමත් නැත්නම් කෝල් එකක් දෙන්න 0117388 නම්බරයකට 0117388
0: ඕකේ. අද ෆ්‍රයිඩේ. අද අපි DJ නයිට් එක
1: තියෙනවානේ.
0: එමීර මතක් කරන්නම් කවුද එන්නේ මොකද්ද වෙන්නේ.
1: සෙකන්ඩ් රවුන්ඩ් එකේ පළවෙනි බැටල් එක.
0: අද දින ස්පෙෂල් දවසක් පොඩ්ඩක්
2: ස්පෙෂල් ඩේ එකක් අද.
0: අද
2: තමයි ගේම පටන් ගන්නනේ.
1: අද තමයි ගේම පටන් ගන්නනේ.
0: යස්.

0: FM Anu Paha Anu Hatrai Dasama Ata Net FM Divaina Pura
1: උදේ 7යි විනාඩි 45යි දැන්
2: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි
3: කෑම උයත්ති පොල්වලට යන වේදම වැඩිද පොල් ගෙඩියෙන් ගන්න කිරි ප්‍රමාණවත් මතේද උදේට උයන්න පොල් වැඩිපුර යනවද කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩර් කර භාවිත කරන්න පොල් බෑයෙන් පොල් ගෙඩියක කිරි ගන්න පොල් ගාලා බ්ලෙන්ඩර් කරන්න රසත් වැඩි ගුණත් වැඩි සාක්කුවටත් වාසි පොල් සංවර්ධන අධිකාරිය පණිවිඩය
4: ලීසිංග් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසිංග් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසිංග් මුදල අඩුම පොලියට. දැන් මාම තන්න 0112200200.
5: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේ෷ මිලකට BYD වාහනයක් 0112-125-125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි
6: Prime Colombo
7: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි රුපියල් මිලියන 45 සිට ඉහළට ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710-777-333
8: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0117-388-388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
9: තැඹිලි තෙල් කුකුම් පොතු සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය
0: FM 95 FM 94.8 Net FM Net FM Algo

0: උදේ 7යි විනාඩි 48යි අල්ගටාම වෙලාව.
1: කසුනි නැන්ද ඇවිල්ලා ගියා.
0: කසුනි නැන්ද ඇවිල්ලා ගියා.
1: කසුනි නැන්ද දැන් මේ ටිකේ ලංකාවේ හැමෝම කසුනි නැන්දවයි මේ ලෙහන්සවයි අපේ ගෙහන්සවයි උදේට අහනවා.
0: ඔව්.
1: ඒ තරම් මේ කසුනි නැන්ද දැන් උඩින් යන්නේ.
0: මම අර දැන් පේන්නේ නැද්ද
1: අඩි කීපයක්. උඩින් එකම පාවෙලා ආවේ.
0: මම බැලුවේ එකසරට උස වැඩි වෙලා තියෙන්නේ කොහොමද
1: කියලා. එහෙම තමයි. අපේ මේ ඇල්ෆා ස්ටුඩියෝ එක.
0: ඔව්.
1: දන්නවනේ ඉතින් ලංකාව පුරාම ඉන්න පොඩ්ඩො වැඩ්ඩො
0: වැඩ්ඩො
1: ගොඩ දෙනෙක් වරගෙන ඇවිල්ලා තියෙනවා රටට තිල්න කරලා තියෙනවා අදුන්නල දීලා තියෙනවා ඒගොල්ලෝ එක්ක ලස්සන කතා බහ ඇති කරගෙන තියෙනවා යන්න අපේ YouTube එකට net fm ඒ කතා බහ බලන්න පුළුවන් ඉතින් දැන් මේ වගේ ලස්සන වැඩ වෙද්දී අපි දන්නවා අපිව දුර ඉදන් අහගෙන ඉන්න වාටත් ආසාවක් තියෙනවා වාගේ පොඩ්ඩව වෙන්න පුළුවන් දැන් මේලා අපි අහන් ඉන්න පොඩ්ඩො වෙන්න පුළුවන් ඒගොල්ලන්ට ආසාවක් තියෙනවා අපේ මැදිරියට ඇවිල්ලා විශේෂයෙන්ම ඇල්ෆා ස්ටුඩියෝ එකට ඇවිල්ලා තමන්ගේ දක්ෂතාවයන් දක්වන්න. හැබැයි ඉතින් ප්‍රශ්නේ වෙන්නේ ලොකු ඉල්ලුමක් තියෙද්දි ඉතින් හැමෝම එහෙම එකපාර ගන්න බෑනේ.
0: ඔව්.
1: එහෙම අමාරුයි
0: වැඩේ. ගන්න බෑනේ.
1: වැඩේ ටිකක් අමාරුයි නේද කොට. හැබැයි ඔන්න අපි මේ මෙන්න මෙහෙම දෙයක් කරන්න ලෑස්ති වෙනවා. දැන් 27 වෙනි වතාවටත් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙනවා. කවද්ද? සැප්තැම්බර් 25 වෙනිදා තමයි ආරම්භ වෙන්නේ.
0: ඕකේ.
1: ඉතින් හැමදාම අපි ඉන්නවනේ. ඒ කියන්නේ බුක් ෆෙයර් එකට ආවොත් ඔය සිරිමාව පරිශ්‍රයට යද්දි අපි ඉන්නවා.
0: ඔව්.
1: ඉතින් මේ පාරත් 21 වෙනි වතාවටත් නිල රේඩියෝ මාධ්‍ය අනුග්‍රහකත්වයේ දෙන්නේ net fm. ඔන්න ඔයාට තියෙන සුබ පණිවිඩයක්.
0: විශේෂයෙන්ම
1: අපේ පොඩ්ඩන්ට. ඒ තමයි මේ පාර මේ මෙන්න මෙහෙම වැඩක් අපි කරලා තියෙනවා. net fm ඇල්ෆා ස්ටුඩියෝ විශේෂ සජීවී මැදිරියක් ඔයා වෙනුවෙන් අපි ඉදි කරනවා.
0: රයිට්.
1: ඔන්න. දැන් එදාට පොත් ගන්නන පොඩ්ඩන්ට අම්මලා තාත්තලා එක්ක පොඩ්ඩ කිව්වම මේ ලොකු රේන්ජ් එකක් ඈ. ඔඩගොම් පොඩිම අයත් නෙමෙයි. දැන් මේ පාර A levels දීපු කට්ටියමත් ඉන්නවනේ.
0: ඔව්.
1: ඒගොල්ලන්ටත් ඔන්න එන්න පුළුවන්. ඇවිල්ලා ගොඩ වෙන්න පුළුවන්. ඕගොල්ලන්ගේ නිර්මාණාත්මක හැකියාවන්, ඉදිරිපත් කිරීමේ හැකියාවන්, ඕගොල්ලෝ නිවේදනයට මේ වගේ කැමති නම් ඇවිල්ලා ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ දක්ෂතාවයන් පෙන්වන්න.
0: ඒ
1: වගේම තමයි අපේ දැන් බම්බලපිටියේ තියෙන ඇල්ෆා ස්ටුඩියෝ එකට. අපි කිව්වනේ එන්න බැරි නිසායි මේ chance එකට අරන් දෙන්න කියලා. එදාට පුළුවන් කතා කරගන්න කසුනි නැන්දවත් හම්බෙලා අපේ ලෙහන්සලා ගෙහන්සලා ඉන්නවා කට්ටියව හම්බෙලා කතා කරගන්න කොහොමද අපි මෙහෙට එන්නේ නැත්නම් ඇල්ෆා ස්ටුඩියෝ එකට ඇවිල්ලා මේ විදිහට සජීවී වැඩසටහනක් එක්ක සම්බන්ධ වෙන්න කියලා. ඉතින් මතක් කරන්න ඕන ඔන්න කට්ටිය ලෑස්ති වෙලා ඉන්න. දන්නවනේ පොත් ප්‍රදර්ශනය පටන් ගන්නවා 25 වෙනිදා සැප්තැම්බර්. එදා ඉදලා දිගටම ඉවර වෙනකම්ම ඔන්නවට පුළුවන් අපේ සජීවී මැදිරියට ඇවිල්ලා ඔයාගේ දක්ෂතාවයන් පෙන්නලා ඔයාගේ chance එක ගන්න.
0: ඕකේ.
1: ඒව මිස් කරගන්න එපා.
0: ප්‍රයිම් කලම්බෝ 9 ගැන. හරිද? ප්‍රයිම් කලම්බෝ 9 අපාර්ට්මන්ට් එකක් ඔයා ගන්න නැතුව මිස් කරගත්තොත්
1: අන්න ඒකයි.
0: ඒකත් ලොකු chance එකක් තමයි ඔයා මිස් කරගන්නේ.
1: නිකන් හිතන්න ඔය කලම්බෝ 9 වලින් ඔයාට රුපියල් මිලියන 45කට fully furnished apartment එකක් හම්බ වෙනවා කියන එක.
0: ඔයාලට
1: පුළුවන් ද ඒ වගේ يعني 1450කට ඔයාලට පුළුවන් ද ගෙයක් හදන්න. ඉඩමක් අරන් ගෙයක් හදන්න.
0: ඉඩමක් අරගෙන ගෙයක් හදන්න බෑ.
1: කලම්බෝ 9 වලින්
0: මං
1: හිතන්නේ ඉඩමක්වත් ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒ නිසා තමයි කියන්නේ මෙන්න මෙහෙමයි. කාමර දෙක තියෙනවා, කාමර තුන තියෙනවා. ඔයාගේ අවශ්‍යතාවය අනුව ඔයාට apartment එක තෝරන්න පුළුවන්. වර්ග අඩි 1125 ඉඳලා ඉහළට තමයි apartments තියෙන්නේ. තට්ටු හතක පාකින් එකක් තියෙනවා.
0: ඕකේ.
1: ආ ඉතින් ඊට වඩා මොනවාද? මොන ඒ කියන්නේ එක හද්දිත් හරීම මේ සනසිල්ලක් දැනෙනවනේ. ආය වාහන එළිය තියන්නවත් වාහන වල ඩැමේජ් වෙයි කියලාවත් කිසිම බයක් වෙන්න හේතුවක් නැහැ. අවුරුදු 30ක ප්‍රයිම් රෙසිඩෙන්සිස් විශ්වාසයත් එක්ක තමයි ඔයාට වාගේ apartment එක හම්බ වෙන්නේ.
0: ඕකේ.
1: Outdoor gym එකක් තියෙනවා. Roof top එකක් තියෙනවා. ඔක්කොම ඕන කරන දේවල්. ඔයාට සුඛෝභෝගීව ජීවත් වෙන්න ඕන කරන හැම දෙයක්ම තියෙන වටපිටාවක් තමයි The Prime Colombo in Colombo 9 by Prime Residencies කියලා කියන්නේ.
0: Right.
1: කෝල් එක දෙන්න මේ නම්බර් එකට වැඩි විස්තර දැනගන්න 0810 7 3 3 0810 7 3 3

0: කාංගේ රේඩියෝ එක වටේ හරි එහෙම නැත්නම් අපේ Facebook live එකට join වෙනවා නම් එහෙම හරි නිකන් ඕක enjoy කරන්න බෑනේ.
1: බෑ. අමාරුයි.
0: අමාරුයි. එතකොට ඔයාලට මොන හරි කන්න දෙයක් තියෙන්න
1: ඕන. අන්න ඒකයි.
0: ඒක පුරා සැරට හදාගෙන එහෙම තියෙන්න ඕන පොඩ්ඩක් කටට රසට හදන්න පුළුවන් වෙන්න ඕන. ඉතින් noodles එකක් කියන්නේ ගැලපෙනම දෙයක් නේ ඇචි මේ වෙලාවට. හැබැයි හිතනකො noodles එක නිකන් බෙරි වෙලා වතුර වෙලා තිබ්බොත් ඔයාට කන්න හිතෙනවා.
1: මූඩ් එකම අවුල් යනවා.
0: මූඩ් එකම අවුල් යනවා. අපි මොන DJ ගිනාලා
1: වන්දිනේ. ඉතින් DJ ආන්නේ. ඊට පස්සේ ඔන්න ඉතින් දෙන්න දෙමාල්ලෝ රණ්ඩු වෙලා noodles එකක්වත් අදාගෙන කොහමද කිව්වේ?
0: ඔව්.
1: එද්දි කොහමද කිව්වේ?
0: එද්දි කොහමද කිව්වේ? ඔව තමයි ප්‍රශ්නේ ඊට පස්සේ. ඒක නිසා තමයි ඔයාට කියන්නේ විජේ noodles ගන්න නම බලලා අනිවාර්යෙන්. මොකද බෙරිනොවි හදාගන්න බෙරිනොවි කන්න ඔයා ගන්න ඕන විජේ noodles. ඒ කියන්නේ 100%ක් ස්වභාවික දේවල් වලින් තමයි හදන්නේ විජේ. ආයෙවට බය වෙන දෙයක්
1: බය වෙන්න දෙයක් නැහැ. හැබැයි මතක් කරලා WP ලාංඡනය බලන්න. නිල් පාට බෑග්ග්‍රවුන්ඩ් එකේ කහ පාටින් WP ලාංඡනය තියනවාද කියලා බලලම විජේ noodles ගන්න.
0: රයිට්. ඊට පස්සේ ඔයගේ අපි දන්නවා දැන් මේ දාස්සල ඔයගේ කන්ස්ට්‍රක්ෂන් එකක් යනවා කියලා. මට නිකන් ටෙලිපති වලින් වගේ
1: දැනෙනවා
0: නිකන් කට්ටිය ගොඩක් එක එක දේවල් හදනවා
1: කියලා. ඉදිකිරීමේ සුවද ඔයාට දැනෙනවා.
0: එතකොට මොනවද දන්නවද ඉදි කරන්න ගන්න ඕනේ?
1: ඔය
0: ස්ට්‍රක්චර් එක හදන්න ඕනේ ශක්තිමත්
1: මෙල්වා ස්ටීල්.
0: මෙල්වා ස්ටීල්.
1: ලංකාවේ අපේ එක තමයි මෙල්වා කියලා කියන්නේ. ලංකාවේ මේ වෙනකොට ඉදි වෙමින් පවතින දැවැන්ත ව්‍යාපෘති ගණනාවකට විශේෂයෙන්ම ඔය ප්‍රයිම් ලගේ අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට්ස් ගණනාවකට මෙල්වා ස්ටීල් තමයි භාවිතා වෙන්නේ. ඔය කන්ස්ට්‍රක්ෂන් සයිට් ලගින් යද්දි බලන්න අනිවාර්යයෙන්ම ඔයාට ලොකුවට මෙල්වා කියලා බෝඩ් එක පේනවා.
0: ඒ
1: කියන්නේ මෙල්වා තමයි හැමතැනම විශ්වාසයේ දිනපු නම. ඉතින් ඔයාගේ වාණිජ ගොඩනැගිල්ලක් වෙන්න පුළුවන් නැත්නම් නිවස වෙන්න පුළුවන් ඕනම ගොඩනැගිල්ලක් ඉදි කරද්දි ශක්තිමත්ව කල්පවතින් ඉදි කර ගන්න නම් අනිවාර්යයෙන්ම මෙල්වා ස්ටීල්ම දාන්න.
0: රයිට්. ඊට පස්සේ ඔයාට වගාවක ඉන්වෙස්ට් කරන්න ආසාවක් තියෙනවා නම් ඔයා වගා කරන්න කැමති කෙනෙක් නම් ඔයාට ඕනේ නැහැ තව දුරටත් පොළව කොටලා ඒක වෙනුවෙන්ම කැප වෙලා ජොබ් එකක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාට පුළුවන් ඔයාගේ මූල්‍යමය දායකත්වයේ දීලා ඔයාගේ සල්ලි ඉන්වෙස්ට් කරලා මේ වගේ වගාවක අයිතිකාරයෙක් වෙන්න.
1: අනිවාර්යයෙන්ම අපි මේ කියන්නේ කසාගල ස්මාර්ට් ඇග්‍රි බිස්නස් එක ගැන. කෝල් එක දෙන්න මෙන්න මේ නම්බර් එකට වැඩි විස්තර දැනගන්න 011 207 7787 011 207 7787.

0: FM Anu Paha, FM Anu Hatarai Tak Cuma Ada, Net FM.
1: Prime Colombo. කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙත ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න. 0710 777 333.
2: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අද මෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
3: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ.
4: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
5: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් finance lanka rating bbb minus stable outlook palapath rabi mulya sahako ki lanka tanpa durakshana yojana kame samajikiki
6: oyata visha maddavya bhaviten ivath wenna onada jeevithaya aluten patang ganna aasada ehenam meka oya gannam ona call ekak 19:27 ta katha karanna ratama ekata jaathika meyuma
7: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
8: මෙල්වා එක, ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
9: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0134 226 7046.
10: ඊසි නිසා ඇත්තටම ලේසිද?
11: ඊසි නිසා ඇත්තටම ලේසි. සුව පහසු මතු පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න. ඊසි සනීප ආරක්ෂක තුවා. දැන් රුපියල් 150යි.
12: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක්. 0112-125-125 මතන්ද. BYD කරුසරු. සේවයට පැසසීමක්, ජීවිතයට සැනසීමක්. කොන්දේසි සහිතයි.
0: FM Anupaha 94.8 Net FM Divaina Pura
13: Velava oba weta gena enne
14: Adama ganna phone ekak
15: ai hetata danni
14: Vishwase wanga kiwa ekka singer simple pay
15: hetata loda tika tika gewanna adama oyage smartphone ekak araganna
16: ude 8 minadi ekai dan

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වෙති. සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
1: බයෙන් බය අලුත් වන අලුත් පැයි විමසුම නැත්නම්
4: අයිබෝවන් චරිතාව විශ්වාස කරන සත්‍ය නැත්නම් සමග මම කේසර. විදෙස්ගත මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන පානතුරේ කුඩු සලිඳුනමැත්තාගේ මුදල් අයකෙමි ලෙස කටයුතු කළ පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ රත්මලාන ගොන්තුටුපොළ හන්දියේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. ගල්කිස්ස පොලිස් ස්ථානයට ලද තොරතුරක් අනුව සැකකාර අඹුසැමියෝල අත්අඩංගුවටගෙන ඇත්තේ ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී. සැකකරුවන් සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 63කට අධික මුදලක්, හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15කට වැඩි ප්‍රමාණයක්, ස්කූටර් වර්ගයේ යතුරුපැදියක්, නවීන පන්නේ මුදල් ගන්න යන්ත්‍රයක් සහ විද්‍යුත් තරාදියක්ද පොලිස් බහරයට ගෙන තිබෙනවා. අවුරුදු 26 සහ 34 යන වයස්වල පසුවන මෙම සැකකාර අඹුසැමියෝල රැඳවුම් නියෝග මත තබාගෙන වැඩිදුර ප්‍රශ්න කිරීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා netnews youtube නාලිකාවට සහ netnews facebook පිටුවට පිවිසෙන්න නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: ඔබ වෙත ගෙන ආවේ
3: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
5: FM 95, FM 94.8, Net FM.

0: උදේ 8 විනාඩි 8 ඇල්ගොතාම වෙලාව අපි පටන් ගන්න හදන්නේ අපේ දෙවනි පැය.
1: දෙවනි පැයට ආවා.
0: දෙවනි පැය?
1: ඒ වගේම තමයි මේ දෙවනි T20
0: ඔව්.
1: ඊයේ තිබ්බා.
0: රයිට්.
1: කායකද?
0: ඉංග්‍රීඩ් එක.
1: ක්‍රිකට් 2-1.
0: ඔව්.
1: මහත්තරුන්ගේ දේශයත් එක්ක.
0: මහත්තරුන්ගේ දේශයත් එක්ක හිමිකම් කියන දේශයත් එක්ක.
1: අන්න හරියි. ඒගොල්ලන්නේ ක්‍රිකට් ගෙනාවා කියලා කියන්නේ. ඔව්. ඉතින් ඒගොල්ලෝ ක්‍රිකට් ගැහුවා අපි. සුපුරුදු විදිහට අපි බොහොම ප්‍රවේගකාරී විදිහට පන්දු වාර 20කදී ලකුණු 145ක් ප්‍රෙස් කරගත්තා.
0: ප්‍රවේගකාරී දෙර දැවි ගියා කියලා.
1: ප්‍රබල ඉනිමක් ක්‍රීඩා කරලා පන්දු වාර 20කදී ලකුණු 145ක් ලබා ගත්තා.
0: ඕකේ.
1: පිළිතුරු ඉනිම ක්‍රීඩා කර.
0: ඕකේ.
1: එංගලන්තය. පන්දු වාර 12යි පන්දු 1කදී ඊටත් වඩා ප්‍රවේගකාරී වෙලා
2: කැත වැඩ
1: ඕවර්ස් 8ක් එහෙම් පිටින්ම ඉතුරු වෙලා තියෙද්දි 146ක් ගාලා මැච් එක ඉවර කරා.
2: එච්චර අර මේ ඉඳන් කට්ටිය ගෙනහිල්ලා. හරිද? අර ග්‍රවුන්ඩ් බුක් කළා. සෙනකට එන්න කියලා. ටිකට් කඩලා. ඔක්කොම පෙන්නලා. අර ඔක්කොම වටේ පිටේ කඩලා කඩේ මේ ඔක්කොම දාලා. කොච්චර අසාධාරණද ඕවර් 8කට අඩුවෙන් මේ මැච් එක ඉවර කරගන්න.
0: මම කියන්නේ පර්ෆෝමන්ස් එක අඩුයිනේ එතකොට.
2: ඈ අඩුයිනේ.
1: අඩුවෙන්
2: ගෙවන්න
0: ඕනේ. ඒක තමයි.
1: ඒ කියන්නේ මේ ඕවර්ස් 8ක් එහෙම් පිටින් මිතුරුනේ.
2: ඕවර්ස් 8ක් කියන්නේ බෝල කීයද?
1: ඒ කියන්නේ බෝල
2: වරක් කඩනේ. වයිඩ් ඒව මෙහා බැලුවම තමයි නේද?
1: දැන්
2: ඒ කියන්නේ මොනවද ඔය ක්‍රිකට්
1: මොනවද මේ කරන්නේ? දැන් ලෝකෙට මේ T20 කියන ෆෝමැට්
2: එක අපේ රටේ වැරදිච්ච එකමයි හොඳ. ඒ වගේ
1: ඔව් නේ ඒක තමයි මේ මෙහෙමයි. දැන් T20 ෆෝමැට් එක ලෝකෙට අරගෙන ඉන්නෙම මේ එන්ටර්ටේනින් පර්පස් එකක් විදිහටනේ.
0: ඔව්.
1: ඒ කියන්නේ වාණිජ සහ අනිත් පැත්තෙන් මේ විනෝදාස්වාදයේ සඳහා තමයි T20 ගේන්නේ.
0: රයිට්.
1: ඔය කොච්චර ෆෝමැට් තිබ්බත් මේ ටෙස්ට් මැච් එකක් බලනවා තරම් ගතියක් නැහැ. ඒක බලපොය තමයි දන්නේ.
0: හැබැයි
1: ඉතින් දවස් 5ක් වැය කරගෙන බලන්න සිද්ධ වෙනවා.
2: ඒක ටිකක් මේ මැද්ද දවසක් නිමාඩුවකුත් තිබ්බා.
1: එහෙම අර දිගට යන නිසා තමයි මේ ඊට පස්සේ ODI ෆෝමැට් එක ODI එකත් ඉස්සලා ඕවර්ස් 60ක් තිබ්බයි 50 කරා. ඊට පස්සේ T20. ඊට පස්සේ දැන් වෙන වෙන ඔය තියෙනවා ෆ්‍රැන්චයිස් ක්‍රිකට් තියෙනවා. ඊට වඩා අඩුවෙන් ඕවර්ස් ගන්න. හැබැයි ජාත්‍යන්තරව පිළිගත්තු T20 තමයි වේගවත්ම ක්‍රිකට් ගහන තැන. T20 හදලා තියෙන්නෙම ටික කයියෙන් ගහන්න
0: ප්‍රවේගකාරීව ගහන්න.
1: ඔව්.
2: T20 හදන්න ප්‍රධානම හේතුව තමයි ෆුට්බෝල් මැච්.
0: අහහ.
2: විනාඩි 45 නේ.
1: ආ.
2: ඈ 90. ඈ 90. විනාඩි 90යි නේ. පැයකමාරයි. මේ පැයක විනාඩි 45 දෙකක් නේ.
1: ඔව්. ෆස්ට් හාෆ් එකයි සෙකන්ඩ් හාෆ් එකයි.
2: මේ ඉ think ආවා මැච් එක බැලුවා කෑ ගැහුවා නැටුවා බිව්වා කෑවා.
1: වැඩේ ඉවරයි.
2: වැඩේ ඉවරයි. මොකද අර දවස් ගණන් මේ නිමාඩු දාලා ඇවිල්ලා බලන්න ඕනේ නැහැ. ඉන්ද තමයි ඒකට අනුකූල ක්‍රිකට් ගේන්න තමයි මේ ඇත්තටම T20 වගේ පටන් ගත්තා.
1: පටන් ගත්තා.
2: ඉතින් එතන තියෙන්නෙම එන්ටර්ටේනින් තමයි.
1: එන්ටර්ටේනින්. ඉතින් ඒ නිසා තමයි අපි අර විදිහට මේ අඩු ලකුණු ගානක් පන්දු වාර 20කදී දැන් මීට කලින් අපි දැක්කා මේ ඉංග්‍රීන්ලා 200 සීමාව පන්නන. මේ වෙනකොට 200 සීමාව තමයි ලෝකේ T20 වල තියෙන ස්කෝ එක.
0: හොඳ ස්කෝ එකක් කියලා කියන්න පුළුවන්.
1: හොඳ ස්කෝ එක කියන්නේ
0: ප්ලස්
1: අන්නාරි. ඒ කියන්නේ ගේමක් දෙන්න පුළුවන් ලකුණු සංඛ්‍යාව 200. මොකද 170 80 කියන්නේ T20 පටන් ගත්ත මූල් කාලේ වගේ තමයි තිබ්බේ. දැන් වෙනකොට ක්‍රිකට් ෆෝමැට් එක ඊට වඩා මාර ස්පීඩ් වෙලා තියෙනවා. අපිට පේනවානේ ලෝකේ කොච්චර වේගෙන් ක්‍රිකට් ගහනවද කියලා. අර වෛභව් සූර්යවංශී එහෙම අර ඉන්න අවුරුදු එම ආයත හැමදාම මේ කොල්ල අවුරුදු 15යි.
0: 15යි.
2: මට හරිච්ච ලෙඩේ.
1: ඔව්. අර අර ඕක තියෙන තව එක්කෙනෙක් ඉන්නවා. මේ අෆ්ගනිස්තානයේ මේ රෂීඩ් ඛාන්.
0: රෂීඩ් ඛාන්.
1: ඒ මනුස්සයාත් වයසට යන්නේ නැහැ නේ. ඒක තැනකදී
2: හරි
1: දුර්ලභයිඩක්. ඒක තැනක නැවතිලා තියෙන්නේ. මේ ඉතින් කොහොම හරි එහෙම ෆෝමැට්ස් ගෙනල්ලා
2: මම ලංකාවේ තමයි මේ ලෙඩේ තියෙන කීප දෙනෙක්
1: දන්නවා. කවුද
2: එක්කෙනෙක් මම ඉස්සෙල්ලාම කිව්වා මේ බන්දු සමරසිංහ.
1: ඔව්.
2: එයාගේත් වයසට යන ඒ වයස යන හිටන ලෙඩේ එයාට තමයි ඉස්සෙල්ලාම බෝ වුනේ.
1: බෝ වෙන එකද? ප්‍රවේගකාරියෝ මිනිස්සුන්ට ජය ගෝෂා නගල අර හයේ හතරේව වදිද්දි අපි කියන්නේ පොල්ලඩි කියලා ඉස්සර මේ සනයි කලුයි නෝ ෆෝමැට් එක ලෝකෙට ගෙනාවේ මේ කියන්නේ T20 කලින් පෙන්නුවේ හතර වටේටම නෙලන්න. ඉතින් ඒ ගෙනාපු ෆෝමට් එක ඔන්න අපි රීඩිෆයින් කරමින් යනවා දැන්. කොහොමද මේ හයියෙන් ගහන ෆෝමට් එක හිමින් ගහන්නේ කියන එක
2: මේ ඒ ඔය අවුරුදු උසවල හිමින් බයිසිකල් පැදීමේ රේස් එකට සහභාගී වෙච්ච කට්ටිය තමයි කියලා.
1: ඇවිදින ඇවිදින
2: ඒ අවුරුදු උසවේම දිනන හයියෙන්ම බයිසිකල් පැදලා දිනන එක.
1: ඒ කියන්නේ ඒ
2: අවස් වෙනකොට දින පුළුවන් තරම් හිමි ඊටම ගිහිල්ලා අන්තිමයට තමයි ටැග් ගහම්බෙන්නේ.
1: ටැග් ගහම්බෙන්නේ. ඉතින් අපේ කෙල්ලෝ ටික ආසියානු කුසලානේ අවසන් මහා තරගය වෙනකන් ගියා. ඉන්දියාවත් එක්ක තරග කරලා අවසනාවන්ත විදිහට පරාජයට පත් වුණා. කොල්ලෝ ටික එහෙම ලොකු බලාපොරොත්තු දෙන්නේ නැහැ. මේ විදිහට මේ T20 රීඩිෆයින් කරමින් ඉන්නවා. ඒ කියන්නේ T20 වලට නව අරුතක් දෙමින් ඉන්නවා. ඒක මෙහෙම අයියෙන් එහෙම යන්න ඕනේ නැහැ. කාලය ශ්‍රමය
2: කොහේ හරි පළවත්තේ පැත්තේ මේ රාත්‍රී සමාජ ශාලාවක එක්කෙනෙක් මෙච්චර මැච් එක තියෙද්දි මේ රෑලි වෙනකන් හිටියා කියලා මම දැක්ක පින්තූරේකුත් පළවෙලා
0: තියෙනවා. අපිට තමයි පොඩ්ඩක් පැටලලා තියෙන අපි මේ රට වෙනුවෙන් සෙල්ලම් කරන්න ගිහිල්ලා කියලා.
1: හරි කොහොම හරි කමන්න අපි බලමු 2028 තමයි T20 ලෝක කුසලානයක් එන්නේ. ඕස්ට්‍රේලියාව සහ නව සීලන්තය සම සත්කාරකත්වයෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ.
0: ඕකේ.
1: ඒකින් තමයි සීතල රටවල ගිහිල්ලා මේ ටිකේ පුරුදු වෙන්නේ. අපි බලමු. දැනට මෙහෙම තමයි T20. 2028 වෙද්දි වෙනසක් වෙයිද කියලා බලමු. 2028 මොකද ගොඩක් දේවල් වෙනස් වෙන්න නියමිත තියනවා කියලා.
2: ඔය ලොකු බලාපොරොත්තුවක් මේ ක්‍රිකට් අලුතෙන් පත් කරපු එරාන් වික්‍රමරත්න කමිටුව ගැන රටම තියාගෙන ඉන්නවනේ නේද?
1: ඔව්නේ. අන්න ඒ නිසා මේ අපි හිතනවා ඉස්සරහට අපිට හොඳ ක්‍රිකට් එකක් බලා ගන්න පුළුවන් වෙයි කියලා.
0: ඕකේ. ශ්‍රී ලංකා කොල්ලෝ වසයි පොඩ්ඩක්
1: ඒ ඉස්සරව යන්නේ. මේක බලාපොරොත්තුව තියෙනවා. රුමේෂ් මීටර් 100 දැම්මා. අපි බලන් ඉන්නවා.
0: අපි බලාගෙන ඉන්නවා
1: ක්‍රිකට් මොනවාරි වෙයි කියලා.
2: ශ්‍රී ලංකාවේ ක්‍රිකට් නොගහන කොල්ලෝ වසයි.
1: මේව දැක්කම අපි වස වෙනවා.

0: FM Anupaha, FM Anuhatrai Tashumata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
3: උදේ 8 විනාඩි 19යි දැන්.
4: රසතුන් හදක පාරම්පරික අපේ රසය. මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් TV රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපණයේ ඇති තයාගේ ඔබට හිමි වේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
5: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0112178388 අමතන්න.
7: ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
8: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙත නොබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න. 0710777333.
9: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක්. 0112125125 මතන්න BYD කරුසරු.
10: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
11: චිත්‍ර ඇඳලා ලොකු ලොකු තෑගි දිනා ගන්න ආසයි නේද? විෂන් කෙයා පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 25ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම විෂන් කෙයා ශාඛාවකට ගෙනවෙත් පාර දෙන්න.
12: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
13: මෙල්වා එක ලංකාවේ එක.
14: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපත වූ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් විලඳ පොලේ.
0: FM 95.8 Net FM දිවයින පුරා

0: දෙයාටයි විනාඩි 26යි අල්ගටාමේ වෙලාව.
1: දැන් මේ අපි අර ශ්‍රී ලංකා කොල්ලෝ වසයි වටහන්න දුන්නනේ.
0: ඔව්.
1: කට්ටේ හිතන්න පුළුවන් මේ වගේ සංක්‍රාන්තිමය සමයක මේක අහන්න දුන්නකේ විද්‍යාව මොකද්ද කියලා. හැම දෙයකම ඇල්ගොටවුන් එකේ සයන්ස් එකක් තියෙනවා. හරිද? අපි ඒක අහන්න දුන්නේ මේක තමයි ඒක අහන්න ඕන වෙලාව. දැන් තමයි මානසිකව වැටිලා ලෙලි ගිහිල්ලා ඉන්නේ. හරිද? ඔව්. ඕවා ඇහුවට පස්සේ අර නම් ටික අහගෙන අහගෙන යද්දි පොඩි නොස්ටැල්ජික් ෆීලින් එකක් එනවනේ.
0: එනවනේ.
1: අපි වනිකන් කැරිබියන් දූපත් වලට යනවා. 2007 වර්ල්ඩ් කප් එක එහෙම මතක් වෙනවා. අර ෆ්ලඩ් ලයිට්ස් නැතුව ගහපු ෆයිනල් එක මතක් වෙනවා. ඊට පස්සේ අපි එහෙම එනවා ඉන්දියාවට, මුම්බායි වලට, ඉඩන් ගාඩන් වලට. ඊට පස්සේ ඔහොමම අපිට පොඩි ක්‍රිකට් පොඩි හිස්ටරි එකක් මතක්
0: වෙනවා. නොස්ටැල්ජියා එකක් එනවනේ.
1: මේ වැටිලා ඉන්න වෙලාවට තමයි අහන්න මේ සින්දු අදලා තියෙන්නේ.
0: හරියට හරි. මට මේ කන්වර්සේෂන් එකක් ඇහෙනවා අපේ ඔෆිස් එකේ. අයියෝ ඔයා මේ මැච් එක බලනවද? වැඩන්නේ බලලා
1: එහෙම බෑ.
0: මේ හරියට ගහනවා නම් අර ඉත්තෑව ඉන්නවා. එහෙනම් ඇහැරගෙන බලනවා. දැන් බලන්න කිසිම මොටිවේෂන් එකක් නැහැ. ඒ කට්ටියට තමයි සින්දු දුන්නේ.
1: අන්න ඒකයි ශ්‍රී ලංකා කොල්ලවසයි සින්දු අපි මේ දැන් දුන්නේ. ඕවා මේ වර්ල්ඩ් කප් අන්තිම අවසන් තරගෙට එන වෙලාවට විතරක් ප්ලේ කරන්න විතරක් නෙමෙයි තියෙන්නේ.
0: යස්.
1: මේ වගේ අවස්ථාවල අපි ඒව අහලා
0: ගැම්ම ගන්න.
2: ඉච්ච වෙලාවට තමයි.
1: වැඩිච්ච වෙලාවට.
2: නැව ආර්ථිකෙත් ඕක තියෙනවානේ. අර වැරදි අදහසක් තියෙනවා. දැන් රටක් වැටුනම ආර්ථික වශයෙන් වැටුනම වියදම් අඩු කරන්න එහෙම කියලා කියනවානේ. ඒ වියදම් අඩු කරන්න ඕනේ ක්‍රය ශක්තියක් නැති අය. ඒ කියන්නේ මුදල් නැති අපි වගේ අය තමයි වියදම් අඩු කරගෙන පරිස්සම් වෙන්න ඕනේ. සල්ලි තියෙන අය මොනවද අන්නවද කරන්න ඕනේ? පුළුවන් තරම් වියදම්
1: කරන්න
2: ඕනේ. සල්ලි රටක් ආර්ථිකව වැටුනම සල්ලි තියන අය කරන්න ඕනේ පුළුවන් තරම් වියදම් කරන එක. ඒගොල්ලන්ට ක්ලබ්ස් යන්න පුළුවන් නම්, සංචාරය යන්න පුළුවන් නම්, රට ඇතුලේ විවිධ තැන් වලට යන්න පුළුවන් නම්, හිතන්න අර පාරක් අයිනේ රොටි කඩේකට ගිහිල්ලා රොටියක් කෑවත් එතකොට ඒ මුදල් සංසරණය සිද්ධ වෙනවා. නැත්තම් ඒගොල්ලෝ නැති අපි ඔක්කොම සල්ලි
1: එකයි
2: පරිසම් කරගෙන ඉන්න ගියාම තවත් කඩන් වැටෙන එක තමයි වෙන්නේ. අර සින්දුවත් ඒ වගේ තමයි. නැති කාලේ තමයි ජවය
1: ගන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි වාට කියනවා යන්න මේ දම්රෝ එකට. දැන් වාට සල්ලි තියෙනවා අපි දන්නවා. ඉන්න ගිහිල්ලා වියදම් කරා.
2: සල්ලි නැතත් ගන්න පුළුවන් අනේ අපොලි රයිත
1: අනේ දෙනවා. ඔව් ඔව්. ආ මේ තියෙනවා මෙන්න ඒකත් කියන්න එපා.
2: ඒ වාට මේ
1: ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා නම් මාස 36ක් දක්වා පොලි රහිත පහසු ගෙවීමේ ක්‍රමයට. පොලි රහිත
0: මාස 36ක් කියන්නේ අවුරුදු කීයද?
1: අවුරුදු 3ක් දක්වා ගෙවන්න.
2: අම්මා අප්පවත් දෙනවා.
1: පොලි රහිතව වාට දම්රෝ එකෙන් ඕන දෙයක් ඔන්න දැන් ගන්න පුළුවන් හැකියාව තියෙනවා.
2: අනිත් එක අච්චි මේ මේකුත් තියෙනවා. දැන් ඔය අරන් යනවනේ ගෙදර සෝෆා එකක් ගත්ත කියන්නකෝ. ඔය සෝෆා එකේ ඉඳගන්න යාළුවෝ ගන්නවද අපි පොලි රහිත නයි ක්‍රමයට ගත්තේ
1: කියලා.
2: ඔව් කියන්නේ නැන්නේ ඕනේ.
1: කියන්නේ නැහැ.
2: අපිට මුදල්ට දීලා ගත්තා වගේ ඉන්න නේද? ඔව් අපි තමයි ඔය කියලා දෙන්නේ. වෙන කවුරුත් ඔය කියලා දෙන්නේ නැහැ ඔයගොල්ලන්.
1: අපි නොකරපුවද?
2: අපි නොකරපුවා. අපි නොකරන දේවල්.
0: රහසින් කිව්වා නේද
1: නරුවා?
0: ඔව්. රහසක් කිය කාටවත් කියන්න
1: බෑ. අර දෙහෙන්න නෙමෙයි කිව්වේ.
0: හරි.
1: හරි. ඉතින් දම්රෝගයකට ගියොත් අපි දන්නවා දම්රෝ කියලා කියන්නේ අවුරුදු 40ක් පුරාවට දශක 4ක් පුරාවට ලංකාවේ ගෘහ භාණ්ඩ ශාස්ත්‍රයේ අංකයකේ නම.
0: ඔකේ.
1: ඉතින් ගෘහ භාණ්ඩ විතරක් නෙමෙයි. දැන් ගෘහ භාණ්ඩ කිව්වට පස්සේ වාට නිදන කාමර කට්ටල ගන්න පුළුවන්. ඊට පස්සේ කෑම මේස කට්ටල පිටින් තියෙනවා.
0: රයිට්.
1: වාට කැමති විදියට ගන්න පුළුවන්. සෝෆා මාදලීන් ගණනාවක් ලොකු රේන්ජ් එකක් තියෙනවා වාට ගන්න පුළුවන්. ඒ වගේමයි මේ විද්‍යුත් උපකරණ. ගෘහ විදුලි උපකරණ. වාට මේ Samsung වෙන්න පුළුවන්, Panasonic වෙන්න පුළුවන්, Innovex වෙන්න පුළුවන්, විවිධ brands වලින් මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: Right.
1: ඒ වගේමයි ඔයා මේ Damro එකෙන් Samsung නිෂ්පාදන මිලදී ගනිද්දී ඔයාට double warranty හම්බ වෙනවා.
0: Right.
1: ඒ කියන්නේ Samsung ලගේ warranty එකත් හම්බ වෙනවා. අනිත් පැත්තෙන් ඒ භාණ්ඩයට Damro ලත් warranty එකක් දෙනවා.
0: Right.
2: අපි අචි මේ warranty කියන්නේ මොකද්ද කියලා දවසක
1: කියලා දෙන්න ඕනේ නේ.
2: Warranty guarantee.
1: ඔව්
2: යන කියලා දෙමවා. ඒවට ඉතින් ඇල්කොටවුන් එකත් එක්ක නිරන්තරයෙන් ඉන්න ඕනි.
1: අන්න ඒකයි.
2: ඔව්.
1: ඒ
2: මිස් කරගන්න එපා ටවුම.
1: කොයි වෙලේ ගියයිද දන්නේ
2: නැහැ. කොයි වෙලේ ගියයිද දන්නේ නැහැ.
1: හරි. ඉතින් ඒකෙන්ද අපි මතක් කරනවා දම්රෝ ප්‍රදර්ශනාගාර 160කට වැඩි ප්‍රමාණයක් ලංකාව වටේම තියෙනවා. කැමැති තැනකට ගිහිල්ලා ඔයාට පුළුවන් මේ වෙනස මේ මොහොතේ එක්ස්පීරියන්ස් කරන්න.
0: රයිට්. හරි. දැන් අටි. මේ මොකද්ද මං කියන්නේ? මගේ මනසේ දුවන දේවල් තේරෙනවා.
2: අපේ මනස දැන් සම්පූර්ණයෙන්ම අවුල් වෙලා
1: තියෙන්නේ.
2: ඉස්සර දුවන ඒවා පයින් ඒවා ඔක්කොම අපිට කියව ගන්න පුළුවන්. දැන් ඉතින් එරර් කෝඩ්ස් ගොඩක් එනවා සිස්ටම් එකට ගියාම.
0: ඔය කිව්වට මම හැරෙද්දි හිටපු ගමන් කියනවා මේක නේද?
2: ඔව් නෑ තාම ඉතින් සමහර යුනිට්ස් වැඩ කරනවා.
0: හරි. දැන් මේ අචි නෝ දැන් ගෙදර මොකක් හරි අපිට වතුර ලීක්යක් වගේ දෙයක් තියෙනවා නම් අපි හැමදාම කියනවනේ අපිට පේන්න එක තියෙනවා කියලා නේද? හිතන්න ඔයගේ සීලි මේ මොකක් හරි ඩැමේජ් එකක්. ඒක ඔයාලට පේනවා. එතනින් වතුර වැටෙනවා. පිටියේ පයිප් එකේ වතුර ලීක්යක් පිටිය අර සෙවල බැඳිලා ඒක ඔයාලට පේනවා.
1: පිටිය ක්‍රැක් වෙලා නම්
0: පේනවනේ. ඒවා පේනවා. හැබැයි ඔයාලට පේන්නේ නැත්තේ ඔයගේ ගෙදර කරන්ට් ලීක්යක් වගේ දෙයක් තියෙනවා නම්.
2: ඔව් කරන්ට් එක පේන්නේ නැහැ
0: නේ. පේන්නේ නැහැ. ඔයාලට එකෙන් හානියක් වෙනකම්ම ඒක පේන්නේ නැහැ.
1: ඔව්.
0: ඉතින් ඒක නිසා තමයි ඔයාට ඒ ආරක්ෂාව ගැන ඒ කරන්ට් එකකින් ඔයාට වෙන්න තියෙන අනතුරු ටික නවත්ව ගන්න කැලණි ෆයර් ෂිල් පර්පල් වයර් දාන්න කියලා කියන්නේ.
1: අනිවාර්යෙන්ම
2: මේ දැන් යම කෙනෙක් මම නැග මැසේ ඔයාලා අපිව බය කරනවාද කියලා. ඔව් බය කරනවා. ඔව් බය
1: කරනවා.
2: ඔව් ඔව් බය කරනවා.
0: බය කරනවා.
2: මොකද මේ අපිට අපේ උදේ නිවුස් වලට කියන්න කිසිවම නාවක් නැහැ. මේ විදුලි කාන්දුවකින් මේ ගෙයක් ගිනි අරගෙන ඔයා අනතුරටපත් වුණා කියලා. ඔබේ දරුවන් අනතුරටපත් වුණා කියලා කියන්න අපි කිසිම අදහසක් නැහැ.
1: එහෙම මේ අවාසනාවන්ත ප්‍රවෘත්ති අපිට ඕනේ නැහැ.
2: ඕනේ නැහැ ඕනේ. අපිට උදේට ඕනේ බොහොම සතුටුදායක
1: රට පොසිටිව් වේවා.
2: ඔව් පොසිටිව් වේවා. ගුඩ් නිවුස් ඕනේ. ඒකෙන් දා අපි මේ බය කරනවා තමයි.
1: අනිවාර්යෙන්ම
2: මේ දැන් වෙන මේකේ කටමගලවල් දාලා නම් මේ ගෙදරට සෑන්ඩ්විච් දන් කළා විදුලිය ගන්න විතරක් සලකලා තින්නේ එහෙමනම් ඒ සැලකිල්ල හැටියට තමයි වැඩේ හම්බෙන්නේ
1: අනිවාර්යයෙන්ම බය වෙන්න
2: බය වෙන්න මොකද ඔයාලට පේන දෙයක්
1: නෙමෙයි
2: ඔයාලට නෙමෙයි පාර යන මිනිසුන්ටවත් පේන්නේ ගේපේ උනට කරන්ට් එක යනවා කියලා පේනවද
0: නැද
1: ඉතින්
2: හැබැයි වැඩේ තියෙන්නේ දම්පාට ලාර් එක දැම්මම පාර යන මිනිසුන්ටවත් පේනවා උන්ට කරන්ට් තියෙනවා කියලා
1: ඉතින් ඒ නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලණි ෆයර් ෂීල් පර්පල් වයර් එක දාන්න කියලා ඔයා ගෙදර වයරින් කරද්දි මේ ඇත්ත බය වෙන්න ඕනේ දේවල් වලදී බය වෙන්න බය කියන්නේ මේ වැරදි දෙයක් නෙමෙයි
2: ඒ
1: කියන්නේ මේ මානව ශිෂ්ටාචාරයේ පුරාවටම ඉතිහාසයේ ඉඳන්ම
2: මිනිස්සු
1: බය නිසා තමයි මෙතනට ඇවිල්ලා
2: තියෙන්නේ දියුණු සංවේදන ක්‍රමයක් බය කියලා කියන්නේ
1: බය කියලා කියන්නේ ඉතින් අපි මතක් කරනවා ගෙදර මේ වෙලාවේ අපි වහගෙන ඉන්න ගෘහ මූලිකයා වෙන්න පුළුවන් නැත්නම් තාත්තා වෙන්න පුළුවන් වැඩිහිටියෙක් වෙන්න පුළුවන් තමන්ගේ ආදරණීයන්ගේ ආරක්ෂාව ගැන හිතන කෙනෙක් නම් පවුලේ ආරක්ෂාව ගැන හිතන කෙනෙක් නම් අපිට පේන්නේ අපේ වයරින් එකේ ඩැමේජ් එකක් තියෙනවා නම් ඒක ගිනි ගන්නකම් අපි දන්නේ නැහැ ඒක අවාසනාවන්ත විදියට ඛේදවාචකයකින් අවසන් වෙනකම් අපි දන්නේ
0: නැහැ
1: ඒ නිසා තමයි කැලණි ෆයර් ෂීල් පර්පල් වයර් එක දාන්න කියලා කියන්නේ සෙල්සියස් අංශක 255ක් දක්වා උෂ්ණත්වයක් දරා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ගින්නක් ඇති වුණත් මොකක් හරි සර්කිට් එකේ ෂෝට් එකක් වෙලා ඇති වුණත් ගින්න පැතිරෙන්න දෙන්නේ නැහැ.
2: අන්න ඒකයි වැඩේ. මේ සෙල්සියස් අංශක 250ට වැඩිය මේ උෂ්ණත්වයක් ඇති වෙන අවස්ථාව වෙන්න පුළුවන්.
1: වෙන්න පුළුවන්.
2: ඒ කියන්නේ ඔය ගෑස් ගින්නක් වගේ ඇති වුණොත් මම දැන් සෙල්සියස් අංශක 10ක් 1500ක් එනවා එතන. අනිත් එක ඔය වයරින් වල මොනවා හරි දෙයක් වෙලා ගිනි ගත්තත් ඒ වගේ එකක් වෙනවා. හැබැයි මේකේ අර අඟල් භාගයකට වඩා පැතිරෙන්නේ නැහැ. ඒ කියන්නේ ස්වාභාවිකවම ඒ හදලා තියෙන සංයුතියෙන් ගින්න නිවා දමනවා.
1: ගින්න නිවෙනවා.
2: කොච්චර try කළත් ගින්න ඇවිලෙන්න බෑ.
1: පැතිරෙන්නේ එහාට යන්නේ
2: නැහැ. ඔව්. ඒ කියන්නේ ගින්න හට නොගන්නවා කියන එක නෙමෙයි කැලණි කේබල්ස් වල කියන්නේ. ගින්න හටගත්තට ගින්න පැතිරෙන්න දෙන්නේ නැහැ. දැන් ඉස්සර තිබිච්ච රබර් ලේයර් එකෙන් ආයෙ නිකන් අර වෙඩි නූල වගේ රජින්න කරලේ තියෙන
1: පැතිරිලා යනවා.
2: පැතිරිලා යනවා.
1: ඔව්. ඒ නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ කැලණි ෆයර් ෂීල් පර්පල් වයකම ගෙදරට දාන්න කියලා.
0: ඕකේ. හරි. ඊට පස්සේ ඔයාගේ ගෙදර ඉන්න පොඩ්ඩක් පෝෂණය ගැන හිතන එක ඔයාගේ අංකයක ඊළඟ වගකීම වෙන්නවා. ඒගොල්ලන්ගේ ආරක්ෂාව විදිහට බලනවා වගේම මේ පෝෂණය ගැනත් අපි හිතන්න ඕනේ.
1: හිතන්න ඕන.
0: අවුරුදු 5ට අඩු පොඩ්ඩ කියන්නේ ඉක්මනින්ට දේවල් ඉගෙන ගන්න. ඔයා දන්නවද ඇයි ලැන්ග්වේජ් එකක් ඉගෙන ගන්න? ඇයි පොඩි වයසෙන් පටන් ගන්න කියන්නේ?
2: හොඳම වයස නේද?
1: හොඳම වයසනේ.
0: දැන් මම ලැන්ග්වේජ් එකක් ඉගෙන ගන්න පටන් ගත්තේ මේ 9 වසරේදී.
1: අවුරුදු
0: 14ක් විතරේදී. කියන්නේ ෆොරින් ලැන්ග්වේජ්, ඉංග්‍රීසි, සිංහල, දෙමළ ඒවා අරෙන්න වෙන එකක්. ඒකට අපි ලොකු එෆර්ට් එකක් දාන්න ඕනේ. හැබැයි පොඩි කාලේ ඉඳන් මේ ලැන්ග්වේජ් එක ඇහුණ කෙනෙක්ට, ඒක ඉගෙන ගන්න පටන් ගත්ත කෙනෙක්ට හරි ලේසියෙන් සරලව මේ ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න පුළුවන්. ඒ මොකද ඒ අවුරුදු 5ට අඩු වයස කියන්නේ හැමදේම එකතු කරන.
2: ඉතින් ඕකේ ලස්සන සිංහල වචනයක් තියෙනනේ බහ තෝරන වයස කියලා.
0: අන්න
2: තේරුණාද?
0: ඒකනේ.
2: බම්බු ගහනවා වගේ ඒකේ තේරුමක් තමයි කියලා ගන්න.
0: බහ තෝරන වයස. ඉතින් ඔන්න ඔය වයසේ පෝෂණය හරියට වැටුන් නැත්නම් එයාගේ ඉස්සරහ ඩිවලොප්මන්ට් එකට ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒක නිසා තමයි ඔයගොල්ලන්ට කියන්නේ බබාට ඇන්කපීඩියා ප්‍රෝ MFDM දෙන්න කියලා. හැබැයි සමබල ආහාර වේලක් එක්ක බැලන්ස් එකේ දෙන්න කියලා ඇන්කලම මතක් කරනවා.
1: අනිවාර්යෙන්ම මේක යාගේ මානසික ක්‍රියාකාරීත්වය, ඊට පස්සේ ප්‍රතිශක්තිකරණය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය වගේම මේ දෘෂ්ටිය වර්ධනය කරන්න උපකාරී වෙනවා. ඉතින් බහ තෝරන වයසේදී දෙන්න ඕන පෝෂණය ඒ වයසේදී දෙන්න ඒක යාගේ අනාගත වර්ධනයට අනාගත ජීවිතයට ලොකු බලපෑමක් ඇති කරනවා. ඉතින් පොඩ්ඩට Anchorpedia Pro MF GM දෙන්න.
0: ඕකේ. දැන් අද ෆ්‍රයිඩේ.
1: අද ෆ්‍රයිඩේ.
0: හෙට වීකෙන්ඩ් එක පටන් ගන්නවා. එතකොට ඔයාලා සාමාන්‍යයෙන් ගෙදර හැමෝමත් එක්ක යනවනේ සුපර් මාකට් එකේ කියලා නේද?
1: සුපර් මාකට් එකට යන්න යනවනම් ඔයා යන්න ඕන තැන තමයි කසාගල ග්‍රීන් සුපර් මාකට් කියලා කියන්නේ.
0: රයිට්.
1: දැන් ඔන්න අතුරුගිරියේ තියෙනවා, මුල් ඒරියාවේ තියෙනවා, ගණේ මුල්ලේ තියෙනවා, නාරම්මල තියෙනවා. ඒ වගේම තමයි රටමැද මාතලෙත් තියෙනවා. වාට නියම ප්‍රමිතියෙන් අඩුම මිලට ඕන දේවල් ගන්න නම් යන්න ඕන තැන තමයි කසාගල ග්‍රීන් සුපර් මාකට් කියලා කියන්නේ. ඒ වගේම තමයි මතක් කරන්න ඕන අද ඔන්න අපේ DJ නයිට් එක තියෙනවා.
0: ඕකේ.
1: සෙකන්ඩ් රවුන්ඩ් එකේ පළවෙනි බැටල් එක අද තමයි තියෙන්නේ.
0: ඕකේ.
1: ෆේස් ටු ෆේස් අපේ ඇටැක් ෂෝ එක යනවා. කවුද එන්නේ? හම්බන් තොටින් එනවා DJ වික්ට්‍රෝ.
0: ඒ
1: වගේම තමයි කෑගල්ලෙන් DJ ලකී ජේ එනවා.
0: ඕකේ.
2: අපි ඔය කොල්ලෝ ඔක්කොම හම්බුණානේ.
1: කොල්ලෝ ඔක්කොම හම්බුණා. ඒ
2: කියන්නේ වෙඩි වගේ තමයි යා.
1: දෙවනි වටේට දිස්ත්‍රික් 14කින් 14 දිනක් ඔන්න තේරීපත් වෙලා ඉන්නවා.
2: ඔව් ගිය සිකුරාද අපි ඒගොල්ලන්ට විශේෂ වැඩමුළුවක්
0: තිබුණා.
1: වර්ක්ෂොප් එකක් තිබ්බා.
2: ඒ කියන්නේ අපි ඒගොල්ලන්ව තැනකට ගේන්නේ නැහැ නිකම් මේ DJ එකක් ගහලා එහෙම ඒගොල්ලන් අතාරින්නේ නැහැ. ඒගොල්ලන් ජාත්‍යන්තර තලයට ගේන්නයි අපි හදන්නේ.
0: ඒගොල්ලන්ගේ බ්‍රෑන්ඩ් එක කොහොමද?
2: බ්‍රෑන්ඩ් එක හදන්නේ. ඉතින් අපි ඒකට ඒගොල්ලන්ට සෑහෙන්න පුහුණු වීම් දෙනවා. කියන්නේ ඒගොල්ලන්ගේ තුමනාව තියෙනවා, ඒගොල්ලන්ගේ හැකියාව තියෙනවා. ඉතින් ඒක පෝසත් කරන එක, පොහොණි කරන එක තමයි අපි කරන්නේ. ඒකේ හින්ද ගිය සිකුරාදා අපි තුන්දෙනාටම ඒගොල්ලෝ හම්බ වුණා.
1: හම්බ වුණා. අපි කට්ටියම හම්බ වුණා. ඉතින් ඔන්න ඒ තරගකාරී දෙවැනි වටේ පළවෙනි තරගය. අද රෑ 9ට පටන් ගන්නවා DJ නයිට් එකේ. ඉතින් ඔයාටත් පුළුවන් FM 94.8 95 අපිව සජීවී වහන්න. ඒ වගේම තමයි අපේ ලයිව් ස්ට්‍රීම් එක Facebook එකෙන් බලන්න, වෝට් කරන්න, කමෙන්ට් කරන්න, කවුද ඉස්සරහට යන්නේ කියලා තීරණය කරන්න. අපි බලමු DJ අසාවත් සම්බන්ධ කරගන්න ඉස්සරහට මේ ගැන වැඩි විස්තර දැනගන්න.
0: ඒ
1: නැත්තත් මේ DJ අසා එනවා තව ටික. එන ගමන් ඉන්නේ.
0: ආවට
1: පස්සේ ගියා විස්තර.

0: FM Anu Paha, FM Anu Hatrai tak cuma ada, Net FM.
1: வேலாவ ඔබ වෙත ගෙන එන්නේ
2: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවයිනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
3: උදේ 8යි විනාඩි 42යි දැන්
4: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
6: ඔයා ගත්තෙත් Fortune Oil ද?
7: Quality එක ගැන හිතලා මම නම් හැමදාම ගන්නේ Fortune Oil ම තමයි.
6: ඔයා හරි.
7: විශ්වාසය ගැනත් හිතනවා නම් ඒත් Fortune Oil ම තමයි.
6: පොල් තෙල් විතරක් නේ.
7: Corn Oil, Sunflower Oil,
6: ඔව් ඉතින්
7: Fortune Oil අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
8: සුවපහසුව කල්පැවැත්ම වගේම නිමාවත් දිනුත් ඉතා ඉහළ ඔෆිස් චෙයර්ස් නම් දම්රොම තමයි. ඔෆිස් එකේ තීම් එකට ගැලපෙන නවීනතම මාදිලි වලින් වගේම වර්ණ රැසකින් වගකීමක් සහිතව දිවයිනපුරා දම්රෝ ප්‍රදර්ශනාගාර වලින්.
9: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබට දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112125125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
10: වෙනස්ම රසය වෙනස්ම විදියට විජය ඉන්ස්ටන්ට් නූඩල්ස් රස හතරකින්
11: ඉසි නිසා ඇත්තටම ලේසි සුව පහසු මත පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න ඉසි සනී පාරක්ෂක තුවා දැන් රුපියල් 150යි
12: SLT මොබිටෙල් සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය එක්ව ගෙනේන අනාගත AI තාක්ෂණයේ ක්ෂේත්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 අනාගතය බලගන්වන නව අදහස් සහ තාක්ෂණය වෙනුවෙන් නවෝත්පාදනයේ සහ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් එක්වන දැවැන්ත වේදිකාව සැප්තැම්බර් 25 වනදා සිට 30 වනදා දක්වා අනාගතය වෙත යන මෙම චාරිකාවේ කොටස්කරුවෙක් වන්න දැන්ම පිවිසෙන්න AIExpo.lk AI සමග පෙරට
13: හිරුසාල් පවුලේ සියලු දෙනාට ගැලපෙන රසම රසවත් වේලක් පිළියෙල කර ගැනීමට සාධාරණ මිලකට ගුණාත්මකව ලබා ගත හැකි හිරුසාල් නාඩු කීරි සම්බා සම්බා කැකුළු සහල් ඇතුළු විවිධ සහල් වර්ග රසක් රසම රසවත් වේලක් පිළියෙල කර ගැනීමට හිරුසාල් හිරු පායනෝමින් විශ්වාස හිරුසාල් ඔබගේ ළඟම විලඳ සැලින් අදම මිලදී ගන්න
14: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙති ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි රුපියල් මිලියන 45 සිට ඉහළට ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710-777-333
0: FM 95.8 Net FM Divaina Pura

0: උදෑසන විනාඩි 49යි අල්ගොටාම වේලාව දෙවනි පැයේ වැඩ ටිකක් තෙමීටි වර කරන්න හදන්නේ. දැන් නුවා අපි හැමතිස්සෙම කතා කරනවානේ ලයිෆ් එක එෆිෂන්ට් කරගන්න කොහොමද කියලා නේද? අපි ගොඩක් වෙලාවට ස්ට්‍රෙස් වෙන්නේ අනවශ්‍ය දේවල් වලට අපි විසින්ම නිර්මාණය කරගත්ත දේවල් වලට.
1: ඔව් ඒ ස්ට්‍රෙස් වෙන දේවල් පුළුවන් නම් ඔය එකක් අපි මේ දවස්වල වැඩියෙන් ස්ට්‍රෙස් කරන උපාංගයක් අපි සල්ලි වලට අරන් තියෙනවා. ඔව්. ඒ තමයි මේ අර
0: දුරකතනේ කියන එක
1: අනිවාර්යයෙන්ම. ඔකෙම තියෙනවානේ නෝට් පෑඩ් එක කියලා එකක්. ඕකේ ඔයා ස්ට්‍රෙස් කරන දේවල් ටික ලියන්න.
0: ඔව්.
1: හරිද?
0: හ්ම්.
1: මම සමහරවිට එකට දවසක් හමාරක් යන්න පුළුවන්. බස් එක යන එනකොට වෙන්න පුළුවන්. පොඩ්ඩක් ඕක ලියන්න. ලියලා මේ ටිකක් කල්ලරන් ලිව්වට කමන්නේ. ඊට පස්සේ ඔයාම කල්පනා කරලා බලන්න. මේකෙන් කීයක් මම සත්ත පහකට ගණන් ගන්න ඕන දේවල්ද කියලා.
0: දේවල්ද කියලා.
1: ඔව්.
0: බොරුවටනේ ස්ට්‍රෙස් වෙලා තියෙන්නේ කියලා හිතේ.
1: ඔව්. දැන් සමහර ලාවට දැන් අපි වගේ මධ්‍යම පාන්තිය ප්‍රසාරණ වේගන එන අපි වගේ රටක බොහෝ දෙනෙක් ඇති වෙන්න පුළුවන් ප්‍රධානම ස්ට්‍රෙස් එකක් තමයි මූල්‍ය ස්ට්‍රෙස් එක.
0: ඔව්.
1: එකක් අපි ආර්ථික වශයෙන් කඩාවැටලා ආය උඩු උස්සන රටක් ඉතින් ජීවිතේ අලුත් බලාපොරොත්තු වෙනවා මූල්‍ය ස්ට්‍රෙස් එක තියෙනවනේ. ඉතින් ඒක හරි යාළුවෙක් ඉන්නවනම් හරි හයියක් වාට තියෙනවනම් ඒ ස්ට්‍රෙස් එකත් සෑහෙන්න දුරට අඩු කරගන්න පුළුවන්නේ නැහැ කියනවාද?
0: අනිවාර්යෙන් හරියටම හරි.
1: ඉතින් ඒකට මහ බැංකුවත් පිළිගත්ත ආයතනයක් යනයි අපි මේ කියන්නේ.
0: හරියට හරි වෙන මොනවත් නෙමෙයි. CDB එක ගැන තමයි අපි මතක් කරේ. ඔයා සාමාන්‍යයෙන් වාහනයක් එහෙම ගන්න ගියාම ඔය ස්ට්‍රෙස් එක එනවනේ
1: කොහොමද සල්ලි වාහනයක් දැක්කම අනේ මට මේ වාහනේ ගන්න කොහො ඉතින් සල්ලි නැහනේ. මේක මගේ බිස්නස් එකට කොච්චර වැදගත්ද මේ වාහනේ තිබ්බනම් මං ඔය මගේ මේ බිස්නස් එක තව ටිකක් ව්‍යාප්ත කරලා කරන්න පුළුවන්. ඒත් කොහෙද මේ ලැබෙන ලාභෙන් පුළුවන් ඕක කරන්න. ඉතින් ඔය දෙකම ඔයා ඉස්සර දෙයක් කරගන්න එපා. ඒ බර දෙන්නකෝ මේගොල්ලන්ට.
0: CDB එකට ඒ කියන්නේ වාට ගැළපෙනම ලීසින් සොලියුෂන් එක දැන් ඔන CDB අරගෙන ඇවිල්ලා තියෙනවා. වසර 6ක් දක්වා පහසු ගෙවීමේ ක්‍රමයක් එක්ක ඒ වගේම තමයි ඉක්මන් අනුමැතිය සහ අවම ලියකියවිලි. ඔයාගේ මේ අර ආච්චි අම්මගේ බර්ත් සර්ටිෆිකේට් එකේ ඉඳන් ඉල්ලන්නේ හරිනම් අවම ලියකියවිලි ප්‍රමාණකින් ඔයාට ආගේ ලීසින් එක දාගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට ඕනම CDB ශාඛාවකට පිවිසෙලා මේ වැඩේ කරගන්න පුළුවන් ලීසින් එක ඔයාට හදාගන්න පුළුවන්. කෝල් එකක් දෙන්න වැඩි විස්තර සඳහා 0111 388 387 388 388 388. ඒ වගේම තව ස්ට්‍රෙස්න තමයි අපි උදේ පාන්දර ට්‍රැෆික් එක නේ. එතකොට ඔයා ජීවත් වෙන්න තෝරගන්න තැන හින්දා ඔයාලට සමහර වෙලාවට ස්ට්‍රෙස් වෙන්න පුළුවන්. ඉතින් කලම්බෝ 9 ප්‍රයිම් රෙසිඩෙන්සි එකට ඇවිල්ලා මේ පදිංචි වෙන්නකෝ කිසි ප්‍රශ්නයක් නැහැ. ඉස්කෝල ටික ළඟ තියෙනවා, හොස්පිටල්ස් ටික ළඟ තියෙනවා, ඊළඟට බිස්නස් හබ් එකක් මැද තියෙන්නේ, කොළඹ මැද. ඒක නිසා ඔයාලට මතක් කරනවා

0: ලක්ෂ 450කට.
1: ඉතින්
0: සමහර වෙලාවට ඔබ මේ පාරට මහමගට වියදම් කරන්නේ මුදල් විතරක් නෙමෙයි. ඔබේ ආයු කාලයනේ.
1: Yes. ඔව්.
0: එතකොට දැන් ඒක තමයි. දැන් මම එකපාරකුත් කිව්වා. ඔව්. ඔයාට ගෙදර යන්න එන්න සාමාන්‍යයෙන් දවසට පැය දෙකමාරක් යනවා කියලා හිතන්නකෝ.
1: ඔව්.
0: එතකොට දවස් 10කට දවසක් පාරේ.
1: ඔව්.
0: මාස 10කට
1: කීයද?
0: හා. ඔහොම අවුරුදු 10ක් විතර යනකොට අවුරුද්දක් විතර
1: අපි දවසක් ওই ගාන හදලා කිව්වා නේ.
0: හදලා කිව්වා. ඉතින් ඒකත් එක්ක බලන්න රුපියල් මිලියන 445ක් නෙමෙයි ලක්ෂ 450ක් නෙමෙයි ලක්ෂ මිලියන 450ක් තිබ්බත් අර මේ ගෙවිලා ගිය අවුරුද්ද ආයෙ ගන්න පුළුවන්ද?
1: ගන්න බෑනේ. ගන්න බෑ.
0: ගන්න බෑනේ. ඉතින් ඒකින් දා සල්ලි අතේ තියෙනවා නම් හොඳම ක්‍රමය තමයි කෙටි විලාවකින් ජීවිතේ ගොඩක් දේවල් කරගන්න පුළුවන් පහසු ස්ථානයකට පදිංචියට එන එක.
1: අනිවාර්යෙන් ඒක නිසා ප්‍රයිම් ලට කෝල් එකක් දෙන්න 0710 7 3 3 0710 7 3 3 0. ඒ වගේම තමයි ඔයා ඔය කොහේ හිටියත් ලංකාවේ කොහේ හිටියත් කෑම කනවනේ අනිවාර්යෙන් උදේ දවල් රෑ අපි මිස් කරගන්නේ නැහනේ. ඉතින් කෑම එක හරියට රසයට ගුණයට පිළිවෙලට අපි හදාගන්න ඕනේ. නිකන් මේ අපි හිතන විදියට දකින ඉන්ග්‍රීඩියන්ස් දාලා අපි කෑම හැදුවොත් වාගේ එකක් සෞඛ්‍යයටත් හොඳ නැහැ, එකක් අපිට කන්න ප්‍රියත් නැති වෙනවා. ඒක නිසා තමයි ෆෝචුන් ඔයිල් දාලා වාගේ කෑම එක සකස් කරගන්න කියලා වට මතක් කරන්නේ. කොකොනට් ඔයිල් තියෙනවා, සන්ෆ්ලවර් ඔයිල් තියෙනවා, කුකින් ඔයිල් තියෙනවා, කෝන් ඔයිල් තියෙනවා. වාට ලීටර් 20 එක ගන්නත් පුළුවන්, මිලිලීටර් 200 ගන්නත් පුළුවන්.
0: ඔව්. ඉතින් 20 ඉඳන් 20000 වෙනකම්ම තියෙනවා.
1: ඔව්, 20 නෑ 20000 වෙනකම්ම තියෙනවා. ඉතින් සුපර් බ්‍රෑන්ඩ් අවෝඩ් එක දිනපු බ්‍රෑන්ඩ් එකක් තමයි ෆෝචුන් ඔයිල් කියලා කියන්නේ. නිසාවට බය නැතුව ඔයාගේ කෑම වේලට ෆෝචුන් ඔයිල් එකතු කරගන්න පුළුවන්. හරි, අපි යන්න ඕනේ අපේ ඊළඟ පැයට. අපි බලමු අපේ අසාව සම්බන්ධ කරගන්න පුළුවන්ද කියලා DJ Night එක ගැන.
0: හරි, බිසි අප්පා.
1: හරි, බිසි. පොඩ්ඩක් ලොකු සීන් නේද නුවා?
0: ලොකු සීන්, ලොකු සීන්. ලොකු වැඩකට නැට ගහලා
1: දෙන්න. ඒකනේ.

0: FM Anu Paha, FM Anu Hatrai tak cuma ada Net FM.
1: Easy Nisa, ඇත්තටම ලේසිද?
2: ඊසි නිසා ඇත්තටම ලේසි. සුව පහසු මතු පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න. ඊසි සනීප ආරක්ෂක තුවා. දැන් රුපියල් 150යි.
3: පෘථුවියෙන් ළඟහරට රේල් පාර? ඔන්න ඔහොම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට. දරුවන්ට ලෝකේ ලොකුවට පේනකොට අපි ඒකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩිදි දරුවන්ට උදව් වෙන. Anchor Pedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.
4: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ. පාසල්, රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න. 0710 777 333.
5: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක්. 0112-125-125 මතන්න. BYD කරුසරු. සේවයට පැසසීමක්, ජීවිතයට සැනසීමක්. කොන්දේසි සහිතයි.
6: හැමකදරම ඇයි මේ වැඩ හිටට දාන්නේ? ෆෝන් එක හිට මුද මට ගන්නට වෙන්නේ. ආ හිට නෙමේ අද.
7: විශ්වාසයි වග කීමයි සුග එකේ තියෙන්නේ.
6: අදම ගන්න ෆෝන් එක.
8: රොඩක් සම්බලගෙන් වූ අපේ කුරකන් මෙදා නියම ප්‍රමිතියට විජය ප්‍රොඩක්ට්ස් වෙතින් විජය කුරකම් පිටේ ලෙඩ නැති රජ කෑමකට
9: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, උප ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
0: FM 95.8 Net FM Divaina Pura.
10: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
6: අදම ගන්න ෆෝන් එකයි. ඇයි හෙටට දාන්නේ? විශ්වාසේ වංග කීමයි එක සිංගල් සිම්පල් පේ. ටිකට නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
11: උදේ 9:02 දැන්.

0: ඔබවෙත ගෙනෙන්නේ.
1: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත්වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
2: පැයෙන් පැය අලුත් වන අලුත් පැයේ විමසුම
3: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍යය නිත්‍යව සමග මම කේසර. බස්නාහිර සහ සවරගමුව පළාත්වලත් ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික් වලත් අද දිනේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම ගාල්ල මාතර කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. වයඹ පළාතේ වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි. ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් පස්සරු එකෙන් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පැවසුවා. ගිගුරුම් සහිත වැස්ස සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා netnews youtube නාලිකාවට සහ netnews facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: ඔබ වෙත ගෙන ආවේ
1: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනේ ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
4: FM 95, FM 94.8, Net FM.

0: Ladies and gentlemen, fasten your seat belts.
1: මේ ඔබ පිවිසෙන්නේ digital paramparave analog territory ටයි.
2: FM Algo Town.
3: උදේ 9:00 විනාඩි 10යි ඇල්ගෝ ටවුම් මේ වෙලාව.
4: මේ ඔබ පිවිසෙන්නේ ඇන්ලොක් ටෙරිටෝරියේ ඩිජිටල්
5: අන්න හරි. ඩිජිටල් ටෙරිටෝරිය.
3: ඩිජිටල් ටෙරිටෝරිය.
5: හරි ඇනලොග් ඩිජිටල් ඔක්කොම තියෙන තැනක් තමයි මෙතන. මේ ඩීජේ නයිට් එක අද තියෙනවා. අපි කිව්වා අපේ දෙවනි වටය පටන් ගන්නවා දිස්ත්‍රික්ක 14ක් නියෝජනය කරලා.
3: රයිට්.
5: DJ ආටිස්ලා 14 දෙනෙක්. ඔන්න අද ඉදලා ඉස්සරහට තරග වදින්න නියමිතයි.
3: ඕකේ.
5: දැන් ඔය ඔක්කොම අපි කිව්වට වැඩක් නැහැ. හරිද? සාරවත් මමවත් නුවාවත් කිව්වට වැඩක් නැහැ. ලංකාවේ වටෙම් හතර දිබ්බාගෙම DJ තරු හොයාගෙන ඇවිල්ලා ජාතික ජාත්‍යන්තර තලයට අරගෙන යන අපේ DJ අසා අපිත් එක්ක ඔන්න දැන් ඉන්නවා.
3: තරුවක් තමයි ආ.
5: තරුවක් තමයි කොල්ලෙක් තමයි. කොයි ගිල්ලක්ද දන්නේ නැහැ. කොණ්ඩේම එක එක වෙනස්කම් එහෙම කරනවා.
4: අදත් ගඩොල්ලා දෙන්න.
5: සීසන් 2 එකට වෙනස් කළාද දන්නේ නැහැ. කොහොමද දන්නේ නැහැ වැඩ වෙන්නේ. DJ අසා කොහෙද ඉන්නේ කොහොමද?
4: ආයිබෝන් ආයිබෝන් කොහෙද ඉන්නේ කියලා නම් අහන්න එපා. ඒ වයිදී අනවශ්‍ය ප්‍රශ්න.
6: මේමයි මේ තරුවක් කිව්වට වරුවක් තිස්සේ වැඩ කරලා දැන් හවස් වරුවේ NetFM DJ night එකට එන්න බලාගෙන තමයි ඉන්නේ. මේමයි දැන් මේක ඇවිල්ලා මාස 4කට 5කට අධික කාලයක් තිස්සේ අපි ලංකාව පුරාම ඉන්න DJs ලව එකතු කරපු තැනක්නේ අජි. එතකොට ඒ අතරින් දිස්ත්‍රික්ක 24ක් නියෝජනය කරලා පළවෙනි තරඟ වටේ තියලා ජයග්‍රහණය කරපු දිස්ත්‍රික්ක 14 වාසනාවන්ත තරඟකරුවන් එක්ක තමයි අද දවසේ අපි රෑ 9ට NetFM DJ night face to face attack show දෙවනි වටේ super 14 පටන් ගන්න ලෑස්ති වෙලා ඉන්නේ.
5: ඔව් මේ අස අපි කියමු දැන් මේ සෙකන්ඩ් රවුන්ඩ් එක කොහොමද මේ විශේෂ වෙන්නේ සහ මෙතනින් එහාට කොහොමද වැඩි සිද්ධ වෙන්නේ? තර්ඩ් රවුන්ඩ් ෆෝර්ත් රවුන්ඩ් එනවාද ෆයිනල් රවුන්ඩ් එනවාද ඒ කතාවත් පොඩ්ඩක් කියමු.
6: ඔව් මෙහෙමයි දැන් මේ තරඟකරුවන් 14 දෙනා අපි කියන්නේ මේකට ඇවිල්ලා අතිශය තරඟකාරී සති 7ක් අචින් මෙතනින් යාට පටන් ගන්න. يعني අත පළවෙනි තරඟය කෑගල්ල දිස්ත්‍රික්කය සහ හම්බන්තොට දිස්ත්‍රික්කය අතර කෑගල්ලෙන් අපේ DJ ලකි ජේ වගේම හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් DJ වික්ටෝ පළවෙනි තරඟයට සහභාගී වෙනවා. මේ විදිහට තරඟකාරී සති 7ක් ගිහිල්ලා අපි දෙවනි වටේ අවසන් කරනවා. එතකොට එතනින් එහාට තේරෙන තරඟකරුවන් එක්ක අපි තවත් තරඟ වට දෙකක් පවත්වලා තමයි අවසන් සුපිරි තරඟ වටය සඳහා ඉන්නේ. ඒ කියන්නේ මේකේ වාසනාවන්ත ජයග්‍රාහකෙක් අපි තොරන් ලෑස්ති වෙලා ඉන්නෝ මේ වෙද්දි.
5: ඔව්නේ. හරි. ඔන්න ඔය විදිහට තමයි DJ night එකේ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ. ඉතින් අද තමයි ඒ දෙවනි වටේ පළවෙනි තරගය ආරම්භ වෙන්නේ.
6: පොඩි දෙයක් මතක් කරන්න ඕන. දැන් අද රෑ 9ට වැඩේ පටන් ගන්නකොට මම
4: දැන් උදේ 9 තව පැය 12 හරියටම තියෙන්නේ.
5: ඔව්.
6: පැය 12 හරියටම තියෙන්නේ. ඔව්නවා. මේ එතකොට දැන් විශේෂයෙන් මතක් කරන්න ඕනේ දැන් පහුගිය තරඟ වටේ පුරාවටම අපිට හිතාගන්න බැරි තරම් ප්‍රේක්ෂක මනාප ප්‍රමාණයක් ඊට පස්සේ ප්‍රේක්ෂක ආදරයක් අපිට හැමදාම ලැබුණානේ. එතකොට අද දවසේදීත් ඔයාට අවස්ථාව දෙනවා හගෙන ඉන්න කට්ටියට සහ අද රෑ 9ට මේ NetFM Facebook පිටුවෙන් මේක බලාගෙන ඉන්න කට්ටියට මේ තරඟකරුවන් දෙදෙනාට කෑගල්ල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් ආවට අද ලංකාවම බලන දවසක් නිසා වොට් කරන්නේ කොහොමද කියලා මම පොඩ්ඩක් කලිම මතක් කරන්න.
5: අනිවාර්යයෙන්ම
6: තරඟකරුවන් දෙදෙනාගේ දිස්ත්‍රික්කය සහ නම අපිට Facebook comment section එකේ ඇතිතරම් මනාප බල කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ කියන්නේ අචින්ට මනාප බල කරන්න හිතනොත් එහෙම කෑගල්ලට කෑගල්ල DJ ලකිජේ කියලා ඇතිතරම් comment කරන්න පුළුවන්. එතකොට ඒක කලංගු මනාප බවට පත් වෙනවා. දැන් කොහොමද සාරා කැමති හම්බන්තොට දිස්ත්‍රික්කයට
5: යාවුනේ ඇත්තට දගුණට බාරයි
3: හම්බන්තොටක් වලින් දැල්ලගත්තේ
6: නේද? එතකොට සාරාට පුළුවන් හම්බන්තොට DJ වික්ටෝ කියලා ඇත්තටම කමෙන්ට් කරන්න.
3: ඕකේ.
4: හැබැයි මේ දැන් සාරා රූණට කිට්ටු වුණාට එයාට ලියන්න ලේසි නම් කෑගල්ල තමයි කෑගෝල්නේ.
3: ඔලිය වෙන්නේ කෑගල්ල. ගෝල් తీර නිසා.
5: කෑගෝල්.
4: ඉංග්‍රීසියෙන් ලියනකොට කෑගෝල් කියලා ලියන්නේ.
3: හරි.
6: එක දෙකදම මනාපේ පළ කරන්නත්
3: පුළුවන්. ආ යන්න මං ඒක ඔප්ෂන් එකට කැමති. මං කැමති ඒකට.
5: හරි අසා එහෙනම් තැන්කියු අපිත් එක්ක එකතු වුණාට සැහැන්න 20 ඈ. අර දැන් සීසන් 2 එකට වෙනසක් කරලා එන්නේ අද. කොහෙද කියලා අපි අපරාදේ මේ කියන්න. ඒව කියන්නේ
3: නැහැ. අලුත් පෙනුමකුත් එක්ක ඉඳන් නැහැ. බලමු. ඒක වෙන්න
4: පුළුවන්. ඒක වෙන්න
3: පුළුවන්.
5: හරි අසා තැන්කියු.
6: බොහොම ස්තුතියි සම්බන්ධ කරගත්තට.
3: හරි තැන්කියු ආසා. ඒ විදිහට ඩීජේ නයිට් එක අද රැට ඉතින් වෙනවා. ඔය විස්තර ටික කිව්වනේ අපි කිව්වා ආසාව ගෙන්නනවා කියලා ගෙන්නවා.
5: ගෙන්නවා ඔන්න ආසාම ඇවිල්ලා කිව්වම වැඩේ පැහැදිලි. ඉතින් දෙවනි වටේ පළවෙනි තරගය හම්බන්තොටින් ඩීජේ වික්ට්‍රෝ එවැනිම තමයි කෑගල්ලෙන් ඩීජේ ලකී ජේක අද රාත්‍රී 9:00ට ආරම්භ වෙනවා. මෙතනින් පටන් අරන් එක දිගට අපි කිව්වනේ දිස්ත්‍රික්ක 14ක් නියෝජනය කරමින් තරගකරුවන් ඉන්නවා 14 දෙනෙක් කරට කර තරග කරන්න. FM 94.8 95න් අපිව ලයිව් අහන්න පුළුවන්. ඒ වගේම තමයි නැත් FM Facebook page එකෙන් DJ Night live stream එකත් අදරය නම් ඉදන් බලන්න පුළුවන්.

0: easy. Don't be mad, ladies. I'm just playing.
1: FM Anupaha. FM Anuhatarai Tashumata. Net FM.
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
3: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබදතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
4: උදේ 9යි විනාඩි 20යි දැන්.
5: ඔබ වෙළඳපොලේ පොල් තෙල් ලෙස බිරදී ගන්නේ නියම පොල් තෙල්මද? වෙළඳපොලේ පොල් තෙල් ලෙස විවිධ බාල තෙල් වර්ග තිබීමට ඉඩ ඇත. විෂ රසායනිකයන් අඩංගු පිළිකාකාරක අන්තර්ගතව ඇති එවැනි තෙල් භාවිත කිරීමෙන් විවිධ සෞඛ්‍ය ගැටලු ඇති විය හැකිය. එබැවින් ඔබත් වෙළඳපොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත්වන දිනයත් සඳහන් වෙති. සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
6: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
7: මෙල්වා එක ලංකාවේ එක.
8: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට්. කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට්. ඔබත් අදම රස බලන්න.
9: අද තැන කාටම මෙල කසාගල ග්‍රීන් සුපර්. ශාකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල කම්පොල. කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි. ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාගල ප්ලාන්ටේෂන් 011 2777 87 කසාගල සමුහ ව්‍යාපාරය වෙතින්.
10: සේවයට රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 011 2125 125 මතන්න BYD කරුසරු.
11: මුදලාලි
10: අනෝනා
11: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි. අක්කේ ඉස්කුඩු ග්‍රෑම් 200ක් දානවද? මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න.
12: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ? අයි නෙවත ඔතවා මට මෙහෙම කරයි කියලා. ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ.
10: විජේ දාන්න ඔක්කොටම.
12: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදලා විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ.
11: මුදේ වෙලාවට ඔයා ආවෙ නැත්තම් අපි තහුවෙමු.
13: මිරිස් නම් මිරිස් විජේ මිරිස්.

FM Anupaha Anu Hatrai Dashama Ata Net FM Divaina Pura.

0: උදේ 9යි විනාඩි 26යි යල්ගටෝමි වෙලාව.
1: හරි වෙලාව.
0: හරි වෙලාව. හරි දැන් අපි අසාගෙන් අප්ඩේට් එකක් එහෙම අරගෙන අපේ මේ පෝස්ට් එකකටත් කමෙන්ට් එකක් වැටලා තියෙනවා. මම හිතන්නේ අපි DJ කෙනෙක්ගෙන් අපි එන ගමන් කියලා.
1: මම හිතන්නේ DJ විට්‍රෝ වෙන්න ඕනේ කියලා මම හිතනවා මේ. දැන් එහෙමනේ DJ නමයි අර ඇත්ත ප්‍රොෆයිල් එකෙන් ඇවිල්ලා කමෙන්ට් කරාම අපිට පොඩ්ඩක් අපිට මතක කට්ටිය DJ නේම් එකෙන් මේ අව එන ගමන් කියලා අපේ මේ පෝස්ට් එකටත් ඔන්න කමෙන්ට් කරලා තියෙනවා. දැන් ඉඳන් එනවා ඉතින් කට්ටිය ලේසි නෑ වැඩි. මේ අපි පෝස්ට් එකක් දැම්ම ෆොටෝ එකක්. ඒක පොඩ්ඩක් ස්ට්‍රෙච් වුණා. එඩිට් කරද්දි පොඩි අවුලක් අපිව නිකන් මේ පොඩ්ඩක් පළල් වෙලා පේනවා.
0: මං එච්චර මහත් නැහැ.
1: මම ෆොටෝෂොප් එකේ අවුලක්. ඒක අපි හදාගමු. මේක මිස්සර අපි හදලා දාන්නම්. මේ දැන් ඕගොල්ලෝ ගිහිල්ලා එකට මේ
0: වහම
1: කමෙන්ට් එකක් දාන්න, රියැක්ට් එකක් දාන්න. ෂෙයා කරන්න ඕන ඕගලන්ගේ වල ෂෙයා කරගන්න ප්‍රශ්නයක් නැහැ.
0: ෂෙයා කරගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. අපේ මූණු ඔයාලගේ ප්‍රොෆයිල් එකේ
1: තියෙනවා කියන්නේ. ප්‍රොෆයිල් එකේ නිකන් එහෙම දැන් මගේ තියෙන එහෙම පුරුද්දක්. මම ගිහිල්ලා සමහර වෙලාවට මගේ ෆීඩ් එක බලනවා. ෆීඩ් එක නෙමෙයි මගේ මේ වෝල් එක බලනවා මම. මගේ ප්‍රොෆයිල් එකේ වෝල් එක බලනවා මොනවද මම ෂෙයා කරලා තියෙන්නේ.
0: එහෙම
1: බලාගෙන ඉද්දි සමහර ඒවා දැක්කම මේක මමද ෂෙයා කරේ කියලා ඩිලීට් කරනවා. ඒක හරි නෑ. මගේ තත්ත්වයට ගැලපෙන්නේ නැහැ කියලා ෂෙයා අයින් කරලා දානවා. එහෙම ඔයගොල්ලන්ට ඔන්න අපේක ෂෙයා කරගෙන උඩින්ම
0: මොන හරි කරගන්න
1: බලන්න පුළුවන් මේ අපි තුන් දෙනා ඉන්නවා.
0: ඔව්.
1: හරි. දැන් මේ වැඩේ එහෙම යද්දී අපි වාට මතක් කරනවා BYD C-Line 5.
0: ඕකේ.
1: C-Line series එකම දැන් ලංකාවට ඇවිල්ලා තියෙන්නේ.
0: Right.
1: C-Line 5 තමයි මේ පටන් ගන්න තැන. ඊට පස්සේ 6 එක තියෙනවා, 8 එක තියෙනවා.
0: ඕකේ.
1: ඔයාලට කැමති විදිහට මිලදී ගන්න පුළුවන්.
0: Right.
1: මේ BYD C-Line 5 එකේ විශේෂත්වය තමයි මේක plug-in hybrid එකක්. ඒ වගේම SUV model එකේ වාහනයක්.
0: Right.
1: ගොඩක් අය ඉන්නවා SUVs පදින්න කැමතිනේ. SUVs පදින්න
2: කැමති. ඒනවල පොඩි වෙන මේකක් තියෙනවානේ. පොඩි උඩින් යන වගේ එකක් තියෙනවානේ. මොකද රෝද ටිකක් උසයිනේ.
0: මම තාසයි
1: SUVs. SUVs වලට ගොඩක් අය ආසයි. ඔව්. ඒක හේතුවක් තමයි උස මේ ක්ලියරන්ස් එක තියෙන හින්දා. අනිත් කාරණාව තමයි අර පොඩ්ඩක් මේ ජීප් එකකුත් නොවන කාර් එකකුත් නොවන
0: මැද තැනක
2: ඉන්න.
1: ඔව්. එහෙම කැමති කට්ටියට තමයි SUVs එන්නේ. ඉතින් plug-in hybrid කියලා කියන්නේ මේක බැටරියකින් දහවණේ වෙනවා. ඒ වගේම තමයි මේකට වාට තෙල් ගහන්නත් පුළුවන්. තෙල් වලින් කරන්නේ ඒක නිකන් ජෙනරේටර් එකක් වගේ තමයි වැඩ කරන්නේ. AC කරන්ට් එකක් හදලා ඒකෙන් වාගේ බැටරිය එක charge කරලා බැටරියෙන් තමයි වාහනය දුවන්නේ. ඒ කියන්නේ මේ මෙකැනිකල් මෝටර් එකක් නැහැ. තියෙන්නේ ඉලෙක්ට්‍රික් මෝටර් එකක්.
0: ඒක
1: හින්දා මේ අර eco friendly කියන එක නැත්තම් පරිසර හිතකාමීත්වය කියන කාරණාව 100%ක් අනිත් BYD වාහනවල වගේම BYD C-Line 5 එකෙත් තියෙනවා. ඒ වගේම තමයි මතක් කරන්න ඕන safety airbags 7ක් තියෙනවා. ඕගලන්ට පරිස්සමෙන් යන්න පුළුවන් 360 view cameras තියෙනවා. Heated and ventilated seats. අන්න ඒක හරිම විශේෂයි.
0: Right.
1: අපි ඕක try කරා. මායි නුවයි try කරා. මේ BYD එකට ගිහිල්ලා එතකොට සාරා ඉපදෙන්න කලින්.
0: හරි. එහෙම මං ඉපදෙන්න
1: කලින්. එහෙම සිද්ධි ගොඩක් වෙලා තියෙනවා ඉපදෙන්න කලින්.
0: බැලේ සෑහෙන දේවල් තෝ ගැට කරලා
1: තියෙනවා.
0: දැන් මට සාධාරණයක් ඉෂ්ට කරන්න මාව ආයෙ එකගෙන යන්නේ.
1: යන් ඉන්න.
2: හරි අයියා.
1: ඉතින් මේ ventilated seat වල තියෙන මේ විශේෂත්වය තමයි දැන් හිතන්න එළියේ හොඳට වහින වෙලාවක්.
0: හරි.
1: වා මොනවාද හොයන්නේ වෙලාවට?
0: උණුසුම. ඒක ඔව් උණුසුම.
1: උණුසුම.
0: ඔව්.
1: තමයි හොයන්නේ. උණුසුම හොයාගන්න ඉතින් වැඩි වෙලාව වැඩි වෙලාවට එක එක විදි තියෙනවා. හැබැයි වාගේ වාහනේ ventilated seat system එක නිසා වාට ඇතුලේ උණුසුම දැනෙනවා.
0: වාට
1: කිසි ප්‍රශ්නයක් නැතුව ඕනම වැස්සක සනීපෙට වාහනේ drive කරන් යන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම එළියේ රස්නේ තියෙන වෙලාවට වා මොකද්ද හොයන්නේ? සිසිලස. අන්න ඒකත් ඔයාට
0: AC එක ඕනේ.
1: අන්න.
0: කූල් වෙන්න ඕනේ.
1: අන්න ඒ ඔක්කොම ආගේ සීට් එකෙන් ඔයාට හම්බ වෙනවා.
0: සීට් එකත් කූල් වෙනවා
1: කියන්නේ. සීට් එකත් කූල් වෙනවා රස්නේ වෙලාවට. එළිය වහිනවා නම් ඔන්න එයා රත් වෙනවා.
0: මට ලස්සන කතාවක් මතක් වුණා. ඒක කියන්න බෑ.
1: ඒක කියන්න බෑ නක්. කියන්න බෑ නම් කියන්න එපා.
2: ඉතින් කාටවත් මේ ඔය වාහනේ යනකොට පුටු රත් කර කර ඉන්නවා කියලා කියන්න බෑ. මොකද පුටුවනේ රත් කරන්නේ.
1: පුටුවනේ රත් කරන්නේ. පුටු රත් වෙන්නේ නැහැ. පුටුව විසින් තමයි වාව රත්
0: කරන්නේ.
1: ඒකින්ද අපි කියනවාට BYD C-Line 5 එකක් try කරන්න ගන්න කියලා. මේ වගේ features options ගණනාවක් එක තමයි එන්නේ. call එක දෙන්න. BYD එකට 0112125125 නම්බරයකට 0112125125 නම්බරයකට
0: right
1: call එකක් දීලා වැඩි විස්තර දැනගෙන ඔයාට appointment එකක් එහෙම දාලා ගිහිල්ලා test drive එකක් එහෙම කරලා මේ අපි කියපු options features ඒ විදිහටම තියනවද කියලා try කරලා බලලම BYD C-Line 5 එකක් ගන්න පුළුවන්.
0: ඕකේ. හරි. දැන් ආචි අපි ගියානේ මේ කැලණි කේබල්ස් ලාගේ ෆැක්ටරි එකට.
1: අපි ගියා.
0: හරිද?
1: ඔයාලා මේකට අපි තුන්දෙනාම ගියා.
0: අපි තුන්දෙනාම ගියා. බලෙන් මම ගියේ මේ දෙන්නම අවදාලා යන්න හැදුවේ. බොරු බොරු. නෑ කොහොම හරි අපි ගියා. මම කියන්නේ ගියේ අපි මේ එන්වයරන්මන්ට් එක දැක්කනේ. ඒ ඒකේ කර්මාන්තේ වැඩ කරන කට්ටිය වැඩ කරන්නේ කොහොමද? ඒගොල්ලන්ට හදලා තියෙන එන්වයරන්මන්ට් එක මොන වගේද? ඒගොල්ලන්ට සලකන විදිහ. හරි පොසිටිව් එන්වයරන්මන්ට් එකක් තමයි එතන තිබ්බේ.
2: ඔව් වැඩ කරන්න හිතෙන නේද? කාගේවත් වයර් මාරු වෙන්නේ නෑ ඒ
1: දේ. වයර් මාරු වෙන්නේ නෑ.
0: හරියට හරි.
2: මොකද ඒගොල්ලන්ගේ වයර් මාරුනොත් එහෙම අපේ වලට වෙන දේ හිතා ගන්න පුළුවන් නේද?
0: ඔව්. ඒගොල්ලෝ හරි සතුටෙන් මේ හරි ආසාවෙන් වැඩ කරේ.
2: ෂෝ කැන්ටින් එකක් තියෙනවා නේද? හරි රහයි කෑම.
0: අපි කෑම රස හරි පිරිසිදුයි. ඉතින් ඒ වගේ තැනකින්
2: හරි ඒගොල්ලන්ගේ දෙකක් තියෙනවා ෆැක්ටරිස් එකක් තියෙනවා මේ කැලණියේ. අනිත් එක තියෙනවා මේ මාකොල.
1: මාකොල.
2: සීඹලා අපිට කිට්ටු වෙන්න.
0: ඔව්. ඉතින් ඒ වගේ තැනකින් දැන් ඒගොල්ලෝ කිව්ව දේ තමයි අපි සිස්ටම් එකක් මේක ඇතුලේ හදලා තියෙන්නේ. මේ සිස්ටම් එක රන් වෙනවා ඒගොල්ලන්ගේ මේ එක්සෙකියුටිව්ස්ලා නැතුව හෝ ඇතුව.
1: ඔව්.
0: ඒක හරි ලස්සන කතාවක්. ඉතින් ඒ වගේ තැනකින් ඔයාට විශ්වාසනීය දෙයක් තමයි අනිවාර්යයෙන්ම එළියට දෙන්නේ.
1: අනිවාර්යයෙන්ම.
0: ඔයාට බය නැතුව ගන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් තමයි.
1: ඔව් ඒ කියන්නේ මේ කැලණි කේබල්ස් ලාගේ ප්‍රොඩක්ට් ගැන තියෙන විශ්වාසය වැඩි වෙන ඔයා වතාවක් ගිහිල්ලා ඒගොල්ලන්ගේ ෆැක්ටරි එක ඇවිදලා ආවනම්. ඒ ඇතුලේ තියෙන ආයතනික පරිශ්‍රය කොහොමද තියෙන්නේ? ඒගොල්ලන්ගේ සම්බන්ධතාවයන් කොහොමද තියෙන්නේ? කොහොමද කියන කාට ගරු කරන්න hina වෙන්නේ? කොහොම හරිම hina වකින් අපිව පිළිගන්නවා.
2: ඔව් ඒතර ප්‍රධාන දායකණ දාරිත්‍රි ඉඳලාම නේද?
1: ඔව් හැම කෙනෙක්ම. ඉතින් අන්න ඒ තමයි විශ්වාසනීයත්වයේ හැදෙන තැන. මුල් තැන. ඒ විශ්වාසය අපිට දැනෙන තැන. ඉතින් අර අපිව බලාගත්තා වගේ අපි කැලණි කේබල්ස් ෆැක්ටරි එක ඇතුළට ගිය වෙලාවෙ ඉඳන් අපිව බලාගත්තා වගේම ඔන්න මුළු ජාතියක්ම බලාගන්න කැලණි කේබල්ස් සූදානමින් ඉන්නවා. ඒ කැලණි ෆයර් ෂීල්ඩ් පර්පල් වයගත් එක්ක. අන්න ඒක නිසා තමයි ඒකට නමක් දෙන්නේ ගිනි රැකවරණේ ජාතික සුරක්ෂිතකරණය කියලා. ඉතින් වයක් ගෙදර වෙන්න පුළුවන් වෙන ව්‍යාපාරික ගොඩනැගිල්ලක් වෙන්න පුළුවන් වයරින් කරනවා නම් අනිවාර්යෙන්ම කැලණි ෆයර් ෂීල්ඩ් පර්පල් වයක දාන්න. අපි කලිනුත් කිව්වා සෙල්සියස් අංශක 255ක් දක්වා අධික උෂ්ණත්වයක් දරා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ගින්නක් ඇති වුණත් ඒ ගින්න පැතිරෙන්නේ නැහැ.
0: ඔව්.
1: එතනින් එහාට ගින්න ඇති වෙන තැනින් එහාට කැලණි ෆයර් ෂීල්ඩ් පර්පල් වයක ගිනි අරගෙන යන්නේ නැහැ. ඒ බවට ජාත්‍යන්තර පරේක්ෂණ හරහා මේ වෙනකොටත් තහවුරු කරලා තියෙනවා. ඉතින් බය නැතුව ඔයා ගෙදර වයරින් කරනවා නම් කැලණි ෆයර් ෂීල්ඩ් පර්පල් වයකම දාලා
2: ඒක හදන තැන ඉඳලම හදලා තමයි එවන්නේ. ඉතින් ඒ ප්‍රොඩක්ට් එකට අපි කැලණි කේබල් CEO ප්‍රධාන නිලධාරි අනිල් මුණසිංහ මහත්තයාට ඇත්තටම අපි ආචාර කරන්න ඕනේ හදලා තියෙන වැඩ පරිසරයට නේද?
1: එහෙම හදලා තමයි මේ වගේ ප්‍රොඩක්ට් එකක් එළියට එන්නේ. නිකන් නෙමෙයි ජාතියක් වෙනුවෙන්. ගිනි රැකවරණේ ජාතික සුරක්ෂිතකරණය කියන්නේ අපි අන්න ඒකයි.
0: නෑ ඒකට. හරි දැන් අපේ නිවුස් එක ඇහුවා නම් කලින් පැයේ විටින් විට වැසි ඇති වෙන්න පුළුවන් කියලා කිව්වා ගාල්ල පැත්තට.
1: හරි. ඒකට විතරද?
0: මට ඇහුණේ මේ වචනේ විතරයි. අනිත් ඒ පැති ගැන
2: වැස්සන්න ප්‍රශ්නයක් නෑ වයින.
0: හරිද මං කියන්නේ ඔය වැස්සත් එක්ක එන්න පුළුවන් උණ සෙම් ප්‍රතිශාව ඔළුවේ කැක්කුම් ඇඟේ පතේ අමාරු එක එකව එනවා බාගෙට තෙමිලා වේලුනහම ඔය වගේව වෙනවා. ඒක නිසා තමයි ඔයාට කියන්නේ මෙල්ඩෝල් කාඩ් එකක් ළඟ තියාගන්න. මෙල්ඩෝල් එකක් බොන්න. එතකොට ඔයාගේ දවසේ වැඩ ටික ඔයාට
2: ආසුවෙන් කරගන්න පුළුවන්.
0: yes
2: අද දවසේ කොහොමත් මේ වැස්ස හින්දා වර්ධනය වෙන්න පුළුවන් උණ ජාති දෙකම ඈ.
1: ඔව් අන්න හරි. උණ දෙකම වර්ධනය වෙනවා. අපි උදේම කිව්වනේ.
0: ඔව්
1: ඒකින්ද අනිවාර්යයෙන්ම ඔයා ගාව මෙල්ඩෝල් කාඩ් එකක් තියාගන්න. හැබැයි උණ
0: මම
1: දිගටම තියනවා නම් ගිහිල්ලා ඩොක්ටර් කෙනෙක්ව හම්බ වෙන්න.

0: FM Anupaha, FM Anuhatarai Dashmaata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අලි දියුණු කළ brand new bajaj 3 road රථය දිවයින පුරා පිහිටි 1500 කට අධික අලෙවි සේවා සහ අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත david pirs motor company private limited within
3: උදේ 9:00 විනාඩි 38යි දැන්
0: district 14 තරඟකරුවන් 14 එකම කුසලානයක් ජනතා මනාපයෙන් සහජ හැකියාව කිරුළු බලඳින Net FM DJ Night Face to Face Attack Show Super 14 Super 14 දෙවැනි වටේ අතිශය උණුසුම් උත්කර්ෂවත් පළමු තරගය කෑගල්ල දිස්ත්‍රික්කය DJ Lucky J සමගින් හම්බන්තොට දිස්ත්‍රික්කය DJ Victro Other Ran Novator ඔබේ මනාපයෙන් ඔබේ දිස්ත්‍රික්ක ජයග්‍රහණය කරවන්න සූදානමින් සිටින්න
4: Brought to you by Real Tasty Manufacturers. Seeta siyak subhavi kamudravi yodagat kaju sahamiksha. Kaagir scale satulu siyalu musupiri velad selmagin. Real Tasty. Bindu aiti satay tunay tun siyasu ay ekase hata navaya.
0: Net FM DJ Night.
5: Hamaka dharam ay mevada hitada dhanne. Phone ka hita muda mata gannata venne. Ah, hita nimi anna. Vishwase ivaga keemai singa ikke diyenne. Adama gannu phone ka.
6: මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා ආර්.වී. 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
7: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
8: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112125125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සයිදායි

0: උදේ 9යි විනාඩි 46යි යල්ගටවුමේ වෙලාව. අපිට යන්න වෙලාව හරි.
1: අපිට යන්න වෙලාව හරි. යන්න කලින් මතක් කරන්න ඕන. ඔයාට යන්න කියලා දම්රෝ එකට.
0: ඕකේ.
1: දම්රෝ එකට ගියාට පස්සේ අපි ඔයාට උදේම මතක් කරා.
0: ඔව්.
1: දැන් ඔයාට මේ ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා නම් හරිම පහසුවෙන් මාස 36ක් දක්වා පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රමයට දම්රෝගෙන් ඔයා කැමති දේවල් ගන්න පුළුවන්.
0: රයිට්.
1: ඉතින් දම්රෝ එකට ගියාට පස්සේ මොනවද තියෙන්නේ කියලා වගේ ප්‍රශ්න නම් ඕනේ නැහැ
0: ඉතින්. අහන්න එපායි.
1: ඒ කියන්නේ මේ ගෘහ භාණ්ඩ ඔයාට
2: මොනවද නැත්ද කියලා අහන්නකෝ.
1: අන්න එහෙම කියන්නකෝ. එහෙම මොනවද නැත්ති. හරිද ගෘහ භාණ්ඩ ඕන නම් ඔන්නාට ඒ ඔක්කොම තියෙනවා. නිදන කාමර කට්ටල තියෙනවා, සෝෆා මාදලීන් ගණනාවක් තියෙනවා, කෑම මේස කට්ටල තියෙනවා. ඔයාට ගෙදරට ඕන කරන ඉන්ටීරියර් එකට ඕන කරන හැම දෙයක්ම තියෙනවා. ඒ වගේම
0: තමයි ඇඳක් ගත්තොත් ඇචි ඇඳ මෙට්ටේ ඒකට ඕන බෙඩ් ෂීට් එක කවර්ස් ඔක්කොම ටික එකකින් අරගෙන
1: එන්න පුළුවන්. මෙට්ටක් තියෙනවානේ. දම්රෝ මේ ස්ප්‍රින්ග් මැට්‍රස් තියෙනවා, ෆෝම් මැට්‍රස් තියෙනවා. මේ ඕන දෙයක් ඔයාට ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට ඔෆිස් ස්පේස් එකක් හදා ගන්න ඕන නම් දැන් ගෙදර ඉඳන් ෆ්‍රීලාන්ස් වැඩ කරන සෑහෙන පිරිසක් දැන් ලංකාවේ ඉන්නවා. ඕගොල්ලන්ගේ ගෙදර කාමරේ ඔෆිස් ස්පේස් එකක් ඔයා හදා ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඒකට ඕන කරන හැම දෙයක්ම තියෙනවා. ටෙම්ප්ලේට් එක පිටින්ම ඔයාට අරගෙන ඉන්න පුළුවන්. ඒ කියන්නේ පාටවල් බිත්ති වලට ගලපලා ඔයාට ඒ විදිහට මුළු සෙටප් එකම මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මතක් කරනවා යන්න දම්රෝ එකට. ඒ වගේම තමයි දැන් අපේ ගෘහණියන්ට ඔන්න දම්රෝ වොෂින් මැෂින් තියෙනවා, දම්රෝ ෆ්‍රිජ් තියෙනවා. මේ හැමදේම අපි අර කියපු විදිහට ඔයාලා ටික ටික ගෙවන්නත් ගන්න පුළුවන් හැකියාව තියෙනවා පොලී රහිතව. යන්න දම්රෝ එකට ගිහිල්ලා ඉක්මනින්ම මේ දීලා තියෙන ඔක්කොම දීමනාවන් ටික, මේ දීලා තියෙන හැම සිලෙක්ෂන් එකම චොයිස් එකම අත්දැකලා බලන්න. පරක්කු වෙන්න එපා.
0: පරක්කු වෙන්න එපා. හරි. ඊට පස්සේ ආට මතක් කරන්න ඕනේ විජේ නූඩල්ස් ගැන.
1: අද මේ ඩීජේ නයිට් එකනේ.
0: ඔව් අද හරිම දවස තමයි මතක් කරන්නේ. නුවාට මතක් වුණා
2: නූඩල්ස් නම් ඉතින්
0: නුවාගේ මූණ දැක්කනා.
1: ඔව්
2: පිපුණා නේද?
0: පිපුණා.
2: විජේ පපඩමක්
0: වගේ.
1: නම් විජේ නූඩල්ස් එහෙම අරගෙන.
0: ඔව්
1: ඔකට ඔය කේක ශිල්ප ක්‍රම දාලා
0: ලස්සනට හදලා
1: අරගෙන කොහොමදනේ
0: ශ්‍රී ලංකන් ස්ටයිල් නූඩල්ස් එකක් චිකන් කරි එකක්
1: ස්පයිසි විදියට දුම් දාන්
0: විජය මස් කරි තුන පහම දාලා හදාගත්ත කරියක් එක්ක
2: විවිධ පරේෂණ වලට ලක් කරන්න පුළුවන් කෑමක් නූඩල්ස් කියලා කියන්නේ
0: විතර
2: වගේ තමයි
0: විතර වගේ තමයි කේක් විදියට හදන්න පුළුවන් ඔයා කැමති විදියකට හදාගන්න මොකද ඔයාට බය නැතුව හදන්න පුළුවන් බෙරිනොවි හදාගන්න බෙරිනොවි කන්න පුළුවන් මොකද නූඩල්ස් එකක් කිව්වහම අචි පදමක් තියෙනවා
1: හරිද
0: ඒ පදම නැති වුණොත් ඒක කන්න අපිරිය හිතෙනවා අපිට. ඒකේ ඇපටයිට් එක යනවා. ඒක නිසා තමයි විජේ නූඩල්ස් වට ගන්න කියන්නේ විජේ නූඩල්ස් බෙරි වෙන්නේ නැති නිසා.
1: නැති නිසා. එහෙනම් ඉතින් WP ලාංඡනයේ බලලම විජේ නූඩල්ස් ගන්න කියලා අපි ඔයාලට මතක් කරනවා. ඒ වගේම තමයි යන්න කලින් මතක් කරන්න ඕන 27 වෙනි වතාවටත් ඔන්න කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවර පැවැත්වෙනවා. පටන් ගන්නෙ සැප්තැම්බර් 25 වෙනිදා. ඔක්තෝබර් 4 වෙනිදා වෙනකන් යනවා. ආයෙ වෙලාව කියන්න ඕනේ නැහැ.
0: වෙලාව කියන්න ඕනේ
1: නැහැ. උදේ 9 ඉඳන් රෑ 9 වෙනකන් ඔයාට
2: අපිට දිනේ කිව්වා මැති මේ
1: ඔව්
2: මං හිතන්නේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ ලබන
1: දිනවල
2: පටන් ගන්නවා ඒ ඇති.
0: ඔව් තරද වෙලාව ඕනේ
2: නැහැ. බස් පිටින් එන්නේ.
1: තන දන්නවනේ BMICHA කියලා. ඉතින 27 වෙනි සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ 21 වෙනි වතාවටත් නිල රේඩියෝ මාධ්‍ය අනුග්‍රහකත්වයේ දරන්නේ net fm අපි. ඒ වගේම තමයි මතක් කරන්න ඕන net fm alpha studio අපේ කසුණී නැන්දයි.
0: ඊට
1: පස්සේ අපේ ලෙහන්සා ගෙහන්සා කට්ටේවත් ඕගලන්ට හම්බෙන්න පුළුවන්
2: සජීවී නැතිරියක් තියෙනවා. ස්විට් වොයිස් එක චෙක් කරනවා අපි එතන.
0: ඒකනේ හඬ
2: මතකම කතා කරන්න අවස්ථාවක් දෙන්න පුළුවන්ද කියලා. විශේෂයෙන් පාසල් යන නංගිල මල්ලට තමයි අවස්ථාව තියෙන්නේ.
1: අවස්ථාව තියෙන්නේ දැන් ඒ ලෙවල් ඉවර කරලා ඉන්න අපේ නංගිල මල්ලට. ඇවිල්ලා ඕගොල්ලන්ගේ වොයිස් එක ටෙස්ට් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊළඟට සමහර විට කසුනි නැන්දයි, ලෙහන්සයි, ගෙහන්සයි එක්ක ඔයා වෙන්න පුළුවන් ඉන්නේ.
0: ඉන්නේ. එහෙම කැමති නම් ඔයාට පුළුවන් ඇවිල්ලා ඔයාගේ වොයිස් එක අපිට පෙන්වන්න.
1: අහන්න. අහන්න දෙන්න. පෙන්වන්න එපා.
0: පෙන්වන්න එපා.
1: රේඩියෝනේ අපි අහන්න. අහමු. හරිද? එහෙනම් අපි යනවා අදට. අදට ගිහිල්ලා අපි එන්නේ ආයි ලබන සතිය.
0: ලබන සතියේ සඳුදා දවස් දෙකක් අපිට ඔයාලව හම්බෙන්නේ නැහැ. ඔයාලට අපිව හම්බෙන්නේ.
1: වෙන්නෙත් නෑ. ඉතින් අදරය 9ට ඔන්න DJ නයිට් එක පැවැත්වෙනවා. සෙකන්ඩ් රවුන්ඩ් එකේ පළවෙනි බැටල් එක මොකද වෙන්නේ කියලා බලමු. හම්බන් තොටයි කෑගල්ලයි තමයි ගැටෙන්නේ. DJ වික්ටරි, DJ ලකීජේ.
0: රයිට්.
1: ඔන්නෝගලන්ට පුළුවන් අපේ net fm live එක බලන්න. Facebook එකේ stream වෙනවා. ඒ වගේම තමයි fm94.95 live එක අහන්නත් පුළුවන්කම තියෙනවා. එහෙනම් අපි යනවා ඕන බම්බුවක් සතියන්තේ
0: කරගන්නට
2: කියලා. හැබැයි ඒකම කියනවා ඔයා උණ ගහක් වගේ වෙන්න අද ලෝක බම්බු දේකනේ
1: හරිද?
2: ඔව් උණ ගහක් වගේ වෙන්න මොකද එතකොට ඕන හුලඟකට නැමිලා ආයේ කෙලින් වෙන්න පුළුවන් නැමෙන්න නැතුව ඉඳ ගියොත් එහෙම කඩන් වැටෙන්න තමයි වෙන්නේ.
1: වෙන්නේ මේ වැඩිපුර බම්බු වැවිලා තියෙනවා නම් කපන්න. මොකද හැමතැනම
2: ඩෙන්ගු. ඔව් හැමතැනම මේ දවස්වල මේ ඩෙන්ගු ඉන්නවනේ.
1: ඩෙන්ගු ඉන්නේ. එහෙනම් අපි ගියා හැමෝටම ජය වේවා. පරිස්සමෙන් ඉන්න මම ආචින්.
0: මම සාරා.
2: මම නුවා.

0: FM Anubaha, FM Anu Hatrai, tak cuma ada Net FM. Net FM, I'll go down.
1: Brought to you by
2: Melba Box Bar වල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. Melba එක ලංකාවේ එක.
3: Prime Residences වෙති නොබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදවන The Prime Colombo.
4: AC ගන්න එන්න තම්බරෝ. ලෝකෙම cool කරන AC brands ගන්න එන්න තම්බරෝ.
5: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක්. 0112 125 125 මතන්න BYD කරුසරු.
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0117 388 388 අමතන්න.
7: ක්වලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්නේ Fortune Oil තමයි.
8: ඔව් ඉතින්
7: Fortune Oil අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
9: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදව ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
10: වෙනස්ම රසයක් වෙනස්ම විදිහට විජය ඉන්ස්ටන්ට් නූඩල්ස් රස හතරකින්.
11: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
12: මේක තමා විස්තරේ දාන්න ඕන පත්තරේ.
13: කොල්ලෝ කෙල්ලෝ කොට යන

0: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0034 226 7046
1: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපත වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොලේ
2: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබට දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0111125125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි
3: මාරාන්තික ඩෙංගු මතුරුවන්ගේ ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි සමට හිතකරයි සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවාහරණ විශේෂඥයා
4: මෙල්ඩෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි

0: ඔයාගේ මූඩ් එක කොහොම වුණත් සින්දු එක්ක හිතට දැනෙන වයිබ් එකට ඔයාටම වෙන්නුණු ගින්දරම ගින්දර රේඩියෝ එක්ස්පීරියන්ස් එක.
1: හිත නටන තාලෙට තාලෙට දවස ගෙවෙන රිද්මෙට රිද්මෙට දවල් එකේ ඉඳන් හවස හතර වෙනකල් ගින්දර හැන්දෑව විජානු.
2: Good morning! වෙලා උදේ 10:00යි.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ.
3: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයේ විමසුම
4: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම කේසර. රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත රැගෙන වී තිබෙනවා. ඒ ඔහු රඳවා සිටින කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටයි. ප්‍රශ්නගත එයාබස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා පසුගිය හතරවනදා අල්ලස්හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණි අවස්ථාවේදී ඔහු අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. 2026 ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියේ තුන්වන අර්ධවසන් පූර්ව තරගයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද සමත් වුණා. ඒ මැලේසියානු කණ්ඩායම සමග පැවති තරගයේ ලකුණු 86කින් ජය ගනිමින් ජපානයේ නිෂින්හි පැවති මෙම තරගයේ කාසියවාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු අර 20 අවසානයේ කඩුලු 4ක් දැමී ලකුණු 160ක් රැස් කළා. ලකුණු 161ක ජයග්‍රහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි මැලේසියානු කාන්තා කණ්ඩායමට නියමිත පන්දු අර 20 අවසානයේ කඩුලු 7ක් දැමී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 74ක් පමණයි. මේලඟනෙත් නිවුස් පෙරවරු 11ට මොහොතින් මොහොත වෙනස්වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: ඔබ වෙත ගෙන ආවේ
3: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක් රටට ඉහළ විදේශ විනිමයක් පොල් වගා කරුවනි ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
5: FM 95 FM 94.8 Net FM
6: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහතා හමුවන්න 0773 273 540. රසතුන් හතක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුක බ්ලෙන්ඩර් දිනා ගන්න සහල් කවරේ කූපන ඇති තයාගේ ඔබට හිමි වේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
7: වාසිනා මෙන කොහෙන්ද සර්?
8: PLB වාසී කොයි කාටත් වාසී.

गुड मॉर्निंग सुबह उदयसनाखवे वा वेलावुदे दहायाई विनाडी नवयाई अद एविल सेप्टेंबर मासी दह अटवेनिदा सुंदर सिकुरादा दवस ඔයාගේ මෝඩ් එක චිල් කරන හැපි පිල් එක නෙත් FM දේදුණු මාවතේ වැඩ ටික පටන් ගන්න තමයි අපි හදන්නේ හරියටම වෙලා උදේ 10 පහ වෙනකොට ඔයාව හොයාගෙන මම එනවා කියලා දන්නවා ඉතින් පුරුද්දෙන්ම දන්නවනේ ඉතින් ඒකත් එක්ක තමයි අපි දේදුණු මාවතේ වැඩ ටික සුපුරුදු විදිහට මේ විදිහට පටන් ගන්න ලෑස්ති වෙන්නේ ඉතින් අද සිකුරාදා සිකුරාදා කිව්ව ගමන් ඉතින් දැන් වෙනමුකුත් මතක් වෙන්නේ නැහැ නෙත් FM DJ නයිට් එක විතරයි මතක් වෙන්නේ නෙත් FM DJ නයිට් එකේ සුපිරි 18 දෙනාගේ නෙවෙයි සුපිරි 14 දෙනාගේ වටේ සුපිරි බැටල් එක අද ඉඳන් ආරම්භ වෙනවා මේක ඇවිල්ලා තීරණාත්මක සති 7ක සුපිරි 14 දෙනාගේ වටය ඉතින් ඒකත් එක්ක අද දවසේ ඉඳන් මේ තරඟය තවත් උණුසුම් වෙනවා වගේම තමයි ඔයාට ඇහෙන සද්දේ DJ එක තව ටිකක් සුපිරියට අහන්න අනිවාර්යයෙන්ම chance එක හම්බ වෙනවා ඒක හන්ද රෑ 9 ඉඳන් net fm DJ night එකත් එක්ක ඉන්න අමතක කරන්න එපා අදපටි නිදිමත ගතියක් තියෙනවා මොකද ඉතින් ඊ රෑ වෙනකන් පෙරදුනත් කමන්නෑ කියලා ශ්‍රී ලංකා කණ්ඩායමයි ඉංග්ලන්ඩ් එකයි ඉංග්ලන්ඩ් ටීම් එකයි අතර තිබුණු T20 තරගයේ දෙවෙනි T20 තරගයේ බැලුවා රෑ එක විතර වෙනකන් ඒක බලලා උදේ පාන්දර හැරලා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ මැලේසියා කාන්තා කණ්ඩායම අතර තිබුණු මැච් එකත් ඉතින් පාන්දරම හැරලා බැලුවා කොහොම hali ක්‍රිකට් පිස්සන්ට ශ්‍රී ලංකාව ඉන්න කට්ටියට කොල්ලන්ගේ පැත්තෙන් කිසිම අපිට සතුටුදායක ආරංචියක් ඇහෙන්නේ නැති වුණාට කාන්තා ක්‍රිකට් කණ්ඩායම පැත්තෙන් නම් හැමදාම අපිට හරිම ලස්සන ආරංචි තමයි අහන්න හම්බ වෙන්නේ. ඉතින් අද උදේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මේ ආසියානු තරඟාවලිය වලට සම්බන්ධ වෙලා මැලේසියා කාන්තා කණ්ඩායමත් එක්ක තරඟ කරලා ලකුණු 86ක සුපිරි ජයග්‍රහණයක් ලබා ගන්න ගමන් අවසන් සුපිරි 4 දිනාගේ වටේට ඒ කියන්නේ semi final එකට මේ වෙනකොට select වෙලා තියෙනවා කියන්න සන්තෝසයි මිත්‍රවරුනි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එංගලන්ත කණ්ඩායමත් එක්ක තරඟ තුනකින් සමන්විත T20 තරඟාවලිය දෙකට බිඳුවක් විදිහට මේ වෙනකොට තරඟාවලිය පරාජයට පත් වෙලා තියෙන්නේ අපි හිතමු හෙට නේද ආයි මැච් එකක් තියෙන්නේ ඒ මැච් එකේදීවත් අඩුතරමේ අපේ ජාමේ බේර ගන්නවත් අන්තිම මැච් එකවත් පොඩ්ඩක් දිනලා ලංකාවට එන්න පුළුවන් වෙයි කියලා ශ්‍රී ලංකා කොල්ලන්ට පොඩ්ඩක් ඉතින් සුබපතම්. එහෙම මෙහෙම වෙන අතරේ තමයි net fm දේදුරු මාවතේ අකුරු එක්ක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනා ගන්න ඔයාට අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරඟාවලිය ගැනත් මම ඔයාට මතක් කරන්න හදන්නේ අකුරෙන් අකුර තරඟයේ මේ වෙනකොට ඔගොල්ලෝ වෙනුවෙන් මම ලෑස්ති කරගෙන තියෙන මේ සතියේ රුපියල් 5000 ගුලි කරලා සාක්කුවේ දාගෙන ඉන්නේ ඊයේ දවසේ නාරම්මල ඉඳන් අපිට කතා කරපු ඊෂදී ඊෂදීගේ අභියෝගයේ වචන 58ක් මං හිතනවා මේකත් බ්‍රේක් කරන්න පුළුවන් අභියෝගයක් කියලා අද අනිවාර්යයෙන්ම මේ පැත්තට කෝල් එකක් ගන්න 01125533 යටතුරට WhatsApp message එකක් දාන්න 01159595 95ට යන්න හලෝ Facebook fan page එක පැත්තට මං අද අහලා තියෙන සින්දු වලින් ප්‍රශ්නයක් බලන්න ඒකට උත්තරයක් දෙන්න පුළුවන්ද කියලා ඔය කොයි විදිහකින් හරි දවල් එකට කලින් මේ පැත්තට ආවොත් මම ලෑස්ති ඔයාව සින්දුවකට එකතු කරගන්න ගේම් එකට එකතු කරගන්න අම්මේ කල්පනා කරේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම වගේ දක්ෂතා පින්නන්න බැරි වෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට. කෑම වල මොකක් හරි අඩුපාඩුවක් තියෙනවද දන්නේ? කොල්ලෝ ටිකට මේනක සහල් හඳුන්වා දෙන්න ඕන. මේනක සහල් කියලා කියන්නේ අර බත් එකේ රසත් එක්කම කෑම එකේ රස තව තවත් වැඩි කරගන්න පුළුවන් හොඳ ඔප්ෂන් එකක්. ලංකාවේ අපේ ගොවි මහල්තුරුන්ගේ හොඳම අස්වැන්න තමයි මේනක සහල් විදිහට ඔයාගේ ගේ ළඟටම ගෙනල්ලා තියෙන්නේ. දැන් ඔයාට ලංකාව පුරාම ඉන්න අලවි නියෝජිතයන් හරහා මේනක සහල් මිලදී ගන්න පුළුවන්. නාඩු වෙන්න පුළුවන්, සම්බ වෙන්න පුළුවන්, රතු කැකුළු වෙන්න පුළුවන්, සුදු කැකුළු වෙන්න පුළුවන්, මල් නාඩු වෙන්න පුළුවන්. ඕනෙම සහල් වර්ගයක් මේනක සහල් සන්නාමයේ යටතේ අරගන්න පුළුවන්. නිකන් කල්පනා කරලා බලන්නකෝ උදේ කෑම ටික උයනකොට දැන් අද සිකුරාදානේ. ටිකක් වැඩත් එක්කනේ අනිවාර්යෙන් කෑම ටික හැදෙනවා ඇත්තේ. එහෙම කෑම ටික හැදෙනකොට වතුර ටික ගානට තියලත් බත් එක බිරි වෙන්න වගේ ගන්නවනම් හරියන්නේ නැහැ නේ මුළු දවසම එපා වෙලා යනවා. එහිඳ තමයි ඔයාලට මතක් කරන්නේ මේනක සහල්ම වැඩි වැඩියෙන් අරගන්න කියලා නියම ප්‍රමිතියෙන් එන හොඳම සහල් තමයි. මේනක සහල් එක ඔයාට හම්බ වෙන්නේ පිරිසිදු කරලා තියෙන සුපිරියටම ගල් වැලි මුකුත්ම හැපෙන්නේ නැහැ. ඒක හන්ද කිසිම ප්‍රශ්නයක් නැතුව බත් එකේ රස ඔයාට බලන්න පුළුවන්.
අර බත්වලට තියෙනවනේ වෙනම රසක්. අන්නේ රස මේනක සහල්වල ඒ විදිහටම හදාගන්න බත්වල තියෙනවා. ඒ වගේම තමයි මේනක සහල් බයි ඇන් වින් තරංගයත් එක්ක ඔයාට ස්මාර්ට් ටීවී එකක්, බ්ලෙන්ඩර් එකක්, රයිස් කුකර් එකක් දිනා ගන්න පුළුවන්. මේනක සහල් බෑග් එක ඇතුලේ තමයි තියෙන්නේ කූපන් එක. ඒ කූපන් එකේ තියෙනවා කන්ටැක්ට් නම්බර් එකකුයි ඔයාට ලැබෙන ටැග්ගයි. කතා කරලා කිව්වට පස්සේ මේනක සහල් නියෝජිතයෝ කෙලින්ම එනවා ඔයගොල්ලන්ගේ ගෙදරට තෑගි තුස්සයෙන්. ඒකනම් මතක් කරන අතරේ අපි යන්න හදන්නේ දේදුණු මාවතේ වැඩ ටික පටන් ගන්න. දවල් එක වෙනකන් ඔයත් එක්ක මම ඉන්නවා. මම ජනී.

එහෙම ප්‍රේම කතා බොඳ වෙලා වගේ තියෙන වෙලාවක මූඩ් නිකන් අවුල් ගිහිල්ලා වගේ නම් මූඩ් එක චිල් කරගන්න කොහොමත් net fm දේදුණු මාවත හනව වගේ දැන් හවස් වුණාට පස්සේ එහෙම ඉතින් දේදුණු මාවත යන්නේ නැහැනේ දවල් එකෙන් පස්සේ අන්න ඒ වගේ වෙලාවට ඔයාලට පුළුවන් කෝපි එකක රස බලන්න දැන් ගොඩාක් වෙලාවට අපේ කට්ටිය කෝපි බොන්නේ බඩේ අමාරුවක් වගේ හැදුණු වෙලාවට විතරයි නේද ඒම නෙවෙයි කෝපි තියන්නේ බඩේ අමාරුව හැදුනම් බොන්නනේ කෝපි කියලා කියන්නේ අර ඒකේ තියෙන කැෆේන් තියෙනවනේ මේ කැෆේන් එක අපේ ඔළුවේ ක්‍රියාකාරීත්වය මොළයේ ක්‍රියාකාරීත්වය උත්තේජනය කරන හොඳ ඩ්‍රින්ක් එකක් කෝපි එකක් බිව්වට පස්සේ නිකන් කල්පනා කරලා බලන්න නිදිමත ගතියක් එහෙම එනවද කියලා අපි ඉස්සර ඉස්කෝලේ යන කාලේ පාඩම් කරන්න ඕන වුණාට පස්සේ පොඩි නිදිමත ගතියක් වගේ එනවනම් කෝපි එකක් බොනවා එතකොට ආයෙත් මහරෑ හැරගෙන වුණත් කිසිම ප්‍රශ්නයක් නැතුව පාඩම් කරන්න දැනුත් ඔයාට ඒ විදිහම නිදිමත ගතියක් කම්මැලි ගතියක් තියෙනවා නම් වැඩ කරනකොට දැන් අද සිකුරාදානේ දවස් 4ක් එක දිගට වැඩ කරලා තියෙන්නේ හෙට ඉඳන් වීකෙන්ඩ් එකට ලෑස්ති වෙන්න ඕනේ කියලාත් මතක් වෙනවා එහෙම වෙලාවට පොඩි මහන්සි ගතියක් කම්මැලි ගතියක් නිදිමත ගතියක් දැනෙනවාම තමයි සමහර විට කට්ටිය ඉතින් ඊයෙ රෑ මැච් එකේ වැළුවක් දන්නෙත් නෑනේ හැරගෙන ඔන්න ඔය නිදිමත ගතිය නැති කරගන්න තමයි හොඳ කෝපි එකක රස බලන්න කියලා මම ඔයාට මතක් කරා හැබැයි ඉතින් හොඳ කෝපි එකක් වෙන්න ඕනේ හොඳද ගොඩාක් වෙලාවට කඩේ තියෙන කෝපි වල වැඩි හරියක් තියෙන්නේ දැන් කළු පාට ඩයි එකක් දාලා ඔය කිමිකල් එකක් මොකක් හරි දාලා දිනවා කෝපි සුවඳ එන්න. හැබැයි විව්වට වැඩක් නැහැ. කෝපි වලින් දැනෙනේ ශක්තිය අපේ ඇඟට එන්නේ නැහැ. ඒ හින්දා තමයි හොඳම කෝපි අටවලින් නිෂ්පාදනය වෙන ෆ්‍රීලන් කෝපි විතරක්ම ඔයාගේ ගෙදරට වෙන්න පුළුවන්, ඔයාගේ කාර්යාලයට වෙන්න පුළුවන්, වැඩපළට වෙන්න පුළුවන් අරගෙන යන්න කියලා මම හැමදාම මතක් කරන්නේ. නියම ස්වභාවික කෝපි අටවලින් නිෂ්පාදනය වෙන කෝපි එකකින් හැරෙන්න මම මේ කියන එනර්ජි එක ඔයාට වෙන කෝපි එකකින් නම් හම්බ වෙන්නේ නැහැ. ඒක හන්ද ගෙදරට කෝපි ගේනකොට වෙන්න පුළුවන්. මං අර කිව්වා වගේ ඔෆිස් එකට වෙන්න පුළුවන්, වැඩවලට වෙන්න පුළුවන්. කෝපි එකක් ගේනකොට මතක ඇතුව ෆ්‍රීලන් නම තියෙනවද කියලා බලලම ඒ කෝපි එක අරගන්න. ඒ වගේම තමයි ඔයාට මතක් කරන්න ඕනි ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක ගැන. ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක මේ දවස්වල ඔබේ නගරයට එනවා කියලා දැන් දන්නවනේ හරියටම. මොකද මේ දවස්වල ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එකේ කණ්ඩායම 140ක් දක්වා වට්ටම් ඔයාට දෙන්න බලාපොරොත්තු වෙන ලංකාව පුරාම යනවා. අපේ රටට ටයිල් කලාව හඳුන්වා දීලා තියෙන්නේ ලංකා ටයිල්ස්නේ. ඉතින් ලංකා ටයිල් කියලා කියන්නේ අවුරුදු ගාණක් තිස්සේ අපි විශ්වාසයෙන් දන්න කියන සන්නාමය. සාලෙට ඕනි කරන ටයිල් එක නෙවෙයි බාත්รูම් එකට හරියන්නේ. බාත්รูම් එකට දාන ටයිල් එක වැරෙන්ඩ එකට හරියන්නේ නැහැ. ඒ හින්දා තැනේ හැටියට ටයිල් එක අල්ලන්න වැඩි විස්තර දැනගන්න ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එකේ අපේ කණ්ඩායම හම්බ වෙලා කතා බහ කරන්න කියලා මම ඔයාට මතක් කරනවා. අද දවසේදී අපේ කට්ටිය ඉන්නේ හරියටම කියනවා නම් පරකඩුව නගරයට ගිහින්. පරකඩුව ඊට පස්සේ හවස් වෙද්දී හැලියගොඩ පැත්තට යනවා. මේවට ඉන්නව නම් ඔයාට 140ක් දක්වා වට්ටම් ඔයාගේ ගෙදරට අල්ලන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ලංකා ටයිල්ස් වලට වගේම බාත්รูම් ෆිටින්ග්ස් වලටත් ලබා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ලංකාව පුරාම ඉන්න අලෙවි නියෝජිතයන් හරහා ලංකා ටයිල්ස් ෂෝරූම් හරහා ඔයාට මේ කිව්ව වසර මැද වාසිය කියන්නේ 140ක් දක්වා වට්ටම් ලබා ගන්න පුළුවන්. හරි වෙලාවට ගෙදරට ටයිල් ටික ඇල්ලුවේ නැතොත් එහෙම ටයිල් ටිකේ ලිස්සලා බීම වැටිලා අතපය කඩා ගන්න තමයි සිද්ධ වෙන්නේ. අම්මේ වෙනවට කියනව නෙවෙයි නිකන් එහෙම දෙයක් වුණොත් එහෙම මොකද කරන්නේ? අතපය කැඩුනා කියලා කියන්නේ අපේ මුළු ජීවිතේම ටික කාලයකට පොඩ්ඩක් නවත ගන්න සිද්ධ වෙනවනේ. වැඩ ටික කරගන්න හම්බ වෙන්නේ නැහැ, රස්සාව කරගන්න හම්බ වෙන්නේ නැහැ. හැබැයි එහෙම වුණාට පස්සේ තමයි හොඳ වෙද මහත්තයෙක් හම්බ වෙන්න ඕනේ කියලා අපිට මතක් වෙන්නේ. ගොඩක් වෙලාවට ওই අතපය කැඩුනට පස්සේ අපිට මතක් වෙන්නේ බටහිර වෛද්‍ය විද්‍යාවට වඩා ආයුර්වේද වෛද්‍ය විද්‍යාව. හරියටම වැඩේ වෙනවා කියලා අපි දන්නවනේ. කමල් බන්දුල වීරපිරම වෙදමහත්තය කියලා කියන්නේ හැම විශ්වාසය කියන් තියන්න පුළුවන් වෙදමහත්තය. දැන් මුළු ලංකාව පුරාම ඉන්න කට්ටියම දන්නවා එතුමගේ හපංකම් ගැන. රජයේ ඒ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරයෙක් හඳා කමල් බන්දුල වීරපිරම වෙදමහත්තය ඔය ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ පරතරට ඒ පිළිබඳව හදාරලා තියෙනවා. සඳුදා අඟහරුවාද පොය දවස් හැරුණම ඉතිරි හැම දවසකම ඔයා වෙනුවෙන් වෙවුර්තයි. යන්න කලින් කෝල් එකක් දෙන්න 0777 3940 හරි 0773 273 540 හරි. මේ සින්දුවේ මියුසික් ඇහෙනකොට පොඩි නිකන් නටන්න වගේ හිතෙනවා. හැබැයි පැත්තකට වෙලා මේ සින්දුවේ වචන හැල බැලුවම යකෝ මේක නටන්න ඕනි සින්දුවක් නෙවෙයි අඬන්න ඕනි සින්දුවක් නේද කියලා මතක් වෙනවා. කොහොමාරි සින්දුවට යන්න කලින් මම එකතු කරගන්න හදන්නේ මේ පැත්තට කතා කරපු තෝණිගල හන්දියේ ඉන්න අපේ ප්‍රසන්න
ප්‍රසන්න ප්‍රසන්න සිනහවකින් මුව සරසාගෙන ඉන්න මේ වෙලාවේ සෝමදාස ඉන්නවා, රංජුල ඉන්නවා, පතිරණ ඉන්නවා, ඊට පස්සේ ශානක ඉන්නවා, ශාන්ත ශාන්ත පියදාස අයියා ඉන්නවා. ඒ කට්ටියම එකතු කරගන්න ඕනි. ඊට පස්සේ කවුද බොලේ මට බබෝ කියලා දෙන්නේ? ආ, මේ අපේ තංගල්ලේ අප්සර. එයාව හින්දි සින්දුවකට එකතු කරගන්න කියලා කියනවා. මම ඔයාව එකතු කරගන්නම් ගොඩක් ආදරෙන්. ගල් යක්මීමන ලක්ෂ්මී, අද එයාගේ හැපි බර්ත්ඩේ එක. කේක් කෑල්ල කම්බ වෙයිනේ කියන්නේ. සුබ උපන් දිනයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා අපේ ලක්ෂ්මී අක්කට. පුතාලා දෙන්න ගිෂාන් මදුශංක, දිල්ෂාන් මදුශංක, මේ දෙන්නත් සුබ පතන්න එකතු වෙනවා. ඒ විතරක් නෙවෙයි, net fm ටීම් එකේ අපි හැමෝම, දේදුණු මාවතේ ඉන්න හැමෝම ලක්ෂ්මීට සුබ උපන් දිනයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. යමුනේ සින්දුවට කියවුවා ඇති.

0: FM Anu Paha, FM Anu Hatarai Tak Cuma Ada, Net FM.
1: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
2: ඉතුරු ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
3: වේලාව 10යි විනාඩි 27යි.
4: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳපොලේ.
5: මෙල්ඩෝල් හිස රතය, උණ, සෙම් ප්‍රතිශ්‍යාව, ඇඟපත වේදනාව, අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
6: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
7: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර්. දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රතයක්. දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
8: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
9: ඉතින් ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
10: ශ්‍රී ලාංකීය නවනිපයුම්කරුවන්ගේ කොමිෂන් සභාව සමග අත්වැල්වඳ ගනිමින් කොළඹ රාජකීය විද්‍යාලයේ තරුණ නවනිපයුම්කරුවන්ගේ සංගමය අභිමානයෙන් ඉදිරිපත් කරන Future 26 ශ්‍රී ලාංකීය තාක්ෂණික ඉතිහාසයේ වෙනස් කළ සාම්ප්‍රදායික නිමැවුම්වල සිට හෙට දිනේ යථාර්ථයක් බවට පත්වන මීළඟ පරපුරේ තාක්ෂණික විප්ලවයන් දක්වා සියල්ල දැක බලා ගන්න සැප්තැම්බර් 24 වනදා පෙරවරු 9:30 සිට රාජකීය විද්‍යාලීය මාස් අරීනා පරිශ්‍රයේදී Future 26 හෙට දිනේ අනාගතය අදම අත්විඳින්න මාධ්‍ය අත්වැල Net FM.
11: මොහොතේ වතුර බොන්න පුළුවන්ද?
12: බෑනේ.
11: හැබැයි සයුරේ පැන්තොට සොයමින් වැළපෙනවා.
12: වතුර හැදෙන මල් කඳු මුදුන් වල දකින්න පුළුවන්ද?
11: බෑනේ.
12: ඒ උනාට ගිරිහිස්ස ඉඳවර සොයමින් ලත වෙනවා.
11: දැනෙනවද?
12: සාහිත්‍යයත් ජීවිතයක්. ජීවිතයත් සාහිත්‍යයක්.
11: ඉතින් මේ හැම රහත්ම දැනෙන රහම වයිබ් එක නම් ඇල්ෆා ස්ටුඩියෝ.
13: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ with Kasuni and Lehansa.
14: මේ හස්බන්ඩ්
15: මොකද වයිෆ්?
14: දැන් ඔය යාළුවොත් එක්ක රෑ වෙනකම් පාටි දාලා ගෙදරවම ගේ ඇතුළට එන්නේ ඉස්සරහ දොරෙන්ද පිටිපස්සේ දොරෙන්ද?
15: පිටිපස්සේ දොරෙන්.
14: අදත් වැරද්දුවනේ. දැන් තමුන් හිතන් ඉන්නේ යාළුවොත් එක්ක රෑ වෙලා පාටි දාලා ගෙදරවම මං ගේ ඇතුළට ගනී කියලාද? පාටි දාපු තැනකම ඉන්න එකයි ඇත්තේ.
16: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත.
15: වසන්ත සැනකෙලියට යන්න හදන්නේ. වසන්ත සැනකෙලියක් වගේ තමයි ඉතින් Net FM දේදුණු මාවතේ අකුරෙන් අකුර තරංගය කියලා කියන්නේ. රුපියල් 5000ක් හම්බ වෙනවා කියලා කියන්නේ නිකම් මේ එක දිගට වචන ටිකක් කියවලා ආයෙ ඉතින් වසන්තේ ආවා වගේ තමයි. කොහොම හරි මේ වෙලාවේ කියන්න තියෙන්නේ මේ සින්දුවෙන් පස්සේ අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනා ගන්නවාට අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරංග වටේ අපි ක්‍රියාත්මක කරන්න සූදානම්. මේ වැතර කෝල් කරන්න 0112255363 වට්ස්ඇප් මෙසේජ් එකක් දාලා කියන්න ජනි මම ලෑස්ති තරංගයට එන්න කියලා. මං ඔයාව සම්බන්ධ කරගන්නවා. ඒ වගේම තමයි එන්න Net FM Facebook fan page එකට. මම ලෑස්ති ඔයාව ඔය කොහෙන් ආවත් මේ සින්දුවෙන් පස්සේ තරංගයට සම්බන්ධ කරගන්න. ඒ අතරේ මතක් කරන්න ඕනි රටම එකට ජාතික මෙහෙයුම පිළිබඳව. හානිකර මත්ද්‍රව්‍ය මුළු රටින්ම මුළුණ පුටා දමන්න තමයි මේ රටම එකට ජාතික මෙහෙයුම සංවිධානය කරලා තියෙන්නේ රජයේ විසින්. දැන් නිකන් කල්පනා කරලා බලනකො අපිට හීනෙන්වත් හිතාගන්න බැරි වෙන කට්ටිය මේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්නවා කියන කාරණාව අපිට අහන්න දකින්න හම්බ වෙනවනේ ප්‍රවෘත්ති ආරවමේව එක්ක. දැන් ඊයේත් ඒ වගේ ප්‍රසිද්ධ පුද්ගලයෙක් අහු වෙලා තිබුණා නේද? ඉතින් ඒ හින්දා තමයි අපි මතක් කරන්නේ මේ හානිකර මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වෙන්න තනතුර තරාතිරම කියන කිසිම දෙයක් බලපාන්නේ නැහැ. ඔයාක වැරදිලා හරි එකපාරකට හරි මේ හානිකර මත්ද්‍රව්‍යයන් පාවිච්චි කරන්න පෙළඹුණොත් එතනින් එහාට මුළු ජීවිතේම ඔයාගේ අසාර්ථක වෙනවා, අනාගතය බොඳ වෙලා යනවා. ඒ හින්දා තමයි අපි මතක් කරන්නේ කිසිම වෙලාවක කවුරු හරි අඳුනන කෙනෙක් දුන්නා කියලාවත්, ආදරය කරන කෙනෙක් දුන්නා කියලාවත් මේ හානිකර මත්ද්‍රව්‍යයන් පාවිච්චි කරන්න එපා කියන කාරණාව. හැබැයි උනාට පස්සේ උපදේශන සේවාවන් හරහා, ප්‍රතිකාර හරහා ඔයාට මේ මත්ද්‍රව්‍ය වලින් ගැලවෙන්න පුළුවන්. ටික කාලයක් යනවා, පොඩ්ඩක් අමාරුයි වැඩි. හැබැයි ඊට වඩා 100,000 ගුණයක් පහසුයි මේ මත්ද්‍රව්‍ය වලට බැහැ කියන එක, නෝ කියන එක. වැරදිලා හරි ඔයගොල්ලෝ දන්නවනම් මේ වගේ හානිකර මත්ද්‍රව්‍යයන්ට පෙළඹිලා ඉන්න කෙනෙක් සහ ඒවයින් මිදෙන්න ඕනේ කියලා අදහසක් තියෙන කෙනෙක් අනිවාර්යෙන් ඒගොල්ලන්ට 19:27 දුරකථන අංකය මතක් කරන්න. 19:27 මේ නම්බර් එක ෆෝන් එකේ ටයිප් කරලා සේව් කරලා තියාගෙන හිටියත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හානිකර මත්ද්‍රව්‍යයන්ගේ මුළු රටම බේරගන්න තමයි මේ නම්බර් එක රජයේ විසින් හඳුන්වා දීලා තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක ඔයාලට ඊළඟට මතක් කරන්න තියෙන කාරණාව තමයි මේක ටිකක් වැදගත් කාරණාවක්, වාසියක් වෙන කාරණාවක්. සංවර්ධන ලොතරැයි මණ්ඩලය ඔයා වෙනුවෙන් හඳුන්වා දීලා තියෙන අලුත්ම ටිකට් පද තමයි DLB වාසි ලොතරැයිය කියලා කියන්නේ. මේ වාසිය වාසියක් කරගන්න එක හරිම ලේසි. මොකද ඔයාගේ ෆෝන් එකේ තියෙන DLB ස්වීප් ඇප් එකට ගිහිල්ලත් ලේසියෙන්ම මේ ටිකට් එක ඔයාට බයි කරන්න පුළුවන්. විශේෂම දේ වෙන්නේ සංවර්ධන ලොතරැයි මණ්ඩලය මේ වෙනකොට හඳුන්වා දීලා තියෙනවා ඩිජිටලි පාවිච්චි කරන්න පුළුවන් ටිකට් පත් දෙකක්. ඒ අතරින් දෙවැනි ලොතරැයිය තමයි DLB වාසි ලොතරැයිය කියලා කියන්නේ. දැන් ඔයාලා DLB වාසි ලොතරැයියත් එක්ක වැඩියෙන් තෑගි දිනන්න පුළුවන්. මොකද DLB වාසි ලොතරැයිය හඳුන්වා දීලා තියෙන්නෙම වැඩි ජයග්‍රාහකයන් ප්‍රමාණයක් බිහි කරලා ඒගොල්ලෝ හැමෝටම තෑගි දෙන්න බලාපොරොත්තුව හිතේ තියාගෙන මහන්ත. රුපියල් මිලියනේ සුපිරි තෑග්ග තියෙනවා. ඒ වගේම තමයි 105 තෑගි තියෙනවා, රුපියල් 50,000 තෑගි තියෙනවා, 25,000 තෑගි තියෙනවා. දැන් මේ ඔක්තෝබර් මාසේ පළවෙනිදාට තියෙනවා රජවාසි කියන නමින් තවත් සුපිරි දිනුම් ලැබීමක්. ඒකත් එක්ක ඔයාට ඉලෙක්ට්‍රික් බයික් එකක්, ඒ වගේම තමයි රුපියල් 25,000 තෑගි ගොඩක් ඔයාගෙම කරගන්න අවස්ථාව තියෙනවා. ඒක හන්දා අදම ඔයාගේ වාසනාව උරගා බලන්න DLB වාසි ලොතරැයියම අරගන්න. හරි, සින්දුවට යන්න හදන්න. සින්දුවට යන්න කලින් මතක් කරනවා ඔයාගේ වාසනාවට තවත් අවස්ථාවක් දෙන්න තමයි අපි අකුරෙන් අකුර තරගය ක්‍රියාත්මක කරන්නේ. එන්න මේ පැත්තට කෝල් එකක් දීලා 01112553 63 කතා කරන්න, WhatsApp message එකක් දාන්න 01115 95 95 95ට.

අකුරු එක්ක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනන්න. මේ පටන් ගන්නේ අකුරෙන් අකුර.

0: වෙලාව 11යි නෙවෙයි 10යි විනාඩි 39යි. මේ වෙලාවේ අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනා ගන්නවාට අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරඟ වටේ එක තමයි අපි සම්බන්ධ වෙන්න ලෑස්ති වෙලා ඉන්නේ. හරියටම කියනවා නම් යන්න හදන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයට. දැන් අද net fm dj night එක හන ඔයාටත් කෑගල්ල දිස්ත්‍රික්කය වැදගත් වෙනවා. මොකද අද හම්බන්තොට දිස්ත්‍රික්කයත් එක්ක කෑගල්ල දිස්ත්‍රික්කය තමයි සුපිරි 14 දෙනාගේ වටේ මුලින්ම තරඟ කරන්න සම්බන්ධ වෙන්නේ. ඉතින් ඒකටත් මතක් කරන ගමන් කෑගල්ල ඉඳන් මේ වෙලාවේ අපි වහගෙන ඉන්න අපේ සෝමක්කව තමයි සම්බන්ධ කරගත්තේ අකුරු එක වචන ගලපන්න. ආයුබෝවන් සුබ උදෑසනක් වේවා. හරි, දැන් මේ අකුරු එක වචන ගලපන්නේ කොහොමද කියලා මං ඔයාලට කියන්නම්කෝ. මෙහෙමයි, මං ඔයාලට අකුරක් දෙනවා. ඒ අකුරෙන් වචනයක් පටන් අරගෙන ඊට පස්සේ හැම වචනයකම අග අකුරෙන් ඊළඟ වචනේ පටන් ගන්න විදිහට එක දිගට කියාගෙන කියාගෙන යන්න තමයි තියෙන්නේ. දැන් මේ වෙනකොට වැඩිම වචන ගානක් කියලා තියෙන්නේ නාරම්මල ඉඳන් අපිට කතා කරපු ඊෂදී, පුංචි ඊෂදී. එයා වචන 58ක් කියලා තියෙනවා මේ වෙනකොට. මං හිතනවා අපේ සෝමක්කට මේක ගේමක් නැති වෙයි කියලා. එකම වචන දෙපාරක් කියන්න බෑ, අකුරු දෙකේ වචන කියන්න බෑ, ඊට පස්සේ අර වචන දෙක ගාන එකට එකතු කරපුවා කියන්න බෑ, ඉංග්‍රීසි වචන කියන්න බෑ. රයිට්? ලෑසිද? හරි, අපි යන්න හදන්නේ අකුරු එක වචන ගලපන්න. මේ ඔයාට දෙන අකුරු මොකද්ද දන්නවද? කෑගල්ල තියෙන්නේ සබරගමුව පළාතේනේ. සබරගමුව කියන වචනේ පස්වෙනි අකුර මොකද්ද?
1: වයන්න.
0: නෑනේ, අන්න ඒක තමයි අකුර. ඔයාට ලෑස්තිද තරඟයට යන්න? රයිට්, අපි යමු මේ අකුරෙන් අකුර.
2: Your time starts now.
0: කාලය ආරම්භ වෙලා තියෙන්නේ. සෝමක්කේ, කාලය පටන් අරන් තියෙන්නේ.
1: හරි හරි කියන්න.
0: මයන්න තමයි ඔයාට හම්බ වෙලා තියෙන අකුර.
1: අකුරු මයන්නේ මයෝකා. මයෝකා මල.
0: කාලය අවසන්. කාලය අවසන් වුණා. කමන්නේ, කවුද ළඟ ඉඳන් උදව් කරන්නේ? හරි හරි, කවන්නේ. අපි හින්දි සින්දුවක් අහන්න යන්න හදන්නේ. කවුද එකතු කරගන්න මේ සින්දුවට?
1: ගම්පල අපේ සන්දය පියංගදි
0: නෑනා ඉන්නෝනේ.
1: ඔව්,
0: අවස්ථාවක් දෙන්නම්.

0: FM Anu Paha, FM Anu Hatarai Tashmata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ ඉතිරිය වැඩි කරන ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය දැන් මාසික වාරික රුපියල් 26,000 සිට ඩේවිඩ් පිරිස් ඊ මොබිලිටි වෙතින්
2: වේලාව 10යි විනාඩි 46යි
3: දිස්ත්‍රික් 14 තරඟකරුවන් 14 එකම කුසලානයක් ජනතා මනාපයෙන් සහජ හැකියාව කිරුළු බලඳින Net FM DJ Night Face to Face Attack Show Super 14 Super 14 දෙවැනි වටේ අතිශය උණුසුම් උත්කර්ෂවත් පළමු තරගය කෑගල්ල දිස්ත්‍රික්කය DJ Lucky J සමගින් හම්බන්තොට දිස්ත්‍රික්කය DJ Victor අද රෑ 9ට ඔබේ මනාපයෙන් ඔබේ දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරවන්න සූදානමින් සිටින්න
4: Brought to you by Real Tasty Manufacturers. සියට සියක් ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගත් කජු සාමික්ෂ. කාගිල් ස්කේල් සතුළු සියලුම සුපිරි වෙළඳ සල් මගින්. Real Tasty. 0.38 3 380 169.
3: Net FM DJ Night.
5: Easy Sunny පාරක්ෂක තුවා. දැන් රුපියල් 150යි.
4: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න. සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල. බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල. 0.77 7 300 940.
6: 27 සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
7: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය. නිල රේඩියෝව Net FM.
8: පොත් අපගේ Net වගේ
9: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජය ගන්න 4
10: අපේ අම්මා ගෙදර ආවද
11: නැහැ අම්මා මෙයා වෙන දෙව්වා

0: लंका टाइल्स मोबाइल शोरूम देन उपनगर सेप्टेंबर 19 වෙනිදා අපි එන්නේ උදේ ගොඩකවල සවස පල්ලිපැද්ද ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට නිදන කාමරයට නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාස්පයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සඳරුනවා තැන්
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන
1: ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13-19 අදමම තන්න ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර අපි මුල්‍ය සාකච්ඡා කි ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකකී
3: වේලාව 10යි විනාඩි 50යි
4: මේ හස්බන්ඩ්
3: මොකද වයිෆ්
4: ඔයාට අතීතයේ යන චාන්ස් එකක් හම්බුනදී ඔයා මාව මැරි කරනවා දාපෝ
3: නැතුව
4: අනේ හිතේ ඇති කමුන් හිතන් ඉන්නේ එකපාරක් කරපු මෝඩ වැඩේ මං ආපහු සරයක් කරයි කියලා
5: කිලියේ කිලියේ මනි මනි මේ ගත්තෝ ඔරු මලඳුල්ලන් පොගුම්
6: පාවල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත
3: වෙලාව 10යි විනාඩි 50යි අපි මේ වෙලාව හන්න යන්න සරිත් සුරිත් ලගේ මේ නුපුරුදු ඔබ දුටු පළමු දිනේ මේ සින්දුව ඕනිමයි කියලා මගෙන් ඉල්ලුවේ අපි වහගෙන ඉන්න නදී මම ඔයාව එකතු කරගන්නව ගොඩක් ආදරෙන් මේ සින්දුවට යන්න කලින් මතක් කරන්න ඕනි ලංකා ටයිල්ස් ගැන මොකද ලංකා ටයිල්ස් වසර මැද වාසි මේ දවස්වල දීලා තියෙනවා නිකන් වසර මැද වාසි කියන වචනේ අපිට එච්චර හුරු නෑ මොකද්ද ඒකට හේතුව ලංකා ටයිල්ස් විතරයි මේ විදිහට වසර මැද වාසි අපිට ලබා දෙන්නේ ඒකත් එක්ක 40ක් දක්වා වට්ටම් ඔයාලට ලංකාව පුරාම තියෙන ලංකා ටයිල්ස් අලවිනියෝජිතයන් හරහා ඒ වගේම තමයි මේ ලංකා ටයිල්ස් ෂෝරූම් හරහා සහ විශේෂයෙන්ම මේ වෙලාවදී ඔයාගේ නගරයට ඇවිල්ලා ඉන්න ලංකා ටයිල්ස් අපේ කණ්ඩායම මොබයිල් ෂෝරූම් එකත් එක්ක එකතු වෙලා හරියටම දැනගන්න පුළුවන් දැන් මේ අපිට අපේ ඉශාන් ඇතුළු කණ්ඩායම එක එක විදිහට එක එක වෙලාවට සර්ප්‍රයිසස් දෙනවා අන්න ඒ විදිහ සර්ප්‍රයිස් එකක් මේ වෙලාවේ දීලා දිනවා මොකද මං හිතාගෙන හිටිය පැත්තේ නෙවෙයි කොල්ලා ඉන්නේ දැන් වෙනම පැත්තක ආයු බෝවන් නිශාන් සුබ උදෑසනක් වේවා හරියටම කොහෙද ඉන්නේ
7: මොබයිල් ෂෝරූම් එක කියන්නේ FM 95.94 දශමාට කවදත් අලුත් කාගෙත් ඒතර සාම්ප්‍රදායික ප්‍රවර්ධන කලාව අතික්‍රමණය කරපු ගුවන්විදුලි නාලිකාවක ඉදිරි අපි යනවා මෙන්න මේ මොබයිල් ෂෝරූම් එක කරගෙන නගරේ මේක තියෙනවා ජනි අර අපිට ඉතනවා දැක්කම ටයිල් තඩයක් නිකන් පාර යනවා
3: කියන්නේ
7: හැඟීමක් ඇති වෙනවා ඔබ දැක්ක ගම ඉතින් මේක තියෙනවා ටයිල් තියෙනවා වාස්තුවක් තියෙනවා උපාංග තියෙනවා ඔන්න මේ ලස්සන වැඩ කටයුත්තත් එකතු වෙනවා නම් අර ජනි මතක් කළා වගේම වසර මැද වාසියක 40% දක්වා ඩිස්කවුන්ට් එකක් තෝරාගත් ටයිල් වෙන්න පුළුවන් වාස්තුව වෙන්න පුළුවන් උපාංග වලට ඔන්න හිමි කරගන්න අවස්ථාව තියෙනවා හැබැයි මේක ජනි හැමදාම නම් ලැබෙන්නේ නැහැ මොකද වසර මැද හැමදාම තියෙන්නේ නැහැ නේද ජනි
3: නේද
7: ඔන්න ඒ නිසා අපි කියන්නේ මේ වටිනාකම ඔන්න සැප්තැම්බර් මාසේ 30 දක්වා විතරයි බලන් ඉන්නේ කෙටකොට හිතන්න පුළුවන් මේක රුවන් වැල්ලේ විතරද කියන එහෙම දෙයක් නැහැ බලලත් යන්නේ බලලත් අලවි නියෝජිත මධ්‍යස්ථානයකට යන්න පුළුවන් නැත්නම් ලංකා පුරා තියෙන ෂෝරූම් එකකට ගියත් මේ වටිනාකම හිමි කරගන්න පුළුවන් මොකද ජනි ලංකා ටයිල් කියන්නේ වසර 50ක සුන්දර ප්‍රවුඩ් ඉතිහාසයක් තියෙනවා අපි කියනවා මේ ශ්‍රී ලංකාවේ ටයිල් කලාව හඳුන්වලා දුන්න ආදරණීය සන්නාමය තමයි ලංකා ටයිල් කියලා කියන්නේ ඉතින් මේ විතරක් නෙවෙයි ISO SLS සහතිකෝලින් පවා සමාජ හිතකාමී පරිසර හිතකාමී ආයතනය කියලා සහවුරු කරලා තියෙන ඉතින් මෙන්න මේ වගේ ප්‍රවුඩ් ඉතිහාසයක් තියෙන ආදරණීය සන්නාමයක මේ වටිනාකම ඔබේ ගෙදරටත් එකතු කරගන්න පුළුවන් ඕනම තැනකට අපි හැමදාම කියනවා ජනි ආවේනික කලාවක් රටාවක් මෝස්තරයක් තියෙනවා අපි බාත්รูම් එකට අල්ලන ටයිල් එක සාමාන්‍ය ගෙදර සාලෙට කාමරයකට අල්ලන්නේ නැහැ ඉතින් මේ හැමදේම තේරුම් ගත්ත සන්නාමය තමයි ලංකා ටයිල් කියලා කියන ඉතින් කොළොමා වාස්තිය උපාංග වලට වසර 25ක් දක්වා වග කියන ඉතින් අවුරුදු 25ක් වග කියනවා නම් ජනියෝ නේද හිතා ගන්නකෝ ඒකේ තත්ත්වයේ ක්වලිටි ගුණාත්මක භාගය කතා කරන්න දෙයක් ඉතුරුලා නැති මේ වෙලාව අපේ ජනි එක හේතුණු මාව තාගින හැමෝටම අපි ආරාධනා කරන මේ වටිනාකම මගේ හරගන්න එපා අලුතෙන් ගියක් හදන්න හිතාගෙන ඉන්නවා නම් හදපුගේ අලුත් දෙයක් කරන්න හිතාගෙන ඉන්නවා නම් දැන්ම ඉන්න අපි ඉන්නවා මේ වෙලාවේ රුවන්වැල්ල අතරේ ප්‍රදේශයේ හවසට යනවා ඇහැලියගොඩ නගරයට 140ක් දක්වා ඩිස්කවුන්ට් වාසි වට්ටම් හිමි කරගන්න පුළුවන්. මොකද මේක ඔබට ලැබෙන ලොකු වටිනාකමක්. ඉතින් මේ වෙලාවේ අපි ආරාධනා කරන්නේ එන්න මේ වටිනාකමත් එක්ක එකතු වෙන්න 140ක් දක්වා වාසි එකතු කරගන්න. බොහොම ස්තුතියි ජනි සම්බන්ධ කරගත්තට.
3: බොහොම ස්තුතියි ඉෂාන්. මේ පැතර විස්තර කියන්න ආවට දැන් සින්දුවට යන්න කලින් ඔයාලට මතක් කරන්න ස්පෙෂල්ම දෙයක් තියෙනවා. ඒ තමයි මේ ඊසි නිසා ලේසිද කියලා අපි පහුගිය දවස් ටිකේ දැක්කනේ රට වටේම පෝස්ටර්ස් වල තිබුණා. එතකොට තිබුණ ලොකුම ප්‍රශ්නයක් තමයි මොකක් ගැනද මේ කියන්නේ.

නෙවෙයිද කියලා එහෙම හිතෙනවා වෙන්න පුළුවන්නේ නැහැ. ඒක ඔයාට පාවිච්චි කරන්න අත්‍යවශ්‍යම දෙයක්. ඒ හින්දා හැමෝටම ගන්න පුළුවන් වෙන මිලකට තමයි ආර්.ඊ.සී. සනීපාරක්ෂකතුමාය මේ විදිහට රුපියල් 150කට වෙළඳ පොළට නිකුත් කරලා තියෙන්නේ. ක්වොලිටි එකේ කිසිම අඩුවක් වෙන්නේ නැහැ. SLS සහතිකය තියෙන. ඒ කියන්නේ රජයෙන්ම මේකේ විශ්වාසය ක්වොලිටි එක සහතික කරලා තමයි එවලා තියෙන්නේ. සිල්කි ඩ්‍රයි තාක්ෂණයත් එක්ක එන හන්ද මෘදුව, ඒ වගේම තමයි මල්ටි ලේයර් ප්‍රොටෙක්ෂන් එකත් එක්ක එන හන්ද ඔයාට බොහොම හොඳින් පාවිච්චි කරන්න පුළුවන්. දැන් අර මං හැමදාම කියනවා වගේ ගොඩක් වෙලාවට මේක මේ කාන්තාවන්ට අත්‍යවශ්‍ය දෙයක් වුණාට ඕක ගේන්න කඩේ යන්නේ කොල්ලෝනේ. ඉතින් අපි හැමෝම කාන්තාවන් වගේම පිරිමි, අපි හැමෝම දැනගෙන ඉන්න ඕනි දෙයක් තමයි මේ සනීපාරක්ෂකතුවා කියන දේවල් පිළිබඳව. ඒකෙන් හින්දා අපි මතක් කරනවා අනිවාර්යයෙන්ම ඔයා ආදරය කරන කෙනාට වෙන්න පුළුවන්, නැත්නම් ඔයා වෙනුවෙන් සනීපාරක්ෂකතුවායක් මිලදී ගන්නකොට ආර්.ඊ.සී. සනීපාරක්ෂකතුවායක්ම මිලදී ගන්න කියලා.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: හදරෝග ස්නාය රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540 රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න සහල් කවරේ කූපනය ඇති තෑගේ ඔබට හිමිවේ මේනක සහල් අපේ උරුමය අපේ රස
2: වාසිනා මෙන කොහෙන්ද සර්
3: DLB වාසි කොයි කාටත් වාසි
1: රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න සහල් කවරේ කූපනය ඇති තෑගේ ඔබට හිමිවේ මේනක සහල් අපේ උරුමය අපේ රස
4: අතාරින්න බෑ වගේද නෑ ඔබට පුළුවන් විසමතෙන් මිදෙන්න ජීවිතේ ගොඩ යන්න ඉවත් වෙනු
1: පෘථිවියෙන් ළඟහරට රේල් පාර ඔන්න ඔහොම තමයි මගේ පුතා හිතන්නේ හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකෙ ලොකුවට පේනකොට අපි එකට ලෑස්ති වෙන්න ඕනේ යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශාරීරික වර්ධනය ආහාර ජීර්ණය සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩි දරුවන්ට උදව් වෙන Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සූදානම වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න
5: අක්මා විතල් ෆැටි ලිව බය වෙන්න එපා සෙවනගල ලිව බූස්ටින් කැප්සූල් අරගන්න අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0.47 31 33 540
1: ඔයා

0: මෝඩ් එක කොහොම වුණත් සින්දු එක්ක හිතට දැනෙන වයිබ් එකට ඔයාටම වෙන්නනු ගින්දරම ගින්දර රේඩියෝ එක්ස්පීරියන්ස් එක.
1: හිත නටන තාලෙට තාලෙට දවස ගෙවෙන රිද්මෙට රිද්මෙට දවල් එකේ ඉඳන් හවස හතර වෙනකල් ගින්දර හැන්දෑව විජානු අයියා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අතම ගන්න ෆෝන් එකයි. ඇයි හෙටට දාන්නේ? විශ්වාසේ වගකීම එක්ක සිංගල් සිම්පල් පේ. හෙටට නෝදා ටික ටික ගෙවන්න අතම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
0: අලුත් පැයක් පටන් ගන්න හදන්නේ. වේලාව උදේ 11යි.

0: விசுவாச கரண சத்ய ඔබ වෙත ගෙනෙන්නේ
1: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත්වන දිනයත් සඳහන් වෙති. සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
0: බයෙන් බය අලුත් වන අලුත් බයි විපස්සනා ඇත්නියෝ.
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම කේසර. පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් ජයවීර මහතා විසින් ඉදිරිපත් කර ඇති රෙඩ් පෙත්සමක් පිළිබඳ නියෝගය ලබන 30 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය නිවේදනය කළා. අධිකරණයට අපහාස කළේ යයි චෝදනා කරමින් කොටුව මහේශ්වත් අධිකරණය විසින් තමන්ට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන වෙන්නිලා දිලිප් ජයවීර මහතා එම පෙත්සම ගොනු කර තිබෙනවා. අදාළ පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනසුරු රොහාන් තබිසූරිය මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනසුරු මොඩුලක් ඉදිරියේ අද සලකා බැලීමෙන් අනතුරුවයි අධිකරණය මෙම නියෝගය නිකුත් කළේ. net news ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: ඔබ වෙත ගෙන ආවේ
1: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනේ ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
4: FM 95, FM 94.8, Net FM.
5: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540. රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයන් වින්විතින් ස්මාර්ට් ටීවි රයිස් කුක බ්ලෙන්ඩ දිනාගන්න. සහල් කවරේ කූපනය ඇති තයාගේ ඔබට හිමිවේ. මේනක සහල්, අපේ උරුමය අපේ රස.
6: වාසිනාමින කොහෙන්ද සර්?
7: DLB වාසි කොයි කාටත් වාසි.

වෙලාවේ 11 විනාඩි 8යි. මූඩ් එක චිල් කරන හැපි පිල් එක net fm දේදුණු මාවතේ දෙවෙනි පැයට තමයි අපි මේ සම්ප්‍රාප්ත වෙලා ඉන්නේ. ඉතින් දෙවෙනි පැයේ වැඩ ටික පටන් ගන්නකොටම රේඩියෝ එකෙන් ඕගොල්ලන්ව ඇහෙනවාටත් කලින් මේ වෙලාවේ net fm facebook fan page එකට ඇවිල්ලා මන් දිහා බලාගෙන ඉන්න කට්ටියට මගේ මූණට මූණ බලාගෙන මේ පැත්තේ මම එක්ක කතා කරන්න chance එක හම්බ වෙලා තියෙනවා. ඒකින්ද මතක් කරනවා එන්න net fm facebook fan page එකට. දැන් මේ වෙලාවේ කට්ටිය join වෙන ගමන් ඉන්නේ, comment කරන ගමන් ඉන්නේ. අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනා ගන්න ඔයාලට අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරඟ වටයට මම මේ පැනේදී කෙනෙක්ව සූදානමින් ඉන්නවා සම්බන්ධ කරගන්න. ඒ කෙනාව තෝරගන්නේ net fm facebook fan page එකේ වැඩිපුරම comment කරන අය අතරින්. මේ වෙලාවේ Facebook live එක බලාගෙන ඉන්නවා අපේ අප්සරා, තංගල්ලේ අප්සරා, සීගිරිය අප්සරා නෙවෙයි තංගල්ලේ අප්සරා. ඊට පස්සේ චනුදි, දිනෙත්මා, කවීෂා, පූර්ණිමා, හායි කියලා කමෙන්ට් එකක් දාලා තිනවා. විපුල ජයවර්ධන ඉන්නවා. මම ඔයගොල්ලෝ හැමෝම එකතු කරගන්නවා. ඒ වගේම තමයි නදී හංගමාරච්චි මේ වෙලාවේ අපිව Facebook live එකේ බලාගෙන ඉන්නවා. මම ඔයගොල්ලෝ හැමෝම එකතු කරගන්නම්. ස්පෙෂල්ම දේ තමයි මේ පැය පටන් ගන්නකොටම ඔයාට මතක් කරන්න තියෙන, ඒ තමයි DLB වාසි ලොතරැය්‍ය ගැන. දැන් DLB වාසි ලොතරැය්‍ය කොච්චර වාසීද කියනවා නම් මේ වාසි ලොතරැය්‍ය හඳුන්වා දීලා තියෙන්නෙම වැඩියෙන් ජයග්‍රාහකයන් බිහි කරන එක අරමුණු කරගෙන. දැන් සාමාන්‍යයෙන් අපිට ওই ටිකට් පත් දිනුම් අදින වැඩවලදී මතක් වෙන්නේ ලොකු තෑග්ගක් එක කෙනෙකුට වගේ හම්බ වෙනව නැත්නම් දෙන්නෙකුට වගේ හම්බ වෙනවා කියලානේ. හැබැයි DLB වාසි ලොතරැයියේ රුපියල් මිලියනේ තෑගි තියෙනවා, ලක්ෂ පහේ තෑගි තියෙනවා, 50,000, 25,000 ඔය විදිහට තෑගි ගොඩක් ලෑස්ති කරලා තියෙනවා. මේ තෑගි ගොඩ ඒ කියන්නේ එක්කෙනෙකුට නෙවෙයි, සාමාන්‍යයෙන් 25ක් 30ක් එක දවසේ ජයග්‍රහකයන් බිහි කරන්න අරමුණු කරගෙන තමයි DLB වාසි ලොතරැයිය ඔයාගේ ගාවට ඇවිල්ලා තියෙන්නේ. දැන් ඔයාට මම මේ Facebook live එකේ ඉන්න කටියට නම් පෙන්නනවා මේ වෙලාවේ DLB sweep app එක ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ ලේසියෙන්ම ඔයාට අවශ්‍ය කරන ටිකට් එක ඔන්ලයින් buy කරගන්න පුළුවන්. ඊට පස්සේ අර නිකන් ගිහිල්ලා නිකන් හන්දියට ගිහිල්ලා අර ලොතරැයි කෝඩුවක් ගාවට ගිහිල්ලා එතනින් ටිකට් එක තෝරගෙන නැත්තම් එතන අර නම්බර්ස් දාලා තියෙනනේ ජයාංක, අන්නේ නම්බර්ස් බලලා ගලපලා බලන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාට දිනුමක් තියෙනවද එහෙම කියලා. මේ හැම දෙයක්ම දැන් ඩිජිටල් වෙලා තියෙන්නේ. DLB sweep app එකත් එක්ක ඔයාට මේ හැම දෙයක්ම ගෙදර ඉඳන් වෙන්න පුළුවන්. දැන් මේ වෙලාවේ net fm එකේ ප්‍රෝග්‍රෑම් එක කරන ගමන් මම ටිකට් එකක් buy කරනවා වෙන්න පුළුවන්. එහෙම ඕගලන්ට ලේසියෙන්ම කරගන්න පුළුවන්. DLB වාසි ලොතරැය්‍ය, ඔයාගේ වාසනාවට පාර කියන එකම ක්‍රමය අදම මිලදී ගන්න කියලා මම ඔයාලට මතක් කරනවා. මොකද දැන් ඔක්තෝබර් 1 දට රජවාසි කියලා තව අලුත් දිනුම් මැදීමක් මේ ටිකට් එකත් එක්කම සිද්ධ වෙනවා. එතකොට එදාට ඉලෙක්ට්‍රික් බයික් එකක් දිනන්න චාන්ස් එක තියෙනවා. සල්ලි වලට අමතරව මේවා ඉතින් මග හැරගන්න හොඳ නැති වාසි. DLB වාසි ලොතරැය්‍ය අදම මිලදී ගන්න. මේ වෙලාවේ Facebook live එක බලාගෙන ඉන්නවා සෑහෙන්න දෙනෙක්. ඒගොල්ලන්ව එකතු කරගන්න ඕනි. අපේ සරත් කුමාර Facebook live එක බලාගෙන ඉන්නවා. ඒ වගේම තමයි සුජානි චන්දිමා. සුජානි චන්දිමත් අපිව Facebook live එකේ මේ වෙලාවේ බලාගෙන ඉන්නවා. උපුල් ප්‍රියන්ත, ඔයත් ඉන්නවා කියලා මම දැක්කා. මම ඔයාවත් එකතු කරගන්නම්. ඊට පස්සේ comment කරගෙන යනවා අනූපමා සත්සරණී. අයියේ හායි කියලා comment කරලා දෙනවා. හායි අනූපමා, කොහොමද? මමත් බලාගෙන ඉන්නේ කියලා අපේ සරසි සිල්වා Facebook live එකේ comment එකක් දාලා තියෙනවා. කටාර් වල ඉඳන් අපේ නිශාන්ත අපිට මැසේජ් එකක් නෙවෙයි කමෙන්ට් එකක් දාලා තියෙනවා. ලසන්ති, ඉරේෂා, මම ඔගොල්ලෝ හැමෝම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. දැන් ලයිව් එකට කට්ටිය ජොයින් වෙන ගමන් ඉන්නේ. කට්ටිය දැන් කමෙන්ට් කරන්න පටන් අරන් තියෙන්නේ. මාව බගිට් එකට ගන්න පටන් අරන් තියෙන්නේ. සැලෙන්නේ නැහැ එහෙමයි උනායි කියලා. ඔගොල්ලෝ මාව බගිට් එකට ගත්තා කියලා මං සැලෙන්නේ නැහැ. රේඩියෝ එක අහගෙන ඉන්න කට්ටියට පුළුවන් මං වෙනුවෙන් කතා කරන්න. net fm facebook fan page එකට ඇවිල්ලා, අපේ ලයිව් එකට ඇවිල්ලා, ජනී කොල්ල වෙනුවෙන් කතා කරන්න ඉන්න ලයිව් එකට.

වෙලාව 11 විනාඩි 16ක් වෙලා. දැන් මම මෙච්චර වෙලා Facebook live එකේ ඉන්න කට්ටියත් එක්ක කියෝ කියෝ හිටියා. එහෙම කියෝ කියෝ ඉන්නකොට වෙලාව යනවා මට තේරුනේ නෑ ඉතින්. කොහොම හරි මේ වෙලාව ඔයගොල්ලන්ට මතක් කරන්න හදන්නේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ගැන. දැන් NetFM අපේ කණ්ඩායම සූදානමින් ඉන්නවා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී ඔබව හමු වෙන්න. ඒ විතරකුත් නෙවෙයි ඔය පොත් ප්‍රදර්ශනයේ පොඩ්ඩන්ට පුංචි පුංචි අවස්ථාවන් දෙන්න, රේඩියෝ එකෙන් ලංකාවට වෙහෙන්න අවස්ථාවන් දෙන්න කතා කරන්න NetFM අපි සූදානමින් ඉන්නවා. ඒක හන්දා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය කියලා කියන්නේ පොත්ම විතරක් නෙවෙයි කියලා මතක තියාගන්න. 27 වෙනි වතාවට තමයි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මේවර සංවිධානය කරලා තියෙන්නේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය. නිකන් අපේ වයස වගේ වෙනවා දැන් මේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සංවිධානය කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය. BMICH එකේ තමයි තියෙන්නේ වැඩේ. තියෙන්නේ BMICH එකට යන්න තියෙන්නේ කිරිබත්ගොඩ අඟුලාන බස් එක කියලා මතක් වුණාට පස්සේ තමයි පොඩ්ඩක් විතර ඔලුව කැක්කම හැදෙන්නේ. හරි වේගෙන් යනවනේ බස් එක. හරි කොමාරි මේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මේ මාසේ 25 වෙනිදා ඉඳන්, ඒ කියන්නේ හරියටම ලබන සතියේ පටන් ගන්නවා වැඩේ. ලබන සතියේ ඉඳන් ඔක්තෝබර් මාසේ 4 වෙනිදා වෙනකම් පැවැත්වෙනවා. හැම දවසකම උදේ 9 ඉඳන් රෑ 9 වෙනකම් පැවැත්වෙනවා. ඉතින් ලංකාවේ ඉන්න පොත් ප්‍රකාශකයන්ගේ අලෙවි කුටු තියෙනවා. ඊට පස්සේ පොත් ලියපු කට්ටිය හම්බ වෙලා නිකන් අපි කැමතිනේ පොතේ සයින් එකක් එහෙම දාගෙන පොතක් අරගන්න. අන්න ඒ chance එක ඔයගලන්ට හම්බ වෙනවා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී. ඊට පස්සේ කට්ටියට noodles කනවා නම් noodles කන්නත් පුළුවන්, selfie-යක් ගහලා දාන්න පුළුවන් කොළඹ පොත් ප්‍රදර්ශනයේ බලන්න ගියා කියලා. ඒකන මතක් කරන අතරේ කියන්න ඕනේ ආඩම්බරෙන් මෙවරත් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය වෙනුවෙන් නිල රේඩියෝ විදිහට මාධ්‍ය දායකත්වයේ ලබා දෙන්නේ NetFM අපි කියන කාරණාව. ඒ වගේම තමයි මේනක සහල් ගැන මතක් කරන්න ඕනේ. හොඳට බත් කන්න ඕනේ ලොකු වෙන්න නම්. හොඳට බත් කන්න නම් බට්ටික උනත් රසට තියෙන්න ඕනේ. නිකන් කල්පනා කරලා බලන්නකෝ ගොඩක් වෙලාවට ওই හාල් හොදනකොට එහෙම අපේ අම්මලා කියන කතාවක් තමයි, ඊගෙන හොදනකොට දැනගන්න පුළුවන්ලු මේ හාල් එක හොඳයිද නැද්ද කියලා. හැබැයි මේනක සහල් දැක්ක ගවම්ම කිව්වා මේකනම් ක්වොලිටි සහල් එකක්. ඒක අපි අත්දැකීමෙන්ම අඳුනගත්ත හන්ද තමයි ඔයත් එක්කත් ඒ අත්දැකීම බෙදාගන්නේ මේනක සහල්ම වැඩි වැඩියෙන් අරගන්න කියලා. මේනක සහල් එකේ තියෙනවා කීරි සම්බා, සුදු කැකුළු, මල් නාඩු, නාඩු රතු කැකුළු, ඔය හාල් ජාති ටික ඔක්කොම ඉතින් මේනක සහල් සන්නාමයේ යටතේ ඔයාලට අරගන්න පුළුවන්. ඒ විතරක් දානි කුස්සියට සාලෙට අලුත් බඩු මොට්ටු ටිකකුත් ඇගි විදිහට හම්බ වෙනවා. අලුත්ම ස්මාර්ට් ටීවී එකකින් ආට සාලෙ සරස ගන්න පුළුවන්. කුස්සියට අරගන්න පුළුවන් බ්ලෙන්ඩර් එකක්, ඊට පස්සේ රයිස් කුකර් එකක්. කොච්චර වටිනවද කියලා බලන්නකෝ මේ හාල් බෑග් එකක් ගෙනාවට පස්සේ ඇගි විදිහට ඒ දේවලුත් හම්බ වෙනවනේ. මේනක සහල් බෑග් එක ඇතුලේ තියෙනවා කූපන් එකක්. ඔන්න ඔය කූපන් එකේ තමා තියෙන්නේ කන්ටැක් නම්බර් එකකුයි ඔයාලට හම්බ වෙන තෑග්ගයි. ඒ කන්ටැක් නම්බර් එකට කතා කරලා කියන්න මං ගත්තා මේනක සහල් මට තෑග්ග ගෙනල්ලා දෙන්න කියලා. ඊට පස්සේ නියෝජිතයෙක් ඔයාලට තෑග්ග අරගෙන ඇවිල්ලා බාර දෙනවා. දැන් ලංකාව පුරා මේ විදිහේ තෑගි ලබා ගත්ත වාසනාවන්තයන් වාසනාවන්තයින් බිහි වෙලා ඉන්නවා. අපි මතක් කරන්නම් ඔයාට කවුද කවුද කියලා ඉස්සරහට. ලංකාව පුරාම ඉන්න අලෙවි නියෝජිතයන් හරහා සුපර් මාකට් වලින් අලෙවි නියෝජිතයන් හරහා මේනක සහල් ඔයාට මිලදී ගන්න පුළුවන්. මේ වෙලාවේ Facebook live එක බලාගෙන ඉන්නවා ගාමිණී විජේකෝන්, ඒ වගේම තමයි අපේ සුභාෂිනී මහියංගනේ ඉඳන් බලාගෙන ඉන්නවා සුජානි චන්දිමා, ඊට පස්සේ දුලංජලි දුලා, ලියනගේ දීප්ති ආවේ අපේ දීප්ති අක්කා, ඊට පස්සේ ලක්මාලි කඩවත ඉඳන් Facebook live එකේ අපිව බලාගෙන ඉන්නවා, සන්ධ්‍යා කුමාරි Facebook live එකේ අපිව බලාගෙන ඉන්නවා. කට්ටියගේ ආදරේ මැද්දේ මං ඉන්නේ ඉතින්, හරිද? කොහොම හරි ඒ අතරේ මතක් කරන්න ඕනි සෙවණගල කිරිබ්බන්නාර බෝගහ හන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර ගැන. කමල් බන්දුල වීරපිරුම් වෙද මහත්තයා කියලා කියන්නේ දෙවි කෙනෙක් වගේ නම කිව්ව ගමන් මතක් වෙන වෛද්‍යවරයෙක්. ගොඩාක් වෙලාවට ඔය අසනීප වුණාට පස්සේ හෘද සැත්කම් මෙහෙම කරන්න තීන්දුව වුණාට පස්සේ වෛද්‍යවරු ඉතින් කියනවා මේක සැත්කමකින් තමයි ගොඩදා ගන්න පුළුවන් වෙන්නේ, ලක්ෂ ගණන් ඊට පස්සේ කියනවා සල්ලි ලෑස්ති කරලා තියාගන්න කියලා. මේ දවස්වල සල්ලිත් අමාරුයි, ඒ වගේම තමයි එකපාරට සැත්කමකට යනවා කියලා කියන්නේ ලේසි පහසු වැඩක් නෙවෙයි. එහිඳ තමයි මතක් කරන්නේ හැමදේම ගොඩින් බෙරදන් බේර ගන්න පුළුවන් ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පරතරට දන්න කෙනෙක් ගාවට ගියාට පස්සේ. සෙවණගල කිරිබ්බන්නාර බෝගහ හන්දියේ තියෙන ආයුමා ආයුර්වේද ඉන්න කමල් බන්දුල වීරප්පිනෝ වෙද මහත්තයා කියලා කියන්නේ අන්න ඒ වගේ විශ්වාසයෙන් තියන්න පුළුවන් වෙද මහත්තයා. සඳුදා අඟහරුවාද පොය දවස් සැරුණම ඉදිරි හැම දවසකම විවෘතයි. යන්න කලින් කෝල් එකක් දෙන්න 0777 300 940 0773 273 540.

0: FM Anubaha, FM Anuhatrai Tashumata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: දැන් හිතන පරක්කුවට LB Finance එකේ නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නෝ සබදතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම housing loan එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
3: වේලාව 11 විනාඩි 25යි.
4: අලුත් තැනක් අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්.
5: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB තනඩි තහනේ ලොතරැයිය රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්තන සම්පත තන නිධානය විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
6: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි.
7: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117-388-388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
8: EC සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
9: SLT Mobitel සහ Digital ආර්ථික අමාත්‍යාංශය එක්ව ගෙනෙන අනාගත AI තාක්ෂණයේ කේන්ද්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 අනාගතය බලගන්වන නව අදහස් සහ තාක්ෂණය වෙනුවෙන් නවෝත්පාදනයේ සහ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් එක්වන දැවැන්ත වේදිකාව සැප්තැම්බර් 25 සිට 30 දක්වා අනාගතය වෙත යන මෙම චාරිකාවේ කොටස්කරුවෙක් වන්න දැන්ම පිවිසෙන්න AIExpo.lk AI සමග පෙරට
10: හැමකදරම ඇයි මේ වැඩ හිටන දාන්නේ ෆෝන් එකක් හිටමුද මට ගන්නට වෙන්නේ
11: හිට නෙමේ අද
10: විශ්වාසය වගකීමයි සිඟ එකේ තියෙන්නේ
11: අදම ගන්න ෆෝන් එකක්
10: ඇයි හිටට දාන්නේ
11: විශ්වාසය වගකීම එක සිඟ සිම්පපේ හිටට නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න
12: මාතර ෆ්‍රීලෙන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද මාතර ෆ්‍රීලෙන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
13: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත් සැප්තැම්බර් 19 වනදා අපි එන්නේ උදේ ගොඩකවල සවස පල්ලිබැද්ද. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට නිදන කාමරයට නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
14: ඉතනාවි පාස් මතාව කින්තුර් ජාන මුෂ්කිල් හෝ ඔච්චරක් ලංවෙන්න එපා. I'm the Rasin Beriwe. Hittaka upan kaan nam hangima venuen. Satye dina pahema mandaram rehatata net ahanna. Ahanna.
15: Kavadat aluk kaagit net.
16: Me husband.
17: Mokada wife.
16: මගේ යාළුව කතා කරනවා මට ට්‍රිප් එකක් යන්න. එතකොට ඔයාගේ යාළුව කතා කරනවා ඔයාට ට්‍රිප් එකක් යන්න.
17: අහහ
16: මොකද කරන්නේ ඔයා?
17: ආව් ඉතින් හොඳයිනේ අපි දෙන්නම ට්‍රිප් එකේ.
16: අපි දෙන්නම ට්‍රිප් එකක් ගියොත් ගෙදර ළමයි බලාගන්නේ කවුද? මම යන්නම් මගේ යාළුවත් එක්ක. ඔයා ගෙදර ඉඳලා ළමයි බලාගන්න. කාඩ් එකක් දෙන්න. මට ෂොපින් කරන්න තියෙනවා.
18: මනි මනි මේ
19: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත
17: අපි මොන දේ කරන්නත් සන්තෝෂ වෙන්න ප්‍රීති වෙන්න පුරුදු වෙලා ඉන්නෝ. සන්තෝෂෙන් ප්‍රීතියෙන් ඉන්න තරමට තමයි අපිට අපේ ජීවිතේ එන්ජෝයි කරන්න හම්බ වෙන්නේ. ඒ හින්දා තමයි මං ඔයාට මතක් කරන්නේ නෙත් FM DJ නයිට් එක ගැන. දැන් අපේ අසාහෙම ලෑස්ති වෙලා ඉන්න අද තමයි කොල්ල නාන්නේ මං හිතන්නේ. බ්‍රහස්පතින්දර විතර කොල්ල නාලා ඇද වෙලා ලෑස්ති වෙනවා අපේ අසා. මොකද සිකුරාදා නෙත් FM DJ නයිට් එක මුළු රටක්ම බලාගෙන ඉන්න වැඩේ වෙනුවෙන් ලෑස්ති වෙන්න. දැන් ඇවිල්ලා ඇත්තේ ෂුවර් එකට ඔෆිස් එකේ මේ වෙනකොට ඇවිල්ලා ඇත්තේ අලුත් හෙයා කට් එකක් දාලා. එහෙම අනිවාර්යෙන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අද ඉඳන් ආරම්භ වෙනවා FM DJ Night එකේ සුපිරිදා හතර දිනාගේ තරඟ වටය. දැන් මේක අතිශය තීරණාත්මක තරඟකාරී සති හතක දැවැන්ත වැඩ කටයුත්ත. මෙතනින් පස්සේ හාට ෆයිනල්ස් වෙනකන් යන්න තියෙනවා, වැඩ ගොඩක් තියෙනවා. හැබැයි මේ තරඟ වටයන් එන්න එන්න තව තවත් රසවත් වෙන හන්ද තමයි අපි ඔයාලට මතක් කරන්නේ. රෑ 9 ඉඳන් සූදානමින් ඉන්න FM DJ Night එකත් එක්ක ලෑස්ති වෙන්න. අද සූදානමින් ඉන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කය සහ කෑගල්ල දිස්ත්‍රික්කය මුහුණට මුහුණ මුණ ගැහෙන්න. DJs ලගේ නම් ටික කියන්න කිව්ව දියෝ පැටලේ කියලා බයයි. ඒක හන්ද අසාට මේ ටික කියන්න තියලා මං හම්බන්තොට දිස්ත්‍රික්කය සහ කෑගල්ල දිස්ත්‍රික්කය කියලා විතරක් කියන්නම්කෝ. ආරංචියේ විදිහට කොල්ලෝ ටික දැන්ටත් මේ වෙනකොටත් net fm මැදිරි සංගීතයට එන අතරමඟ තමයි ඉන්නේ. ඉතින් ගොඩක් ආදරින් මේ වෙනත් මතක් කරන අතරේ ඊළඟට ඔයාලට මතක් කරන්න තියෙන විශේෂම කාරණාව තමයි ෆ්‍රීලන්ස් සන්නාමයේ යටතේ එන නිෂ්පාදන අතරේ තියෙන කුළුබඩු ටික ගැන. මොන දේ කරන්නත් අපි කාලා බීලා ඉන්න ඕනිනේ. රසට කන කට්ටියට නම් ෆ්‍රීලන් නිෂ්පාදන කියලා කියන්නේ අමුතු දෙයක් නෙවෙයි. මොකද අපි හැමෝම කැමති පොඩ්ඩක් අර තුන පහ රස හොඳට දැනෙන, මිරිස් සැර හොඳට දැනෙන ඒ විදිහට කෑම ගන්න. අන්න එහෙනම් ස්වභාවික අමුද්‍රව්‍ය විතරක්ම යොදාගෙන නිෂ්පාදනය කරන කුළුබඩු, ඒ වගේම තමයි සෝයා මීට් වෙන්න පුළුවන්, ඊට පස්සේ තව මොනාද තියෙන නූඩ්ල්ස් වෙන්න පුළුවන්, ඔයගේ ගෙදරට අරගෙන එන්න ඕනේ. ඒ හැමදේම ෆ්‍රීලන් සන්නාමයේ යටතේ අරගන්න පුළුවන්. දැන් ගෙදරට බැදපු තුන පහ කොඩු ඕනි වුණාට පස්සේ අමු තුන පහ කොඩු ටික කබලේ තියලා බැදලා නහයත් දැවිල්ලා හදාගෙන ගමිනුත් බැනුම් අහගෙන එහෙම කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලට ගෙදර ළඟම තියෙන කඩේට ගිහිල්ලා මුදලාලි මහත්තයාගෙන් හරි මුදලාලි නෝනාගෙන් හරි ඉල්ලගත්තා නම් ෆ්‍රීලන් බැදපු තුන පහ කොඩු බැගට් එකක් දෙන්න කියලා ඒගොල්ලෝ ඒක දෙනවා. ඊට පස්සේ ලේසියෙන්ම ගෙදර ගිනල්ල හදන්න විතරයි තියෙන්නේ. බැදපු තුන පහ කොඩු දාලා කෑම හැදුවට පස්සේ ඉල්ලවලු ව්‍යංජන මස් මාළු මොනවා හරි හැදුවට පස්සේ ඉකිනව වෙනම රසක් වෙනම සුවඳක්. ඒ අත්දැකීම අරගන්න මම ඔයාලට මතක් කරනවා ෆ්‍රීලන් බැදපු තුන පහ කොඩු අනිවාර්යෙන් අරගන්න කියලා. ඊළඟට සින්දුවට යන්න කලින් ඔයාට මතක් කරන්න ඕනේ රටම එකට ජාතික මෙහෙයුම පිළිබඳව. මේක අපි ජාතික වගකීමක් කරගෙන තමයි ඕගොල්ලන්ට මතක් කරන්නේ. නිකන් කල්පනා කරලා බලන්න, අපි අධ්‍යාපනය ලබන වයස සාමාන්‍යයෙන් ඔය 10 11 වගේ වසර යනවලට යනකොට, තරුණ වියට එළඹෙනකොට අපි හැමෝම කැමති අලුත් අලුත් දේවල් අත්හදා බලන්න. අන්නේ උනන්දුව තමයි ටාගට් කරන්නේ මත්ද්‍රව්‍ය වෙළඳාම් කරන කෙනා. ඒගොල්ල කෙලින්ම ස්කෝලෙන් අවුට් වෙන සූදානමින් ඉන්න පුංචි දරුවන්ව දැන් කාන්තා විරහි ભેදයක් නැතුව හැමෝම මේ දේවල් වලට ඇබ්බැහි කරගන්න උත්සාහ කරනවා. ඒගොල්ලන්ව මේ දේවල් වලට ඇබ්බැහි කරගන්නවා. මුලින්ම කරන්නේ නිකන් පොඩ්ඩක් දීලා බලනවා. මෙන්න මේක පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න, පොඩි පොඩි චිල් එකක් දැනෙයි වගේ දේවල් කියලා තමයි ට්‍රයි කරන්න කියලා කියන්නේ. හැබැයි ඊට පස්සේ ඒගොල්ලෝ දන්නේම නැතුව මේ දේවල් වලට ඇබ්බැහි වුණාට පස්සේ මුලින් ගෙදරින් පොඩ පොඩ සල්ලි ඉල්ල ගන්නවා. ඊට පස්සේ සල්ලි මදි වෙනකොට පොඩ්ඩක් ගෙදරින් තාත්තගේ පොකට් එකද බහලා පොඩ්ඩක් හොරකම් කරගන්නවා. ඊට පස්සේ ස්කෝලෙන් අවුට් වුණාට පස්සේ තව මොනවා හරි වැඩවලට සම්බන්ධ වෙලා සල්ලි කොහෙන් කොහෙන් හරි හොයාගෙන මේ මත්ද්‍රව්‍ය කියන දේවල් ආයි දිගටම පාවිච්චි කරන්න පටන් ගන්නවා. ශරීරයේ දන්නේම නැතුව ශරීරයේ ශක්තිය පිරිහිලා යනවා, නිරෝගීකම නැති වෙලා යනවා, මොළය සෑහෙන විදිහට අඩපණ වෙනවා. ඒකත් එක්ක ඔයාට තීරණ ගන්න තියෙන හැකියාව, අධ්‍යාපනයේ තියෙන හැකියාව, මේ හැම දෙයක්ම නැති වෙලා යනවා. ඒ හින්දා මේ දෙයියෝ දීලා දින ජීවිතේ මේ විදිහට නාස්ති කරගන්න ඕනේ නෑනේ. ඒ හින්දා තමයි අපි මතක් කරන්නේ හානිකර මත්ද්‍රව්‍යයන්ගෙන් වැළකෙන්න කියලා. මේ වෙලාවේ net fm දේදුණු මාව තහගෙන ඉන්න කට්ටිය වගේම Facebook live එක බලාගෙන ඉන්න කට්ටිය සූදානමින් ඉන්නේ තව පුංචි වෙලාවකින් අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනා ගන්න අවස්ථාව ලබා දෙන මේ සතියේ අවසාන අවස්ථාවත් එක්ක එකතු වෙන්න කියලා මන් දන්නවා. ලෑස්ති වෙන්න, මේ සින්දුවෙන් පස්සේ මම සූදානම්. අකුරෙන් අකුර තරංග වටය ක්‍රියාත්මක කරන්න වැඩේ වෙන්නේ කොහොමද කියලා බලන්න එන්න Facebook live එකට.

ගුරු එක්ක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනන්න. මේ පටන් ගන්නේ අකුරෙන් අකුර.

0: වෙලාවේ 11 විනාඩි 38යි. මේ වෙලාවේ Facebook Live එකේ ඉන්න කට්ටිය වගේම රේඩියෝ එක අහගෙන ඉන්න හැමෝම දැන් බලාගෙන ඉන්නේ අකුරු එක වචන ගලපන්න. මේ වෙලාවේ කෙනෙක්ව මම තරංගයට සම්බන්ධ කරගෙන තිනවා. එයාගේ Facebook එකේ එයා දාගෙන තිබිච්ච නම තමයි ජොලිම නම. කුෂි කුෂි කියලා Facebook එකේ නම දාගෙන තිබුණේ. මේ ඇවිල්ලා උදයන්ගණී තමයි අපිව Facebook Live එකේ බලාගෙන ඉඳලා කමෙන්ට් ගොඩාක් දාලා මේ වෙලාවේ තරගෙත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ. ආයෝ බොවන් උදයන්ගණී, මම නම කිව්වා හරි නේද?
1: හරි
0: අයියේ. හරි රයිට්. කොහේ ඉඳන්ද අපි වහගෙන ඉන්නේ? අකුරැස්සේ. අකුරැස්සේ? හේනේගම ඉඳන් අපි වහගෙන ඉන්නේ. උදයන්ගණී තමයි මේ වෙලාවේ අපි වහ ගේම් එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. කොහොම හරි දැන් ඉතින් Facebook Live එකේ ඉන්න කට්ටිය නම් ඔයාව අමාරුවේ දාන්න බලාගෙන අකුරු කමෙන්ට් කරනවා. අමාරුවේ දාන්න නම් අපි හැමෝම මාර ආසයි නේද? හරි. කොහොම හරි මං ඔයාට අකුරක් දෙනවා. ඒ අකුරෙන් ඔයාට වචනයක් පටන් ගන්න තියෙන්නේ. ඊට පස්සේ හැම වචනයකම අග අකුරෙන් ඊළඟ වචනේ පටන් ගන්න විදිහට එක දිගට කියාගෙන කියාගෙන කියාගෙන කියාගෙන යන්න තියෙන්නේ. මේ වෙනකොට අපි බලලා තියෙන තරංග ප්‍රතිබලත් එක්ක වචන 58ක් තප්පර 30 ඇතුලේ කියලා තියෙන නාරම්මල ඉඳන් අපිට කතා කරපු ඊෂදී, චූටි ඊෂදී තමයි තරගයේ වැඩි වචන ගාණක් කියලා තියෙන්නේ. අපි බලමු අද දවසේදී ඒ වචන 58 අභියෝගය බාර ගන්න අපිත් එක්ක මේ සම්බන්ධ වෙලා ඉන්න උදයන්ගණීට පුළුවන් වෙයිද කියලා. ඔයාට දෙන්න කියලා අකුර මට කියලා තියෙන්නේ මේ වෙලාවේ Facebook Live එක අපේ බලාගෙන ඉන්න චෙහානා ගිම්හානි. හරිද? හොඳට නම මතක තියාගන්න. මෙයා තමයි ඔයාව අමාරුවේ දැම්මේ කියලා. හරිද? ෂෙහාන ඔයාට දෙන්න කියන අකුර තමයි පහන කියන වචනේ දෙවැනි අකුර මොකද්ද?
1: හයන්න.
0: ඒක තමයි ඔයාට දෙන්න කියන අකුර. ලෑස්තිද තරඟයට යන්න?
1: ලෑස්ති.
0: රයිට්. අපි යමු මේ අකුරෙන් අකුර.
2: Your time starts now.
1: හරකා, කමලා, ලලිතා, තුසිත, සුරංගා, ගීතිකා, කඩුස්සා, සාදේ, යෝගට්, අකරම, මහනවා, විරුබ, බණ්ඩා, ඩේලියා, යසිත්, තේජා, නාමලි, ලීලවතී, තිනිජ, රසිකා, කසුන්, නුවන්, නෝනි, නාරද, දසුන්, නිල්දි, ලාවලු, ළමයා, යෝසිත, ප්‍රචාන්, නියගලා, ලපති, ටකේ, යකුහු, වාසනා, නඳුන්, නිශාන්ත, සිලත, කෝකිල, ලාලනි, නරියා, යසවති, තාලේ, යානේ, යාරය, යදුම, මුහුණ, නළල, ලපති, රාසන්, නේසර, රාජික, කුමුදු, දුම්බිය, යස්තිය, ආත්තා, වාහන, වාහන නීතිය, නිහලිය, යාපනේ, යනවා, වසන්ත, තිත්ත, තිබ්බට, තරහ, අරකා, කාලය,
0: කාලය අවසන්. මං හිතනවා නාරම්මල ඊෂදීට ටිකක් පොඩි ලොකු අභියෝගයක් දුන්නා කියලා අපිව හම්බ වුණු මේ උදයන්ගණි. කොහොම හරි උදයන්ගණි දැන් අලුත් සින්දුවක් අහන්න යන්න හදන. අලුත් සින්දුව නෙවෙයි, හින්දි සින්දුවක්, පරණ සින්දුවක්. මේ සින්දුව අහන්න යන්න කලින් කාවද එකතු කරගන්න කියලා කියන්නකෝ. හරි, බොහොම ස්තුතියි උදයන්ගණී තරංගෙත් එක්ක සම්බන්ධ වුණාට. මේ වෙලාවේ Facebook Live එකේ බලාගෙන ඉන්න කට්ටියවත් එකතු කරගමු. දිගටම net FM අහගෙන ඉන්න.

0: Anu Paha FM Anu Hatarai Dashumata Net FM. வேலாவ ඔබ වෙත ගෙන එන්නේ
1: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj 3 road රථය මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවයිනපුරා dpmc ප්‍රදර්ශනාගාර සහ නීලවරුන්ගෙන්
2: වෙලාව 11 විනාඩි 46යි
0: district 14 තරඟකරුවන් 14 එකම කුසලානයක් ජනතා මනාපයෙන් සහජ හැකියාව කිරුළු බලඳින Net FM DJ Night Face to Face Attack Show Super 14 Super 14 දෙවැනි වටේ අතිශය උණුසුම් උත්කර්ෂවත් පළමු තරගය කෑගල්ල දිස්ත්‍රික්කය DJ Lucky J සමගින් හම්බන්තොට දිස්ත්‍රික්කය DJ Victor අද රෑ නවයට ඔබේ මනාපයෙන් ඔබේ දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරවන්න සූදානමින් සිටින්න
3: Brought to you by Real Tasty Manufacturers. Seeta siyak subhavi kamudravya yodagat kaju sahamiksha. Kaagil scale satulu siyalu musupiri velad selmagin. Real Tasty. Bindu aiti satay tunay tun siyasu ay ekase hata navaya.
0: Vasra hatalis pahaka vishwase samaga. Dakune advitiya rasa dilani kaludodol. Varga resak, rasa resakin ekama wahala kyatin. Dilani kaludodol pudgalika samagama. Hammantota. Net FM. DJ Night.
4: ආසිනාමින කොහෙන්ද සර්?
5: DLP වාසි. කොයි කාටත් වාසි.
6: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
7: සුවපහසුව කල් පැවැත්ම වගේම නිමාවත් දිනුත් ඉතා ඉහළ ඔෆිස් චෙයර්ස් නම් දම්රොම තමයි. ඔෆිස් එකේ තීම් එකට ගැලපෙන නවීනතම මාදිලි වලින් වගේම වර්ණ රසකින් වගකීමක් සහිතව දිවයිනපුරා දම්රෝ ප්‍රදර්ශනාගාර වලින්
8: මාස්ටර් ගයිඩ් විතින් පෙරපාසලේ සිට උසස් පෙළ දක්වා සියලු වැඩ පොත් පසුගිය විභාග ප්‍රශ්නෝත්තර සහ ප්‍රකාශන විශේෂ වටම් සහිතව ලබා ගන්න සැප්තැම්බර් 25 වනදා සිට BMICHQ විශාලාවට එන්න මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ
9: මගේ නම අනුෂා ලක්මාලි මම ඇක්ටිව් ප්ලස් එකට ආවේ පඩි පෙළවත් නැග ගන්න බැරුව මට ලොකු ධන හිස් අමාරුවක් තිබුණා අවුරුදු දෙකක් තිස්සේ මං ගොඩාක් දුක් විඳා ඇත්තටම කියන්න සතුටේ මගේ තිබුණු සියලුම වේදනාවල් දැන් අඩු වෙලා මම හොඳින් මගේ සියලුම වැඩකට කරගන්නවා ඇත්තටම කියන්න තියෙන ඔයාලටත් ඇවිල්ලා බලන්න ගොඩාක් පින් ඇක්ටිව් ප්ලස් එකට මගේ මේ දනහි සමාරුව සුවපත් කරලා දුන්නට
10: ඔබටත් මෙවැනි රෝග අවස්ථා තිබේ නම් අමතන්න ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක මධ්‍යස්ථානය 0711856956
0: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත් සැප්තැම්බර් 19 වනදා අපි එන්නේ උදේ ගොඩකවල සවස පල්ලෙබැද්ද ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට නිදන කාමරයට නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සඳරුනවා තැන්
11: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
12: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13/19 අදමම තන්න ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලැබී මුල්‍ය සහගත කි ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික කි
2: වේලාව 11 විනාඩි 50යි
13: මේ හස්බන්ඩ්
14: මොකද වයිෆ්
13: දැන් ඔයා දන්නවද මම කන්න ආසම කෑම මොකද්ද කියලා
14: දන්නවා
13: මොකද්ද
14: මගේ ඔළුව
13: දැන් තමුන් හිතාගෙන ඉන්නේ එතකොට තමුන්ට ඔළුවක් තියනවා කියලාද මට කන්න
15: කිලියේ කිලියේ මනි මනි මේ ගත්තෝපි ඔරු මලමුල්ලන් පොගුම් නලගින්න නලගින්න
0: පාවල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත
2: වෙලාව දැන් 11 විනාඩි 50යි මේ වෙලාවේ අපි වහගෙන ඉන්න කට්ටිය ටග් ගාලා එකතු කරගෙන ඊළඟ පැයට යන්න තමයි හදන්නේ අපේ පානදුර ඉන්න ධනුෂ්ක මල්ලේ කුෂාන් ධනුෂ්ක තමයි ආගෙනව මං ඔයාව එකතු කරගන්නම් ඊට පස්සේ කටාන කොන්ගස් හන්දි අරෝෂ් ටේලර්ස් එකේ ඉන්න සෙට් එකත් අපි මේ වෙලාවේ හගෙන ඉන්නවා අරෝෂ් ටේලර්ස් එකේ ඉන්න ධම්මිකා ෂෙවෝන් තාරුක බෙවෝන් ප්‍රසන්න අරෝෂ් ඇතුළු කට්ටියම එකතු කරගන්නව හායි ගුඩ් ආෆ්ටර්නූන් ජනි මල්ලි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා කෑගල් ඉඳන් කුමාරියක් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා හැමෝම එකතු කරගන්න කියලා තමයි කියන්නේ මං ඔයාව එකතු කරගන්නම්. හයි කොහොමද? අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා කළුතර පනාපිටියේ චාමර ස්ටෝස් එකෙන් අපිට මෙසේජ් එකක් එවලා තියෙනවා. වැඩේ තියෙන ඊයේ බර්ත්ඩේ එකක් තිබිලා මට කියන්නවද ගුණානේ. කොහමාරි ඔන්න පරක්කු වෙලා හරි කවන්නේ අපේ චාමර ස්ටෝස් එකේ ඉන්න චාමරට සුභ උපන්දිනයක් වේවා කියලා ඊයේ තමයි බර්ත්ඩේ එක දෙවිලා දෙන්නේ. අද සුභ පැතුම් එකතු කරනවා. අපි ඊළඟ පැයේ ආයෙත් මේ විදියටම හම්බ වෙමු ප්‍රවෘත්ති අහලා.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura Dedunumavata
1: Brought to you by
2: Atunulake Namahubavana Ratapurama Rasa Genayana Aulesama Rasa Karakana Mather Freela Noodles Taste Ke Trustaka
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙද පහතා හමුවන්න 0773 273 540. රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයන් වින් වෙතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න සහල් කවරේ කූපන ඇති තයාගේ ඔබට හිමිවේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
4: වාසිනා මෙන කොහෙන්ද සර්?
5: ඩීල්බී වාසී කොයි කාටත් වාසී.
3: චිත්‍ර ඇඳලා ලොකු ලොකු තෑගි දිනා ගන්න ආසයි නේද? විෂන් කෙයා පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 25 කලින් ඔයාලගේ චිත්‍රය ළඟම විෂන් කෙයා ශාඛාවකට ගෙනවෙත් පාර දෙන්න.

0: බ්‍රන්ස් ගන්න එන්න තම්රෝ.
1: දැන් එතකොට තමුන් එදින්දා කුලී වැඩ තමයි කරන්නේ.
2: එහෙමයි.
1: එහෙම කියනවා බලන්න. ඉටි හැටි ඉලෙක්ට්‍රික් බයික් ගන්න රත්තරන් මඩු ගන්න. කොහින්ද තමන්ට මේ තරම් සල්ලි? ඈ?
2: දන්නේ නැද්ද සර්? දැන් හැමදේම වාසිනි.
1: වාසි කොහින්ද කියලා තමයි මිනිහ මතන්නේ.
2: වාසි නම වෙන කොහින්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්න.
1: ඈ?
3: සම්බන්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතින් දිනපතා රුපියල් 110,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදි ඇතුළු තවත් තෑ කිතිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
4: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
5: ඉතින් ෆෙම්ස් ඇයක ඔයාට ඔයාවම ගැරෙන්නේ නැහැ.

0: ප්‍රතික්ෂාව කැස්ස උන ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනියා සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 21 33 540
1: 1947 දී මෙක්සිකෝවලදී තමයි මචං ඔය සිද්ධිය වෙන්නේ
2: ඔතනින් පස්සේ උන දේවල් හරි පුදුමයි
3: මෑන්හැටන් ප්‍රොජෙක්ට් එක සාර්ථක වෙනවා
1: 1958 දී ඔත්තු බලන චන්ද්‍රිකා කක්ෂගත කරා
2: 60 දී ඉන්ටර්නෙට් හොයාගත්තා
3: 69 දී හඳටත් යනවා
2: 2000 වෙනකොට මුන් ලෝකෙම අල්ලලා
1: දැන් හිතන්නේ මේ ඔක්කොම කරේ මිනිස්සු කියලාද
4: මිස් කරගන්න බැරි රහස් දැනගන්න කොයිසක් වෙලත් අහන මෝනින් ෂෝ එක සතියේ දිනවල උදේ 7ට
5: Net FM Algo Town
6: Brought to you by
7: Prime Residences වෙති නොබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදවන The Prime Colombo අදම කතා කරන්න 0710 777 333
8: ලෝම දන්න Samsung ගන්න හොඳම තැනයි
9: Samsung ගන්න හොඳම තැනයි Damro
10: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0.117 388 388 අමතන්න
11: ක්වොලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්නෙ Fortune Oil ම තමයි
12: ඕව ඉතින්
11: Fortune Oil අවුරුදු ගාණක් තිස්සෙම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ
13: රැකවරණය ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ශීල්ඩ් පර්පල් ෆයර් දැන් විලඳ පොලේ
14: ප්‍රමිතියෙන් ගුණෙන් පෝෂිත විජයකුරක්කන් පිටි
15: විජයකුරක්කන්
16: Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම
17: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
5: Net FM Algo Town FM Anupaha FM

0: Net News. ജനതാവ് വിശ്വാസ കരണ സത്യ Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: ඉහළම තත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි පිටි භාවිතය සඳහා ඔබත් අදම මාරු වෙන්න. ලෙහෙසි පහසුයි වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි. Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සූදානම.
4: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල් නෙත් අමතන්න 0112-862-363 0776-716-3872.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
5: ආයුබෝවන්. අද 2026 සැප්තැම්බර් 18 වනදා සිකුරාදා. දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. Net News සජීව මෙදිරියේ සිට මම කේසර බණ්ඩාර ඇතිපොළ. ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා.
0: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
5: සිරස්තල වර්ජනේ නිර්ත වෘත්තීය සමිති නිසා තනතුර නැතිවෙයිද? දුම්රිය සාමාන්‍ය අධිකාරී Net News වෙත සියලු දේ හෙළි කරයි. නාමල් අධිකරණයට දිලිත්ගේ පෙත්සම ගැන නියෝගයටත් දින දෙයි. සංවිධානාත්මක අපරාධකරුවෙකුට හොර පාස්පෝර්ට් හදන්න උදව් කළ පාස්පෝර්ට් කාර්යාලයේ නිලධාරියෙකුට වැඩ වරදි. පානදුර කුඩුසලින්දුගේ මුදල් ගනුදෙනු කළ අමුසමි යුවලක් අත්අඩංගුවට. මැලේසියාව පෙරදූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ආසියානු උළෙලේ අවසන් පූර්ව තරගයට.
0: Net News, the truth people trust.
5: අදත් වර්ජනයේ ක්‍රියාත්මක වුණත් දුම්රිය වෙනද වගේම ධාවනය වෙනවා. උදේ කාර්යාල දුම්රිය ඔක්කොම වගේ ධාවනය වුණා කියලා තමයි බලධාරීන් කියන්නේ. වර්ජනයේ මැද්දේ කොහොමද එහෙම වුණේ? දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා සියලු දේ Net News වෙත කිව්වා. ඒ ඇතුළු දවස උණුසුම් කළ කතා පෙළෙහි සත්‍ය අනාවරණය මෙතැන් සිට.
0: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
5: දුම්රිය වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක වුවද අද දිනේත් වෙනදාමෙන් දුම්රිය ධාවනය කරන බව එම දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව සියලු කාර්යාලීය දුම්රියන් අද උදෑසනත් ධාවනය වූ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ. කෙසේ වෙතත් අද දිනේ තුලත් සැලසුම් කර පරිදි සිය වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක බවයි වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති පවසන්නේ. ඔවුන්ගේ ප්‍රධානතම ඉල්ලීම වන්නේ දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා එම දුහරෙන් ඉවත් කළ යුතු යන්නයි. එවන් පසුබිමක් තුළ වර්ජනයේ ක්‍රියාත්මක අවස්ථාවේ දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය වන්නේ කෙසේද සහ වර්ජනයේ නිරත වෘත්තීය සමිති එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් Net News මාණ්ඩලික වාර්තාකරු ලහිරු කපුගේ දුම්රිය සාමාන්‍ය අධිකාරී රවීන්ද්‍ර පද්මප්‍රිය මහතාගෙන් ඍජුවම ප්‍රශ්න කළා.
6: වැඩ වර්ජනයේ ක්‍රියාත්මක වන පසුබිමක කොහොමද දුම්රිය ධාවනය කිරීමට ඔබතුමාට සැලසුම් කරලා තිබුණේ?
7: ඇත්තටම වැඩ වර්ජනයක් ක්‍රියාත්මක වෙනවා කියන එක ඔවුන් සීට්ටාන පොරව සති දෙකකට ඉස්සෙල්ලා ඉඳලම ප්‍රකාශයටපත් කරලා තිබුණා. ඒත් අපිට තිබුණේ වැඩ වර්ජනයේ සෝදානම් වේ. වැඩ වර්ජනයේ තිබුණු ඉල්ලීම් මට සලකා බලන්න පුළුවන් ඉල්ලීම් නෙවෙයි. ඒ නිසා මම අපේ කණ්ඩායම වැඩ වර්ජනයට සම්බන්ධ කණ්ඩායම සහ වැඩ වර්ජන සම්බන්ධ වන කණ්ඩායම අතර අපිට තිබුණේ සුළු පිරිසක් තමයි වැඩ වර්ජනය කරන ප්‍රබලතාවය හොඳ ශක්තිමත් කණ්ඩායම ඒක සාර්ථක කරගන්න පුළුවන් වුණා. අපි පූර්ව සාකච්ඡාවක් කරේ. සාකච්ඡාවේ පස්සේ තමයි අපි තීරණය කළේ මෙන්න මේ විදිහට තමයි දුවන්නේ කියලා. ඒකෙදි අපි ප්‍රමුඛතාවයේ තුන්නේ කාර්යාල මගින් අපහසුතාවපත් නොවෙන්න ඕනේ කියන එක උපරිම යම් යම් අඩුපාඩු තියෙන පුළුවන්. නමුත් උපරිම ආකාරයෙන් උන්ට සහන සලකන්න ඕනේ කියන එක. ඒක තමයි අපේ ඉලක්කය උනේ. වෙන ඉලක්ක තිබුණේ අපිට. ඒ ඉලක්කය අපි මගින් කරන්නේ සාර්ථකව කරමින් යනවා. අද දවසේ උදේවරුවේ තුන්දේ දාවරිය යටවත් පරිසිද්ධ වෙනවා. අපිට අවශ්‍යතාවය තිබුණේ මහජනතාවට ඒක පුද්ගලිකව ඒක මතම කාන්තර කවුරු දැරුවත් මා ජනතාවට හොඳ සේවයක් දැරීම ලබා දීම අපේ අරමුණ. ඒ අරමුණ තමයි අපි ඉෂ්ට කරගන්න කටයුතු කරේ. ඒකට කණ්ඩායමක් විතර වැඩ කරා. ඒකට මම වැඩ කරපු සියලු දෙනාට ස්තුතිවන්ත වෙන්න ඕන. රියදුරන් නියාමකවරු, සමහර දුම්රිය ස්ථානාධිපතිවරු, සමහර කාර්ය මණ්ඩලයේ දුම්රිය ස්ථානාධිපති කාර්ය මණ්ඩලයේ ඊළඟට අපේ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරී සියලු දෙනා. මේ ඉනේරුවන් ඇතුළු සියලු දෙනා.
6: දුම්රිය වාදනයේ ඉන්න අයගේ චෝදනාව වෙන්නේ ඔබතුමන් දුරෙන් ඉල්ලා ස්වේතුයි කියන සිද්ධිය සම්බන්ධයෙන්. ඇත්තටම චෝදනා පදනම් කරගෙනද මේ අය මේ ප්‍රකාශය නිකුත් කරන්නේ? ඔබතුමන්ට මේ කරන චෝදනාව සම්බන්ධයෙන් මොකද ඔබතුමා දෙන පිළිතුරු?
7: මම පත් කරන්නේ මේ දෙපාර්තමේන්තුවේ සංවර්ධන කාර්ය යථාවත් කිරීම සඳහා රජය මංගල විශ්වාසය ඇතුළත මම පත් කරන්නේ. ඒකට මම මගේ ඉලක්කය කරගෙන යනවා. ඒකට ඒකට මගේ කාර්ය මණ්ඩලයේ සහයෝගය ලබා දෙනවා. රජයේ සහයෝගය ලබා දෙනවා. මගේ අතින් වරදක් සිද්ධ වෙනවා ඒක පෙන්වා දෙන්න ඕනේ මගේ ප්‍රධානියා වෙන අමාත්‍යංශ ලේකම්වරයා. එහෙම අර මම හිතන්නේ කතාවත් එක ප්‍රකාශයට පත් කරන්න පුළුවන් කියලා. එතකොට මම ඉගෙන ඊට වඩා අර්ථවත් නැහැ. මොකද මම හොඳ නැත්තම් ඒක රජය තීරණය කරයි. මට ඒක තීරණය කරන්න බෑ. මම දන්න තරමින් මම දෙපාර්තමේන්තුවේ අවශ්‍ය කාර්යභාරයට යම් මට්ටමකට මැදිහත්ලා ඉන්නවා. සැලකීතුම
5: මේ අතර දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ප්‍රමුඛ වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කළ දෙදින වැඩවර්ජනය අද මධ්‍යම රාත්‍රී 12:00 අවසන් වීමට නියමිතයි. රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද පෙරවරුවේ රැගෙනු ලැබුවා. ඒ ඔහු රඳවා සිටින කොළඹ රිවාන් බන්ධනාගාරයේ සිට බන්ධනාගාර බස් රථයකින් ප්‍රශ්නගත එයාබස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා පසුගිය 4 වනදා අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණි අවස්ථාවේ ඔහු අත්අඩංගුවට ගන්න ලැබුවා. අල්ලස් කොමිසම විසින් මන්ත්‍රීවරයා එදින අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී නියෝග කළේ ඔහු අද දිනේ දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි. ඒ අනුව අද විභාග වන එම නඩුව සඳහා ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මෙලෙස අධිකරණයට රැගෙන විත් තිබෙනවා. මේ අතර අධිකරණයට අපහාස කළ යැයි චෝදනා කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් තමන්ට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන්නිල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රි දිලිත් ජයවීර මහතා විසින් ඉදිරිපත් කර ඇති රිට්පැත්සම පිළිබඳ නියෝගය ලබන 30 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය නියෝග කළා. අදාළ පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහන් තබේසූරිය මහතා ප්‍රමුඛ ත්‍රිපුත්කල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අද සලකා බැලීමෙන් අනතුරුවයි අධිකරණය මෙම නියෝගය නිකුත් කළේ. අධිකරණයේ ස්වාධීනත්වය විනාශ කිරීම සඳහා ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙලට එරෙහිව අඛණ්ඩව පෙනී සිටින බව සමග ජන බලවේගය පවසනවා. එහි එක් පියවරක් ලෙස පාර්ලිමේන්තුව ඉදිරිපිටදී ලබන 24 වනදා උද්ඝෝෂණයක්ද පවත්වන බවයි එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසුවේ.
8: 23 වැනි සංශෝධනය කියන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක්. දේශපාලනයට ආණ්ඩුවට බලය තියෙන්නේ විධායකයේ සහ ව්‍යවස්ථාදායකයේ. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්නේ අධිකරණේ. මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන මේ රටේ ජනතාවට අයිතියක් තියෙන අධිකරණයට යන. නමුත් අධිකරණයේ ස්වාධීනත්වය විනාශ කරන්නේ ආණ්ඩුවට ඕන විදිහට අධිකරණය හසුරවන්න තමයි මේ කටයුතු කරන්නේ. ඒකට අපි මුලින් ඉඳලම අපේ විරුද්ධත්වය ප්‍රකාශ කරා. මේ රටේ පක්ෂයක් විදිහට ජනතාව එක්කව කළා. ජනතාවගේ විරුද්ධත්වය ප්‍රකාශ කරේ සමග ජන විශේෂයෙන් පාර්ලිමේන්තුව තුළදී ඒ වගේම ඉන් පිටද අපේ විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. 24 වෙනිදා පාර්ලිමේන්තුව ඉදිරිපිට විශාල ජන උද්ඝෝෂණයක් විරෝධතාවයක් පවත්වනවා. ඒ සඳහා අපි ආරාධනය කරනවා සියලු කාණ්ඩයන් වලට දෙන්න එන්න කියලා. ඒ වගේම පාර්ලිමේන්තුව ඇතුළත අපිට කරන්න පුළුවන් හැම කාර්යයක්ම මේක විරුද්ධව සිදු කරන්න කටයුතු කරනවා.
5: මේ අතර 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පතට අදාළ ශ්‍රේෂ්ඨ අධිකරණයේ තීන්දුව ලබන 22 වනදායින් ඇරඹෙන පාර්ලිමේන්තු සැසියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇතැයි ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා පැවසුවා.
9: අපට දැන් කාලසටහනක් තියෙනවා. අනිවාර්යයෙන්ම මේ එන 2022 හෝ 2023 වෙනකොට පැහැදිලි ලෙසම අධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට දැනුම් දෙනවා. ඒකත් එක්ක තමයි මේ සංවාදය පාර්ලිමේන්තුව ඇතුලේ යොදාගෙන තියෙන්නේ. ඒක විධි විරෝධී හෝ නීති විරෝධී කටයුත්තක් නෙවෙයි. මොකද පැහැදිලි අදහසක් තියෙනවා 2022 පටන් ගන්න පාර්ලිමේන්තු සතිය ඇතුලේ පළවෙනිටම අධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට දැනුම් දෙයි කියන විශ්වාසය අපට තියෙනවා. ඒකත් එක්ක තමයි මේ දින යොදාගෙන තියෙන්නේ.
5: සංවිධානාත්මක අපරාධකරුවෙකු සඳහා අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් සකස් කිරීමට ආධාර අනුබල දුන් බව කියන සිද්ධියකට අදාළව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශනාංශයේ නිලධාරීන් විසින් අදාළ නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත්තේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේදී. 42 දිවියේ පසුවන ඔහු ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි. මේ අතර විදේශගත මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙක් වන පානදුරේ කුඩුසලින්දු නොමැත්තාගේ මුදල් අයකමි ලෙස කටයුතු කළ පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ රත්මලාන ගුවන්තොටුපළ හන්දියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගල්කිස්ස පොලිස් ස්ථානයේ ලද තොරතුරකට අනුව එම සැකකාර අඹුසැමියෝල අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී. සැකකරුවන් සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 63කට අධික මුදලක්, හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15කට වැඩි ප්‍රමාණයක්, ස්කූටර් වර්ගයේ යතුරුපැදියක්, නවීන පන්නේ මුදල් ගණින යන්ත්‍රයක් සහ විද්‍යුත් තරාදියක්ද පොලිස් බහරයට ගෙන තිබෙනවා. ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීමවලදී අනාවරණය වී ඇත්තේ මත්ද්‍රව්‍ය බෙදාහරිමින් මුදල් එකතු කිරීමේ නිරතවීම වෙනුවෙන් කුඩුසලින්දු විසින් ඔවුන්ට රුපියල් 150,000ක මාසික වැටුපක් ගෙවා ඇති බවයි. වයස අවුරුදු 34 සහ 26 යන වයස්වල පසුවන මෙම සැකකාර අඹුසැමියෝල රැඳවුම් නියෝග මත තබාගෙන වැඩිදුර ප්‍රශ්න කිරීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ. 2026 ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියේ 3 වන අර්ධවසන් පූර්ව තරගයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද සමත් වුණා. ඒ මැලේසියානු කණ්ඩායම සමග පැවති තරගය ලකුණු 86කින් ජය ගනිමින් ජපානයේ නිෂින්හි පැවති මෙම තරගයේ කාසියවාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 160ක් රැස් කළා. ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ප්‍රබල පිතිහරමයක නිරත වූ නායිකා චමරි අතපත්තු පන්දු 37කදී ලකුණු 63ක් ලබා ගත්තා. ඇයගේ ඉනිමට 6 පහර 3ක් සහ 4 පහර 7ක් ඇතුළත් වුණා. කවිෂා දිල්හාරි නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 44ක්, හර්ෂිතා සමරවික්‍රම ලකුණු 25ක් සහ හසිනි පෙරේරා ලකුණු 44ක් රැස් කළා. ලකුණු 161ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි මැලේසියානු කාන්තා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 74ක් පමණයි. පන්දු යැවීමේදීද දස්කම් පෑ චමරි අතපත්තු පන්දුවාර 2කදී ලකුණු 3කට කඩුලු 2ක් බිඳ හෙළුවා. එවින්ම කවිෂා දිල්හාරි සහ මිතාලි අයෝද්‍යාද කඩුලු 2 බැගින් දවා ගත්තා. ඒ අනුව මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කම් බලාපොරොත්තු තවදුරටත් තහවුරු කරගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සැප්තැම්බර් 20 වනදා පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලබාගත් ෆියුචර් ලයිෆ් හෝල්ඩින් සමූහයට අනුබද්ධිතව පුද්ගලයින්ට සහ පවුල්වලට තම සිහින නිවස හිමිකර ගැනීමට සහාය වන ප්‍රමුඛ මූල්‍යායතනයක් වන නේෂන්ස් බිල්ඩින් සොසයිටි ලිමිටඩ් ආයතනය සිය මෙහෙයුම් කටයුතු තවදුරටත් පුළුල් කර තිබෙනවා. ඒ අනුව කොළඹ 3 තර්ස්ටන් පාරේ අංක 50 දරන ස්ථානයේ NBSL ආයතනයේ 23 වන ශාඛාව ලෙස නගර කාර්යාලය ඊයේ දින විවෘත කෙරුණා. විශේෂයෙන්ම නිවාස මූල්‍ය පහසුකම්, ඉදිරි කිරීම සහ ආයෝජන ඇතුළු පරිපූර්ණ මූල්‍ය විසඳුම් රැසක් සපයන NBSL ආයතනයේ මෙම නව පියවර පිළිබඳව ෆියුචර් ලයිෆ් සමූහයේ ප්‍රධාන පරිපාලන හා විකුණුම් නිලධාරී කසුන් පෙරේරා මහතා වැඩිදුරටත් කරුණු දැක්වුවා.
10: කොළඹ නගරය ඇතුළත මෙහෙම් කටයුතු පුළුල් කිරීමේ අරමුණින් තමයි නගර ශාඛාව විවෘත කරේ. පාරිභෝගිකයන්ට නිදිමත් සහ බොහොම නාවිකරණය යුතු සේවාවක් ලබා දීමේ අරමුණින් නේෂන්ස් බිල්ඩින් සොසයිටි ආයතනය බිල්ඩින් සොසයිටි ක්‍රියාදාමය යටතේ එම ක්‍රියාවලිය යටතේ මෙහෙම් පුළුල් කරගෙන යනවා. මම ආරාධනා කරනවා නේෂන්ස් බිල්ඩින් සොසයිටි ආයතනය පාරිභෝගිකයන්ට, සමාජිකයන්ට අපගේ නවතම නගර ශාඛාව ලැබෙන සේවාවන් ලබා ගන්න. තර්ස්ටන් විද්‍යාලයේ ඉදිරිපිට ආරම්භ වූ අපගේ නව නගර ශාඛාවේ පාරිභෝගිකයන්ට විදුමත් සහ නාවිකරණ යුතු සේවාවක් අපි සලසන්න ආරම්භ කරගෙන සිටිනවා. එමෙන්ම අපගේ නිවාස ඉදිකිරීම සහ එම සේවාවන්ට අදාළව සියලුම ණය පාසුකම් ඉදිකිරීම, මිලදී ගැනීම, නාවිකරණය, ඒ සියලු දේටම අදාළ ණය පාසුකම් එම ස්ථානයෙන් ලබා ගන්න පුළුවන්.
5: 1955 වසරේ සිට දීර්ඝ ඉතිහාසයක් හිමි NBSL ආයතනය තිරසාර අනාගතයක් වෙනුවෙන් ජනතාවට තම අභිලාෂයන් සපුරාලීමට අවශ්‍ය මූල්‍ය ශක්තිය සපයන අතර මෙම වසර අවසාන වන විට සිය ශාඛා ජාලයට තවත් ශාඛා 10ක් එකතු කිරීමටද ඔවුන් සැලසුම් කර තිබෙනවා. සිලෝන් බිස්කට් සමාගමේ ප්‍රමුඛ පෙළේ කේක් සන්නාමය වන ටියාරා අකණ්ඩව දෙවන වරටත් සංවිධානය කළ ටියාරා රසහර යාත්‍රා මහනුවර ඇසළ පෙරහැර වන්දනාව මෙවරද සාර්ථකව නිමාවට පත් කෙරුණා. දළදා පෙරහැර නැරඹීම සඳහා ප්‍රධාන දිස්ත්‍රික්ක කිහිපයක් ආවරණය වන පරිදි ප්‍රවාහන පහසුකම් ලබා දීම මේ යටතේ සිදු කෙරුණා. කොළඹ කොටුව, මාකුඹුර, පානදුර, ගාල්ල, අනුරාධපුර, පොළොන්නරුව සහ මහියංගණය යන ප්‍රදේශවල සිට විශාල පිරිසකට ක්‍රමවත් සහ සුවපහසු ආරක්ෂිත ප්‍රවාහන පහසුකම් සපයා දීම මේ යටතේ සිදු කෙරෙනු බවයි සිලෝන් බිස්කට් සමාගම සඳහන් කළේ. ජනතාව විශ්වාස කරන සත්‍ය නෙට් නිවුස් පිළිබඳව රජී වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සහකාර ලේකම් චමිල් විජේසිංහ මහතාද මෙලෙස අදහස් පළ කළා.
11: ජනමාධ්‍ය කියන්නේ මුළු විශ්වයේම තියෙන දැනුම තොරතුරු එක මිටට ජනතාවගේ අතට ලබා දෙන ක්‍රමවේදය. ඒ නිසා අපි දන්නවා ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය මේ ඕන එකක් හැම මොහොතකම සමාජය තුළ තීරණාත්මක කාර්යභාරයක් ඉෂ්ට කරනවා. එතනදී ජනතාවට නිවැරදි තොරතුරු ලබා දීම, වගකීමෙන් සහ වගවීමෙන් තොරතුරු ලබා දීම, පාරදෘශ්‍ය බව සහ තමන්ගේ අරමුණු, තමන්ගේ ඉලක්ක මොනවද කියන කාරණේ හඳුනා ගනිමින් ජනමාධ්‍යකරණය සහ වාර්තාකරණය නිරත වීම කියන කාරණය ඉතාම අත්‍යවශ්‍ය කාරණයක්. මම හිතන්නේ පහුගිය දශක දෙකකට ආසන්න කාලය තුරදී නෙට් නිවුස් මේ තමන්ගේ කාර්යභාරය ඉතාම තීරණාත්මක සහ ඉතාම විශිෂ්ට අයිරින් ඉෂ්ට කරන ආකාරයක් අපි දැකලා තියෙනවා. එතනදී එක පැත්තකින් ජනතාවට නිවැරදි තොරතුරු, නිවැරදි කරුණු කාරණා වාර්තා කරන ගමන් අනිත් පැත්තෙන් බොහෝ පිරිස් අත තියන්නේ නැති, බොහෝ පිරිස් බලන්නේ නැති කරුණු කාරණා දිහා තමන්ගේ අවධානය යොමු කරමින් ඒ සම්බන්ධයෙන් රටේ ජනතාවගේ වගේ බලධාරීන්ගේ අවධානය යොමු කරන්නත් නැතිව සමත් වෙලා තියෙනවා. ඉතිහාසය පුරා අපේ රට ඇතුලේ අපි මුහුණ දුන්න ඕනෑම අභියෝගයකට, භයගපතක් වෙන්න පුළුවන්, ජනවාර්ගික යුද්ධය වෙන්න පුළුවන්, ඕනම අවස්ථාවකට කොවිඩ් වසංගතය වෙන්න පුළුවන්, මේ හැම තැනකදීම ජනතාව දැනුවත් කරමින් ජනතාවට හරි මාර්ගය පෙන්වීමේ කාර්යභාරය ඉෂ්ට කරන්න නැතිව සමත් වෙලා තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා ඉදිරියටත් ඒ කාර්යභාරය වඩා ශක්තිමත් සහ නූතන ප්‍රවණ තාවයන්ට අනුගත වෙමින් ඉෂ්ට කරන්න නෙට් නිවුස් වලට හැකියාව ලැබේ කියලා.
1: ඔබ වෙත ගෙන ආවේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩර් කර භාවිත කරන්න. පොල් බෑයෙන් පොල් ගෙඩියක කිරි ගන්න පොල් ගාලා බ්ලෙන්ඩර් කරන්න. රසත් වැඩි, සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
0: FM 95 FM 94.8 Net FM Divine Pura Divine Pura
1: தேதுனு மாவதா தேதுனு மாவதா
12: brought to you by
13: அதுனு லக்கே நமஹுபவன ரட புராம ரசகெனயன அவுலே சவம ரசகரகன மாதர் ஃப்ரீல நூடுல்ஸ் டேஸ்ட் கே ட்ரஸ்ட் க
3: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල්බන්දුල වෙද මහතා හමුවන්න 0773 273 540. රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපන ඇති තයාගේ ඔබට හිමිවේ. මේනක සහල්, අපේ උරුමය අපේ රස.
14: වාසිනා මෙන කොහෙන්ද සර්?
15: පීල් බී වාසි, කොයි කාටත් වාසි.

වෙලාව 12 විනාඩි 24යි. මූඩ් එක චිල් කරන හැපි පිල් එක net fm දේදුණු මාවතේ. මේ සතියට අපි හම්බ වෙන අවසාන පැයේ වැඩ කටයුතු ටික ආරම්භ කරන්න තමයි ලෑස්ති වෙලා තියෙන්නේ. වෙලාව 12 විනාඩි 24ක් වෙනකොට ඉතින් අපිට කරන්න වැඩ රාජකාරී නම් එමටයි. මේ වෙතර WhatsApp messages එවපු කට්ටිය, call කරපු කට්ටිය, ඒ හැමෝගෙම නම් ටික එහෙම් පිටින්ම මං ඉතුරු කරගෙන ඉන්නවා. මේ පැයේදී ඉතින් වේගෙන් කියන්න ඕනි හන්දා. මම මේ පැයේදී තමයි දැනගන්නේ මට ටිකක් වේගෙන් කතා කරන්න පුළුවන් කියලා. ඉතින් ඒක හන්දා කට්ටියම එකතු කරගෙන ලෑස්ති වෙලා ඉන්නේ. ඒ අතරේ මේ පැයේ වැඩ ටික පටන් ගන්නකොටම මම ඔයාලට මතක් කරන්නේ අදවත් ඔයාගේ වාසනාවට තැනක් තියනවද කියලා පොඩ්ඩක් try කරලා බලන්න. DLB වාසි ලොතරැයියක් මිලදී ගන්න. වාසි ලොතරැයියනොත් ඔයාට තෑග්ගක් හම්බ වෙන්නේ නැත්තම් දෙයියෝ, ඉතින් වාසනාව ගැන විශ්වාස කරලා වැඩක් නැහැ. මොකද DLB වාසි ලොතරැයිය හඳුන්වා දීලා තියෙනව. මම අර හැම තිස්සෙම කියනවා වගේ අර අනික් ලොතරැයි වගේ ලොකු තෑග්ගක් එක්කෙනෙකුට දෙන්න කියලා හිතාගෙන නෙවෙයි. සාමාන්‍ය ප්‍රමාණයේ, ඒ කියන්නේ සාමාන්‍ය ප්‍රමාණයේ කියන්නේ 105 විතර තෑගි හොඳේ. ඒ වගේ තෑගි වැඩි දෙනෙකුට ලබා දෙන එක බලාපොරොත්තු කරගෙන තමයි DLB වාසි ලොතරැය වෙළඳපොළට හඳුන්වා දීලා තියෙන්නේ. මේක තමයි සංවර්ධන ලොතරැයි මණ්ඩලය හඳුන්වා දීලා තියෙන ඩිජිටල් ලොතරැයි පත්වල දෙවෙනි ඩිජිටල් ලොතරැයි පත. ඒ කියන්නේ ඔයාලට මේක ඩිජිටලි අරගන්නත් පුළුවන්. කොහොමද ඒක කරන්නේ? දැන්ම ඔයාගේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න DLB ස්වීප් ඇප් එක. ඒක මාර ලේසි. මම ඉතින් අත්දැකීමෙන් තමයි මේ හැමදේම කියන්නේ. මොකද ඕගොල්ලන්ට මොන ආහාර දෙයක් ගැන කියනවනම් මං ඊට කලින් ඒක බලනවා, හොයලා කරලා මේකෙන් මෙන්න මේ දේවල් කරාම මොකද වෙන්නේ කියලා. ඉතින් ඒ විදිහටම මම DLB ස්වීප් ඇප් එක ඩවුන්ලෝඩ් කරගත්තා. ඩවුන්ලෝඩ් කරාට පස්සේ හරි ලේසි මේකෙන් වැඩ කරන එක. ඉතින් ඔයාට DLB වාසි ලොතරැයි ඒ හරහා මිලදී ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් සුපුරුදු විදිහට අර පරණ වයිබ් එකට ඔයාට ඕනේ නම් හන්දියේ ටිකට් කඩේට ගිහිල්ලා ඒතර ඉන්න අක්කගෙන් ටිකට් එකක් ඉල්ලගෙන එහෙම ඔයාට එන්න ආසයි නම් ඒ විදිහට ඒ වැඩේ කරගන්නත් පුළුවන්. කොහොම හරි DLB වාසි ලොතරැයියෙන් ඔයාට තෑගි හම්බ වෙනවා කියන එක විතරක් මතක තියාගන්නකෝ. තෑගි විදිහට හම්බ වෙන්නෙත් මේ ලේසි පහසු පොඩි පොඩි තෑගි නෙවෙයි. පොඩිම තෑග්ගත් රුපියල් 25,000යි. හරිද? 25,000 තෑගි, වගේම තමයි රුපියල් 50,000 තෑගි, 105,000 තෑගි, සුපිරි තෑග්ග විදිහට රුපියල් මිලියනයක් සූදානම් කරලා තිනවා. දැන් මේ ඔක්තෝබර් පළවෙනිදා තිනවා රජවාසි කියලා මේ ලොතරැයියේ මංගල දිනුම් මැදීම. අන්න එදාට ඉලෙක්ට්‍රික් යතුරු පැදියක්, ඒ වගේම තමයි රුපියල් 25,000 මුදල් තෑගි තව රාශියක් ඔයාට ජයග්‍රහණය කරන්න අවස්ථාව තිනවා. දැන් ඉතින් කිට්ටු ඉනේ දවස්සේ, කියන්නේ හරියටම තව දවස් 12ක් වගේනේ තියෙන්නේ. DLB වාසි ලොතරැයිය හදම මිලදී ගන්න. ඒකනම් මතක් කරන ගමන් යන්න හදන්නේ සින්දු අහන්න. මේ පැයේ පළවෙනි සින්දු අහන්න, පළවෙනි නෙවෙයි මේ දෙවෙනි සින්දුනේ. මේ සින්දු අහන්න යන්න කලින් මං කට්ටිය එකතු කරගන්නවා. දැන් කට්ටිය වෙන්දර උදේ 10 වෙද්දි මැසේජස් දානවනේ. දැන් මට නම් කියන්න පරක් වෙනඳ කට්ටිය 12ට කිට්ටු කළා තමයි මට මැසේජ් දාන්නේ. එහෙම මැසේජ් එකක් දාලා දිනවා මට අර පැන්චෝ බබෝ එහෙම කියලා මාව මුරුංගත්තේ තියෙන අපේ බෝකුන්දර නිවන්තිදී දේවින්‍ය ෆැෂන් එකේ දීප්ති අක්කා, ඉනෝෂ් සර්, ලක්ෂානි බබා, අනුෂා, ලලිත අක්කා, මානෙල් අක්කා, මන්දි නංගි, නදීෂමිස්, දමික මල්ලි, ක්‍රිෂාන්ත අයියා, සසංකා මේ එකම එකතු කරගන්නවා. උරුබොක්කේ සිරි කුමාරයි අපි වහගෙන ඉන්නවා. අපිවත් සින්දුවකට එකතු කරගන්න එහෙම කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙන්නේ. බෝගහගොඩ ලකී ප්ලාසා බිල්ඩින් එකේ සෙට් එක. අද දවසේ උපන්දිනය සමරනවලු එතන ඉන්න ශක්ති කොන්ක්‍රීට් එකේ වැඩ කරන අපේ බණ්ඩාර මල්ලි. එයාට සුබම සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා කියලා තමයි සෙට් එකම දාලා තියෙන්නේ. හවසට කට්ටිය පාටිලෝ. දැන් ඒ පාටියට රෑ 9 ඉඳන් රෑ 12 වෙනකම් මියුසික් දෙනවා අපේ. මොකද net fm dj night එක අද රෑ 9 ඉඳන් පටන් ගන්නවා. net fm dj night එකේ සුපිරි 14 දෙනාගේ වටේ පළවෙනි තරඟ වටය. අද හම්බන්තොට දිස්ත්‍රික්කයේයි කෑගල්ල දිස්ත්‍රික්කයේයි තමයි මුහුණට මුහුණ සංග්‍රාමයට එකතු වෙලා ඉන්නේ. සුබ දවසක් වේවා ජනි. අපිටත් සින්දුවක් දෙන්න පුළුවන් නම් රුවන් හෙට්ටි ආරච්චිගේ සින්දුවක් දෙන්න කියලා තමයි මේ ඇවිල්ලා අපේ smt apparel එකේ සෙට් එක මැසේජ් දාන්න පටන් අරන් තියෙන්නේ හුන්නස්ගිරියේ. මං කට්ටියම එකතු කරගන්නම්. ඒ වගේම තමයි ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා දෙහිවල නැදිමාල ඇන්ඩර්සන් පාරේ චන්දන සහ චාන්දනී මැසේජ් එකක් දාලා තියෙනවා. දෙයියන්දර ඉඳන් සුනේත්‍රා කුමාරි අක්කා ඉන්නවා. ඊට පස්සේ අපිට මැසේජ් එකක් දාලා තියෙනවා ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා. අපේ ඇහැලියගොඩ චමින්ද මෝටර්ස් එකේ සෙට් එක. බොස් ඉන්නවා චමින්ද. ඊට පස්සේ මල්ලිත, මල්ලිතගේ වයිෆ් ඉන්නවා චූටි මල්ලි. ඈ ආ නෑ නෑ මල්ලිතගේ වයිෆ්. ඊට පස්සේ චූටි මල්ලි ප්‍රසන්න, එයාගේ වයිෆ් ඉන්නවා. ඊට පස්සේ අරෝෂ පුතා, දිලාන්, එයා
එයාගේ වයිෆ් කුමාරි සුමිත් ලාල්ලයියා රවිදු අල්ලපු ගෙදර ප්‍රියංගිකා සමන් එයාලගේ බබාලා මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ මං කට්ටියම එකතු කරගන්නම් SMT අපරල් එකේ ඉඳන්ම ආයි පැහැසරා මදුවන්තිත් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා මං ඔයාවත් එකතු කරගන්නම් බොරැල්ලේ ඉඳන් අපි වහගෙන ඉන්නවා නවෝද් මල්ලි මං ඔයාවත් ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නම් ඊට පස්සේ යන්න හදන්නේ අපේ අලව්වේ කරුවක් අව හම්බ වෙන්න කරුවක්වත් මැසේජ් එකක් දාලා තියෙනවා යාව එකතු කරගන්න කියලා ඊට පස්සේ ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න එහෙම කියලා අපිට මැසේජ් එක දාලා තින්නේ හැමදාම යාර ආදරයෙන් එකතු කරගන්න කියන කෙනෙක් වනේ ඒ තමයි වඩුමුල්ල හන්දිය එළවලු කඩේ ඉන්න යාගේ සුදුමැණික හංසනි කෞශල්‍ය නම කියන්නේ නෑ එයා කවුද කියලා කොහොමරි හංසනි කෞශල්‍යව ගොඩක් ආදරෙන් මේ අහන්න යන සින්දුවට එකතු කරගන්නවා තව නම් තියෙනවා බර ගානක් මං ඉස්සරහදී අනිවාර්යෙන් කියන්නම් කෝල් කරපු කට්ටියගේ නමුත් තියෙනවා

වෙලාව 12:34. දැන් එන්නේ සතියන්තයනේ. සතියන්තය කියලා කියන්නේ හස්බන්ඩ්ලාට සාමාන්‍යයෙන් වැඩ ටික ඉවර කරලා ගෙදරට වෙලා පාඩුවේ ගෙදර ඉන්නවා කියලා හිතාගෙන ඉන්න දවස් දෙකනේ. හැබැයි එහෙම ඉතින් ඉන්න හම්බ වෙන්නේ නැහැ. වයිෆ්ලා අනිවාර්යෙන් ඒගොල්ලන්ව කඩේ යවනවා. නැත්තම් පොල් ගහක හරි නගනවා පොල් ටික කඩලා දෙන්න කියලා. එහෙම නැත්තම් පොල් ටික එලි ගහලා දෙන්න කියනවා. දර ටික බලලා දෙන්න කියනවා. ගෙදර තියෙන හැම වැඩකටම සම්බන්ධ වෙන්න සිද්ධ වෙනවනේ. දැන් ওই කඩේ යනවා වගේ වැඩක් සෙට් වුණාට පස්සේ ගෙදරට ගියන බඩු ටික මොනාද කියලා හරියට දැනගෙන ඉන්න වෙනවා. නැත්තම් ගීතින් කොසු පාර තමයි කන්න වෙන්නේ. දැන් නිකන් කල්පනා කරලා බලන්නකෝ මේ දවස්වල ඕගොල්ලන්ගේ ගෙදරට අනිවාර්යෙන් තෝරලා අරගෙන ඇත්තේ මේනක සහල්. මේනක සහල් නැතුව වෙන මොනවා හරි જાතියක් ඔයා කඩේ ගිහිල්ලා ගෙදර ආවට පස්සේ අරගෙන ඇවිල්ලා තිබුණොත් එහෙම එතකොට ඉතින් කියන්න තියෙන්නේ මොකද්ද? කකුල් දෙකේ පිහිට තමා දුවලා බේරෙන්න තමා වෙන්නේ. ඒ වගේම තමයි ෆ්‍රීලන් නිෂ්පාදන. අනිවාර්යෙන්ම තෝරලා ඒවම අරගන්න ඕනේ. ලංකාවේ අපේම උරුමය අපේම රස අපි ගාවට අරගෙන ඉන්න මේනක සහල් ඔයාගේ ගෙදරට ගේන්න හේතුව වෙන්න එකම හේතුව තෑගි හම්බ වෙන එක විතරක්ම නෙවෙයි. මොකද අපි හැමෝම ආසයිනේ ගෙදර කන බත්කට රසට කන්න. ඕක බෙරි වෙලා තිබුණොත් එහෙම නැත්තම් අර ඇට්ට ගුණා වෙනවා කියලා කියන්නේ. අන්න එහෙම වෙලා තිබුණොත් එහෙම කන බත් එක ඉපා වෙනවනේ කන්න. ඒ හින්දා තමයි නියම ගානට තැම්බෙන ඒ වගේම තමයි හරි සුවඳට බත් එක කන්න පුළුවන් මේනක සහල්ම ඔයාගේ ගෙදරට අරගෙන ඉන්න කියලා මම මතක් කරන්නේ. මේනක සහල් බයියන් වින් තරංගයත් එක්ක දැන් වාඩ ස්මාර්ට් ටීවී එකක් රයිස් කුකර් එකක් බ්ලෙන්ඩර් එකක් දිනා ගන්නත් පුළුවන්. ඒ අවස්ථාව තියෙන්නේ මේනක සහල් බෑග් එකේ තියෙන කූපන් එකේ තියෙන නම්බර් එකට WhatsApp message එකක් හරි කෝල් එකක් දැම්මට පස්සේ හරි. මේනක සහල් නියෝජිතයෙක් ඔයාව හොයාගෙන ඇවිල්ලා ඔයාගේ ළඟටම ඇවිල්ලා ඒ තෑගි දීලා යන එකත් එක්ක. ඒ වගේම තමයි ෆ්‍රීලන් හෙල මසාලා පවුඩර් ගැන මතක් කරන්න ඕනි. දැන් නිකන් කල්පනා කරලා බලන්න ඔයා කඩේට ගිය වෙලාවක වයිෆ්ටත් හොරෙන් ෆ්‍රීලන් හෙල මසාලා පවුඩර් ගෙදරට අරගෙන ඇවිල්ලා වයිෆ්ට පොඩ්ඩක් පාවිච්චි කරන්න කියලා බලලා ඒක පාවිච්චි කරාට පස්සේ කෑම රසයි කියලා තේරුණාට පස්සේ ඔයාට හම්බ වෙන ක්‍රෙඩිට් එක කොහොමද කියලා වයිෆ් හිතාගෙන ඉන්නේ හස්බන්ඩ්ලට සාමාන්‍යයෙන් වැඩිය හිතන්න බෑ කියලානේ දේවල්. හැබැයි එහෙම නෑ කියලා තේරුම් ගන්න පුළුවන් ඔයා ඒ වගේ වැඩක් කරාට පස්සේ. ශ්‍රීලන් හෙල මසාලා පවුඩර් කියලා කියන්නේ අර ඉන්දියාවේ මසාලා රහ නමේම තියෙනවනේ මසාලා කියලා. ඉන්දියාවේ මසාලා රහ අපිට ගෙදරදීම අරගන්න chance එක අරගෙන දෙන ප්‍රොඩක්ට් එකක්. ඉන්දියාවේ රස අරගෙන ආවට ලංකාවේ අපේම ස්වභාවික අමුද්‍රව්‍ය වලින් විතරයි ශ්‍රීලන් හෙල මසාලා පවුඩර් නිෂ්පාදනය වෙන්නේ. එළවලු ජාති වලට ග්‍රීන් කරි මසාලා, මාළු වලට රෙඩ් කරි මසාලා. මේ මාළු කියන්නේ ඔය නුවර පැත්තේ කට්ටිය එහෙම කියන්නේ මාළුව කියලා. මා එළවලු ජාති වලට ඒව නෙවෙයි, මාළු මාළු. ඊට පස්සේ මස් ජාති වලට බ්ලැක් කරි මසාලා පවුඩර්. පාට මාරු කරලන්නේ නැතුව දාලා ගත්තා කියලා කියන්නේ ඉතින් සුපිරි රසයක් ගෙන දෙනවාමයි. අපිවත් සින්දුවකට එකතු කරගන්න ජනී කියලා මොනරාගල චාමර ෆැෂන් එකේ සුරේෂ් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. බොස් ඉන්නවා චාමර, ඊට පස්සේ නෑ බොස් නලින් චාමර, අජිත් අයියා, ජයසිරි අයියා, සුගත් අයියා මේ වෙලාවේ අහගෙන ඉන්න ඔක්කොම එකතු කරගන්න කියනවා. මාපකලගම පියල්ජේ අයියා, කාලෙකට පස්සේ ඉරපෑව්වා කියලා බද්දේගම ඉන්දිගස් කටියේ රන්වල් බිම්මල් එකේ අපේ රුවන් කුමාර මැසේජ් එකක් දාලා තියෙනවා. ධනපාල උඩවත්ත මහත්මයාගේ සින්දුවක් ඕනේ කියනවා, මං අරගෙන එන්නම්. ඊට පස්සේ අපිත් හැමදාම වගේ ඔයාව අහගෙන ඉන්නේ. ඇහැලියගොඩ නිව් ලක්මිනි කර්ටන් ෂොප් එකේ ඉඳන් අපි වහගෙන ඉන්න රොෂානි අයෝමි ලක්මිනි, රුවන්වැල්ලේ සැන්‍යා ඉලෙක්ට්‍රිකල්ස් එකේ ඉන්න ගයාන් මල්ලිවත් එකතු කරගන්න කියනවා. බණ්ඩාර වෙල ඉඳන් නිරෝෂි අපි වහගෙන ඉන්නවා. මං ඔයාවත් එකතු කරගන්නම් මේ හන්න යන සින්දුවට. හම්බන්තොට කළු දොදොල් කඩේ ඉන්න මගේ මිතුරු ශානක, ඒ වගේම තමයි ආනන්ද, නිලන්ත, මහීමා, සසීමා, රන්දිමා සෙට් එකත් එකතු කරගන්න ඕනි. අපිවත් සින්දුවකට එකතු කරගන්න දේදුණු මාවතේ. එහෙම කියන්නේ නෑදොල ඉඳන් අපි වහගෙන ඉන්න දිනේක දුව කවිත්මි, උපුල් මේ කට්ටියව එකතු කරගන්න කියනවා. ඔකුවෙල මාෂි, මං ඔයාවත් එකතු කරගන්නම් මේ සින්දුවට. ඊට පස්සේ අපේ අනුර ලක්ෂ්මන් අයියා ඉතාලියේ මෙසීන වල ඉඳන් අපි වහගෙන ඉන්නවා. පුතා දීලක, ලක්ෂාන්, ෆ්ලොරිඩා ඇතුළු පවුලේ සීලමු දෙනාව එකතු කරගන්න කියනවා. ඊට පස්සේ යන්න හදන්නේ සේපාලිකා හෝටලෙට, පරුස්සල් යටියන්තොට පරුස්සල්ලි. සේපාලි හෝටල් එකේ ඉන්න සේපාලිකා මං ඔයාව එකතු කරගන්නම්. අර්ලිය ස්ටෝස් එකේ හරේන්ද මල්ලිවත් එකතු කරගන්න කියලා කියනවා. අපිවත් සින්දුවකට එකතු කරගන්න ජනී. වරකාගොඩ අනුර ගාමන්ට් එකේ අපේ අක්කිලා නංගිල සෙට් එක මැසේජ් එක දාලා තියෙන්නේ. සම්පත්, නදී, සඳුනි, සමන් මලි, ලක්ෂි, තමර, සාවා, ඊට පස්සේ කේස්මි, කේස්මි හරිද නම, කවිෂා, නිමාලි, පූජා, දේවි, සුජීව, සමන් කටියම එකතු කරගන්නවා. හයි ජනී, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා වාදුවේ එන්ඩී අපරල් එකේ ඉඳන් නිශාන්ත අයියත් මැසේජ් එකක් දාලා තියෙනවා.
මරුතැල් පොල එස්සෙල් ප්‍රනාන්දු අයියා, ත්‍රිකුණාමලේ පහේකනුවේ පුංචි බණ්ඩයි, පයිලිර් පවුලේ හැමෝමයි. ඊට පස්සේ මොනරාගල මේනක සඳරුවන්, මං ඔයාවත් මේ සින්දුවට එකතු කරගන්නවා. අපිවත් සින්දුවකට එකතු කරගන්න දුලංජලි මිහින්තලේ ඉඳන් අපි වහගෙන ඉන්නේ ඇල්පිටිය පුන්සරා නංගි. ඊට පස්සේ යන්න හදන්නේ කැකුණ දොරේ පැත්තට ගිහිල්ලා එන්න. කැකුණ දොරේ ඉන්න ලොකු අක්ක කුමාරගේ උපන්දිනය අද තියෙනවා කියලා දොම්පේ ගල්වල ගොඩ ඉඳන් දිලූෂා කාර්යවසම් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. සුබ පතන්න එකතු වෙනවා කුමාරි අක්කට. පවුලේ සියලුම දෙනා ඇල්පිටියේ පහල ගොඩ ඉන්න අම්මා තාත්තා හස්බන්ඩ් සුරංග මැණික සුදු චූටි අනුෂිකා නංගිලා ඉන්නවා තරංග ඊට පස්සේ රුක්ෂාන් කපිල සුපුන් නවෝද් මේ කට්ටියම සුබපතන් එකතු වෙනවා කියලා කියලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි නිත් FM ටීම් එකේ අපි හැමෝමත් කුමාරි ඔයාලට සුබම සුබ උපන්දිනයක් වේවා කියලා සුබපතනවා.

0: FM Anu Paha, FM Anu Hatrai tak cuma ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: ඉතුරු ගිණුමකට 107ක් දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසියක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
3: වේලාව 12:44.
4: Lanka Tiles Mobile Showroom den obe nagareta September 19 wenada. Api enne ude godakawela savasa pallibadda. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට නිදන කාමරයට නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සඳරුනවා තැන්
5: පොල්වතු හිමියනි පොල් වගාවෙන් උපරිම පළදාවක් සහ ඉහළ ආදායමක් ලබා ගැනීමට ඔබගේ ගෙවත්තේ හෝ පොල් වගාවේ ඇති අඩු පළදා සහිත පොල් ගස්වලට නිසි පරිදි පොහොර වතුර යොදන්න. පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක් රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
6: නිෂෝන් ලංකා ජපනිස් ලැන්ග්වේජ් සෙන්ටර් වෙතින් භාෂා හා කුසලතා පුහුණුව සමගින් ජපාන් රැකියාවකට හරි මඟ පෙන්වීම රාජ්‍ය බැංකු ණය නිෂෝන් ලංකා ජපනීස් ලැන්ග්වේජ් සෙන්ටර් ගම්පහ 076 43 73 171
7: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
8: අද තැන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි ඔබ අති ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 87 87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
9: ඔයාගේ මූඩ් එක කොහොම වුණත් සින්දු එක්ක හිතට දැනෙන වයිබ් එකට ඔයාටම වෙන්නුණු ගින්දරම ගින්දර රේඩියෝ එක්ස්පීරියන්ස් එක.
10: හිත නටන තාලෙට තාලෙට දවස ගෙවෙන රිද්මෙට රිද්මෙට දවල් එකේ ඉඳන් හවස හතර වෙනකල් ගින්දර හැන්දෑව විජානු.
11: මේ වයිෆ්
12: මොකද හස්බන්ඩ්
11: දැන් ඔයා දන්නවද අපි දෙන්න පොලට ගියාට පස්සේ මොරුංග පතෝල වැටකොළු වගේ ඒවා මං ඔයාට ගන්න එපා කියන්නේ ඇයි කියලා?
12: අයියේ
11: රිස්ක් එක වැඩිනේ.
12: ඒ කිව්වේ
11: ඔයා රණ්ඩු වෙන වෙලාවට ඔය ආයුධ කරගන්න ඉඩ තියෙනවනේ.
12: දැන් එතකොට ඔයා හිතන් ඉන්නේ අර ගෙදර තියෙන කොසයි ඉඳලායි තියෙන මොකට කියලා?
13: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත.
11: වෙලාව 12:47. තාම සීමිත කාලයක් තියෙන ටග් ගාලා උගලොන්ට එක කතා කරන්න. සෙවනගල කිරිබන් ආර බෝගහ හන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර ගැන මතක් කරන්න ඕනි. කමල් බන්දුල වීරප්පෙනෝ වෙද මහත්තයා එතුමාව හම්බ වෙන රට වටෙන්ම හුඟ දෙනෙක් හැමදාම එතුමාව හොයාගෙන එනවා. සඳුදා අඟහරුවාද පොයේ දවස් හැරුණම ඉතිරි ඕනිම දවසක ඔයාට ඔය සුව කරන්න බෑ කියලා කියන රෝග වෙනුවෙන් එතුමාගෙන් ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර. යන්න කලින් කෝල් එකක් දෙන්න 0777 300 940 හරි 0773 273 540 හරි. මේ වෙලාවේ අපි වහගෙන ඉන්න කට්ටිය එකතු කරගන්නම්. හායි ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා යටියන්තොට සිරි නිමල ඉලෙක්ට්‍රොනික්ස් එකේ ඉඳන් සෙට් එක අපිට මෙසේජ් එකක් දාලා දිනවා. මං කට්ටියම එකතු කරගන්නම්. බලාගෙදරින්දන් ජයන්තයි කුලියා පිටියේ බලාගෙදරින්දන් ජයන්තයි අපිට මෙසේජ් එකක් දාලා දිනවා. මං ඔයාවත් එකතු කරගන්නම්. ඊට පස්සේ සුබ දවසක් ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා අපිට මෙසේජ් එකක් දාලා තිනවා නදී. නදී කියනවා එයාගේ දුව භාෂරීවත් එකතු කරගන්න කියලා සින්දුවකට. මං ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ හාලියල ගලවුඩ 12 උපුල් ඉලෙක්ට්‍රොනික්ස් එකේ උපුල් අයියා, ඊට පස්සේ නිෂාන් සැලුන් එකේ සෙට් එක, GM ස්ටෝර්ස් එකේ සෙට් එක කට්ටියම එකතු කරගන්නම්. ඊට පස්සේ යන්න හදන්නේ අපේ දේදුණු මාවත හගෙන ඉන්න මේ ඇවිල්ලා කොහෙටද දන්නවද? කහවත්ත ප්‍රසාද් මෝටර්ස් එකට. විනීතක් අපිට මෙසේජ් එකක් දාලා තිනවා. මං ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ඊජී අනුර පුස්සල්ලාවේ BF ජනපදයේ ඉඳන් අපි වහගෙන ඉන්නවා. සරච්චන්ද්‍ර ඩයස් අයියා ගලේ කඩේ රයිගම ඉඳන් අපි වහගෙන ඉන්නවා. පූර්ණිමානංගි සඳ ලංකාව ඉඳන් අපි වහගෙන ඉන්නේ. ඒ වගේම තමයි අපේ චතු කහපොල හේලිත ෆැෂන් එකේ ඉඳන් අපි වහගෙන ඉන්නවා. එකතු කරගන්න කියන ඔයාගේ කාන්තා බලයනිය මානිල් කුමාරි, අනුපමා ප්‍රියදර්ශනි, රූපා ජයශානි, අජන්ති නිශාන්ති, සුනේත්‍රා දේවින්. ජනියෝ සුබම සුබ දහවලක්. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න හෙට මගේ උපන්දිනේ. එහෙම කියලා මට මැසේජ් එකක් දාලා තියෙන්නේ මේ වෙලාවේ ගොඩක වෙලේ ඉඳන් අපිව අහගෙන ඉන්න ශෂිකා. මම ඔයාවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. හෙට අපිට කේක් දෙනවද? මරටේ සුජානි චන්දිමා ඉන්නවා. ඊට පස්සේ අපේ ගල්වංගුවේ හැඹලිපිටියේ ගල්වංගුවේ ඉන්දික ටේලර්ස් එකේ ඉන්න අපේ ඉන්දි කයියව එකතු කරගන්න ඕනි. ඊට පස්සේ ගිරිඋල්ල ස්ප්‍රින් වෝටර් එකේ ඉඳන් සෙට් එක අපිව අහගෙන ඉන්නවා. දේදුණු මාවතට අපිවත් එකතු කරගන්න. හැමදාම මැසේජ් දැම්මේ නැතත් ඔයාව හැමදාම අහගෙන ඉන්නේ කියලා තමයි මැසේජ් එකේ දාලා තියෙන්නේ. ගම්පහ DR ගාමන්ටගේ සෙට් එකත් මම එකතු කරගන්නවා. ඒ වගේම තමයි ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා සමන් සිරි. සමන් සිරි කොහේ ඉඳන්ද කියලා නෑ. මම ඔයාවත් එකතු කරගන්නම් ගොඩක් ආදරෙන්. බදුල්ල කැටවල සමන්ත සැලුන් එකේ අපේ සමන්ත අදත් මැසේජ් එකක් දාලා තියෙනවා. එකතු කරගන්න කියලා කියනවා. ඒගොල්ලන්ගේ හිරු තරු ස්ටෝස් එකේ ඉන්නවා අම්මා විමලාවති, වයිෆ් නිසංසලා, හිරුන්දි, තරුන්දි දුවලා දෙන්න ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. තරුන්දි ඉරන්දි. ඊට පස්සේ අපේ කේෂාන් මල්ලි ඔයාවත් එකතු කරගන්නවා. ඊට පස්සේ වල්පින මුල්ලේ උපාලි අයියා කතා කරා. උපාලි අයියාගේ පවුලේ සියලුම දෙනාවත් ගොඩක් ආදරෙන් මේ අහන්න යන සින්දුවට එකතු කරගන්නවා.

සඳපානේ ගමන්න යන්න නම් කැමති වෙයිද දන්නේ? කොහොම හරි ඉතින් උම්ම දෙන්න කැමතියි කියලා මන් දන්නවා. ජානු මැදිරියට ඇවිල්ලා ඉන්නේ ගින්දර හැන්දෑව අරගෙන. ඉතින් ගින්දර හැන්දෑව අරගෙන ජානු ඇවිල්ලා මාව එලවන්න කලින් මම පරිස්සමට යන්න තමයි හදන්නේ. දැන් ඕගොල්ලෝ හිතාගෙන ඉන්නවා ඇතිනේ මං ජානුට බයේ මේ යන්න කියලා. එහෙම බය නැහැ. ඕගොල්ලෝ ඊනම් කල්පනා කරලා බලන්න හෙට දවල් 12ට වෙනදට නම් ජානු එන්නේ. මං හෙට යාව එලවනවා ඇතිනේ. හෙට දවල් 12ට මං එනවා. ඕගොල්ලන්ට මං ජානුට බය නැහැ කියලා පෙන්වන්න හදත්. අපි ආයෙත් net fm දේදුණු මාවතෙන් හම්බ වෙන්නේ ලබන සඳුදා උදේ 10ට. හැබැයි ඊට කලින් net fm hello hello සතියන්තේ. හෙටයි අනිද්දායි දවස් දෙකේම දවල් 12ට මං ඔයාව හොයාගෙන එනවා. පරිස්සමෙන් සන්තෝෂෙන් ඉන්න. ගිහින් එන්න. නෑ නාචි ඇවිල්ලා ඉන්න. මං ජනී.

0: FM Anu Paha, FM Anu Hatarai Tashumata, Net FM. De dunu mamata, de dunu mamata.
1: Brought to you by
2: Akunu Lake Namahubavan Ratapurama Rasa Genayana Aulesama Rasa Karakana Mother Freela Noodles Tasteke Trusteka.
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540. රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවි රයිස් කුක බ්ලෙන්ඩ දිනා ගන්න. සහල් කවරේ කූපන ඇති තෑගේ ඔබට හිමිවේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
4: වාසිනාම වෙන කොහෙන්ද සර්?
5: PLP වාසි. කොයි කාටත් වාසි.
6: EC සනී පාරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
7: මෙල්ටෝල් හිස රතය උණ සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
8: පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ශීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ.
9: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
3: ඇයි ෂුගර් කියලා මූණෙන්නකන සෙවනගල මතුමේහ හරිනේ කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
10: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
3: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
10: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් තමතන්න 0112 863 363 076 716 3672.
11: අරංගි කොහෙද අවසර යන්නේ මේ පද්දපද්ද?
12: කවුදනේ මේ කළුවට කළුවේ?
11: මං තමයි නංගි කළු කුමාරයා. මේ සෝන් පිට්ටනිය ගාවින් යන ගෑනු ළමයින් ඔබය කරන එක තමයි මගේ ඩියුටි එක.
12: අයියෝ අයියා මේ කරන එකක් ඉක්මනට කරන්න. මං හතරට කලින් ගෙදර යන්න ඕනේ. ඒක නෙවෙයි අයියා. දැන් ඔය රැට නෙවෙයිද ඩියුටි?
11: දැන් අපි හවසට ඩියුටි නෑනේ. අපි දැන් හවස හතරට net fm හතර වටේ ආනෝ.
12: මොනවා? දැන් ඒ ලෝකෙත් තහන්නේ හතර වටේ දානේ? මෙහෙත් එහෙමයි.
13: ඒ ලෝකේ මේ ලෝකේ හැම ලෝකෙම අහන බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක
14: net fm හතර වටේ. හතර වටේ.
12: සුබ දහවලක් දවල් එකයි.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: ඔබ වෙත ගෙනෙන්නේ.
2: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
3: පැයෙන් පැය අලුත් වන අලුත් පැයේ විමසුම.
4: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග. ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාබස් ගුවන් යානා මිලදී ගැනීමේදී රුපියල් මිලියන 100ක අල්ලසක් ලබා ගත්තේ යයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා තවදුරටත් ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. ඔහුගේ ඇපයිල්ලීම් පිළිබඳ නියෝගය එදින ප්‍රකාශයට පත් කරන බවත් මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයේ සඳහන් වුණා. අල්ලස් කොම්සම් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර සහ සැකර් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංකිස් බෝදරග මහතා මෙම නියෝගය නිකුත් කළා. මිලඟ නෙත් නිවුස් පසරු දෙකට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් නෙත් නිවුස් ටෙල්කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: ඔබ වෙත ගෙන ආවේ
2: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්, පොල් වගා කරුවනි ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
5: FM 95, FM 94.8, Net FM.
6: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත්
7: නැහැ. ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
8: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0644 31 33 540.
9: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞත චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0034 226 7046.
10: FM 95.

කාලේ හරි වුණාට යාල කරන්න කෙනෙක් නැති වුණහමත් ප්‍රශ්නයක් නේ නේද? මන් දන්නවා කවුරු නැතත් මට වා ඉන්නවා කියලානේ. ඉතින් ඉන්නව නේද? සුබ දහම ලාග්දවාලේ කයි විනාරි අටයි. ඔයාගේ මගේ ගින්දර හැන්දෑව සුපුරිදු විදිහට සුපුරිදුම ටයිම් එකේ දැන් ඉතින් ලෑස්ති වෙන්නයි තියෙන්නේ මේ පැතර ඇවිල්ලා හිමීට නැසන සින්දුවක් ඉල්ල ගන්න. හවස හතර වෙනකන් ඔයා අල කරන්න වට මං ඉන්නවා මට වා ඉන්නවා. එහෙනම් ඉතින් මේ පැතර එන්න. අද සිකුරාදා. දැන් ඉතින් ගැම්මෙන් වැඩ කරගෙන යන ටයිම් එක ඇවිල්ලා තියෙන්නේ මොකද? සිකුරාද කියලා කියන්නේ ඉතින් කොහොමද පාටි වයිබ් එකක්නේ කට්ටියගේ ඔළුවේ තියෙන්නේ නේද? ධෝනිව ෂේප් කරගෙන, වයිෆ ෂේප් කරගෙන අද හවස කට්ටිය කොහොමද සෙට් වෙන්නේ? අම්මේ බලන්න කොහෙම කියනකොට මේ කොල්ලෝ ටිකගේ මූණේ තියෙන හිනාව දෙන්නේ දෙක. හරි හරි ධෝනි කේස් නම් මට කියන්න. අර හැමදාම කියනවා වගේ ධෝනි කේස් නම් මං ඔයාට ඒ පැත්තත් ෂේප් කරලා දෙනවා. මං කියලා තියෙන රැනවී ඉඳලා ඔයාගේ පාටියකට මේ පැත්තෙන් මියුසික් දෙන්නත් කියලා. හරිනේ වැඩේ ගොඩ. එහෙනම් ඉතින් අද තැනත මගේ මහවස හතර වෙනකන් අපි දෙන්නට ලස්සන සින්දු ටිකක් අහගෙන වැඩ කරගෙන යන්න තියෙන්නේ. මේ පැත්තෙන් මං සින්දු දෙනවා, කච්ච කච්ච කාලා කියවනවා. ඔයාට ඔක්කොම ටික අහගෙන මේ පැත්තට හිමීට කාල එකක් ගන්න පුළුවන්. බිදකයි 2153 63 මගේ හොට්ලයින් නම්බර් එක. වට්ස්ඇප් කරන්න වගේ මැසේජ් එක මම වට්ස්ඇප් chat එකේ ඉන්නවා. වට්ස්ඇප් කෝල් ගන්න නම් බැහැ. හරිද? chat කරන්න විතරයි පුළුවන්කම තියෙන්නේ. බින්දුයි හත් සීකල් හයනුපහ. හරි. එහෙනම් ඉතින් ඒ පැත්තෙන් ඒ විදිහට වෙනකොට NetFM official Facebook fan page එකත් like කරලා follow කරලා තියාගන්න. මොකද fan page එක like කරලා follow කරලා තියාගන්න කියන්නේ මම live එකක් ආපු ගමන් notification එක එනවා ඔයාට. එතකොට මගේ live එකට join වෙන්නත් පුළුවන්. ඒ වගේම අද රැන්නවයට අතිශය තරගකාරී තරග වටයකට පස්සේ ඔන්න අද NetFM DJ night face to face attack show එකේ දෙවනි තරග වටය ආරම්භ වෙනවා. ඒ කියන්නේ තරගකරුවන් 14ක් දිස්ත්‍රික්ක 14ක් නියෝජනය කරමින් ඔන්න දෙවනි තරග වටයට තරගකරුවන් සහභාගී වෙන්න සූදානමින් ඉන්නේ. ඉතින් අද තමයි පළවෙනි තරගය තියෙන්නේ. අද හම්බන්තොට දිස්ත්‍රික්කයයි කෑගල්ල දිස්ත්‍රික්කයයි අතර තමයි තරගේ පැවැත්වෙන්නේ. හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරමින් DJ වික්ටර්, කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් DJ ලකී ජේ. ඔන්න මේ දෙන්නගේ තරගේ ඔයාට බලන්න පුළුවන්. අහනවා වගේම බලන්නත් ඕනිම වැඩක් කියලා මේක දන්නවනේ. එහෙනම් ඉතින් අනිවාර්යයෙන්ම NetFM official Facebook fan page එක like කරලා follow කරලා තියාගන්න. හරියටම රෑ 9 වෙනකොට අපි මේ පැතින් වැඩේ පටන් ගත්ත ගමම ඔයාට notification එක එනවා. එතකොට ඉතින් ටග්ගල live එකට join වෙලා ඔයා කැමතිම කෙනාට vote කරන්න තමයි තියෙන වැඩිම comment සංඛ්‍යාවක් දිනා ගන්න කෙනා තමයි ඊළඟ තරග වටේට සුදුසුකම් ලබන්නේ. එහෙනම් ඉතින් අද හරියටම රෑ 9ට ඔයාගේ පාටියක ඔය පැතෙන් සිකරගන්න අපි ලෑස්තීමේ පැත්තෙන් හැම සිකුරාදාවකම වගේ අපේ මියුසික් ටික ඔයාට දෙන්න. එහෙනම් අපි පටන් ගමු අපි දෙන්නගේ වැඩේ. මඟයාගේ

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: දැන් හිතන පරක්කුවට LB Finance එකේ නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන් වූ සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම housing loan එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
2: දවල් එකයි විනාඩි 19 ആയി.
3: District 14. තරඟකරුවන් 14. එකම කුසලානයක්. ජනතා මනාපයෙන් සහජ හැකියාව කිරුළු බලඳින. Net FM DJ Night Face to Face Attack Show. Super 14. Super 14. දෙවැනි වටේ අතිශය උණුසුම් උත්කර්ෂවත් පළමු තරඟය. කෑගල්ල දිස්ත්‍රික්කය. DJ Lucky J සමගින් හම්බන්තොට දිස්ත්‍රික්කය. DJ Victor. අද රෑ 9ට ඔබේ මනාපයෙන් ඔබේ දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරවන්න සූදානමින් සිටින්න.
4: Brought to you by Real Tasty Manufacturers. සියට සියක් ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගත් කජු සමීක්ෂ. කාගිල් ස්කේල් සතුළු සියලුම සුපිරි වෙළඳ සල් මගින්. Real Tasty. 0.38 3 80 169.
5: වසර 45ක විශ්වාසය සමග දකුණේ අද්විතීය රස ඩිලානි කළු දොදොල්. වර්ග රසක් රස රසකින් එකම වහලක් යටින් ඩිලානි කළු දොදොල් පුද්ගලික සමාගම හම්බන්තොට. Net FM DJ Night.
6: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන්ඩ් කොස්සට කළුපොල් රස සොයා මීට්. වර්ණකාරකත් නෑ, රසකාරකත් නෑ.
7: මෙල්ටෝල් හිස රතය උණ සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
8: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත්. සැප්තැම්බර් 19 වනදා අපි එන්නේ උදේ ගොඩකවෙල සවස පල්ලෙබැද්ද. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
9: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
10: හැමකතරම ඇයි මේ වැඩ හිටන දාන්නේ? ෆෝන් එකක් හිට මොද මට ගන්නට වෙන්නේ. ආ හිට නෙමේ අවිශ්වාසයේ වගකීමයි සුඟ එකේ තියෙන්නේ. අදම ගන්න ෆෝන් එකයි.
11: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
12: හෙලෝ,
13: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන කින්දර හැන්දෑව විජ

දවල් එකයි විනාඩි 22යි. වැඩක් කරන්න දේවල් තියෙනවා. ඒ ටික අහගෙන ඉන්නකො ඉස්සල්ලාම ඊට පස්සේ අපි යමු WhatsApp messages පැත්තට. කවුද මාව අහගෙන ඉන්නේ කියලා බලන්න. මට කියන්න බෙල්ලේ කොන්ද වේදනාව ඇතුළු මොනියම් හරි ස්නායු රෝගයක් තියෙන කෙනෙක්ද? ආතරයිටිස් වෙන්න පුළුවන්, සන්ධි රෝග වෙන්න පුළුවන්, මාංශපේශී වේදනා, නහර රෝග, ගැටගැසීම්, ක්‍රීඩානතර නිසා තියලා තියෙන ආබාධ, වයස්ගත වීම නිසා තියලා තියෙන දුර්වලතා, ආංශභාගය, පාකින්සන්, සුසුනාව ආබාධ, වෙනත් පැරලයිස් රෝග. උපතින්ම හරි උපතින් පසුව හරි ඔයාටත් ඉන්නව නම් දරුවෙක් යම්කිසි ආබාධයකට ලක් වෙලා ඇඳක් මත රෝද පුටුවක් මත ඇයි හැමදාම යවහොම තියාගෙන ඉන්නේ? කල්පවතින ශ්වසන ආබාධ තියෙන කෙනෙක් ඉන්නවනම් මේ වගේ රෝගවලට ඔන්න ගාවට කියාපුම අවස්ථාව තමයි මේ හම්බෙන්න යන්නේ. ඔක්තෝබර් 8, 9, 10 දවස් තුන වෙන් කරලා නේ තියාගෙන ඉන්නේ. මොකටද? ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 3 කොට්ටාව ශාඛාවේ 3 සංවත්සරය තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් 8, 9, 10 කියන දවස් තුනේදී ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 3 කොට්ටාව ශාඛාවට යන්න. එතනදී නොමිලේ රෝග පරීක්ෂාවන් සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුවක් ඔයා වෙනුවෙන් සූදානම් කරලා තියෙනවා. මේ අවස්ථාව මගහැරගන්න එපා. මොකද මම ඔයාට කියන්නේ ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ මං අර කලින් කිව්ව ලෙඩ රෝග වලට හරිම විසඳුම හොයාගන්නේ හැමදේම නිට්ටවටම සුව කරගන්න ඔයාට විශ්වාසයෙන් යුතුව යන්න පුළුවන් හොඳම එකම තැන. ඉතින් ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 3 කොට්ටාව ශාඛාවේ තමයි මේ විදිහට ඔක්තෝබර් මාසේ 8, 9, 10 කියන දවස් තුන ඔයා වෙනුවෙන් වෙන් කරලා තියෙන්නේ. ඉතින් මෙතනදී ඔයාගේ සියලුම රෝගී තත්ත්වයන් සම්බන්ධව ප්‍රවීණ බෞද්ධ චිකිත්සක කණ්ඩායමක් විසින් නොමිලේ පරීක්ෂා කළා. ඔයාට සුදුසු ප්‍රතිකාර ක්‍රම සහ වටිනා සෞඛ්‍ය උපදෙස් ලබා දෙන්න සූදානම් කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ දවස් තුන පුරාවට ෆිසියෝതെරපි ප්‍රතිකාර සඳහා 15% විශේෂ වටමක්, ආයුර්වේද නිෂ්පාදන සඳහා 25% වටමක් සහ තවත් විශේෂ ප්‍රතිලාභ රැසක් වාවිනුවෙන් සූදානම් කරලා තියෙනවා. ඉතින් ඔයත් ඔයාගේ පවුලේ සමාජිකයින් එක්ක අනිවාර්යයෙන්ම ඔක්තෝබර් 8, 9, 10 කියන දවස් තුනේදී ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 3 කොට්ටාව ශාඛාවට අනිවාර්යයෙන්ම එන්න ඕනේ. යන්න කලින් දිනය වෙලාව වෙන් කරගන්න දැමම කාල එකක් දෙන්න. 0-34-22-8770 0-34-22-8770 එහෙම නැත්නම් 0-77-511-19-18 0-77-511-19-18 ෆෙම්සය ගැනත් ඔයාලට මතක් කරන්න ඕනි. ෆෙම්සය කියලා කියන්නේ ඔයාව කිසිම වෙලාවක පීරියඩ්ස් කාලේදී අපහසුතාවයට පත් කරන්නේ නැති එකම පෑඩ් එක. මොකද මං එහෙම කියන්නේ විශ්වාසයෙන් යුතුව මං ඔයාලට කියනවා පීරියඩ්ස් කාලේ කියලා කියන්නේ කොහොමත් අපහසු දවස් ටිකක් ගෙවෙන්නේ. එතකොට ඉතින් අර ළඟින් ඉන්න කෙනත් පෙන්වන්න බැරි කාලයක්නේ. එක එක දේවල් කන්න හිතනවා, එක එක දේවල් කරන්න හිතනවා, කොච්චර ආසාවෙන් කරපු දේවල් අතහැර ගන්න හිතනවා, හැමදේම අතහැරලා දාලා ගෙදරට වෙලා ඉන්න හිතනවා. අන්න එහෙම දවස් ටිකක් නෙවෙයි ගෙවෙන්නේ. එතකොට ඉතින් ඔය තියෙන අපහසුතාවය තවත් වැඩි වෙනවා ඔයා පාවිච්චි කරන පෑඩ් එකත් එක්ක. හැබැයි ආහාරිම පෑඩ් එක පාවිච්චි කරනවා නම් කිසිම විදිහකින් ඔයාට ඔයාව මිස් වෙන්නේ නැහැ. ආසාවෙන් කරපු දේවල් අතහැරගන්නේ නැහැ. සාමාන්‍ය පෑඩ් එකක් ගන්නකොට අපි හිතන්න ඕනි, හරියටම බලන්න ඕනි, මේක ඇඳගෙන ඉන්න පහසු වෙන්න ඕනි, ලීක් වෙන්නේ නැති වෙන්න ඕනි, ගෙවන මිලට උසස්ම තත්වේ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එකක් වෙන්න ඕනි. ඉතින් මේ හැමදේම හරියම විදිහට තියෙන පෑඩ් එකක් මාකට් එකේ තියෙනවද කියලා කවුරු හරි කෙනෙක් මගින් ඇහුවොත් මම එයාට කියනවා ඔව් තියෙනවා, ඔය තියෙන්නේ SLS සහ ISO සහතික සහිතව ඇඳගෙන ඉන්න පහසු, ලීක් වෙන්නේ නැති, ගෙවන මිලට උසස්ම තත්වයේ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එක, සාධාරණ මිලකට වාගේ අතරපත් වෙනවා. ඒ තමයි FEMS AI. දිවෙන පුරා දින ඔන්නෑම සුපිරිවෙල සැලකින් ෆාමසි වලින් දැන් ඔයාලට FEMS AI මිල දී ගන්න පුළුවන්. කවුදෝ කවුදෝ මේ වෙලාවේ මාව අහගෙන ඉන්නේ? කිරිමත්ගොඩ සඳුනි මාව අහගෙන ඉනවා කියලා මසෙජ් කළා තියෙනවා. එකතු කරගන්නම් මේ හැන සින්දුවට. එතනින් පස්සේ අපේ ලක්මාලි අක්කා මේ වෙලාවේ මාතෝ අවහගෙන ඉන්නේ. මමත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා දෙනවා. ලක්මාලි අක්කා මේ හැන සින්දුවට එකතු කරගන්නම්. හයි මගේ වස්තුවේ, ගුඩ් ආෆ්ටර්නූන්. ඉතින් අද අවුව පායලා අපි රෙදි වේලනවා. බලාගෙන හොඳේ. ඔය මේ වැහි දෙයියා කියන කෙනා ඉන්නව නේද? එයාට පෙන්නන්න බෑ අපි රෙදි එළියට දානවා. රෙදි එළියට දානකොටම අද දෙන්නම් කියලා පටන් ගන්නවා. ආමම් බොරුද කියන්නේ? ඇවිදලා එපා වෙලා දවස් 4කින්නේ අවුවාවේ. අර පැත්තට පෙරලන්න ඕනේ රෙදි ටික, මේ පැත්තට පෙරලන්න ඕනේ නේද? දෙනවද අහගෙන දුවදුව වැඩ කරන්න ලස්සන සින්දුවක් දෙන්නම්කෝ. ශෂිදේව ලිබාදියක කලුතරින් අපේ රමණි සුමේදක් අතුසිත් කල්හාරි පුංචි ඇවින් ඉන්නවා කියලා තියෙනවා. කැනඩාවේ චානා ජිමිෂලේ ජලේ ජෙනික මගේ පුංචි සොෆියා ආදරේ පැලෙන්න නූඩල්ස් කොණ්ඩ කාරීට උම දෙකක් කෝණි මගේ වස්තුවේ. ආදරේ මාත් ගඩ්ඩම ගඩාරියා කනිද?
ஹினாமல் அருகன என கடக்கார ஜானு உம்மமுல் உம்மமல்ல உசாங் என ஜானு ஏக்கனாங்க அத்தா உம்மா கொட காய்தி காரிய ஜானு எக்க உம்மா எக்கா தீல யான் மகே ஜானு மிலான் மாலகையா இப்பாகமு எங்க ஆட்ட நோதர உம்மா தியனவது தெய்யும் அல்லாக

දවල් එකයි විනාඩි 34යි. මතක් කරන්න තියෙන ඒවා ටික මතක් කරන්න කලින් මම යනවා WhatsApp messages පැත්තට මෙන්න මේ කටියකට කරගන්න. මනමාලයා රොහන්ත සෙල්වා අන්න යට උම්මකක් දෙන්නලු. එයාගේ නම මොකද්ද? මං කැමති නෑ යාට එහෙම කියනවට. මේ කොහෙද ගිහින් හිටියේ ගිය දවස් ටිකේ මට මැසේජ් එවලා තිබ්බේ නෑනේ. දෙන්න උම්ම හරිදා ඉල්ලුවට. හැමදාම මැසේජ් කරේ නැත්තම්. හයි, හගිනි ගින්දර ජානු වැනික. අපිටත් සින්දුවක් ඕනේ, අපිත් සද්දෙටම වහගෙන ඉන්නේ. අපි මංජුල කන්ස්ට්‍රක්ෂන් වැලිමඩ බොස් මංජුල, චාමරායියා, විමල මාමා, උක්කුම් බාපා, චාමරායියා ඉතින් නැකුම් කුමාරයියා. චාමරායියමයි කියවෙන්නේ, මොකද මන්දා. මම සමන්ත, විමල මාමට උම්ම දෙකක් ඕනිලු. විමල මාමා ඔයාට විතරයි හරිද? මඩපාද සුබෝධි වැඩිහිටි සමිතිය අපේ හංගල සෙට් එකේ ඉන්නවා. ආනන්ද හිමපාල, කරුණාදාස, සෝමදාස, රංජිත්, ඉලෙපෙරුම, නන්දලාල්, සිරි කුමාර, ජයතේ, ලක්ෂ්මණ අංකල් සෙට් එකම එකතු කරගන්නම් මෙහන සින්දුවට. හයි ජානු කෙල්ලේ, ඉන්දරි උම කැටේ ආවද පැටියෝ? ආවා වාවා. යටි අන්තර අපිත් ඉන්නවා චමින්ද ජයවර්ධන, අජිත් චමින්ද ජයවර්ධන අයියා යටි අන්තර ඇලහැර පාරේ. හොඳ උම එක කෝණි සින්දුවක් එක. ඊට පස්සේ ලස්සන සින්දුවකට මාවත එකතු කරගන්න. කොලියා පිටිය බරාගෙදරින් ජයන්ත අයියා, ජනි ජානු අයියයි නංගීද. ඔෆිස් එකෙන් අපි දෙන්නගේ නම් දෙක විතරයි ගලපලා තියෙන්නේ. අපි දෙන්න එක සයිස් එකනොත් ගැලපෙනවා, කටවල් දෙකනොත් ගැලපෙනවා, නම් දෙකනොත් ගැලපෙනවා. මේ ලෝකෙ මටයි කියලා ගැලපෙන එකම එක නමක් තියෙන කෙනෙක් හම්බුණා නම් එයාට බතල ජනී විතරයි.

0: ගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පාලට වශීවෙන්න ෆිනිසිං වහලක් නම් කලරක් තමයි.
1: නිෂෝන් ලංකා ජපනිස් ලැංග්වේජ් සෙන්ටර් වෙතින් භාෂා හා කුසලතා පුහුණුව සමගින් ජපාන් රැකියාවකට හරි මඟ පෙන්වීම. රාජ්‍ය බැංකු ණය සමගින් නිෂෝන් ලංකා ජපනිස් ලැංග්වේජ් සෙන්ටර් ගම්පහ 076 43 73 171.
2: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයා මීට්. කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයා මීට්. ඔබත් අදම රස බලන්න.
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත හතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙදමැදුර බෝගහහන්දිය කිරී බන්නාර සෙවනගල 0773 273 540.
4: ශ්‍රී ලාංකීය නවනිපයුම්කරුවන්ගේ කොමිෂන් සභාව සමග අත්වැල්බඳ ගනිමින් කොළඹ රාජකීය විද්‍යාලයේ තරුණ නවනිපයුම්කරුවන්ගේ සංගමය අභිමානයෙන් ඉදිරිපත් කරන Future 26 ශ්‍රී ලාංකීය තාක්ෂණික ඉතිහාසයේ වෙනස් කළ සාම්ප්‍රදායික නිමැවුම්වල සිට හෙට දිනේ යථාර්ථයක් බවට පත්වන මීළඟ පරපුරේ තාක්ෂණික විප්ලවයන් දක්වා සියල්ල දැක බලා ගන්න සැප්තැම්බර් 24 වනදා පෙරවරු 9:30 සිට රාජකීය විද්‍යාලයේ මාස් අරීනා පරිශ්‍රයේදී Future 26 හෙට දිනේ අනාගතය අදම අත්විඳින්න. මාධ්‍ය අත්වැල, Net FM.

0: දෙකේ හොඳම වයිබ් එක. හිතට දැනෙන මෙලඩිස් එක අහන්න. net fm ගින්දර හැන්දෑව. ගින්දර හැන්දෑව.
1: දවල්කයි විනාඩි 43යි. අහමුද හින්දි සින්දුවක් මං අහන්න දෙන්න ලෑස්ති කරගෙන තියෙනවා ලස්සන හින්දි සින්දුවක්. ඒකට කටි එකතු කරගන්න ඕනි. කලින් මං ඔයාලට මතක් කරනවා සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම ගැන. සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම කියලා කියන්නේ ඉතින් කාගේත් හදවතේ ලියවිච්ච ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම. ඉතින් මෙතනින් හම්බෙන ඖෂධ වලින් ඔයාට 100%ක් හරිම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් කියන එක මං අමුතුවෙන් කියන්න දෙයක් නෙමෙයි. ඕන කෙනෙක් දන්නව සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම කිව්වහම මෙතන නිෂ්පාදනය වෙන සියලුම ඖෂධ වලින් හරිම විසඳුම හරිම ප්‍රතිඵලය ඔයාට ලබා ගන්න පුළුවන් කියන එක. ඉතින් එහෙනම් ඔයත් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ ඖෂධ අරගෙන බලන්නකො කොහොමද කියලා වෙනස. මෙච්චර කාලයක් ෂුගර් හින්දා කොච්චරනම් තැන් වලට ගියාද බෙහෙත් හොයන්න, බෙහෙත් අරගන්න, ගෙදර ගෙනල්ලා ඔය බොන බෙහෙත් ටික වැඩි කරගත්ත මිසක් කිසිම ප්‍රතිඵලයක් නැහැනේ. කො ප්‍රතිඵල? සල්ලි වියදම් කරලා බෙහෙත් ගන්නේ ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැත්තම් ඇති වැඩක් නැහැනේ. එහෙනම් මං ඔයාලට කියනවා සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ නිෂ්පාදනය වෙන සෙවනගල මතුමෙහරණි කැප්සියුල් එක අරගෙන පාවිච්චි කරන්න කියලා. ඒ විතරක් නෙමෙයි ප්‍රතික්ෂේප කැස්ස උණ ඇඟපත වේදනාව උතුරන් කරන දෙවමේ ඖෂධය තමයි සෙවනගල මදුකා කැස්සර පැණිය කියලා කියන්නේ. ලිවේකේ තෙල් එක කියන්නේ පැටි ලිව. හා බය වෙච්ච කාලේ ඉවරටම ඉවරයි. සෙවනගල ලිව බූස්ටිං කැප්සියුල් එක තියෙනවා. ඒක අරගෙන පාවිච්චි කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි කැමොප්‍රිය නම්බර පිපරෝ නම්බර කැකුම නම්බර ජීනේනම් 100%ක් ස්වභාවික සෙවනගල සමෝධකම් දැන් ඔයා වෙනුවෙන් තියෙනවා. මේක ගෙදරක තියෙන මොනේ සමෝධකම් බෝතලේ තමයි. සෙවනගල සමෝධකම් කියලා කියන්නේ මේ විතරක් නෙමෙයි සෙවනගල ශ්‍රියාදේවි හායිලක සෙවනගල ජීව ශක්ති රසායනය සෙවනගල ජීව බල අම්ල පිත සෝය සෙවනගල හන්දි රාජ තෛලය. මේ විදිහට එකීම එකී නොකී නිෂ්පාදන ගණනාවක් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ කමල් බන්දුල වීරපෙරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය යටතේ නිෂ්පාදනය වෙනවා. පොඩි කාලයක්ද වසර 40ක් පුරාවට අපේ වෙදකම අපේ උරුම එක්ක ගොඩනැගිච්ච තැනක් තමයි සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම කියලා කියන්නේ. කතා කරන්න ආදම 047 31 33 540 නිවසක් ඉදිකරනකොට නවීකරණය කරනකොට ටයිල් තෝරගන්නවා කියලා කියන්නේ හරිම දීර්ඝකාලීන තීරණයක්. මේක හරියට කරන්න ඕනේ. හරිද? මේක හරියට කරගත්තේ නැත්නම් තමයි වැඩ ඔක්කොම අවුල් යන්නේ. අපිට එහෙම ගෙයක් දොරක් ටයිල් කරනකොට ඔය ටයිල් කරන එක අද ටයිල් කරලා හෙට වෙනස් කරනවා නම් එහෙම කරන්න පුළුවන්ද? බැහැනේ නේද? එහෙම කරන්න පුළුවන් නම් ඔන්න ඉතින් ඒ ටයිල් ගැන වැඩිය හිතන්න ඕනේ නැහැ. යනකොට කාට හරි කියලා ගෙන්න ගන්න, ඔන්ලයින් ඕඩර් එකක් දා ගන්න, ওই වගේ දේවල් කරන්න පුළුවන්. හැබැයි ඉතින් ඇත්තම කතාව කිව්වොත් ටයිල් කරනවා කියන එක මේ අද ටයිල් කරලා හෙට වෙනස් කරනවා නෙමෙයි, මේක දීර්ඝකාලීන තීරණයක් අරගෙන තමයි අපි කරන්නේ. එහෙම ටයිල් ටික ගන්නකොට බාත්รูම් එකට හරියන ටයිල් ටික වෙනම තෝරලා ගන්න ඕනි. බාත්‍යා උපාංග ටික වෙනම තෝරලා ගන්න ඕනි. ඊට පස්සේ නිවසේ ආලින්දේට අවශ්‍ය කරන ටයිල් ටික වෙනම විදිහකට තියෙන. ඊට පස්සේ ඔයාගේ ගෙදර කිචන් එක කියනකෝ කිචන් එකට අවශ්‍ය කරන ටයිල් ටික වෙන විදිහකට තියෙන්න ඕනි. ඊට පස්සේ නිදන කාමරයට අවශ්‍ය කරන ටයිල් ටික එක තව විදිහකට ගන්න ඕනි. ඉතින් මෝස්තරත් වෙනස් වෙනවා. ඊට පස්සේ ওই ටයිල් වල විදිහත් වෙනස් වෙනවා. ඔය කොහොම දේවල් ටික හරියටම ගිහින් බලලා අල්ලලා කරලා ඔක්කොම කරලා අරගන්න එපා නේද? එහෙම නැති වුණොත් තමයි ලොකුම ලොකු විපතක් වෙන්නේ. ඉතින් එහෙම ටයිල් ගන්නකොට හරියටම හරියන විශ්වාසවන්ත තැනකින් ওই ටයිල් ටික ගන්න ඕනි. විශ්වාසවන්තභාවය ඒ විතරක්ද, ගුණාත්මකභාවය, කල්පවත් මේ හැමදේම හරියට හිතන්න ඕනි. ඉතින් වැඩි විශ්වාසයක් ලබා දෙන හැමෝගෙම තේරීම තමයි ලංකා ටයිල්ස් කියලා කියන්නේ. මොකද පොඩි කාලයක් නෙමේ වසර 50ක විශ්වාසයක් දිනාගෙන තිනවා ලංකා ටයිල්ස්. ටයිල් කරනේ පුරෝගාමියා කියලා කියන්නේ නිකන් නෙමෙයිනේ. ඉතින් මේගොල්ලන්ගේ අලුත්ම වැඩේ ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් අධදකීම විඳ ගන්න ඔයාටත් chance එක තියෙනවා. ඉතින් අද දවසේ සැප්තැම්බර් 18 වෙනිදා අද මේ කට්ටිය ඉන්නවා උදේ වරුවේ හිටියා රුවන්වැල්ලේ. දැන් මේ වෙනකොට ඉන්නේ ඇහැලියගොඩ නගරයට ඇවිල්ලා. ඉතින් ඔන්න ඇහැලියගොඩවට ඉන්න කට්ටියට තමයි මේ chance එක යන්න ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් අධදකීම විඳගන්න. ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක ළඟට ඇහැලියගොඩවට ඉන්න හැමෝම ඔයාට එතෙන්ට ගියාට පස්සේ ලංකා ටයිල්ස් විශේෂ සංඥා කණ්ඩායම හම්බ වෙලා වාගේ නිවසේ ආලින්දයට නිදන කාමරයට නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්‍යා සහ උපංග සුවිශේෂී මිලකට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔන්න අද තමයි ඇහලියගොඩ ඉන්න කට්ටියට හොඳම දවස යන්න අනිවාර්යයෙන්ම ඇහලියගොඩ අවටින්න හැමෝම ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක ළඟට. එතකොට හෙට සෙනසුරාදා හෙට උදේවරුවේ ඉන්නවා ඇහලියගොඩ නගරේ, වගේම හෙට හවස ඉන්නවා පරකඩුව නගරේ. ඉතින් ඔන්න ඒ දවසෙත්, ඒ කියන්නේ හෙට දවසේදීත් ඔයාලට chance එක තියෙනවා ඇහැලියගොඩ ඉන්න කට්ටියට උදේවරු හවස්වරුවේ පරකඩුව ඉන්න කට්ටියට ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් අධ්‍යක්ෂකව විඳගන්න. ඒ වගේම තමයි දැන් මෙහෙම අහගෙන ඉන්න ඔයාට හිතෙන්න පුළුවන් අපිට කිසිම chance එකක් නැද්ද, අපිත් ගයක් දොරක් අලුත් ඇඩියා කරන්න, ගයක් දොරක් අලුසින් හදන්න බලාගෙන ඉන්නවා, ගෙදරට ඕන කරන ටයිල් ටික් ගන්න හිතාගෙන ඉන්නවා, කො අපිට මොකුත් නැද්ද කියලා. මොකද නැත්තේ යන්න අදම ළඟම තියෙන ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට. ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල් සඳහා සිට 40ක් දක්වා ඉදිරියක් හම්බ වෙනවා. ඉතින් ඒ නිසා යන්න අනිවාර්ය මොඩල් ළඟම තියෙන ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරී සොඳුරු නවාතැන්. ජානුවක්ය අපිටත් උම්මෝනි. අනේ අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්නකෝ. SMT April හුනස්ගිරිය. ගයන් ගයන් නේද? ජානු ඉතින් කොහොමද සනීපෙන් නේද? මං ඉතින් හැමදාම සනීපෙන්. අද ඇහැලියගොඩ චමින්ද මෝඩස්සගේ බොස් චමින්ද අම්මාගේ ගෙදර ගිහිල්ලා ඉන්නේ. එහෙම තමයි, හොඳ පුතාලා අම්මලට උදව් කරන්න ඕනි. ලස්සන සින්දුවකට එකතු කරගන්න ඉතර කටියත් මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා කියලා තියෙනවා මලිත, යාගේ වයිෆ්. ඒ වගේම මලිත නෙමෙයි මලිති වෙන්න ඇති නේද වයිෆ්. ඊට පස්සේ ප්‍රසන්න ඉන්නවා, යාගේ වයිෆ් ඉන්නවා. දිලාන් ඉන්නවා, යාගේ වයිෆ් ඉන්නවා. ආ නෑ නෑ, මලිතයි මලිතගේ වයිෆුයි ඉන්නේ. හරි හරි, දැන් තමයි මේ මැසේජ් එක එවලා තියෙන විදිහ මට තේරුණේ. සුමීත්, ලාලයියා, පෙරමිදු, අල්ලපගේ ප්‍රියංගික කකා, සමන්, එයාලගේ දරුවෝ, වර්ක්ෂොප් එකේ බයික් හදාගෙන අපු කටි ඔක්කොම එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තමයි ජය වේවා සෙට් එකටම. මේ සින්දුවට එකතු කරගන්නම් අපිත් ඉන්නවා මැණිකේ යටියන්තුරු පරුසල්ල සේපාලි හෝටල් එකේ. අපේ සේපාලි කකා අරලිය ස්ටෝර්ස් එකේ හරේන්ද්‍ර මල්ලිවත් එකතු කරගෙන තරිදු වෙලවලු කඩේ නංගිවයි මල්ලිවයි එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තියෙනවා. අහමු අහමු මේ සින්දුවට එකතු කරගන්න. ජය වේවා.

0: හොඳ මතන සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනෑන්ස් 10/19 අදමා මතන්න ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනාවකම සමාජිකයකි
1: දවල් එකයි විනාඩි 56 අයයි
2: දිස්ත්‍රික්ක 14 තරඟකරුවන් 14 එකම කුසලානයක් ජනතා මනාපයෙන් සහජ හැකියාව කිරුළු බලඳින Net FM DJ Night Face to Face Attack Show Super 14 Super 14 දෙවැනි වටේ අතිශය උණුසුම් උත්කර්ෂවත් පළමු තරගය කෑගල්ල දිස්ත්‍රික්කය DJ Lucky J සමගින් හම්බන්තොට දිස්ත්‍රික්කය DJ Victor අද රෑ 9ට ඔබේ මනාපයෙන් ඔබේ දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරවන්න සූදානමින් සිටින්න
3: Brought to you by Real Tasty Manufactures. සියට සියක් ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගත් කජු සාමික්ෂ. කාගිල් ස්කේල් සතුළු සියලුම සුපිරි වෙළඳ සල්මගින්. Real Tasty. 0.38 3 80 169.
2: වසර 45ක විශ්වාසය සමග දකුණේ අද්විතීය රස ඩිලානි කළුදොදොල් වර්ග රසක් රස රසකින් එකම වහලක් යටින් ඩිලානි කළුදොදොල් පුද්ගලික සමාගම හම්බන්තොට Net FM DJ Night.
4: ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
5: අක්මාවි තෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0.47 31 33 540.
6: මාස්ටර් ගයිඩ් වෙතින් පෙරපාසලේ සිට උසස් පෙළ දක්වා සියලු වැඩපොත් පසුගිය විභාග ප්‍රශ්නෝත්තර සහ ප්‍රකාශන විශේෂ වට්ටම් සහිතව ලබා ගන්න සැප්තැම්බර් 25 වනදා සිට BMICHEQ ශාලාවට එන්න මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ
7: 27 සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMICH පරිශ්‍රයේදී උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
8: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය. නිල රේඩියෝව Net FM.
9: පොත් අපගේ net වගේ
6: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජය ගන්න 4
10: කින්දර හැන්දෑව
3: brought to you by
6: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
11: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
12: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0.47 31 33 540
13: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන Active Plus භෞත චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0.34 226 7046
14: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
15: අදම ගන්න ෆෝන් එකයි ඇයි හෙටට දාන්නේ
16: විශ්වාසේ වංග කීමයි එක සිංගල් සිම්පල් පේ
15: ටිකට නෝදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න
1: සුබ දවල්ක් දවල් දෙකයි

0: අටින් දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: ඔබ වෙත ගෙනෙන්නේ.
2: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත්වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත

0: ඇතුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම ඇත් නිවුස්.
2: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍යය නෙත් නිවුස් සමග මම තරංග. ඉකුත් දොළොස්වනදා පැවති රැලියකදී හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් සිදු කළ ප්‍රකාශයකින් අධිකරණයට පහසක් වී තිබේ දැයි සොයා බලන ලෙස අල්ලස් කොමිසම කළ ඉල්ලීමක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පොලිස්පතිවරයාට නියෝග කළා. එයා බස් සිද්ධිය සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර ඇති පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ සංයුක්ත තැටියක් අධිකරණය ඉදිරිපත් කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා විසින් මෙම ඉල්ලීම සිදු කළා. ඉල්ලීම සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංකේස් බෝධරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා. මිලඟ net news පසර තුනට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news tutorial ක අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: net news the truth people trust.
3: ඔබ වෙත ගෙන ආවේ
0: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක් රටට ඉහළ විදේශ විනිමයක් පොල් වගා කරුවෙනි ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
4: FM 95 FM 94.8 net FM
5: ඉන්දර හැන්දෑවා
6: brought to you by
7: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
6: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
8: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
9: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0734 226 7046.
10: FM 95 94.8

0: ZFM Kinder Händeva Vigiano.
1: ZFM DJ Night Adorare Novetà.

සුබදවලක් දවල් දෙකයි විනාඩි 12යි වෙලාව. නන් ස්ටොප් එකකට පස්සේ කතා කරන්න ඕනි කියලා මට හිතුණා. හරි හොඳයි නේ මේ පැය පටන් ගත්ත විදිහ. හරි හරි හරි හරි. WhatsApp messages එක උපකාටිය කාල් කරපු කට්ටිය ඉන්නවා එකතු කරගන්න. ඊට කලින් මම ඔයාලට මතක් කරනවා Active Plus Center 3 කොටව ශාඛාවට යන්න ඕනි ඔක්තෝබර් 8 9 10 කියන දවස් තුනේදී. ඒගොල්ලන්ගේ තුන්වැනි සංවත්සරය වෙනුවෙන් ඔන්න ඔයාට හොඳම දෙයක් සූදානම් කරලා තිනවා. ඒ තමයි නොමිලේ රෝග පරීක්ෂාවන් සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුව Active Plus Center 3 කොට්ටාව ශාඛාවේ තමයි මේ වැඩේ පැවැත්වෙන්නේ. ඒගොල්ලන්ගේ තුන්වැනි සංවත්සරය වෙනුවෙන් තමයි මේ විදිහට ඔයා ගැන හිතලා ඔයා වෙනුවෙන් විශේෂ දෙයක් සූදානම් කරලා තියෙන්නේ. ඉතින් ඒ දවස් තුනේදී ඔයාගේ සියලුම රෝගී තත්ත්වයන් සම්බන්ධව ප්‍රවීණ බෞද්ධ චිකිත්සක කණ්ඩායමක් විසින් නොමිලේ පරීක්ෂා කරලා වට සුදුසුම ප්‍රතිකාර ක්‍රම සහ වටින සෞඛ්‍ය උපදෙස් ලබා දෙන සූදානම් වෙනවා. ඉතින් මේ දවස් තුන මිස් කරගන්න එපා. අනිවාර්යයෙන්ම ඔක්තෝබර් 8 9 10 කියන දවස් තුනේ වෙන වැඩදා ගන්නේ නැතුව කොට්ටාවේ තියෙන Active Plus Center 3 ශාඛාවට අනිවාර්යයෙන්ම යන්න. ඒ වගේම තමයි මේ දවස් තුන පුරාවට ෆිසියෝതെරපි ප්‍රතිකාර සඳහා 15% විශේෂ වටමක්, ආයුර්වේද නිෂ්පාදන සඳහා 25% විශේෂ වටමක් සහ තවත් විශේෂ ප්‍රතිලාභ රසක් වෙනුවෙන් සූදානම් කරලා තියෙන්නේ. ඉතින් ඔයාගේ ෆැමිලි කෙනෙක් ඉන්නවනම්, ඔයා දන්න කෙනෙක් ඉන්නවනම් එයාවත් එක්කගෙන යන්න අනිවාර්යයෙන්ම ඔක්තෝබර් 8 9 10 කියන දවස් තුනේදී Active Plus Center 3 කොට්ටාව ශාඛාවට. යන කලින් කාල එකක් දීලා දිනේ වෙලාව වෙන් කරගන්න මෙන්න මේ නම්බර්ස් වලට කතා කරන්න. 0134 22 77 0134 22 77 0 0 0 0 0 0 0 0 0 0││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││
සුනත් ඒ තියෙන පහසුව තව ඩබල් කරගන්න ඔයා පාවිච්චි කරන පෑඩ් එකත් එක්ක. අමාරුයි තමයි. හැබැයි ඉතින් ඔයා පාවිච්චි කරන පෑඩ් එක තියෙනවනේ, අන්න ඒකත් අවුල් වුණොත් ඔය හිටියට වඩා අමාරුවෙන් ඉන්න වෙනවා. ඉතින් එහෙනම් හරිම පෑඩ් එකක් තෝරගන්න ඕනි. මාකට් එකට ගියාම නම් එක එක මිල ගණන් වලට එක එක පාටින් පාටින් තියෙනවනේ පෑඩ්ස් පැකට් වර්ග. හැබැයි ඔය එකක්වත් තාමත් ඔයාට ඔයාගේ පීරියඩ්ස් දවස් පහසුවෙන් ගෙවන්න පුළුවන් විදිහට ඇවිල්ලා නැහැ මාකට් එකට. හැබැයි මං ඔයාලට කියනවා, බය නැතුව මාකට් එකේ ඔයාලට ගන්න තියෙනවා පීරියඩ්ස් දවස් පවා හරිම පහසුවෙන් ගෙවන්න පුළුවන් හොඳම පෑඩ් එක. මොකද පෑඩ් එකක් වුණාම ඒක ඇඳගෙන ඉන්න පහසු වෙන්න ඕනි, ලීක් වෙන්නේ නැති වෙන්න ඕනි, ගෙවන මිලට උසස්ම තත්ත්වයේ පෑඩ් එකක් වෙන්න ඕනි. ඔයා හිතන්න කී දෙනෙක් ඉස්සරහා ඔයාට අපහසුතාවයට පත් වෙන්න වුණොත් ලීක් වෙන හින්දා කී දෙනෙක් ඉස්සරහා නම් අපහසුතාවයට මෙච්චර කාලයක් එම පත් වෙලා තියෙනවද? ඒකට හේතුව තමයි ඔයා පාවිච්චි කරන පෑඩ් එක. ඇඳගෙන ඉන්න අපහසු වුණාම කොච්චර අපහසු වෙන්ද ඔයාට ඉන්න වෙන්නේ හදිසියේවත් එක්සෑම් එකක් තියෙන දවසට. ඔයාට පීරියඩ් ගිහල එක්සෑම් එක ලියනකොට අර එක්සෑම් එකේ තියෙන ස්ට්‍රෙස් එකත් එක්කම තව ඔළුවට ලොකු බරක් ඇවිල්ලා තියෙනවා. ඒ තමයි ඇඳගෙන ඉන්න පෑඩ් එක. ඉතින් ඔය විදිහට ගත්තහම ඔයා ඔයා ආසාවෙන් කරපු කොච්චර දේවල් අතහර ගන්නවද ඔය දවස්වලට? ඒ කියන්නේ දන්නෙම නැතුව ඔයාට ඔයාව මිස් වෙලා. මං ඔයාට කියනවා එහෙම මිස් කරගන්න දෙයක් නෑ. දැන් ඇඳගෙන ඉන්න පහසු, ලීක් වෙන්නේ නැති, ගෙවන මිලට උසස්ම තත්ත්වයේ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එක SLS ISO සහතික සහිතව දැන් මාකට් එකේ ගන්න තියෙනවා. ඒ තමයි ෆෙම්ස් අය. සාධාරණ මිලකට වාගේ අතරපත් වෙන ෆෙම්ස් අය ඔයාට දැන් මිල දී ගන්න පුළුවන්කම තියෙනවා. ලංක ටයිල්ස් ගැන මතක් කරන්න ඕනි. ලංක ටයිල්ස් මොබයිල් ෂෝරූම් අත්දැකීම විඳගන්න ඔයාට එන්න කියන එක දැන් අපි නිතරම ඔයාට මතක් කරනවා. මේ ගැන ඔයා දන්නවා. දැන් ඉතින් ලෑස්ති වෙලා ඉන්නේ අද ඇහැලිය ගොඩ ඉන්න කට්ටිය මේ වෙලාවේ ලංක ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක ළඟට යන්න. මං කිව්වේ බොරුද? දැන් කට්ටිය වට්ට වෙලානේ ඉන්නේ. යන්න යන්න තාමත් ඔයාට වෙලාව තියෙනවා. අද දවස පුරාවටම හවස් වරුවම ඇහැලියගොඩ තමයි ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක තියෙන්නේ. ඒ වගේම තමයි හෙට 19 වෙනිදා හෙට උදෙත් ඉන්නවා ඇහැලියගොඩ. ඒ වගේම හෙට හවස ඉන්නවා පරකඩුවේ. ඔන්න ඒ අවට ඉන්න හැමෝටම අද මේ වෙලාවේ ඇහැලියගොඩ, ඒ වගේම හෙට උදේ ඇහැලියගොඩ සහ හෙට හවස පරකඩුවේ මේ මොබයිල් ෂෝරූම් අත්දැකීම විඳගන්න පුළුවන්. මෙතෙන්ට යන ඔයාට ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හම්බ වෙලා ඔයාගේ නිවසේ අලින්දයට නිදන කාමරයට හරියටම ගැලපෙන බාත්වයා, ටයිල් බාත්වයා, උපාංග, මේ හැමදේම විශේෂී මිලකට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි, ලංක ටයිල්ස් වසර මැද වාසියක් විඳිනත් ඔයාට පුළුවන් යන්න අදම ළඟම තියෙන ලංක ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට. එතෙන්ට ගියොත් තෝරාගත්තු ටයිල් සඳහා 40% දක්වා ඉතිරියක් හම්බ වෙනවා. ඉතින් ඒ නිසා ලංක ටයිල්ස් වසර මැද වාසියක් විඳින්න නම් ඔයාට යන්නම වෙනවා ලංක ටයිල්ස් ළඟම තියෙන ප්‍රදර්ශනාගාරයට. ලංක ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්. කළුතර පරාපිටිය චාමර ස්ටෝර්ස් එකේ චාමර අයියා තනුජක්කා කෝ අපිට කේක් නම් හම්බුනේ නෑ, හැබැයි ඒ බර්ත්ඩේ හොරෙන්ම සැමරුවා නේද?
හරි හරි කමක් නෑ සතුටින් ඉන්න කොහොමද ලස්සන සෙන්දුවක් දෙන්න ජය වේවා සරච්චන්දයි සය ගලේ කඩේ රයිගමින් ජය වේවා හයි කොහොමද අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න අම්පාර උහන නිමාලිකා සංජීවනි කාංචනානංගී ඇතුළු උනේත් අහන සියලුම දෙනා එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තියෙනවා ඊට පස්සේ මටත් හොඳමයින් සින්දුවක් ඕනි මාපලගම් පියල්ජේ අයියා ඔයාවත් එකතු කරගන්න මේ සින්දුවට ඊට පස්සේ ඩ්‍රින්ක් පහේ ගන්න පුංචි බඩ අයියා ගුණසීලී රන්දිකා මදුෂා සසන්න සුපුන් දීලංක සෙට් එකම එකතු කරගන්න කියලා තියෙනවා ඊට පස්සේ මට කෝල් කරාම මේ කට්ටිය අපේ සූර්ය වැව ළඟ ප්‍රේම කුරුල්ලා ලියන රචය අයියා කොහමද මේ සින්දුවට එකතු කරගන්නම් ඊට පස්සේ අපේ බලංගොඩ හිල පන්දනියේ ජයබාල අත්නායක අයියා වයිෆ් සිරිලතා කා ඊට පස්සේ ඉසුරිකා ශාලිකා සෙනාරා චාරුක තේනුක සමරසිංහ ග්‍රෝසරි එකේ සෙට් එකත් එකතු කරගන්න කියලා කිව්වා රිකිලගස්කඩ අරුණාය කතා කළා වල් පිටමුල්ල අපේ උපාලි අයියා වයිෆ් දම්යා කා තුෂාන් මිහිරංග

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස්. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch ratings A-LK Outlook stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
2: දවල් 2:25.
3: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
2: එහෙයි.
3: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපව පීරියඩ් කාලෙදි කරන්නේ නැහැ.
2: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
3: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි FEMS අය සනීප ආරක්ෂකතුවා ඔයාලටත් පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
4: ඉතින් FEMS අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
5: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
6: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය උප ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
7: ආරංගි කොහෙද අවසරේ යන්නේ මේ පද්ද පද්ද?
8: කවුදනේ මේ කළුවට කළුවේ?
7: මන් තමයි නංගි කළු කුමාරයා. මේ සෝන් පිට්ටනිය ගාවින් යන ගෑනු ළමයින් ඔබය කරන එක තමයි මගේ ඩියුටි එක.
8: අයියෝ අයියා මේ කරන එකක් ඉක්මනට කරන්න. මං හතරට කලින් ගෙදර යන්න ඕනේ. ඒක නෙවෙයි අයියා. දැන් ඔය රැට නෙවෙයිද ඩියුටි?
7: දැන් අපි හවසට ඩියුටි නෑනේ. අපි දැන් හවස හතරට net fm හතර වටේ ආනෝ.
8: මොනවා? දැන් ඒ ලෝකෙත් තහන්නේ හතර වටේ දානේ? මෙහෙත් එහෙමයි.
9: ඒ ලෝකෙ මේ ලෝකෙ හැම ලෝකෙම අහන බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක
10: net fm හතර වටේ හතර වටේ.
11: හෙලෝ.
12: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන කින්දර හැන්දෑව.

ඒ විසඳුම තාවකාලික විසඳුමක් නෙමෙයි. 100% හොඳම විසඳුම, හරියනම විසඳුම තමයි සෙවනගල මධුමේහ හරණි කැප්සියුල් එක කියලා කියන්නේ. සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගමේ කමල්බන්දුල වීරප්පිරිම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය යටතේ ඔතන ওই නිෂ්පාදනය වෙන හැම නිෂ්පාදනයක්ම නිෂ්පාදනය වෙන්නේ. ඉතින් බය නැතුව ඔයාටත් පාවිච්චි කරන්න පුළුවන්. දැන් දියවැඩියාවට නම් හරියටම හරියන විසඳුම තියෙන්නේ සෙවනගල ආයුර්වේද ඖෂධ අතරේ. ඒ තමයි සෙවනගල මධුමේහ හරණි කැප්සියුල් එක කියලා කියන්නේ. වගේම තමයි ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනාව තුරන් කරන දිව්‍යම ඖෂධය. මේක නම් ගෙදරක තිබ්බා කියලා කිසිම වැරද්දක් අඩුපාඩුවක් වෙන්නේ නැහැ. සෙවනගල මදුකා කැස්සට පැනිය ගෙදරක තියෙන්න ඕනේ. මොකද මං වාට එහෙම කියන්නේ, උදේට ගෙදරින් හොඳට එළියට බහලා යන මිනිස්සයා හවස එනකොට ලෙඩ කීයක් නම් ගෙදරට අරගෙන එනවද? මම මේ කියන්නේ කැස්ස හෙම්බිටිසාව, උණ ඇඟපත වේදනාව, අන්න ඒ ලෙඩ ගැන. අන්නේ ඒ ලෙඩ අරගෙන එන ඔය හස්බන්ඩට සෙවනගල මදුකා කැස්සට පැනිය දෙන්න. නිටාවටම සුව වෙනවා. මොකද ඔව තනියෙන් තියාගන්න දේවල් නෙමෙයිනේ. ඒ වගේ දේවල් නම් ගෙනල්ලා කෝටම බෙදනවනේ. ඒ හින්දා ගෙදරක තියෙන්න ඕනි සෙවනගල මදුකා කැස්සට පැනියා. පැටිලිවවලට බය වෙච්ච කාලේ නම් කොහොමත් ඉවරයි. මොකද සෙවනගල ආයුර්වේද ඖෂධ අතරේ තියෙනවා සෙවනගල ලිව බූස්ටින් කැප්සියුල් එක. මේක ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම කෑමා ප්‍රිය බඩ පිපෙන ඔබර කැක් උඹඩ අජීර්ණය නම් පුංචි දරුවෝ හැම ඉන්න ගෙවල් වල ওই ප්‍රශ්න නිතර දෙවේලි අහන්න දකින්න ලැබෙනවා. ඉතින් ඒ හින්දා තමයි මං කියන්නේ 100% ස්වභාවික සෙවනගල අසමෝදකම් බෝතලයක් ගෙනල්ලා තියාගන්න කියලා. මේ විදිහට එකිමෙකී නොකි නිෂ්පාදන ගණනාවක් තියෙනවා සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන අතරේ. ඒ හැම එකක්ම කමල්බන්දුල වීරප්පිරිම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය යටතේ තමයි නිෂ්පාදනය වෙන්නේ. අපේ වෙදකම අපේ උරුම එක්ක වසර 40ක විශ්වාසයක් අභිමානයක් දිනාගෙන තියෙනවා සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම. කතා කරන්න 0547 30 40 0540 0541 30 40 සැප්තැම්බර් මාසය දන්නවනේ 27 සංවත්සරය සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය. මේ අවුරුද්දේ සැප්තැම්බර් 25 ඉඳලා ඔක්තෝබර් 4 වෙනිදා වෙනකම් BMICH පරීක්ෂාව පැවැත්වෙනවා. සැප්තැම්බර් මාසයේ වෙන් කරනවනේ කට්ටිය එක එක දේවල් වලට. ඔහොම වෙන් කරනකොට බුක් ෆෙයා යන්න කියලාත් වෙනම දවස් ටික වෙන් කර ගන්නවා. ඉතින් ඔන්න 27 සංවත්සරය සමරනවා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය. එහෙම සමරන ගමන් මේ අවුරුද්දේ සැප්තැම්බර් 25 වෙනිදා ඉඳලා ඔක්තෝබර් 4 වෙනිදා වෙනකම් උදේ 9 ඉඳලා රෑ 9 වෙනකම් BMICH පරීක්ෂාව පැවැත්වෙනවා. ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය වාටත් ආරාධනා කරනවා. කියවීමේ මාසය වෙනුවෙන් පොතක් මිලදී ගන්න කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට මතක ඇතුව ගොඩ වෙන්න. සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමයේ වගේම තමයි නිල රේඩියෝ විදිහට 21 වතාවටත් මේ අවුරුද්දෙත් net fm අපි තමයි අට්වල් බැඳගෙන ඉන්නේ. ඉතින් එහෙම ඉන්නකොට ඔයාට මෙන්න මේ ගැනත් කියන්න ඕනි. net fm ඇල්පා ස්ටුඩියෝ එකත් එක්ක සම්බන්ධ වෙන්නත් ඔන්න ඔයාට සුවිශේෂී අවස්ථාවක් මේ පාඩ පොත් ප්‍රදර්ශනයේදී අවස්ථාව හම්බ වෙනවා. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට එන ඔයා වෙනුවෙන් තමයි net fm ඇල්පා ස්ටුඩියෝ විශේෂ මැදිරියක් ඉදි වෙන්නේ. ඉතින් කසුනි අපේ ලෙහන්සා ගෙහන්සා ඒ වගේම තමයි ඇල්ෆා ස්ටුඩියෝ අපේ කණ්ඩායමේ ගොඩක් අය එතනදී ඔයාට හම්බ වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපේ කසුනි නැන්දායි ලෙහන්සයි ගෙහන්සයි එක්ක අනිත් නිවේදක නිවේදිකාව වෙන්න ඔයාටත් මේ විදිහට චාන්ස් එකක් හම්බ වෙනවා. ඉතින් ඒ චාන්ස් එක වගේ කරගන්න ඔයාටත් පුළුවන් අපේ විශේෂ සජීවී මැදිරියට ඇවිල්ලා ගොඩ වෙන්න. ඉතින් ඔයාට සජීවීව ඔයාගේ දක්ෂතා ඉදිරිපත් කරන්න අවස්ථාව හම්බ වෙනවා. විතරක් නෙමෙයි තෑගි දිනා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයාට ඇල්ෆා ස්ටුඩියෝ වැඩසටහන් ඉදිරියේදී සම්බන්ධ වෙන්න දිනයක් වෙන් කරගන්නත් පුළුවන්කම තියෙනවා. ඔයා අතරේ ඔයාට නිවේදන හැකියාව තියෙනවා නම් අපේ ඇල්ෆා ස්ටුඩියෝ කණ්ඩායමට ඒ වගේම අපේ අනිත් වැඩසටහන් වලට නිවුස් ටීම් එකට එකතු වෙන්නත් අවස්ථාව එතනදී හම්බ වෙනවා කියන එක මතක තියාගන්න. ඉතින් මේක ඒලෙවල්ස් ඉවර කරලා ඉන්න ඔයාට හොඳ අවස්ථාවක්. ඉතින් ලියාපදිංචි වෙන්න ඔයාට මෙන්න මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න පුළුවන්. 0711 95 95 95 0711 95 95 95 කෝල් කරන්න.
ඒ වගේම තමයි ඇල්ෆා ස්ටුඩියෝ කියලා සඳහන් කරලා ඔයාගේ නම, පාසල, වයස, දක්ෂතාවය මේ හැම දෙම අපිට මෙසේජ් එකකින් එවන්නත් ඔයාලට පුළුවන්කම තිය�නවා. මම ආයෙත් ඔයාලට නම් එක මතක් කරනම් 0711 95 95 95 තමයි ඔයා කෝල් එකක් දෙන්න ඕනි. දුමැණිකේ මගේ ගිනි කිකිලි ආදරේ සත්තරන් ගොඩක් උම්මා දේවිට සුද්ධි ඒක මං කියන්නේ අපි ජනී කියලා ගියානේ ආ එන්න කියලා. බෝකුන්දර නිවන් තිරිය දේවි දැන් ෆැෂන් එකේ මං දීප්ති අක්කා, ඉනෝස ලලිත අක්කා, අනුෂා, මානෙලකා, මන්දිරංගී, නදිෂමිස්, ක්‍රිෂාන්ත අයියා, ධම්මික මල්ලි, දහයකනු මංගලී ෆැෂන් එකේ යාළුවෝ ඔක්කොම ලස්සන සින්දුවකට එකතු කරගන්න. සුද්ධියට ගොඩක් ආදරේ, ලොකු උම්මකක් ඕනි. මාත් ගොඩම ගොඩක් ආදරේ ඔතන ඉන්න ඔය ඔක්කොටම. හරිද? සුබ දවසක් ජානුවක්කී උම කැටේ ලස්සන සින්දුවක් දෙන්න පිළියඳල කපල හේලිත ෆැෂනිගේ සමන්ති, මානෙල් කුමාරි, අනුපම, ප්‍රියදර්ශිනී, රූපා, ජයශානි, ආශාන්ති, නිශාන්ති, සුනේත්‍රා, දේවින්දි, සුදුමැණිකේ. දවස් දෙකක් නිවාඩු නිසා උම දෙකක් ඕනි පරිස්සම් කරගන්නම්. හරිද? උතුරන්න හරියන්න ඕනි. සුදුනෝනට ජය වේවා කියලා චතු මෙසේජ් කරලා තියෙනවා. චතුවෝ මං ඔයාට හැමදාම කියනවනේ මට උතුරන්න හරියනවා වගේම ඔයාටයි ඔය වටේ ඉන්න කෙල්ලෝ ටිකටයි උතුරන්න හරියන්න ඕනි, ජය වෙන්න ඕනි, සුබ වෙන්න ඕනි. දැන් එතකොට ඔයාට නිවාඩු ඒ දවස් දෙකේදී මේ උම දෙක පරිස්සම් කරලා තියාගන්න ඕනේ. හරිද? එතකොට මේක ඔය පොඩ්ඩ පොඩ්ඩ දෙන්න අනික් කඩියටත්. හරි.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඇලි දියුණු කළ brand new Bajaj 3 road රථය. දිවයින පුරා පිහිටි 1500කට අධික. අල්ලවි සේවා සහ අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත. David Peeris Motor Company Private Limited within.
2: දවල් 2:44යි.
3: District 14. තරඟකරුවන් 14. එකම කුසලානයක්. ජනතා මනාපයෙන් සහජ හැකියාව කිරුළු බලඳින Net FM DJ Night Face to Face Attack Show Super 14 Super 14 දෙවැනි වටේ අතිශය උණුසුම් උත්කර්ෂවත් පළමු තරගය කෑගල්ල දිස්ත්‍රික්කය DJ Lucky J සමගින් හම්බන්තොට දිස්ත්‍රික්කය DJ Victor අද රෑ නවයට ඔබේ මනාපයෙන් ඔබේ දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරවන්න සූදානමින් සිටින්න.
4: Brought to you by Real Tasty Manufacturers. සියට සියක් ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගත් කජු සාමික්ෂ. කාගිල් ස්කේල් සතුළු සියලුම සුපිරි වෙළඳ සල්මගින්. Real Tasty. 0.38 3381 169.
3: වසර 45ක විශ්වාසය සමග දකුණේ අද්විතීය රස ඩිලානි කළු දොදොල් වර්ග රසක් රස රසකින් එකම වහලක් යටින් ඩිලානි කළු දොදොල් පුද්ගලික සමාගම හම්බන්තොට Net FM DJ Night. ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත් සැප්තැම්බර් 19 වනදා අපි එන්නේ උදේ ගොඩකවල සවස පල්ලෙබැද්ද. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට නිදන කාමරයට නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්පයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
5: EC සනී පාරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
6: ආ එන්න එන්න.
7: ෂා
6: පාරටම එනවා කෑමවල සුවඳ.
7: රසත් එහෙම තමයි.
6: ඔව් ඉතින් ඔයාගේ කෑම හැමදාම රසයිනේ.
7: මොකක්දනේ ඔයාගේ රහස?
6: මම හැමදාම ගන්නේ Fortune Oilනේ.
7: ඉතින් මොකද්ද වෙනස?
6: ක්වොලිටි එකම තමයි.
7: අවුරුදු ගාණක් තිස්සේම අංක එකේ ඉන්නේත් Fortune Oilනේ.
6: ඇත්තම තමයි.
8: නිෂෝන් ලංකා ජපනිස් ලැංග්වේජ් සෙන්ටර් වෙතින් භාෂා හා කුසලතා පුහුණුව සමගින් ජපන් රැකියාවකට හරි මඟ පෙන්වීම රාජ්‍ය බැංකු ණය සමගින් නිෂෝන් ලංකා ජපනිස් ලැංග්වේජ් සෙන්ටර් ගම්පහ 0.76 43 73 171.
9: ලෙකේ හොඳම වයිබ් එක හිතට දැනෙන මෙලඩීස් එක අහන්න Net FM ගින්දර හැන්දෑවා.

දවල් දෙකයි විනාඩි 47යි වෙලාව. දැන් ඉතින් එමු මේ පැත්තට. මේ පැත්තට කියලා කිව්වේ නේ FM official Facebook fan page එකේ. මම Facebook live එකයි විලා තියෙන්නේ. ටංගල කටිය Facebook live එක පැත්තට එන්න. ආට එතකොට ඔයාගේ කට්ටිය ලස්සන සින්දුවකට මේ පැත්තට එකතු කරගන්න පුළුවන්. හරි live එකට කට්ටිය හිමිට join වෙනකන් මම WhatsApp messages පැත්තට යන්නම්. කවුද මේ වෙලාවේ මාව අහගෙන ඉන්නේ කියලා බලන්න. කෝ WhatsApp messages පැත්තට යනකොට මෙන්න මේ කට්ටිය තමයි ඉන්නේ. මාර වැඩේ කෝ. messages ඇවිල්ලා තියෙනවා. තාම එකේ පැය ටික ඉවර කරගන්නත් මට බැරි වෙලා තියෙන්නේ. අලමු කවුද ඉන්නේ කියලා. හරි පතල .lk team එක මේ වෙලාවේ මා වහගෙන ඉන්නවා කියලා වෙන්ද වගේම message කරලා තිනවා. ජය වේවා set එකටම එකතු කරගන්න මේ සින්දුවට. එතනින් පස්සේ අපේ මොරටුවේ සුජානි චන්දිමා අක්කා ඉන්නවා. අක්කා ඔයාව එකතු කරගන්නවා මං අනිවාර්යයෙන්ම. හයි මණික කොහොමද? මට ලස්සන සින්දුවක් දෙන්න. මම එකතු කරගන්නවා මගේ ලොකු පුතා රජීව් රොෂන් කුමාර, සුදු පුතා රංගන දුෂාන් කුමාර, ආශා මදුවන්ති දුව, මුණුපුරා සතිව් තේජාන්, මිනිබිරි ආස්මා ඔයාවත් එකතු කරගෙන ලුණු ලුණම රණවිරු ගම්මානේ අපේ දයමයන්ති විජයසිංහ අක්කා මැසේජ් කරලා තියෙන මේ හැන සින්දුවට එකතු කරගන්න. thank you මම වහගෙන ඉන්නවට. පණිපිටි අරුණ අයියට ගොඩ දවසකට පස්සේ මම මතක් වෙලා thank you comment එකට. කොහෙද ගිහින් හිටියේ? ජනි ජානුයි දෙන්නම කියනවනේ දෙන්නටම කවුරුත් නැහැ කියලා. එහෙනම් නරකද දෙන්න ජෝඩු වුණා නානේ දෙයියනේ මේ පොඩි කොල්ලෙක්. එකතු කරගන්නම් කොමේ සින්දුවට. කෝ කවුද මෙහෙම මේ කියන්නේ? ආ අපේ මේ. ඒ ඇසේ කපු ගම් කරන්නත් ඇවිල්ලා. ලස්සන සින්දුවකට එකතු කරගන්න වාසනාවන්ත සුබම සුබ දහවලක් වේවා, සුබ දවසක් වේවා. සුදු බෝණික්කියාට අපිත් ගිනි ගින්දර හැන්දෑව ආදරෙන් අහගෙන ඉන්නවා. ලස්සන සින්දුවකට එකතු කරගන්න අනුරාධපුර පුල්ලයාර් හන්දිය රංජිත් ප්‍රියංකර අයියානේ මේ මට මේ මනමාලෙක් ජෝඩු කරන්න ඇවිල්ලා තියන්නේ. හරිම හරි කෙනාව තමයි මේ මට ජෝඩු කරන්න හදන්නේ. සලන් මායකේ මායාගුණ සෙක්‍රි නිපුන්දි සෙනත් සුපෝයිගේ සෙනත් අයා සඳීප ඉනෝකා කවශිකා හර්ෂිකා ඊෂා වැදවත්ශය පදවිය පාරේ ලක්ෂික අල්ලක් මාලි එකතු කරගන්න කියලා තියෙනවා. එකතු කරගන්නම් මේ සින්දුවට. මායා සලෝන් එකට එන්න. ලස්සන බෝනික්කේ තව ටිකක් බෝනික්කයක් වගේ කරලා ගනීද එන්නම්. හොඳේ පූර්ණිමා සෙවන්දි සඳලංකාවෙන් එකතු කරගන්නම් මේ සින්දුවට. ජානුවක්කේ අපි සුහදග්‍ර ප්‍රයිවට් ලිමිටඩ් බණ්ඩාර වෙලවෙන්නද වගේ මදත්ව වහගෙන ඉන්නේ. එකතු කරගන්න අපිව. බොස්තිසරණ යාගේ වයිෆ් ඊශංකා දසරන් ඊට පස්සේ නිශාන්ත රත්නායක මේ වෙලාවේ නැත්තහගෙන ඉන්න හැමෝමත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු. ෂොප් එකට ඇවිල්ලා ඉන්න හැමෝමත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා දෙනවා. මේ සින්දුවට එකතු කරගන්න. ඒ අතර එන්න Facebook live එකට ඉක්මනට කට්ටිය.

0: දවල් දෙකයි විනාඩි 57යි.
1: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
2: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
3: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා.
4: මෙල්වා එක ලංකාවේ එක, අපේම එක.
5: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනියා. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය, අපේ වෙදකම, අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0447 31 33 540.

ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.

0: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ.
1: ෆ්‍රෙම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
2: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540. පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0734 226 7046.
3: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
4: අදම ගන්න ෆෝන් එකයි. ඇයි හෙටට දාන්නේ?
5: විශ්වාසේ වංග කීවයි එක සිංගල් සිම්පල් පේ.
4: ටිකට නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
6: සුබ සැන්දව කවස තුනයි දැන්.

0: මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැය විමසුමා ඇත්නියුස්.
2: අයිබෝවන්, ජනතා විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග. වටවල බින්නුවේ වතුයායේ තේදළු නෙලමින් සිටි වතුකම්කරුවන් පිරිසක් අද දහවල් බම්බර් ප්‍රහාරයකට ලක්ව තිබෙනවා. එහිදී තුවාල ලැබූ වතුකම්කරුවන් 5 දෙනෙකු වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බවයි net news වාර්තාකරු රංජිත් රාජපක්ෂ පැවසුවේ. වතුයායේ තේගසක් මැද තිබූ බම්බර කූඩුවක් ඇවිස්සී එම වතුකම්කරුවන් බම්බර ප්‍රහාරයට ලක්ව තිබෙනවා. දකුණු පිලිපීනයේ මින්නාඕ පලාතේ පිහිටි බන්ගා ජාතික උසස් පාසලේ සිදු වූ වෙඩිත බිමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එහිදී තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. අදල් වෙඩිත බිම සිදු කළ පුද්ගලයා ගැන මෙතෙක් කිසිවක් අනාවරණ වී නැහැ. එම වෙඩිත බිම සිද්ධියෙන් පසු බන්ගා ප්‍රදේශයේ සියලුම පාසල්වල පන්ති පැවැත්වීම තාවකාලිකව අත්හිටුවීමටද බලධාරීන් පියවරගෙන තිබෙනවා. මිලග net news 5:04ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news tutorial ක අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න
1: net news the truth people trust
3: ඔබ වෙත ගෙන ආවේ
0: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක් රටට ඉහළ විදේශ විනිමයක් පොල් වගා කරුවනි ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි
4: FM 95 FM 94.8 net FM
5: ගින්දර හැන්දෑව
6: brought to you by
7: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
8: ෆ්‍රෙම්ස් අය එක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
9: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
10: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0734 226 7046
11: FM 95 94.8

සුබ සැඳව කවස තුනයි විනාඩි 10යි වෙලාව. ඇයි මට මේ ඔයාලා වැහෙන්නේ වගේ කියලා තේරෙන්නේ. දැන් හරි. හවස තුනයි විනාඩි 10යි සුබ සැන්දෑවක් එහෙනම්. අපි තාම Facebook live එකේ ඉන්නවා. තාමත් live එක පැත්තට ආපු නැති කට්ටිය ඉක්මනට live එක පැත්තට එන්න. මම ඔයා ගැන තමයි මේ ඊළඟට කියන්න හදන්නේ. ඒ අතරේ මට මේ පැයේදී මතක් කරන්න තියෙන මෙන්න මේ දේවල් ටිකක් ටග් ගාලවට මතක් කරලා ඉන්නද? Facebook live එකේ ඉන්න කට්ටිය ඊට පස්සේ කියන්නම්. හරිද? Active Plus Center 3 කොට්ටාව විශාඛාවේ 3 වෙනි සංවත්සරය වෙනුවෙන් අර ඔයා වෙනුවෙන්ම විශේෂ වැඩක් සූදානම් කරලා තිනුනේ ඔක්තෝබර් මාසේ 8 9 10 කියන දවස් තුනේදී. ඉතින් බෙල්ලේ කොන්දේ වේදනාව ඇතුළු මොනියම් හරි ස්නායු රෝගයක් තියෙනවා නම් arthritis වෙන්න පුළුවන්. සන්ධිරෝග වෙන්න පුළුවන්. මාංශපේශි වේදනා, ආහාර ගැට ගැසීම්, ක්‍රීඩා අනතුරු නිසා ඇති වෙලා තියෙන අබාධ, වයස්ගත වීම නිසා ඇති වෙලා තියෙන දුර්වලතා, අංශභාගයේ පාකින්සන්, සුසුනාවේ අබාධ, වෙනත් පැරලයිස් රෝග, උපතින්ම හරි උපතින් පසුව හරි ළමුන්ට ඇති වෙන අබාධ, කල්පවතින සුසන අබාධ වගේ රෝග තියෙනවා නම් මම ඔයාට කියනවා ඔයාට හොඳම දවස් තුන තමයි එන්නේ ඔක්තෝබර් 8 9 10. Active Plus Center 3 කොට්ටාවේ ශාඛාවේ 3 වෙනි සංවත්සරය වෙනුවෙන් සූදානම් කරලා තියෙනවා විශේෂ රෝග පරීක්ෂාවක්. නොමිලේ රෝග පරීක්ෂාවන් සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුවක්. එදාට එතෙන්ට එනවා ප්‍රවීණ බෞද්ධ චිකිත්සක කණ්ඩායමක්. ඒගොල්ලන් ඔයාගේ සියලුම රෝගී තත්ත්වයන් සම්බන්ධව නොමිලේ පරීක්ෂා කරලා ඔයාට සුදුසුම් ප්‍රතිකාර ක්‍රම සහ වටිනා සෞඛ්‍ය උපදෙස් ලබා දෙන්න සූදානම්. ඒ විතරක් නෙමෙයි, මේ දවස් තුන පුරාවට ෆිසියෝതെරපි ප්‍රතිකාර සඳහා 15% විශේෂ වට්ටමක්, ආයුර්වේද නිෂ්පාදන සඳහා 25% විශේෂ වට්ටමක් සහ තවත් විශේෂ ප්‍රතිලාභ රැසක් ඔයා වෙනුවෙන් සූදානම් කරලා තියෙනවා. ඉතින් ඔයාත් ඔයාගේ පවුලේ සමාජිකයෙක් ඔක්තෝබර් 8 9 10 කියන දවස් තුනේදී යන්න Active Plus Center 3 කොට්ටාවේ තියෙන ශාඛාවට අනිවාර්යයෙන්ම යන්න කලින් දිනවලා වෙන්කර ගන්න කාල එකක් දෙන්න. 0342217870 0342217870 එහෙම නැත්නම් 077511918 077513918 කියන නම්බර එකට කාල එකක් දෙන්න. ඔයාට පුළුවන් වැඩි විස්තර දැනගන්න දිනය වෙලාව වෙන්කර ගන්න. ඒ වගේම තමයි ෆෙම්සය ගැන තුවට මතක් කරන්න ඕනි. ඇඳගෙන ඉන්න පහසු වෙන්න ඕනි අපි ගන්න පෑඩ් එක. ලීක් වෙන්නේ නැති වෙන්න ඕනි අපි ගන්න පෑඩ් එක. ඒ වගේම ගෙවන මිලට උසස්ම තත්ත්වයේ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එකක් වෙන්න ඕනි. ෆෙම්ස් අය කියන්නේ ඔන්න ඔය කියන දේවල් හරියටම තියෙන දැන් ඔයාට පීඩියඩ්ස් දවස් හරීම පහසුවෙන් ගෙවන්න පුළුවන් ගැළපෙනම පෑඩ් එක. මං ඔයාලට කියනවා ගෑනු ළමයිනේ ඔය ඔක්කොම විචූරණ ටික බෑග් එකේ තියාගෙන ඉන්නා වගේම තමන් ළඟ තියෙන්න ඕනේ හරීම පෑඩ් එකත්. එහෙනම් ඉතින් FM's ඇය තමයි ඇඳගෙන ඉන්න පහසු, ලීක් වෙන්නේ නැති, ගෙවන මිලට උසස්ම තත්ත්වයේ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එක. SLSISO සාධික සහිතව සාධාරණ මිලකට ඔයාගේ අතරපත් වෙනවා. ඔයාගේ හොඳම දේවල් මිස් කරගන්න නැතුව පීරියඩ්ස් දවස් වලටත් හරිම ආසාවෙන් කරපු හැමදේම ඒ විදිහටම කරන්න නම් FEMS අය ඔයාගේ ළඟ තියෙන්න ඕනි. දිවයින පුරා තියෙන ඕනෑම සුපිරි වලින් සැලකින් ෆාමසි වලින් දැන් FEMS අය ඔයාට මිල දී ගන්න පුළුවන්. එතනින් පස්සේ ඔයාට මතක් කරන්න ඕනි ඉතුරු දේවල් ටික මං WhatsApp messages පැත්තට ගිහිල්ලා ඇවිල්ලා කියන්නම්කො. අපි සින්දුවක් අහලම මතක් කරගමු. WhatsApp message වලට යන්න කලින් මෙන්න මේ කට්ටිය එකතු කරගන්නම්. අද මාව අහගෙන ඉන්න මෙන්න මේ සෙට් එක එකතු කරන්න ඕනේ අපේ live එකේ ඉන්න කට්ටිය. UWP සිරි අයියා රත්නපුරේ ඉඳලා මාව බලාගෙන ඉන්නවා කියලා කමෙන්ට් කරලා තියෙනවා. කට්ටියම එකතු කරගන්නම්. ඊට පස්සේ ජයන්ත හේරතය ඉන්නවා ඉතාලි වලින්. ඔයාවත් එකතු කරගන්නම්. චන්දන මාපලගම ගියා අය ඔයාවත් එකතු කරගන්නම්. රංෂා මදුෂානි ඊට පස්සේ ප්‍රසාදි සිංහ. එතනින් පස්සේ තව කවුද ඉන්නේ? එලියනගේ දීප්තියක් අයිනෝ ඔයාවත් එකතු කරගන්නම්. නාවීනෙන් දිනෝෂි වැඩ කරන ගමන් මාව බලාගෙන ඉන්නවා කියලා තියෙනවා. කවින්දි බණ්ඩාරිනෝ ඔයාවත් එකතු කරගන්නම්. කවින්දු චාමික ඔයාවත් එකතු කරගන්නම්. මේ ඇහෙන සින්දුවටම තවලම චන්ද්‍රසිරි අය අයිනෝ ඔයාවත් එකතු කරගන්න කියලා තිනෝ. ඔයාවත් අනිවාර්යයෙන්ම එකතු කරගන්නම්. රත්නපුරේ ටවුන් එකේ වැස්සට අහුවෙලා මාව බලාගෙන ඉන්නවා චම්පිකා සංජීවනී අක්කා. පරිස්සමට තෙමෙන්න එපා හොඳද? ඕනි ලෙඩ වෙයි. මේ අහන සින්දුවට මේකතු කරගන්නම්. එතනින් පස්සේ මෙන්න මේ බර්ත්ඩේ විෂ් එකක් තියෙනවා කියලා දාලා තිබුණා ලයිව් එකේ කමෙන්ට් එක. අන්න යාට විෂ් කරන්න ඕනිනේ. KM උපුල් බණ්ඩාර ගුණරත්න අය තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. අපිත් ඉන්නවා අප්‍රිකාවේ කෙළවර ටෝගවල WAC කේබල්ස් එකේ බණ්ඩාර ඇතුළු ලංකාවේ අපි ඔක්කොම නැත්තහගෙන ඉන්නවා. අද උපන්දිනේ සමන්න ස්කූල් එකේ හොඳම යාළුවා චමින්ද දසනායකගේ උපන්දිනේ කියලා තියෙනවා. Happy birthday to you, happy birthday to you, happy birthday, happy birthday,
Happy birthday to you, Chamindaya. Happy birthday. ගොඩම ගොඩක් ආදරෙන් ඔයාට happy birthday කියලා net team එකේ අපි ගොඩක් ආදරෙන් wish කරනවා. ජය වෙන්න ඕනි, සුබ වෙන්න ඕනි. හරිද? රිකිල්ල ගස්කඩ මයිල පිටිය. සලෝන් දිනේෂ් රියකට යනවා කියන්නේ ඉතින් කෙල්ලනේ. ඔය ලස්සන ඩබල් කරගෙන එන්න පුළුවන්. අපේ සංචි කවුද? අපේ සංදීප නීනාංගී ඉන්නවා, නුවන්තිකා නංගී ඉන්නවා, ඊට පස්සේ අපේ ශාමා විජේසිංහක් ඉන්නවා. ඉතින් මේ තුන් දෙනාට අහු වෙනවා කියන්නේ ගෑනු ළමයි කොහොමද ලස්සනයි.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: දැන් හිතන පරක්කුවට LB Finance එකේ නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
2: හවස 3 වෙනි 25යි.
3: District 14. තරඟකරුවන් 14. එකම කුසලානයක්. ජනතා මනාපයෙන් සහජ හැකියාව කිරුළු බලඳින. Net FM DJ Night Face to Face Attack Show. Super 14. දෙවැනි වටේ අතිශය උණුසුම් උත්කර්ෂවත් පළමු තරගය. කෑගල්ල දිස්ත්‍රික්කය. DJ Lucky J සමගින් හම්බන්තොට දිස්ත්‍රික්කය. DJ Victor. අදරෑන් නොවයට ඔබේ මනාපයෙන් ඔබේ දිස්ත්‍රික්ක ජයග්‍රහණය කරවන්න සූදානමින් සිටින්න.
4: Brought to you by Real Tasty Manufacturers. සියට සියක් ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගත් කජු සමීක්ෂ කාගිල් ස්කේල් සතුළු සියලුම සුපිරි වෙළඳ සල් මගින් Real Tasty 0.38 3 80 169.
5: වසර 45ක විශ්වාසය සමග දකුණේ අද්විතීය රස ඩිලානි කළු දොදොල් වර්ග රසක් රස රසකින් එකම වහලක් යටින් ඩිලානි කළු දොදොල් පුද්ගලික සමාගම හම්බන්තොට Net FM DJ Night.
6: පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ.
7: හිරුසාල් පවුලේ සියලු දෙනාට ගැළපෙන රසම රසවත් වේලක් පිළියෙල කර ගැනීමට සාධාරණ මිලකට ගුණාත්මකව ලබාගත හැකි හිරුසාල් නාඩු කීරි සම්බා සම්බා කැකුළු සහල් ඇතුළු විවිධ සහල් වර්ග රසක් රසම රසවත් වේලක් පිළියෙල කර ගැනීමට හිරුසාල් හිරු පායනෝමින් විශ්වාස හිරුසාල් ඔබගේ ළඟම වෙළඳ සැලින් අදම මිලදී ගන්න.
8: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings ලංකා ලිමිටඩ් ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලක් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
9: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
10: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
11: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB තනට තහනිය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
12: චිත්‍ර ඇඳලා ලොකු ලොකු තෑගි දිනා ගන්න ආසයි නේද? විෂන් කෙයා පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 25ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම විෂන් කෙයා ශාකාවකට ගෙනවෙත් දෙන්න.
13: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
14: දවල් ලේකේ මූඩ් බූස්ට් එක. Net FM කින්දර හැන්දෑවා. විචානු.

ஹவசத்தோனா வினாடி மிஸ்ஸாயி සෙවනගල මధుමේහරණි කැප්සියුල් එක කියලා කියන්නේ දිය වැඩියාව තියෙන කෙනෙක් නම් එයාට හරියටම හරියන දේ. එතරේ ප්‍රතික්ෂාව කැස්ස උන අඟපත වේදනාව තුරන් කරන දිව්‍යම ඖෂධයක් තියෙනවනේ තමයි සෙවනගල මధుකා කැස්සට පණිය කියන්නේ. ඔයාටත් හැම වෙලේම කැස්ස නම් හෙම්බිරිස්සාව නම් උන නම් අඟපත වේදනාව නම් ඉතින් මම ඔයාට කියනවා සෙවනගල මధుකා කැස්සට පණිය අරගෙන පාවිච්චි කරන්න මේක ගෙදරක තියෙන්න ඕනේ. ඒ වගේම තමයි පැටිලිව වලට නම් දැන් කොහොමත්ම බය වෙන්න ඕනේ. මොකද පැටිලිව වලට තිත තියන්න පුළුවන් සෙවනගල ලිව බූස්ටින් කැප්සියුල් එක පාවිච්චි කරන කෙනෙක් නම්. දන්නේ නැති කෙනෙක් ඉන්නව නම් එයාටත් මේ පණිවිඩය කියන්න. කැමෝප්‍රිය නම් බඩ පිපෙනව නම් බඩ කැක්කුම නම් බඩ ආචින්නේ නම් 100%ක් ස්වභාවික සෙවනගල අසමෝදකම්. ගෙදරක තියෙන්න මොණිය අසමෝදකම් බෝතලේ තමයි සෙවනගල අසමෝදකම් කියන්නේ. අර එහෙම හේ දුවන්න දෙයක් නැහැ. ළමයිට බඩේ කැක්කුමක් බඩ ආචින්නයක් කැමෝප්‍රියයි කියනව නම් බඩ පිපිලා නම් අර හේට මෙහෙට දුව ඔක හොයන්න දෙයක් නැහැ. ගෙදරක සෙවනගල අසමෝදකම් බෝතලේ තියෙනවා නම්. ඒ වගේම තමයි සෙවනගල ශ්‍රියා දේවිහාවෙල්ලක සෙවනගල ජීව ශක්ති රසායනය සෙවනගල ජීව බල අම්ල පිත්ත සුවය සෙවනගල හන්දි රාජ තෛලය මේ විදිහට එකීමකී නොකී නිෂ්පාදන ගණනාවක් තියෙනවා සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ. මේ හැම දෙයක්ම කමල් බන්දුල වීරප්පෙරුම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය යටතේ තමයි නිෂ්පාදනය වෙන්නේ. ඉතින් අපේ වෙදකම අපේ උරුම මේ 40 වසරක බිමාණය සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම කතා කරන්න 047 30 33 540 සැප්තැම්බර් මාසේ දේවල් ප්ලෑන් කරනකොට විශේෂයෙන්ම වෙන් කරගන්නවා අපි දවස් ටිකක් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ගොඩ වෙන්න නේද? පොත් කියවන්න කැමති ඔයා කියවීමේ මාසය වෙනුවෙන් හොඳ පොතක් මිලදී ගන්න 27 වෙනි සංවත්සරය සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ගොඩ වෙන්න අමතක කරන්න එපා. සැප්තැම්බර් 25 වෙනිදා ඉඳලා ඔක්තෝබර් 4 වෙනිදා වෙනකන් උදේ 9 ඉඳලා රෑ 9 වෙනකන් BMSH පරිශ්‍රයේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් පැවැත්වෙනවා. ඔයාට ආරාධනා කරනවා අනිවාර්යයෙන්ම ගොඩ වෙන්න. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට මෙතන යන්න ඕනි තැනක් මේක. සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමයේ වගේම නිල රේඩියෝව විදිහට 21 වෙනි වතාවටත් ඔන්න net FM අපි තමයි අත්වල් බැඳගෙන ඉන්නේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයත් එක්ක. ඒ වගේම වදන්න ඕනි තවත් සුවිශේෂී දෙයක් මෙතන සිද්ධ වෙනවා. ඒ තමයි net FM alpha studio එකත් එක්ක සම්බන්ධ වෙන්න ඔන්න ඔයාට සුවිශේෂී අවස්ථාවක් උදා වෙනවා. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට එන ඔයාලා වෙනුවෙන්ම net FM අපි alpha studio විශේෂ සජීවී මැදිරියක් සූදානම් කරලා තියෙනවා. ඉතින් ඒක ඉදිමමින් පවතිනවා. කසනි නන්දා, ඉතින් අපේ කසනි, ලෙහන්සා, ගෙහන්සා ඒ වගේම alpha studio එකේ අපේ කණ්ඩායමේ ගොඩාක් අය එතනදී ඔයාලට හම්බෙන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි, කසුනි, ලෙහන්සා, ගෙහන්සා ඒ වගේම අනිත් නිවේදක නිවේදිකාව වෙන්න, ඒ තුන් දෙනත් එක්ක ඉන්න අනිත් නිවේදකයා හරි නිවේදිකාව හරි වෙන්න ඔයාටත් හොඳ අවස්ථාවක් මෙතනදී හම්බ වෙනවා. ඉතින් ඔයාගේ සජීවීව ඔයාගේ දක්ෂතා ඉදිරිපත් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක්ද, තෑගි දිනා ගන්න පුළුවන්කම තියෙනවා. ඇල්ෆා ස්ටුඩියෝ වැඩසටහනට ඉදිරියේදී සම්බන්ධ වෙන්න දිනයක් වෙන් කරගන්නත් පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයාටත් නිවේදනය කිරීමේ හැකියාව තියෙනවා නම් අපේ ඇල්ෆා ස්ටුඩියෝ කණ්ඩායමට, අපේ අනිත් වැඩසටහන් වලට, ඒ වගේම net team එකට එකතු වෙන්න, news team එකට එකතු වෙන්න ඔයාට අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ ලෙවල්ස් එහෙම කරලා ඉන්න ඔයාට නම් මේක හොඳම හොඳ අවස්ථාවක් වෙනවා. ලියාපදිංචි වෙන්න පුළුවන් ඔයාට ඇල්ෆා ස්ටුඩියෝ කියලා සඳහන් කරලා ඔයාගේ නම, ගම, වයස, ඔයාගේ දක්ෂතාවය අපිට එවන්න අමතක කරන්න එපා. මෙන්න මේ නම්බර් එකට තමයි ඔයා එවන්න ඕනේ. 0711 95 95 95 0711 95 95 95 යමු ටංගල වත්සම් මැසේජස් පැතර යමු. මේ ඔක්කොම ටික මම දැන් කියනවා. සුබ දහවලක් ජානූ, දැන් සුබ සැන්දෑවක් දෙයියෝ. හරිද? සින්දුවකට එකතු කරගන්න කියලා සමන්ශ්‍රයා මැසේජ් කරලා තිනවා. මේ සින්දුවට එකතු කරගන්නම්. ඊට පස්සේ ජානූ, අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. යාටියන්තොට 3-wheel පාකේ කිය අපේ කොල්ල සෙට් එක. අපිට හොඳටම වැස්ස ජානූ. ජානූට උතුරන්න හරියන්න ඕනි. මගේ 3-wheel පාකේ කියව ඉන්න ලසා අයියා ඊතර කොල්ල සෙට් එකයි ඉන්නවනේ. මට හරි ගිය නැතත් දෙයියෝ, ඔයාටයි ඔය කොල්ල සෙට් එකටයි උත්තු රන්න හරියන්න ඕනි. ජය වෙන්න ඕනි, සුබ වෙන්න ඕනි.
ඒ සින්දුවට එකතු කරගන්න ජය වේවා. හයි ජානු කොහොමද? අපිත් ඉන්නවා මොණරාගලින් මේනක සඳරුවන්. ඊට පස්සේ සුදු බෝලේ අපිට දිගුම් එකක් දෙන්න පැටියෝ. වරකගොඩ අනුරගාමන් ටිකේ ලස්සන සින්දුවකට එකතු කරගන්න සම්පත් නදී සඳුනී සමන්මලී ලක්ෂී තමරා සමා කේස්මී ඊට පස්සේ කවිෂා නිමාලි පූජා දේවී සුචීවා සමන්ති. පළද පසලසලින් ලහිරු ගුණරත්න මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. එතනින් පස්සේ ඉන්නවා ලක්මාල් නේද මේ? අනේ ලක්මාල් ගොඩ දවසකින් ඇවිල්ලා තියෙන්නේ. ලෙඩ වෙලා හිටියලු. දැන් ඔයාලට සනීපයි නේද ලක්මාල්? පරිස්සමට ඉන්න පැටියෝ. මාත් ඉන්නවෝ වැත්තෑව උඩලන්දේ අරවින්ද බණ්ඩාර. වැත්තෑව ගමේ හැමෝම එකතු කරගෙන කාර්ය මණ්ඩලත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා දෙනවා. අනිවාර්යෙන් අහමු මේ සින්දුවට එකතු කරගන්නම්. වරන්තුඩුවේ රොෂාන් ශාමා සෙනුක රුෂිකා ලක්ෂ්මණ අයියා එකතු කරගන්නම් මේ සින්දුවට. ජානු ඇන්ටි කිව්වා නම් උම්ම දෙන්නේ උම්මා කැටේ අපිත් ආවහගෙන ඉනවා කඩවත පොලිසිය ළඟ තුෂාර ඇලුමිනියම් එකේ ඉන්දුනිල්. උම්මා වැස්සක් කෝනිලු. කවුද මට ඇන්ටි කිව්වේ? දේනවා දෙකක්. ජානු ජානු ජානිත් වැඩසටහන ඉවර වෙලා යනකොට හැමදාම ඕබයිට් කරනවානේ. අපි ගණන් ගන්න යන්නේ ඕවා. මේ වෙනුවෙන් අපි නැගී සිටිය යුතු යාදරේට නැතුව. රුවන් කුමාරය රන්වන් බිම්මල් ඉදිකස් කැටිය බද්දේකම ජය වේවා. මං වෙනුවෙන් ඔය නැගී සිටිනාට ජානු කෙල්ල සැරවුම් එකක් එවන්නකෝ සින්දුවක් එක්ක. මට බෑ. ගලින් සංජීව අම්පාඩේ දයාපුර චමින්ද චමින්දන මේ චන්දිම පේරගස් දෙනියෙන් නෑ නෑ ප්‍රියදර්ශනී ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තිනවා. මේ සින්දුවට එකතු කරගන්න නම් හදනවා. අම්බන් ඇල්ල මංජල මෝටර්ස්ගේ සුනිල් අයගේ 50 වෙනි උපන්දිනේලු. අද සුනිල් අයට ලොකම ලොකු උමකක් ඕනි ජානුවක්කේ. මේ වෙලාවෙ නිතන හැමෝමත් ඊළඟ සින්දුවට එකතු කරගන්නවා කියලා තිනවා. Happy birthday to you, happy birthday to you, happy birthday, happy birthday, happy birthday to you සුනිල් අයියේ. Happy birthday. කොල්ලට ජය වෙන්න ඕනි, සුබ වෙන්න ඕනි. හරිද? මේ උමෙක් ඔයාට විතරයි.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ. ඉතිරිය වැඩි කරන, ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය. දැන් මාසික වාරික රුපියල් 26,000 සිට. ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙත.
1: හවස 3:44.
2: EC සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
1: රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් TV රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න සහල් කවරේ කූපණිය ඇති තයාගේ ඔබට හිමිවේ මේනක සහල් අපේ උරුමය අපේ රස
3: ඉහළම තත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි පිටි භාවිතය සඳහා ඔබත් අදම මාරු වෙන්න ලෙහෙසි පහසුයි මාසි පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි
4: මේක තමයි විස්තරේ දන්න ඕන පත්තරේ
5: කොල්ල කෙල්ල

හවස 3 වෙනි 47යි වෙලාව. මට යන්න වෙලාවත් ඇවිල්ලා තියෙන. හැබැයි ඉතින් යන්න කලින් තව මැසේජස් මෙච්චරයි කියලා කියන්න බැරි තරම් ඉතුරු වෙලා තියෙනවා. හෙලෝ ජානුවක්ගේ සුදු බෝලේ. ලස්සන සින්දුවකනේ මමයි අපේ ගෙදර අයවයි එකතු කරගන්න අපිත් අවහගෙන ඉන්න කියලා තියෙනවා. මුරැල්ල වෙනද වගේම නවෝද් මට මැසේජ් කළා තියෙන මේ සින්දුවට එකතු කරගන්න ඊට පස්සේ. ඇහලියකට නියෝ ලක්මිනි කර්ණකි රොෂ රොෂානි අයෝමි ලක්මිනි මැසින්දුවට එකතු කරගන්න තැන්කියු මම අවහගෙන ඉන්නවට අම්බලන්තට බැමිනියම් විල දම්මිකා කාදත් වැඩ කෙනෙක් මම අවහගෙන ඉන්න ලස්සන සින්දුවකට එකතු කරගන්න අම්මා තාත්තා හස්බන්ඩ් වසන්ත දරුවා මිනිදු මෙත්සර නිතර හැමෝමයි විශේෂයෙන් ආවා යදී ඉන්දිය අප්ප කන්න තියනවා මාළු කිරොට පොල් සම්බල් එක්ක කන්ද මුදුන හන්දියට ගියොත් එහෙම කාලා ඉංගුරු දාලා ප්ලේන්ටියකුත් දෙන්නල්ලෝ යමුද එහෙනම් මේ සින්දුවට එකතු කරගන්න ජය වේවා කා හිට මගේ උපන්දිනේ කලින්ම විශ් කරන්නකෝ කියලා තියනවා හැපි බර්ත්ඩේ ටු යූ හැපි බර්ත්ඩේ ටු යූ හැපි බර්ත්ඩේ හැපි බර්ත්ඩේ හැපි බර්ත්ඩේ ටු යූ මගේ නර්තනීගේ බර්ත්ඩේකනේ හෙට ගොඩක වෙලා ශෂිකා සුබම සුබ පන්දිනයක් වේවා කියලා ඔන්න නැට්ටීමේ අපි ගොඩම ගොඩක් ආදරෙන් මං ගොඩම ගොඩක් ආදරෙන් ඔයාලට විශ් කරනවා මේ පරබ දෙකට මුලින්ම විශ් කරේ කවුද ජානු හරිද එතනින් පස්සේ කවුද මේ ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලාත් මැසේජ් කරලා තිනවා ඒ අතරේ චතු මැසේජ් කරලා තියෙනවා අද මගේ දුව මාෂිගේ උපන්දිනයට සුබ පතන්න Happy birthday to you Happy birthday to you Happy birthday Happy birthday Happy birthday to you මාෂිකල්ලා Happy birthday ගොඩම ගොඩක් ආදරෙන් ඔයාලට විශ් කරන ගමන් මෙවුම් එක ඔයාට එහෙනම් ඉතින් ඒ උම්මක දීලා ඒ බර්ත්ඩේ විෂ් එකක් දීලා මම යනවා අපි ආයෙත් හම්බ වෙමුකෝ ඉතින් එතකම් පරිස්සමට ඉන්න ඕනි දිගටම නෙත් එක්ක ඉන්න ඕනි අසාවිලා හසඩීඩ අද රණවයට මතක ඇතුව ඩීජේ නයිට් එක අහන්න ඕනි අහලා මදි බලන්නත් ඕනි එනම් කොල්ලෝ හප්පි ගියා මං ඔයාගේ ජනූ

0: කින්දර හැන්දෑවා.
1: Brought to you by
2: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ.
3: Frames ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නෑ.
4: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
5: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන Active Plus භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0734 226 7046.
6: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත් සැප්තැම්බර් 19 වනදා අපි එන්නේ උදේ ගොඩකවල සවස පල්ලෙබැද්ද. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාස්පයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සඳරුනවා තැන්.
7: මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
8: අලුත් තැන කාටම මේලා කසාගල ග්‍රීන් සුපර් ශාකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 87 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
9: වසට තිත රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රසගන් වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස් කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
10: යහතුන වඩන අපේ රස විජේ.
9: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
10: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවනගල මතුමේහ හරණී කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
5: ශ්‍රී ලාංකීය නවනිපයුම්කරුවන්ගේ කොමිෂන් සභාව සමග අත්වැල්ඳන ගනිමින් කොළඹ රාජකීය විද්‍යාලයේ තරුණ නවනිපයුම්කරුවන්ගේ සංගමය අභිමානයෙන් ඉදිරිපත් කරන Future 26 ශ්‍රී ලාංකීය තාක්ෂණික ඉතිහාසයේ වෙනස් කළ සාම්ප්‍රදායික නිමැවුම්වල සිට හෙට දිනේ යථාර්ථයක් බවට පත්වන මීළඟ

0: පස්සේ උන දේවල් හරි පුදුමයි.
1: මෑන්හැටන් ප්‍රොජෙක්ට් එකත් සාර්ථක වෙනවා.
2: 1958 දී ඔත්තු බලන චන්ද්‍රිකා කක්ෂගත කරා.
0: 60 දී ඉන්ටර්නෙට් හොයාගත්තා.
1: 69 දී හදටත් යනවා.
0: 2000 වෙනකොට මුන් ලෝකෙම අල්ලලා.
2: දැන් හිතන්නේ මේ ඔක්කොම කරේ මිනිස්සු කියලාද?
3: මිස් කරගන්න බැරි රහස් දැනගන්න. කොයි සක්වලත් අහන මෝනින් ෂෝ එක. සතියේ දිනවල උදේ 7ට.
4: Net FM. I'll go down.
5: Brought to you by
6: Prime Residences with Nobavitata gena ena Kolamba Navayehi idivana The Prime Colombo. Adama katha karanna 0710-777-333.
7: Loma danna Samsung ganna hondama tanai damro.
8: Samsung ganna hondama tanai damro.
9: CDP stavara tanpatu wetin 15% dakwa asama sama poli anupata 0710-777-388 amatanna.
10: Quality ekak gana hitala mama nan hemadaama ganne Fortune Oil ma tamai.
11: Oh itin Fortune Oil avurudu ganak tissema godana ga gatta vishwasaya vena monawa awath sama karanna ba ne.
12: රැකවරණය ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
13: ප්‍රමිතියෙන් ගුණයෙන් පෝෂිත විජයකුරක්කන් පිටි
14: විජයකුරක්කන්
15: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම
16: අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
4: Net FM I'll go down
17: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
18: අතම ගන්න ෆෝන් එකයි.
19: ඇයි හෙටට දාන්නේ?
18: විශ්වාසේ වංග කීමයි එක සිංගල් සිම්පල් පේ. ටිකට නෝදා ටික ටික ගෙවන්න අතම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
16: සුබ සන්නේවක් හවස 4යි දැන්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් ඔබ වෙත ගෙනෙන්නේ
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: ඉහළම තත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි පිටි භාවිතය සඳහා ඔබත් අදම මාරු වෙන්න. ලෙහෙසි පහසුයි මාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි. Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
3: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙත් අමතන්න 0112-863-363 076-716-3682
4: පැයෙන් පැය අලුත් වන අලුත් පැය විමසුමා ඇත් නිවස්.
5: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍යය නෙත් නිවස් සමග මම තරංග. දුම්රිය වෘත්ති සමිති කිහිපයක් විසින් ආරම්භ කළ වැඩවර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි. කෙසේ වෙතත් දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදු කරගෙන යන බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ මහතා පැවසුවේ. සියලු කාර්යාල දුම්රිය නියමිත පරිදි සවස් කාලයේදීද ධාවනය කරන බව ඔහු සඳහන් කළා. කෙසේ වෙතත් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමේ සභාපති සුමේද සෝමරත්න මහතා පැවසුවේ වර්ජනය සාර්ථකව සිදුවන බවයි. මිලගනිත් නිවුස් පසොර පහට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news total කිය අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
4: net news the truth people we trust. net news
0: ඔබ වෙත ගෙන ආවේ
1: දශක ගණනාවක් පුරා වේදනාව

0: නියඬකල සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩර් කර භාවිත කරන්න. පොල් බෑයෙන් පොල් ගෙඩියක කිරි ගන්න පොල් ගාලා බ්ලෙන්ඩර් කරන්න. රසත් වැඩි සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
2: FM 95 FM 94.8 Net FM
3: අදම ගන්න ෆෝන් එකයි. ඇයි හෙටට දාන්නේ? විශ්වාසේ වංග කීවා එක සිංගල් සිම්පල් පේ. හෙටට ලෝදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
4: දින ලොකුම සුපිරි තෑගිදන එක මලුතරයිය NLB මෙගාපව ඔබත් අදම මිලදී ගන්න.
5: හිරු පායනෝමින් විශ්වාස හිරු සහල් ඔබගේ ළඟම වෙළඳ සැලින් අදම මිලදී ගන්න.
3: ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
6: මරු බං!

සුබසන්දේ වක් හවස 4යි විනාඩි 8යි වෙලාව අපි වාගේ මගේ බෝරින් නැති විනින් ඩ්‍රයිව් එක හතර වටි වැඩ පටන් අරගෙන තියෙන සිකුරාද දවසේ chill එකේ ඉන්න සිකුරාද දවස කටයනිද්දයි දවස් දෙකම නිමාඩුනේනේ ඒ නිසා ඔය ගැම්මට වැඩ ටික ඉවර කරලා ගෙදර යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නකොට අපිට හවස හොරේ ලස්සනම සින්දු ටිකක් අහන්න ඊට පස්සේ සිකුරාද තියෙන හැපනින් මූඩ් එක ගෙදර යනකම් ඒ විදිහටම අරගෙන යන්න තියෙන සුපිරි සින්දු ටිකක් එක තමයි මේ පැය දෙක ගත කරන්න තියෙන්නේ 2:55:33 අදවා කෝල් කරන්න ඕනි රජෝ හරිද ඒ වගේම තමයි 0711 95 95 95 අපි දෙන්නට සුපුරුදු පරිදි ඔයාට ඇත්ති වෙනකම් මැසේජ් කරන්න තියෙන WhatsApp නම්බර් එකට ඔයා ඕන තරම් මැසේජ් කරන්න මම ඔයා මතක් කරන්න බලාගෙන ඉන්න ඔයා ආදරය කරන කට්ටියව එකතු කරගන්න පුළුවන් ආස සින්දුවක් තියෙනවා නම් මගෙන් ඉල්ල ගන්න පුළුවන් සිකුරාදනේ ඉල්ලන්නේ මොකද්ද ඕන සින්දුවක් අද දෙන දවසනේ හරිද රයිට් ඇයි එතකොට අද දැන් මම මෙච්චරම සතුටින් කතා කරන්න කියලා ඔයා පොඩ්ඩක් කල්පනා කරනවා ඇති නේද ඒකට හේතුවත් අද සිකුරාද තමයි හැබැයි වෙන සිකුරාදාවන්ට වඩා අද අතිශය වැදගත් හරිද අතිශය විශේෂ සිකුරාදාවක් අතිශය තරංගකාරී සිකුරාදාවක් එළියේ කොච්චර වැස්සත් අද අපිට නම් අතිශය උණුසුම් සිකුරාදාවක් මොකද net fm dj night face to face attack show දෙවන තරංග වටය සීසන් 1 වල දෙවනි තරංග වටේ අපි අද දවසේදී අති උත්කර්ෂවත් අඳවින්න ආරම්භ කරන්න ලෑස්ති වෙලා ඉන්නවා හරියටම රෑ 9ට තරංගකරුවන් 14 දෙනෙක් සති 7ක් පුරාවටම මෙතනින් එහාට හැම සිකුරාදාවකම දිස්ත්‍රික්ක 14ක් නියෝජනය කරමින් තරංග වදින්න ලෑස්ති. ඒ වගේම අද දවසේදී පළවෙනි තරංගය සඳහා කියන්නේ දෙවනි වටේ පළවෙනි තරංගය සඳහා අපිත් එක්ක කෑගල්ල දිස්ත්‍රික්කෙන් DJ ලකි ඒ වගේම තමයි හම්බන්තොට දිස්ත්‍රික්කෙන් DJ වික්ටෝ දෙවන වටේ පළවෙනි තරඟයේ උත්කර්ෂවත් ලෙස තරඟ කරන්න සූදානම් වෙලා ඉන්නවා. තිගෙන් සාරය නවයේ විදී අපි හරියටම වැඩේ පටන් ගන්නවා. මනාප පිරිලා ඉතිරිලා යන දවසක් අද ලංකාවම net fm dj night බලන දවසක්. ඉතින් ඒ නිසාම රණවේ විදී ලෑස්ති වෙලා ඉන්නවට සුපිරි වැඩක් බලා ගන්න පුළුවන්. මං කියන්නේ ඔයාගේ ජීවිතේට වාසනාව උදා කරගන්නවා කියන එක ඔයා try කරන්න ඕන නේද? අපි වැඩ කරලා සල්ලි හොයනවා වගේම තමයි. අපේ දේවල් ටාගට්ස් achieve කරනවා වගේම තමයි. අපි පොඩ්ඩක් අපේ වාසනාවටත් පොඩි ඉඩක් දෙන්න ඕන නේ. එනිසා ඉතින් ඔය යමින් යමින් ගමන් ලොතරැයි විකුණන මහත්මයෙක් වෙහෙම දැක්කොත්, හරිද ටිකට් විකුණන තැනක් එහෙම දැක්කොත් ඔයා පොඩ්ඩක් නතර වෙලා NLB මෙගා පවර් ලොතරැයියක් අරගන්න. මම කියනවට මොකද දන්නවද? ජාතික ලොතරැයි මණ්ඩලය හරහා ලොතරැයි කලාවේ පෙරළියක් සිදු කරපු, ඒ කියන්නේ රුපියල් කෝටි 47ක රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දැවැන්තම සුපිරි තෑගි දෙකකින්, ඒ කියන්නේ රුපියල් කෝටි 70ක් දිනා දුන් එකම ලොතරැයිය තමයි NLB මෙගා පවර් ලොතරැයිය කියලා කියන්නේ. ඉතින් එතකොට ජලිත් වතාවක් මේ වාර්තාව අලුත් කරමින් ලංකාවේ ලොතරැයියකින් දිනා ගන්න පුළුවන් දැවැන්තම මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් වාර දිනා ගන්න අවස්ථාව තියෙනවා. NLB මෙගා පවර් ලොතරැයිය අරගත්තොත් රුපියල් 40කින් ඔයාගේ ජීවිතයේ හීන සියල්ල සැබෑ කරගන්න පුළුවන්. එන්සයි දින රුපියල් 40ක් දීලා NLB මෙගා පවර් ලොතරැයිය කරගන්න අද අනිවාර්යෙන් ඔයාගේ ජීවිතේ වාසනාවන්තම දවස. මම කියන නිසා යමින් යමින් ගමන් අනිවාර්යෙන් NLB මෙගා පවර් ලොතරැයිය කරගන්න ඕන. Right, okay. හවස 4යි විනාඩි 11යි. අපි එනං අතිශය උණුසුම් සිකුරාදා වේ. වැඩ පටන් ගන්න හදන්නේ වාගේ මගේ බෝරින් නැති විනින් ඩ්‍රයිව් එක 4 වටේ. දන්නවනේ DJ අසා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: ඉහළම තත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි පිටි භාවිතය සඳහා ඔබත් අදම මාරු වෙන්න ලෙහෙසි පහසුයි වාසි පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
2: හවස 4 විනාඩි 19යි දැන්.
3: දිස්ත්‍රික්ක 14 අරංගකරුවන් 14 එකම කුසලානයක් ජනතා මනාපයෙන් සහජ හැකියාව කිරුළු බලඳින Net FM DJ Night Face to Face Attack Show Super 14 දෙවැනි වටේ අතිශය උණුසුම් උත්කර්ෂවත් පළමු තරගය කෑගල්ල දිස්ත්‍රික්කය DJ Lucky J සමගින් හම්බන්තොට දිස්ත්‍රික්කය DJ Victor අද රෑන් නොවයට ඔබේ මනාපයෙන් ඔබේ දිස්ත්‍රික්ක ජයග්‍රහණය කරවන්න සූදානමින් සිටින්න.
4: Brought to you by Real Tasty Manufactures. සියට සියක් ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගත් කජු සාමික්ෂ. කාගිල් ස්කේල් සතුළු සියලුම සුපිරි වෙළඳ සල්මගින්. Real Tasty. 0.38 3 80 169.
5: වසර 45ක විශ්වාසය සමග දකුණේ අද්විතීය රස ඩිලානි කළු දොදොල් වර්ග රසක් රස රසකින් එකම වහලක් යටින් ඩිලානි කළු දොදොල් පුද්ගලික සමාගම හම්බන්තොට Net FM DJ Night.
6: Finishing වහලක් ලෙස කලර ෆ්ලෝ වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න Finishing වහලක් නම් කලරක් තමයි.
7: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15% දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
8: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගණේ මුල්ල ගම්පොළ කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
9: මාතර ෆ්‍රීලන්ඩ් චීස් රස සෝයාකක රස බලමුද. මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසද සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
10: සුවපහසුව කල්පැවැත්ම වගේම නිමාවත්දිනුත් ඉතා ඉහළ ඔෆිස් චෙයර්ස් නම් දම්රොම තමයි. ඔෆිස් එකේ තීම් එකට ගැලපෙන නවීනතම මාදිලි වලින් වගේම වර්ණ රසකින් වගකීමක් සහිතව දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාගාර වලින්
11: හතර වටේ

අද පටන් ගත්ත වෙලාව ඉඳලා නටන්න විතරමයි තියෙන්නේ බබා. මොකද අද රෑ 9 වෙද්දී net fm dj night face to face attack show super 14. ඒ කියන්නේ දෙවනි වටේ පළවෙනි තරගය පටන් ගන්න ලෑස්ති සියල්ල. එතකොට ඉතින් රෑ 9 ඉඳලා 12 වෙනකන් උතුවා නටන්න බලාගෙනම ඉන්නේ නේද? අන්න ඒ නිසාම තමයි ඉතින් අද 4:00 ටයිම් එකේ අපි 4:00 අහගෙන ඉන්න ගමනුත් නටන්න පුළුවන් සින්දු ටිකක් දුන්නේ. අද දැන් මැසේජ් කරන කට්ටියට මම මෙන්න මෙහෙම දෙයක් මතක් කරන්න කැමතියි. හරිද? දැන් අද කෑගල්ල දිස්ත්‍රික්කය සහ හම්බන්තොට දිස්ත්‍රික්කයනේ ජයග්‍රහණය කරන්නේ. ඒතකොට කෑගල්ල කියලා කියන්නේ DJ Lucky J තරංග කරන්නේ. ඒ වගේම තමයි හම්බන්තොට දිස්ත්‍රික්කේ අද දවසේදී තරංග කරන්නේ අපේ DJ Victor. එතකොට ඔයාලට පුළුවන් ඔය වැඩිපුරම කැමති දිස්ත්‍රික්කයට සුබපතල මට මැසේජ් එකක් එවන්න. අද මම වැඩිපුරම chance එක දෙන්නේ 0711 95 95 95ට. මේ තරංග කරුවන් දෙදෙනාට සුබපතල. අද දවසේදී ජයග්‍රහකයා වෙනුවෙන් සුබපතල වෙන මැසේජස් වලට තමයි අද මේ ටයිම් එකේ මම වැඩිපුරම chance එක දෙන්නේ. හරිද? රයිට්. එකමට මතක් වුණෙත් මෙන්න මෙහෙම මැසේජ් එකක් දාලා තිනවා. හරිද? හයි කොහොමද සායියේ? අද දවසේදී net fm dj night එක බලන්න අපි ලෑස්ති වෙලා ඉන්නවා. බොරැල්ලේ නවොත් දෙන්නටම සුබපතනවා. තරංගයේ හොන්තට තරංග කරන්න හැකියාව ලැබෙන්න කියලා thank you නවොත්. ඊට පස්සේ අපිවත් මතක් කරන්නයි අපිත් මේ වෙලාවේ ඔයාව අහගෙන ඉන්නවා. අපි රෑ 9 සෙට් වෙන්න බලාගෙන ඉන්නේ අද second round එකත් එක්ක. කෑගල්ලට ජය වේවා කියලා මට මැසේජ් එකක් කියවලා තියෙනවා අනුත්තරා. thank you. ඒ වගේම තමයි සුබ දවසක් වේවා අපිවත් එකතු කරගන්න. අපි අද net fm dj night එකට සෙට් වෙන්න බලාගෙන ඉන්නේ කියලා නිෂා ටේලර්ස් එකේ සෙට් එක මැසේජ් එකක් දාලා තියෙනවා. okay. ඒ වගේම තමයි ප්‍රියන්ත බේක් හවුස් එකේ කට්ටියවත් එකතු කරගන්න කියලා තියෙනවා. okay. සෙට් එකම එකතු කරගන්නම්. thank you. ජය වේවා. මෙතනින් එහාට කෑගල්ලට හම්බන්තොටට විශ් කරලා තමයි ඔයාලට මැසේජ් එක එවන්න chance එක තියෙන්නේ. හරි. රයිට්. හිතක මතක් කරන්න ඕන අලුතෙන් ගයක් හදන කෙනෙක්ට නම් කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක තමයි. මොකද දන්නවද, සාමාන්‍යයෙන් ගයක් හදුවට පස්සේ මේක ඔයා දුක් මහන්සි වෙලා හම්බ කරන සල්ලි වලින් හදන ගේ. මං කියන්නේ කිසිම වෙලාවක තමන් හම්බ කරන සල්ලි සෙල්ලමකට ගන්න එපා. හම්බ කරන වියදම් කරන රුපියලටත් ඔයා සෑහෙන වටිනාකමක් එකතු කරන්න ඕන නේද? එතකොට ගයක් හදන්න සල්ලි වියදම් කරද්දී ගෙදරට ගෙන අනුමුරිච්චිය ගැන පවා එකපාරක් නෙමෙයි 10 පාරක් හිතන්න කියලා මං ඔයාට නිතරම කියන්නේ. අන්න ඒ නිසාම තමයි. එතකොට ගෙදර ඇතුළත පෙනුම ගැන සෑහෙන්න කල්පනා කරලා වැඩ කරන ඔයා ගෙදර සිවිලිමට වැදගත් තැනක් මුල් තැනක් දෙන්නම ඕන. මොකද කොයි දේ හරියට තිබ්බත් වැඩක් නැහැ. ගෙදර සිවිලිම ලස්සනට නැත්තම් අර වාම හංසි වෙන කිසිම දෙයකින් වැඩක් වෙන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි මං යෝජනා කරන්නේ ඔයාට ගේ අලුතෙන් හදනව නම් ගෙදර සිවිලිම ගහනව නම් සිවිලිම රිපෙයාර් කරලා අලුතෙන් සිලින් ෂීට් දානව නම් ඔයාට තියෙන හොඳම තේරීම තමයි කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක කියලා කියන්නේ. මේක ඇවිල්ලා නැචරල් වුඩ් ලුක් එකකින් එන්නේ. ඒ කියන්නේ ස්වභාවික ලීයෙන් කරා වගේම ලස්සනට තියෙනවා. අනිත් කාරණාව තමයි මේක දිරන්නේ නැහැ. ඊට පස්සේ වේයෝ කන්නේ නැහැ. ඊට පස්සේ උෂ්ණත්වය නිසා හැඩේ වෙනස් වෙන්නේ නැහැ. මේක ෆිට් කරාට පස්සේ මාර නීට්. ඒ කියන්නේ සිවිලිම ගහලා ඉවරුනහම අඩුම තරමේ පොඩි හිඩසක්වත් හිටින්නේ නැහැ. මේක ෆික්ස් කරන්න තියෙන්නේ හරිම ලෙහෙසි පහසු විදිහකට. තෙන්සා ගෙදරට අනර්ග නිමාවක් ලබා ගන්න නම් දිගු කාලීන පැවැත්මක් තියෙන සිවිලිමකට යන්න ඕනට අයිඩියා එකක් තියෙනවා නම් ලස්සන සිවිලිමක් ගහ ගන්න අයිඩියා එකක් තියෙනවා නම් ඔයාට තියෙන හොඳම තේරීම තමයි කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක කියලා කියන්නේ. ඔයාට ගැළපෙන පාට හතරකින් එනවා. කොස්, ඊට පස්සේ මහෝගනි, තේක, බුරුම තේක කියන ආකර්ෂණීය වර්ණ හතරෙන් ඔයාට මිලදී ගන්න අවස්ථාව තියෙනවා. 0115 748 738 738 0115 748 738ට කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. ගෙදර උදේ නැගිටිනකොටම අම්මා බත්තු යන සුවඳ, හරිද, බත ඉදෙන සුවඳ ආවහම අපිට දැනෙන ප්‍රබෝධය ආයිති වචන වලට විස්තර කරන්න බෑනේ. මේක වැඩිපුරම දැනෙන්නේ බෝඩ් වෙලා ඉන්න කට්ටියට නේද? අම්මා උයන බත් ටිකක් කන්න අපි හරි ආසයි නේද? බත්තු යනකොට අපේ අම්මලා නිතරම හිතන දෙයක් තමයි හොඳම තත්වේ ගුණාත්මක භාවයේ 100%ක් උපරිමය තියෙන ඒ විශ්වාසය අඛණ්ඩව තියාගෙන ආපු හොඳම සහල් එකකින් බත්තු යන්න අපේ අම්මලා ඒ කාලේ ඉඳලම කටයුතු කරා. ඒක අම්මලාගේ ආච්චිලාගේ කාලේ ඉඳලම තියෙන දෙයක්. මොකද තමන්ගේ දරුවන්ට ඊට පස්සේ පවුලයට අම්මලා ට්‍රයි කරන්නේ, ගෘහණියක් විදියට ඔයා ට්‍රයි කරන්නේ හොඳම දේවල් දෙන්නනේ. අන්න ඒ නිසාම තමයි ඔයා නිතරම කඩේට ගිහිල්ලා සහල් මිලදී ගන්නකොට දැන් ලංකාවේ වැඩිම දෙනෙක් ඉල්ලන සහල් බවට හිරු සහල් පත් උනේ. මොකද මේ විශ්වාසය අද කීයක ඉඳලා නෙමෙයි, දන්න දවසේ ඉඳලා හිරු සහල් පිළිබඳව පාරිභෝගිකයන්ට තියෙනවා. මොකද රසය වගේම පෝෂණයේ ගුණාත්මක භාවය මේ සියල්ල හිරු සහල් වල 100%යි කියන්න අපේ අම්මලා අච්චිලා දන්නෝ. සාමාන්‍යයෙන් අපේ අම්මට නම් මෙහෙම අතට හාල් ටික ගත්තහම මෙහෙම අල්ලලා බල්ලා කියන්න පුළුවන් මේ හාල් මොන වගේද කියලා. තේන්සයි ගොලොන්ට බොරු කරන්න අපිට බෑ. ඉතින් ඒ නිසාම තමයි අම්මලගේ විශ්වාසය දිනාගත්ත, ගෘහණියන්ගේ විශ්වාසය දිනාගත්ත
හොඳම සහල් සන්නාමය හිරු සහල් බවට පත් වෙන්නේ. විශේෂයෙන්ම කියන්න ඕන දැන් හිරු සහල් කියලා කියන්නේ හොඳ සහල් එකක පිටිපස්ස හොඳ ගුණාත්මක ක්‍රියාවලියක් තියෙනවනේ. එතකොට හිරු සහල් කියලා කියන්නේ ගොවියාගේ කුඹුරේ ඉඳලා ඔයාගේ ගෙදර කෑම මේසේ බත් පිඟානට එනකම් මේ සියලුම ක්‍රියාවලියන් අධ්‍යයනය කරලා පූර්ණ අධීක්ෂණයක් යටතේ ඊට පස්සේ වටිනාකමක් එකතු කරමින් තමයි හිරු සහල් නිෂ්පාදනය වෙන්නේ. විශේෂම කාරණාව තමයි දැන් මේක අරගන්න ගෘහණියන් නිතරම කියන දෙයක් තමයි බත අමු වෙන්නේ නැහැ, ඊට පස්සේ බත බෙරි වෙන්නේ නැහැ, ඊට පස්සේ හවස් වෙනකන් තියාගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ, පිලුණු වෙන්නේ නැහැ, මාසෙට හාල් වලට යන වියදම තේ නිසා සෑහෙන ඉතුරුයි, මොකද බත් අහක දාන්න වෙන්නේ නැහැ. ඒ නිසා ළමයින්ට උනත් හරි ආසාවෙන් කන්න දෙන්න පුළුවන් සහල් එකක් තමයි හිරු සහල් කියලා. දැන් ගෙවල් වල සමහර වෙලාවට එක එක සහල් ජාතිනේ පරිභෝජනයට ගන්න. හිරු සහල් සන්නාමයේ යටතේ මේ සියලුම සහල් වර්ග සම්බා, කැකුළු, කීරි සම්බා, ඊට පස්සේ කැඩුණු නාඩු, ඊට පස්සේ කැඩුණු කීරි සම්බා, මේ ඕනම සහල් වර්ගයක් හිරු සහල් සන්නාමයේ හරහා ඔයාලට මිලදී ගන්න හැකියාව තියෙනවා. ඒ නිසාම තමයි මම ඔයාලට විශ්වාසෙන් කියන්නේ හිරු පායනෝමින් විශ්වාස හිරු සහල් අරගන්න කියලා. ඒකනත් මතක් කරලා අසයි අද අපේ නම් මනාපේ තියෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයට කෑගල්ලත් ලේසි නෑ කියලා අපි දන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා චතුර, thank you. ඊට පස්සේ මෙන්න මේ විදිහට මට සෑහෙන කට්ටියක් අද මැසේජ් දාලා තියෙනවා. මම ඒ කට්ටියව මතක් කරන්නම්. ඔයාලට කිව්වා වගේ මෙතනින් එහාට ඔයාලට වැඩිපුරම අද අවස්ථාවත් මම දෙන්නේ WhatsApp number එකේ DJ Night එකට එන අපේ කොල්ලෝ දෙන්නට විශ් කරලා මැසේජ් කරන්න. ඒ නිසා ඉතින් මැසේජ් එකක් දාන්න.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවයිනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
2: හවස 4යි විනාඩි 40යි දැන්
3: ඊසි නිසා ඇත්තටම ලේසිද
4: ඊසි නිසා ඇත්තටම ලේසි සුව පහසු මතු පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි
5: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි
6: 27 සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
7: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය. නිල රේඩියෝව net FM.
8: පොත් අපගේ net වගේ
9: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජය ගන්න 4
10: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේ෷ මිලකට BYD වාහනයක් 0112-125-125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි
11: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විද මහතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0777-300-940
12: ඔයාගේ මූඩ් එක කොහොම වුණත් සින්දු එක්ක හිතට දැනෙන වයිබ් එකට ඔයාටම වෙන්නුණු ගින්දරම ගින්දර රේඩියෝ එක්ස්පීරියන්ස් එක
13: හිත නටන තාලෙට තාලෙට දවස ගෙවෙන රිද්මෙට රිද්මෙට දවල් එකේ ඉඳන් හවස 4 වෙනකල්
14: කින්දර හැන්දෑව විඥානු

දැන් මේ ප්‍රෝග්‍රෑම් එක වෙලාවේ අපේ කට්ටිය නෙල්ලි කනවා දැක්ක. හරිද? දැන් මට ඇත්තටම නෙල්ලි කියලා ගුවහම මතක් වුණේ දැන් නෙල්ලි කිරියක් කනකොට අපිට රස ගණනාවක් හම්බ වෙනවනේ නේද? දැන් අදරත් එහෙම තමයි. ඕකේ. රණවී ඉඳලා 12 වෙනකන් වානේ FM DJ Night Face to Face Attack Show Super 14. ඒ කියන්නේ පළවෙනි තරඟේ අද දවසේදී අපි රස ගණනාවකින් ඔයාලට හිතා ගන්න බැරි තරම් හරිද එක එක විදිහට ඔයාලට එන්ජොයි කරන්න පුළුවන් මියුසික් ගොඩක් අරගෙන ඉන්න ලෑස්ති වෙලා ඉන්න මොකද අපේ ප්ලේයර්ස්ලා දෙන්නම ඇවිල්ලා පළවෙනි තරඟේ ජයග්‍රහණය කරපු රියල් වැඩෝ දෙන්නේ ඉතින් ඒ නිසා අද රාත්‍රියේ මේ දෙන්න තමන්ගේ වැඩ කිඩ සියල්ල පෙන්වන්න ලෑස්ති වෙලා ඉන්නවා ඉතින් ඒ නිසා ලේසි වෙන්නේ නැහැ ඔයාට තමයි මනාපේ පළ කරලා ජයග්‍රහකයාව තෝරන්න හැකියාව තියෙන්නේ දෙන්නටම ජය වේවා කෑගල්ලට එකෙන්ම අපි ඉන්නවා කියලා මට අම්පිටිය පැත්තේ නේද මේ වෙලාවේ ස්වර්ණ ඊට පස්සේ බිමල් සෙට් එකම එකතු කරගන්න කියලා දිනවා අනිවාර්යෙන් එකතු කරගන්නන් ඒ වගේම අසාව අවණන් ඉතින් දකුණට තමයි හම්බන්තොට ජය වේවා කියලා ඉන්දියා ඇපරල් එකේ සෙට් එක මට මැසේජ් එකක් දාලා තිනවා අපි බලමු කොහොම වෙයිද කියලා Thank you කොහොම වුණත් ඉතින් අපේ කොල්ල දෙන්නටම මේ විදියට විශ් කරලා මැසේජස් එවන ඔයාලා කට්ටියම ගොඩාක් ආදරෙන් මතක් කරන්නම් තව මැසේජ් ගොඩක් තියෙනවා මතක් කරන්න හැබැයි ඊට කලින් ඔයාලට මෙන්න මේ ගැන මතක් කරන්නම ඕන ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් ගැන තමයි මේ කියන්න හදන්නේ අලුතෙන් ගයක් හදන කෙනෙක් නම් ගෙදර ටයිල්ස් සහ වාතය උපාංග පිළිබඳව සෑහෙන්න කල්පනා කරන්න ඕනේ මොකද අද කාලේට ගැලපෙන ඩිසයින්ස් වලින් ඊට පස්සේ දිගු කාලීන පැවැත්මක් තියෙන විශ්වාසවන්ත සන්නාමයක් යටතේ තමයි ටයිල්ස් සහ වාතය උපාංග මිලදී ගන්න ඕන නම් මිලදී ගන්න ඕන එහෙම කිව්ව ගමන් ඔයාලට මතක් වෙන්නේ මොකද්ද ආ බය වෙන්න කිසිම දෙයක් නෑ ලංකා ටයිල්ස් එකට ගියනම් මේ සේරම ටික අපිට ගන්න පුළුවන් කියලා ඔයාලට මතක් වෙනවනේ නේද මොකද ඒ තරම් ලොකු විශ්වාසයක් ලංකා ටයිල්ස් ගැන ඔයාලට තියෙනවා හැබැයි මම මේ කියන්න හදන්නේ දැන් ඔයාලට ලංකා ටයිල්ස් ෂෝරූම්ස් වලට යන්න ඕනේ නෑ ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් වගේ නගරයට එනවා. ඉතින් එතකොට ඒ ඉන්නේ නිකම්ම නෙමෙයි ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායමත් එක්ක හම්බ වෙලා ඔයාලට පුළුවන් ඔයාගේ නිවසේ ආලින්දයට නිදන කාමරයට නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල්ස් සහ වාතය උපංග සුවිශේෂී මිල ගණන් යටතේ ලබා ගන්නත් පුළුවන්. මොකද මේ වසර මැද දැවැන්ත වාසී තියෙන කාලයක්. ඉතින් එන්සව අනිවාර්යෙන් ඔන්න දැන් අද 18 වෙනිදා උදේ පරකඩුව හවස හැලියගොඩ කියන ටවුන් වලට ආව. ඒ වගේම හෙට දවසේදී 19 වෙනිදා ගොඩකවල උදේවරු වෙනවා ඊට පස්සේ හවස්වරුවේ පල්ලේ බැද්දටත් ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් කණ්ඩායම ඉන්න ලෑස්ති වෙලා ඉන්නවා ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරී සොඳුරු නවාතැන් ඒකනත් මතක් කරලා අපි ලන්ස්ටොප් එකකට යන්න හදන්නේ මේක අතහලා මේ පැතරෙමු

0: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13-19 අදමම තන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවකමේ සමාජිකයෙකි.
1: දිස්ත්‍රික්ක 14 තරඟකරුවන් 14 එකම කුසලානයක් ජනතා මනාපයෙන් සහජ හැකියාව කිරුළු බලඳින Net FM DJ Night Face to Face Attack Show Super 14 දෙවැනි වටේ අතිශය උණුසුම් උත්කර්ෂවත් පළමු තරගය කෑගල්ල දිස්ත්‍රික්කය DJ Lucky J සමගින් හම්බන්තොට දිස්ත්‍රික්කය DJ Victor අදරෑන් නොවයට ඔබේ මනාපයෙන් ඔබේ දිස්ත්‍රික්ක ජයග්‍රහණය කරවන්න සූදානමින් සිටින්න.
2: Brought to you by Real Tasty Manufacturers. සියට සියක් ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගත් කජු සමීක්ෂ කාගිල් ස්කේල් සතුළු සියලුම සුපිරි වෙළඳ සල්මගින් Real Tasty 0.38 3381 169
3: වසර 45ක විශ්වාසය සමග දකුණේ අද්විතීය රස ඩිලානි කළු දොදොල් වර්ග රසක් රස රසකින් එකම වහලක් යටින් ඩිලානි කළු දොදොල් පුද්ගලික සමාගම හම්බන්තොට Net FM DJ Night

0: ಫ್ರಾನ್ಸ್ ಕಾರ್ನಾ ಇನ್ನ ತಮ್ರು
1: ಸೇವೆ ನಿಯುತು ರಾಜಸೇವಕ ಒಬಟ ವಾಗೇಮ ವಿಶ್ರಾಮಿಕ ರಾಜಸೇವಕ ಒಬಟ ತೆನ್ ವಿಶೇಷ ಮಿಲಕಟ ಬಿವೈಡಿ ವಾಹನಯಾಕ ಬಿಂದು ಐ ಏಕ ಏಕ ಏಕೈ ಏಕ ಸೇವಿ ಸಿಪಹಾಯಿ ಏಕ ಸೇವಿ ಸಿಪಹ ಮತನ್ನ ಬಿವೈಡಿ ಕರುಸರು ಸೇವೆಟ ಬಸ ಸೇಮಕ ಜೀವಿತೇಟ ಸನ ಸೇಮಕ ಕೊಂದಿಸ ಸಹಿತಾಯಿ
2: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
3: box bar නම් වෙළඳපළේ හරි හරියට ඒත් නියම බර දින box bar එකක් ගන්න හොඳම ක්‍රමය bar එක කිරලා බලන එක මෙල්වා box bar වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන් රවට්ටන්නත් බෑ මෙල්වා එක ලංකාවේ එක අපි එක කිරන්න ඕන නැති එක
4: අක්මාවි තෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා සිවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සිවනගල ආයුර්වේද 0.47 31 33 540

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අතම ගන්න ෆෝන් එකයි ඇයි හෙටට දාන්නේ විශ්වාසේ වංග කීමයි එක සිංගල් සිම්පල් පේ ටිකට නොදා ටික ටික ගෙවන්න අතම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න
2: හවස 5යි විනාඩි 2යි දැන්

0: වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වෙති. සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැය විමසුම ඇත් නියුස්.
2: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග. ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිර්තදික ප්‍රදේශවල පවතින වැස්සත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සබර්ගමු සහ වයම් පළාත්වලත් ගාල්ල මාතර මහනුවර සහ නූරේල දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බවත් සබර්ගමු පළාතේත් මහනුවර සහ නූරේල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවත් ප්‍රකාශ කරුණා. ඌව පළාතේත් මුදතෙව් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් පසර දෙකෙන් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සැත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා. net news ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news total කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: net news the truth people trust.
3: ඔබ වෙත ගෙන ආවේ
0: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක් රටට ඉහළ විදේශ විනිමයක් පොල් වගා කරුවනේ ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි
4: FM 95 FM 94.8 net FM
5: මරු බං

සුබසන්ධ්‍යාවක්. හවස 5යි විනාඩි 9යි. සිකුරාදා දවසේ හතරවටේ අහගෙනින්න ගමන් අපි අන්තිම පැයට ඇවිල්ලා තියෙන්නේ. මේබැයි පටන් ගන්නකොටම WhatsApp එක පැත්තට මම යන්න හදන්නේ. මොකද අද ඇවිල්ලා Net FM අපිට අතිශය කාර්ය බහුල දවසක්. Net FM DJ Night Fest Super Attack Show Super 14 ඒ කියන්නේ දෙවනි වටියේ පළවෙනි තරගය අපි අද දවසේදී රණවේට අරගෙන ඉන්න ලෑස්ති වෙලා ඉන්නවා. පළවෙනි තරගය සඳහා අපිත් එක්ක අද දවසේදී කෑගල්ල දිස්ත්‍රික්කයේ ඒ වගේම හම්බන්තොට දිස්ත්‍රික්කයේ තමයි එන්නේ. පහුගිය තරඟ වටේ අති දවන්ත ජයග්‍රහණ ලැබපු ජයග්‍රහකයන් දෙන්නෙක් තමයි ඔන්න හද දවස පටන් ගන්න රණවේ වෙද්දී Net FM DJ Night Fest Super Attack Show දෙවන වටේ සඳහා සම්බන්ධ වෙන්නේ. මේ වෙද්දී තරඟකරුවන් දෙදෙනා ළඟ ළඟම එන ගමන් ඉන්නේ. ඉතින් ඒ නිසා අවුරුදු උත්සවයක් වගේ නිකන් ළඟ ළඟම ඉන්නේ. හරිද? නෑ නෑ, කොල්ල දෙන්න පොඩ්ඩක් අද වේලාසන එනවා. මොකද පොඩ්ඩක් දෙන්නම සෑහෙන්න ට්‍රයි එකක් දෙනවා අද දවසේදී. වැඩිම මනාප සංඛ්‍යාවක් හිමි කරගෙන ජයග්‍රහකයා බවට පත් වෙන්නේ. ඉතින් එතකොට මේ දෙන්නට විශ් කරලා අද වැඩිපුරම මැසේජස් සෙවන්න කියලා තමයි මම ඔයාලට කිව්වේ. ඉතින් ඒ නිසා මේ වෙලාවේ මට මැසේජ් කරපු සෙට් එකක් මතක් කරන්න ඕනේ. අද දවසේදී Net FM Regionite Face to Face Attack Show දෙවන වටේ පළවෙනි තරඟකරුවන් දෙදෙනාටම හාලියල 12:90 උපුල් ඉලෙක්ට්‍රොනික එකේ අප සෙට් එකම විශ් කරනවා. ප්‍රියංකර ඉලෙක්ට්‍රොනික එකේ කැටවල සෙට් එකක් මේ වෙලාවේ ඉන්නවා. ඒ වගේම Nissan Salon එකේ සෙට් එක, ඒ වගේම GM Stores, ඒ වගේම සුද හොටෙල් එකේ සෙට් එකවත් අනිවාර්යෙන් මතක් කරන්න කියලා දිනවා. Thank you ජය වේවා. අපිත් මේ වෙලාවේ හතර වටේ සද්දෙම අහගෙන ඉන්නේ හැලියකට චමින්ද මොටර්ස් එකේ සෙට් එක DJ Night එක අනිවාර්යෙන් අද බලනවා සා. මොකද අපේ කොල්ලෝ ටිකක් එන්නේ අද. ඉතින් ඒ නිසා සෙට් එකටම ජය වේවා කියලා තියෙනවා. Thank you අනිවාර්යෙන් මතක් කරන්නම් ඔයාලවත්. ඒ වගේම අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න හුන්නස් කිරියෙන් මధు අපිත් මේ වෙලාවේ ඔයාව අහගෙන ඉන්නවා. රණවීර DJ Night එකත් එක්ක සෙට් වෙන්න බලාගෙන ඉන්නවා කියලා තියෙනවා. ජය වේවා. ජීවිතේ වාසනාව උදා කරගන්න තියෙන හොඳම විදිය තමයි ජාතික ලොතරැයි මණ්ඩලය හරහා වාට අරගෙන එන NLB මෙගා පව ලොතරැයියක් අරගන්න එක. මොකද වාට හිතා ගන්න බැරි තරම් ලොකුම ලොකු තෑගි දිනා ගන්න පුළුවන් හොඳම ලොතරැයිය තමයි NLB මෙගා පව කියලා කියන්නේ. ලොතරැයි කලාවේ පෙරලියක් සිදු කරමින් රුපියල් කෝටි 47ක, ඒ වගේම රුපියල් කෝටි 23ක ලංකාවේ දවන්තම සුපිරි තෑගි දෙකකින්, ඒ කියන්නේ රුපියල් කෝටි 70ක් දිනා දීපු එකම ලොතරැයිය තමයි NLB මෙගා පව කියලා කියන්නේ. ඉතින් එතකොට මේ වார்த்தාව යලි යලි තලුත් කරමින් ලොතරැයියකින් දිනා ගන්න පුළුවන් දවන්ත මෙගා සුපිරි තෑග්ගකට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ගේ, වගේම ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගේ සුපිරි මෝටර රථයක් වාර දිනා ගන්න දැන් යන්නේ රුපියල් 40ක් විතරමයි. රුපියල් 40කට සුපිරි තෑගි තුනක්ම දෙන ලංකාවේ එකම ලොතරැයිය NLB මෙගා පව ඔයත් වැඩි වැඩියෙන් අරගන්න ඕනේ.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නූ සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
2: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
3: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
4: එන්න
5: ෂා,
4: පාරටම එනවා කෑමවල සුවඳ.
5: රසත් එහෙම තමයි.
4: ඔව් ඉතින් ඔයාගේ කෑම හැමදාම රසයිනේ. මොකක්ද අනේ ඔයාගේ රහස?
5: මම හැමදාම ගන්නේ Fortune Oil නේ.
4: ඉතින් මොකක්ද වෙනස?
5: ක්වොලිටි එකම තමයි.
4: අවුරුදු ගාණක් තිස්සේම අංක එකේ ඉන්නේත් Fortune Oil නේ.
5: ඇත්තම තමයි.
6: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ.
7: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 7388 388 අමතන්න. නයිශ්‍රේණි ගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
8: හිරුසාල් පෞලේ සියලු දෙනාට ගැළපෙන රසම රසවත් වේලක් පිළියෙල කර ගැනීමට සාධාරණ මිලකට ගුණාත්මකව ලබා ගත හැකි හිරුසාල් නාඩු කීරි සම්බා සම්බා කැකුළු සහල් ඇතුළු විවිධ සහල් වර්ග රසක් රසම රසවත් වේලක් පිළියෙල කර ගැනීමට හිරුසාල් හිරු පායනෝමින් විශ්වාස හිරුසාල් ඔබගේ ළඟම විලඳ සැලින් අදම මිලදී ගන්න.

0: Samsung ගන්න හොඳම තැනයි දම්රු.
1: පෘථිවියේ ළඟහරට රේල් පාරක්? ඔන්නඔහුම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට. දරුවන්ට ලෝකෙ ලොකුවට පේනකොට අපි එකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩි දරුවන්ට උදව් වෙන. Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සූදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.
2: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැම වෙල රසින් රස ගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
3: දිනන ලොකුම සුපිරි ටැගිදන එක මලොතරයිය එන්එල්බී මෙගාපව ඔබත් අදම මිලදී ගන්න.
4: හිරු පායනෝමින් විශ්වාස හිරු සහල් ඔබගේ ළඟම වෙළඳ සැලින් අදම මිලදී ගන්න.
5: ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් මහලක් නම් කල.

රයිට් වෙලාව හවස පහයි විනාඩි 28ක් වෙනකොට මම මේ ඔයාලට මතක් කරන්න හදන්නේ ඔයාලට හම්බ වෙන සුපිරිම chance එක ගැන. දැන් අද රෑ 9ට NetFM DJ Night Face to Face Attack Show පළවෙනි තරගයේ අපි සූදානම් වෙලා ඉන්නවා දෙවෙනි බටේ ආරම්භ කරන්න. ඒ කියන්නේ ජයග්‍රාහී 14 දිනාගේ පළවෙනි තරගය අද දවසේදී කෑගල් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තමයි අපි අරගෙන ඉන්නේ ලෑස්ති වෙලා ඉන්නේ. ඔයත් ඉතින් මේ වෙලාවේ දතකට මැදගෙන රෑ 9 වෙද්දි මේ පැත්තට ඉන්න ලෑස්ති වෙලා ඉන්නවා නම් මම ඔයාට දැන් මතක් කරන්නේ ඔයාට රුපියල් 10,000ක වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙන්න තියෙන සුපිරි අවස්ථාවක් ගැන. මොකද දන්නවද දැන් ඔයා යන NetFM official Facebook page එකට. හරිද? ඊට පස්සේ අපි wall post එකක් දාලා තියෙන වාද දවසේදී ජයග්‍රහණය කරන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේද හම්බන්තොට දිස්ත්‍රික්කයේද කියලා ඔයාට කමෙන්ට් එකක් දාන්න පුළුවන්. එකක් නෙමෙයි ඕන තරම් කමෙන්ට් කරන්න පුළුවන්. ඒ අතරින් අපි හරියටම උත්තරේ දෙන වාසනාවන්ත ජයග්‍රාහකයා හෝ ජයග්‍රාහිකාවට තෝරාගත් හරිද වාසනාවන්ත ජයග්‍රාහකයාට හෝ ජයග්‍රාහිකාවට රුපියල් 10,000ක වටිනා මුදල් තියාගයක් ලබා දෙන්න ලෑස්ති වෙලා ඉන්න රෑ 11 වෙනකන් ඔයාලට කමෙන්ට් කරන්න chance එක තියෙනවා. හරිද? වැඩේ වෙන්නේ කොහොමද කියලා මං ඉස්සරහට කියන්නම්. හරි. Right, ඊට පස්සේ මේ වෙලාවේ මම අහගෙන ඉන්න සෙට් එකක් අපේ තරඟකරුවන් දෙදෙනාට විශ් කරලා තියෙනවා මෙන්න මේ විදිහට. අයියේ අපිත් මේ වෙලාව අහගෙන ඉන්නවා. ද කෑගල්ල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තරඟකරුවන් දෙදෙනාටම ජය වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා කියලා මට සයිරු මැසේජ් එකක් දාලා තිනවා. ඊට පස්සේ දකුණට සුපිරි ජයක්. දකුණ කියන්නේ ගැම්ම කියලා දීප්ති මැසේජ් එකක් දාලා තිනවා. අපි බලමු නේද. ඊට පස්සේ කෑගල්ල කණ්ඩායම් දෙකටම සුබ පතනවා කියලා මට මැසේජ් එකක් දාලා තිනෝ. කෑගල්ලෙන් එක කණ්ඩායමයි එන්නේ. හරිද? ඊට පස්සේ හයි කොහොමද අපිත් මේ වෙලාව වහගෙන ඉන්නවා. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. අද තරඟකරුවන් දෙදෙනාටම ජය වේවා කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. නුවන් තැන්කියු ජය වේවා. අනිවාර්යෙන්ම ආව ගොඩක් ආදරෙන් එකතු කරගන්න. රයිට්. ඊට පස්සේ මේ සෙට් එකම එකතු කරගෙන මම සින්දුවකට යන්න හදන්නේ. හැබැයි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ගැන මතක් කරන්න ඕනේ ඊට කලින්, සින්දුවකට යන්න කලින්. සැප්තැම්බර් මාසේ 25 වෙනිදා ඉඳලා ඔන්න ඔක්තෝබර් 4 වෙනිදා වෙනකන් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ BMICH පරිශ්‍රයේ තියෙනවා. ඉතින් ඒ නිසා හැම අවුරුද්දකම වගේ පොත් ප්‍රදර්ශනයට ගිහිල්ලා පොත් ටිකක් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කට්ටියට හිතාගන්න බැරි තරම් වට්ටම් යටතේ ඔයාලට අවශ්‍ය කරන පොත් ටික මිලදී ගන්න පුළුවන්, ලිපිද්‍රව්‍ය ටික මිලදී ගන්න පුළුවන්. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය තමයි 27 වෙනි වතාවටත් මේ දවැන්ත පොත් ප්‍රදර්ශනය ඔයා වෙනුවෙන් සංවිධානය කරන්නේ. ඉතින් ඒ නිසා දවස් වෙන් කළා තියා උදේ 9 ඉඳලා රෑ 9 වෙනකන් ඔයාලට ගිහිල්ලා අවශ්‍ය කරන පොත්පත් ටික හිතා ගන්න බැරි තරම් අඩු විලකට ගන්න පුළුවන්. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ වෙනුවෙන් මෙවරත් සුපුරුදු විදිහටම නිල රේඩියෝ වශයෙන් කටයුතු කරන්නේ NetFM අපි. සාමාන්‍යයෙන් ගෙදර උයනකොට ගන්න හාල් එක පිළිබඳව අපේ අම්මලා ආච්චිලාට සෑහෙන්න ලොකු පළපුරුද්දක්, ඊට පස්සේ අත්දැකීම් ප්‍රමාණයක් එක්ක හොඳම සහල් වර්ගය තෝරගන්න මේගොල්ලන්ට තියෙන සහජ හැකියාවක් නේද? මම අර කියනවා වගේ මෙහෙම අතට ගත්ත ගමන් අපේ අම්මලාට කියන්න පුළුවන් මේ සහල් එක හොඳයිද නරකයිද කියලා නේද? හැබැයි ඉතින් අපේ අම්මලා ආච්චිලා එහෙම අල්ලන්නේවත් නැතුව විශ්වාසයෙන් අරගන්න එකම සහල් සන්නාමය තමයි හිරු සහල් කියලා කියන්නේ. ගෙදර ගෘහණිය විදිහට ලොකු අයට පොඩි අයට පවුලේ හැමෝටම හොඳම දේවල් දෙන්න try කරන ඔයා ගෙදර සහල් වලටත් ඒ විදිහටම තමයි කියන්නේ මම දන්නවා. අන්න ඒ නිසාම තමයි ඔයා කඩේට ගියාට පස්සේ මුදලාලිට නම කියලම හිරු සහල් දෙන්න කියලා කියන්නේ නේද? සාමාන්‍යයෙන් එක එක ගෙවල් වල එක එක සහල් වර්ගනේ නේද පරිභෝජනයේ සඳහා ගන්නෙ. එතකොට හිරු සහල් සන්නාමයේ හරහා ඔයාට අවශ්‍ය කරන සියලුම සහල් වර්ග මිලදී ගන්න හැකියාව තියෙනවා. ඊළඟ කාරණාව තමයි ගොඩක් වෙලාවට අපේ ගෘහණියන් මේ හිරු සහල් මිලදී ගන්න විශ්වාසයත් එක්ක. මොකද මේ බත් එක බෙරි වෙන්නේ නැහැ, ඊට පස්සේ බත්ට අමු වෙන්නේ නැහැ, ඊට පස්සේ ඉක්මනට පිලුණු වෙන්නේ නැහැ, හරිම රසයි, ගුණදායකයි, ඊට පස්සේ සුවඳයි. මේ සියල්ලත් එක්ක හිරු සහල් වලට එදා ඉඳලා දෙනකන් එකම විදිහේ විශ්වාසයක් අපේ ගෘහණියන් අතර තියෙනවා. තෙන් සාදක ඉදිරිය යන ගමන් සාල් අරගෙන යන්න හිතාගෙන ඉන්නවා නම් ඔයා කඩේට ගිහිල්ලා මුදලාලිට නම කියලා මිල්ලන්න, මුදලාලි මට හිරු සහල් දෙන්න කියලා. හිරු සහල් හිරු පායනවා මෙන් විශ්වාසයි. අලුතෙන් ගයක් හදන කෙනෙක් නම් ගෙදර සිවිලිම කියලා කියන්නේ මිස් කරන්න හොඳ නැතිම කොටස. මොකද දන්නවද ගෙදර ඇතුළත පෙනුම වෙනුවෙන් ඔයා සෑහෙන්න මහන්සි වෙනවා නම් ගෙදර සිවිලිම ලස්සනට තියෙන්න ඕන නේද? පිටින් ගෙදරට එන කෙනෙක් වුණත් ගේ ඇතුළට ආවට පස්සේ සිවිලිම දැක්කහම හරි ආකර්ෂණීය පෙනුමක් තියෙනවා නම් ආයෙත්ින් කතා කරන්න දෙයක් නැහැ. මාර ප්‍රසන්න හැඟීමක් ඇති වෙන්නේ. අනිත් එක තමයි ලස්සන සිවිලිමක් තිබ්බොත් තමයි ගෙදර ඇතුළත හොඳ නිමාවක් පේන්නේ නේද? අන්නේ නිසා තමයි මම ඔයාලට කියන්නේ ගෙදර සිවිලිම ගහනවා නම් අලුතෙන් ගයක් හදන කෙනෙක් වුණත් ඊට පස්සේ තියෙන සිවිලිම අලුතෙන් අලුතරියා කරන කෙනෙක් නම් සීලින් ෂීට් ගන්නකොට
කලර ස්ට්‍රිප් සීලින් ෂීට් එක ගන්න අමතක කරන්න එපා. මොකද නැචරල් වුඩ් ලුක් එකක් එක්ක දිගුකාලීන පැවැත්මක්. මොකද මේක ඇවිල්ලා මේ වේයෝ කන්නේ නැහැ, දිරන්නේ නැහැ. ඊට පස්සේ අවුවට, ඒ කියන්නේ උෂ්ණත්වයට හැඩය වෙනස් වෙන්නේ නැහැ. ඊට පස්සේ වැස්සට තෙමුණා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ හිතන්නකෝ කාලයක් ගියාට පස්සේ දූවිලි මකුළු දැල් බැඳිලා තියෙනවා නම් නිකන් රෙදි කැල්ලක් දාලා පිය දැම්මත් ඇති ආයි තිබ්බ තත්ත්වෙටම ගන්න පුළුවන්. තේන්සා සිවිලිමක් ගහන්නේ මාසයකට දෙකකට අවුරුද්දකට නෙමෙයි ජීවිත කාලෙකටම. තේන්සා ජීවිත කාලෙට මේකයි කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක. අසා අපිත් අතර යන අපේ වෙනකන් තමයි බලාගෙන ඉන්නේ කියලා මට කඩවත ලක්මාලි මැසේජ් එකක් දාලා තිනු. කොල්ල දෙන්නටම ජය වේවා කියලා තියෙන බාඋකේ. ඒ වගේම මේ වෙලාවේ කෑගල්ලේ සිස්ටර් ස්ටුඩියෝ එකේ සෙට් එක වැඩ කරන ගමන් මාව අහගෙන ඉන්නවා කියලා තියෙනවා. අනිවාර්යෙන් එකතු කරගන්න. ඊට පස්සේ රිකිල ගස්කර සැලොන් දිනේශ්‍රී එකේ සෙට් එක, ශාම, ඊට පස්සේ සංදීපනී නුවන්තික සෙට් එකම එකතු කරගන්න. ජය වේවා රැනවෙර නෙත් FM DJ Night Festival Attack Show දෙවන වටේ පළවෙනි තරඟය උණුසුම් තරඟයක් කරන්න. ඔයා අනිවාර්යෙන් මේ පැත්තට එන්න ඕනේ. මං කිව්වනේ හරියටම දිරන්නේ කවුද කියලා කමෙන්ට් කරන කෙනාට 11:00ට කලින් හරිම කමෙන්ට් එක දැම්මොත් රුපියල් 10,000ක් දෙන්න අපි අදලා ඇස්සෙලා ඉන්නවා.

0: තව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුලේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය උප ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
2: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙත නොබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න. 0710 777 333.
3: රසතුන් හදක පාරම්පරික අපේ රසය. මේනක සහල් බයන් වින් වෙතින් ස්මාර්ට් TV රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපනය ඇති තයාගේ ඔබට හිමි වේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
4: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112 125 125 මතන්න. BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
3: අලුතෙන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාගල ප්ලාන්ටේෂන් 011 27 77 87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්.
5: තැන හොඳ නම් ඉන්නෙත් හොඳය.
6: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook පලපත රබි මුල්‍ය සහගෝකි ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයකි.
7: ඉසි නිසා ඇත්තටම ලේසි. සුව පහසු මත පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න. ඉසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
3: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
8: සමින්ද කුෂාර වීරසිංහ කලුවල ගොඩ ඌරගස් වන්දන. පසේ අමාරුවක් හැදලා මම මුලින්ම හොස්පිටල් එකෙන් අවුරුදු දෙකක් තුනක් විතර වගේ මම බෙහෙත් දීුවා. ඊට පස්සේ පැටෙක්ගේ මාර්ගයේ සේනගල වෙද මහත්තයගෙන ආරම්භ වුණා. මාසෙක අමාරක් දෙකක් විතර වගේ කදිකට වෙද මහත්තයගෙන් බෙහෙත් දීුවා. කලින් තිබුණු අපහසුතා, පපුවේ වේදනාව දෙවිල්ල එහෙම කිසිම දෙයක් දැන් නැහැ. ඒ බව මේ තත්ත්වයට ගෙන අපේ වෙද මහත්තයාට දීර්ඝායස ලැබේවා කියන ප්‍රාර්ථනාවයි.
3: කතා කරන්න 0777 300 940.
9: වීතරාගී මුනි ගුණ ගයන ලෝ සත සිත් නිවාසන හන පින්සාර සත් ධර්ම සන්ධ්‍යාව
10: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව

0: කේන මහබෝවරුනේ ආශිර්වාදයෙන් ඔබට ඔබ නිවසට ව්‍යාපාරික ස්ථානයට දිව මතුරක්ව සෙතම සලසා ගන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව
0: සෑම දිනකම සවස 6ට මල් පාන් පුදා net අද්දර රැඳෙන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව

டே ஹவுஸ் அப்பாய் வினாடி 46 වෙලා ව අපිට අද ටිකක් ඉක්මනට යන්නත් වෙනවනේ මොකද රෑ 9ට හම්බ වෙන්න සෑහෙන දේවල් තියෙනවා තව ඔයාට අරගෙන එන්නේ තියෙන සය සියල්ල සූදානම් වෙමින් පවතින්නේ මොකද අද රෑ 9 කියලා කියන්නේ ඔයාට මිස් කරගන්න හොඳ නැතිම රෑ 9ක් මොකද net fm dj night festival attack show පළවෙනි තරඟ වටේ ඉඳලම ඔයාගේ ආදරේ අපිට හම්බෙනකොට අපි වාසනාවන්ත ජයග්‍රාහකයෝ 14 දෙනෙක් එක්ක දෙවෙනි තරඟ වටේ අද ඉඳලා ආරම්භ කරන්න ලෑස්ති කියලා කලින් ඉඳලා මාට මතක් කරා. ඉතින් ඒකට යනුව ඒ 14 දෙනා අතරින් අද දවසේදී කෑගල්ල සහ ඊට පස්සේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අතර කෑගල්ලෙන් අපේ ලකි ජේ වගේම හම්බන්තොටින් ඩීජේ වික්ට්‍රෝ අද තරඟ කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. එතකොට අපි වාට මේ දැන් මතක් කරා අපි Facebook wall post එකක් දාලා තිනවා රෑ 11ට කලින් අද දිනන්නේ කවුද කියලා wall post එකට වාට කමෙන්ට් කරන්න පුළුවන්. කමෙන්ට් කරලා හරි උත්තරේ දෙන ජයග්‍රාහකයන් අතරින් වාසනාවන්ත ජයග්‍රාහකෙක් තෝරගෙන රුපියල් 10,000 මුදල් ත්‍යාගයක් ලබා දෙන්නත් අපි ලෑස්ති වෙලා ඉන්නවා. එන්සයි ගැනත් මතක් කරන්න ඕන. රයිට් යන්න කලින් කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක ගැන කියන්න ඕනේ. මොකද මේක තමයි සාමාන්‍යයෙන් ගයක් හදනවා නම් ඔයාලට තියෙන හොඳම සීලින් ෂීට් එක. natural wood look එකක් එක්ක දිරන්නේ නැහැ, ඊට පස්සේ වේයෝ කන්නේ නැහැ, ඊට පස්සේ රස්නේට හැඩය වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා ඉතින් දිගු කාලීන පැවැත්ම ස්ථීරයි. තේන්සා අනිවාර්යෙන් අලුතෙන් ගයක් හදන කෙනෙක් නම් කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක සිවිලිමර දාන්න මතක් කරන්න එපා. ඒ ගැනත් මතක් කරලා අදට මම හතර වටින් යන්න හදන්නේ රෑ 9ට අති උත්කර්ෂවත් net fm dj night face to face attack show දෙවන වටේ පළවෙනි තරඟය අපි වට අරගෙන ඉන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් එන්ස හරියටම රෑ 9ට හම්බ වෙමු. මං කියවනේ වෝල් පෝස්ට් එකට කමෙන්ට් කරලා තියාගන්න දැම්ම ඔය ජයග්‍රාහකෙක් වෙන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් එන්ස රෑ 9ට හම්බ වෙනවා. එතකම් පරිස්සමින් ඉන්න ගිහිල්ලන් නම් ජය වේවා. මම DJ Azar.

0: ඩිස්ත්‍රික් 14 තරඟකරුවන් 14 එකම කුසලානයක් ජනතා මනාපයෙන් සහජ හැකියාව කිරුළු පළඳින Red FM DJ Night Face to Face Attack Show Super 14 Super 14 දෙවැනි වටේ අතිශය උණුසුම් උත්කර්ෂවත් පළමු තරගය කෑගල්ල දිස්ත්‍රික්කය DJ Lucky J සමගින් හම්බන්තොට දිස්ත්‍රික්කය DJ Victor අද රෑන් නවයට ඔබේ මනාපයෙන් ඔබේ දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරවන්න සූදානමින් සිටින්න
1: Brought to you by

0: මෙල්ටෝල් හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
1: චිත්‍ර ඇඳලා ලොකු ලොකු තෑගි දිනා ගන්න ආසයි නේද? විෂන් කෙයා පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 25 කලින් ඔයාලගේ චිත්‍රය ළඟම විෂන් කෙයා ශාඛාවකට ගෙනවෙත් පාර දෙන්න. මාස්ටර් ගයිඩ් විතින් පෙර පාසලේ සිට උසස් පෙළ දක්වා සියලු වැඩපොත් පසුගිය විභාග ප්‍රශ්නෝත්තර සහ ප්‍රකාශන විශේෂ වට්ටම් සහිතව ලබා ගන්න සැප්තැම්බර් 25 වනදා සිට BMICHQ විශාලාවට එන්න. මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ
2: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 011-2-863-376-716-72.
3: ශ්‍රී ලාංකේය නවනිපැයුම්කරුවන්ගේ කොමිෂන් සභාව සමග අත්වල්වන ගනිමින් කොළඹ රාජකීය විද්‍යාලයේ තරුණ නවනිපැයුම්කරුවන්ගේ සංගමය අභිමානයෙන් ඉදිරිපත් කරන Future 26 ශ්‍රී ලාංකීය තාක්ෂණික ඉතිහාසයේ වෙනස් කළ සාම්ප්‍රදායික නිමැවුම්වල සිට හෙට දිනේ යථාර්ථයක් බවට පත්වන මීළඟ පරපුරේ තාක්ෂණික විප්ලවයන් දක්වා සියල්ල දැක බලා ගන්න සැප්තැම්බර් 24 වනදා පෙරවරු 9:30 සිට රාජකීය විද්‍යාලීය මාස් අරීනා පරිශ්‍රයේදී Future 26 හෙට දිනේ අනාගතය අදම අත්විඳින්න මාධ්‍ය අත්වැල Net FM.
4: ඉතන අපි පාස් මතව කිත් දුර ජාන මුෂ්කිල හෝ ඔච්චරක් ලඟ වෙන්න එපා. I'm the rasin berry way hit the cup fun kan nam hangi ma wenwen satye dina pahema මන්දාරම් රැහතට net අහන්නා.
5: හිරු පායනෝමින් විශ්වාස හිරු සාල් ඔබගේ ළඟම විලඳ සැලින් අදම මිලදී ගන්න.
6: ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
7: කවද

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: අතම ගන්න ෆෝන් එකයි ඇයි හෙටට දාන්න

ලෝකනාථ වූ අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාව හා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහණක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරුවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සෙත් කවි වන්දනාවේ පිහිට සලසාගමු.

0: පැවැත්වූ උතුම් ආශිරුවාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිරුවාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: නෙත්තෙෆෙම් බුදුගුණ හැන්දෑව බුදුගුණ හැන්දෑව. රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112125125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි. පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ. SLT මොබිටෙල් සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය එක්ව ගෙනේන අනාගත AI තාක්ෂණයේ කේන්ද්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 අනාගතය බලගන්වන නව අදහස් සහ තාක්ෂණය වෙනුවෙන් නවෝත්පාදනයේ සහ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් එක්වන දැවැන්ත වේදිකාව සැප්තැම්බර් 25 සිට 30 දක්වා අනාගතය වෙත යන මෙම චාරිකාවේ කොටස්කරුවෙක් වන්න දැන්ම පිවිසෙන්න AIExpo.lk AI සමග පෙරට
2: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15% දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
3: ඉසි නිසා ඇත්තටම ලේසි සුව පහසු මත පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
4: इतना भी पास मत आओ कि दूर जाना मुश्किल हो उच्चरा क्लांग में नहीं पा आई एम द रसन बेरी वे हित का उपन खान दम हैंगी में वेनवेन सत्य दिन पाहे मा मंदारम रे हाथ टा नित अहन्ना
5: මක නැවතුමට උතුම් සත්තරුමය තැන මිනිස් ජීවිතයේ සැබෑ අරුත දකින්නට
1: ශෝක්‍යාවලෝකනය
6: ඒ ප්‍රියභාවේ නිරෝධ උනොත් මොකද වෙන්නේ? පියතෝ ඉප්පු මුත්තස නත්ති සෝකෝ, සෝකයක් නැත. කුතෝ භයං, භයක් කොයින්ද? එන එදාට සෝකයත් අවසන්, භයත් අවසන්.
5: පූජනීය මාපලකම සොසිල වංශ හිමියන්ගේ වැඩම වීමෙන්
1: සෑම සෙනසුරාදාවකම උදේ අටට
5: ශාක්‍යාවලෝකනය
1: මොනි බණ දෙන සසර නිවීමට
7: FM 95 FM 94.8 Divine Pura
8: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
9: වේලාව සවස 6:30

0: Net News. ജനതാവ് വിശ്വാസ കരണ സത്യ Net News. ඔබ වෙත ගෙනෙන්නේ
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: ඉහළම තත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි පිටි භාවිතය සඳහා ඔබත් අදම මාරු වෙන්න. ලෙහෙසි පහසුයි මාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි. Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
3: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත් වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල් නෙ තමතන්න 0112-863-363-76-716-3672.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
4: අයිබෝවන් අද 2026 සැප්තැම්බර් 18 සිකුරාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍යනාවරණය. Net News සවසහය තිහ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. Net News සජීව මැදිරියේ සිට ප්‍රවෘත්ති සංස්කරණයේ සහ ඉදිරිපත් කිරීම. මම තරංග රුක්ෂාන් ජයසේකර.
0: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
4: සිරස්තල. දුම්රිය වර්ජනය තිබුණත් දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි. මගේ ආරක්ෂාවට වැඩි අවධානයක්. දුම්රිය වර්ජනය අසාර්ථක කළ හැටි ආණ්ඩුව කියයි. නාමල් ලබන 29 වනදා දක්වා යළි රිමාන්ඩ්. විමල් අධිකරණයට අපහාස කළාද? විමර්ශනයක් කරන්න අධිකරණයේ නියෝග. අධිවේගී ආසන පටි නීතිය අද මැදියම් රැයේ සිට.
0: Net News. The truth people trust.
4: දුම්රිය වර්ජනය බලධාරින්ට අනුවනම් අසාර්ථකයි. වෘත්ති සමිතියවලට අනුවනම් සාර්ථකයි. ජනතාව කියන්නේ මොකක්ද? ඒ අතරතුර නාමල් රාජපක්ෂත් ආයේ රිමාන්ඩ් වෙලා. ඒතුළු දවසේ පුවත්වල සත්‍යනාවරණය මෙතැන් සිට.
5: රුපියල් මිලියන 100ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අතඩංගුවටගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ඇපැයිල්ලීම් පිළිබඳ නියෝගය ලබන 29 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. එතෙක් සැක්කාර නාමල් රාජපක්ෂ මහතා රිමාන්ඩ් භාරය තබන ලෙසත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංකස් බෝධරග මහතා නියෝග කළා. මෙම ඇප ඉල්ලීමට අදාළ විත්තියේ ලිඛිත දේශන ලබන 22 වනදා ඉදිරිපත් කරන ලෙස නියම කළ මහේස්ත්‍රාත්වරයා පැමිණිලේ ලිඛිත දේශන ලබන 25 වනදා ගොනු කරන ලෙසත් අල්ලස් කොමිසමට නියම කළා. මෙම නඩුකරේ අද කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ස්වාමීනි, මෙම අල්ලස් චෝදනාවට සම්බන්ධ තවත් නඩුකරයකට මෙම සැකරු පෙරේදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබුවා. මුදල් විශුද්ධිකරණයේ වැළැක්වීමේ පනත යටතේ වූ නඩුකරයකටයි ඔහු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේ. මෙම සිද්ධිය යටතේ අල්ලස් චෝදනා මෙන්ම මුදල් විශුද්ධිකරණයේ වැළැක්වීමේ චෝදනා යටතේ වූ චෝදනා දෙවර්ගයටම අනාවරණ වීම නිසා මෙම පරීක්ෂණය අල්ලස් කොමිසම සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සිදු කරනු ලබනවා. දූෂණ විරෝධී පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව මෙවැනි විමර්ශනයකට නීතිපතිවරයාගේ සහය ලබා ගැනීමටත් අල්ලස් කොමිසමට හැකියාව තිබෙනවා යනුවෙන් සඳහන් කළා. වැඩිදුරටත් කරුණ දැක් වූ විමර්ශන ප්‍රගතිය පිළිබඳව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා මෙලෙස කරුණු පැහැදිලි කළා. ස්වාමීනි, මෙම විමර්ශනයට අදාළව හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතාගෙන් අල්ලස් කොමිසම් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා. කථානායක නිල නිවසේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක් පැවැත්වීම සම්බන්ධයෙන් සහ ශමින්ද රාජපක්ෂ නැමැති සැකරු විදේශගත වීම සිටීම පිළිබඳ චමල් රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගම් ලැබුවා. ඊට අමතරව සුසන්ත චමින්ද රත්නායක සහ දෙමුතු සංචය නැමැති පුද්ගලයන් දෙදෙනෙකුගෙන්ද ප්‍රකාශ සටහන් කර ගැනීම සිද්ධ වුණා. මේක 2012 වසර දක්වා දිවෙන විමර්ශනයක්. මෙම සිද්ධියේ පළමුණ සැක්කරු වන කපිල චන්දසේන මේ වන විට මියගොස් සිටිනවා. දෙවන සැක්කාරිය වන ප්‍රියංකා නියෝමල විජේනායක ඔස්ට්‍රේලියාවට පලා ගොස් තිබෙනවා. තුන්වන සැක්කරු වන ශමින්දු රාජපක්ෂත් අමරිකාවට පලා ගොස් තිබෙනවා. ඊට අමතරව සැක්කාර නාමල් රාජපක්ෂ සහ සාක්ෂිකාර නිමල් පෙරේරා සිටින ඡායාරූපද හමු වී තිබෙනවා. ඒ ඔස්සේත් වැඩිදුර විමර්ශන සිදුවනවා. මෙම සැකකරුට අදාළව දූෂණ විරෝධී පනතේ 149 වන වගන්තිය ප්‍රකාරප අලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් සහතිකයක් ඉදිරිපත් කර තිබෙනවා. සහතිකයක් ඉදිරිපත් කර තිබෙන අවස්ථාවක ඔබතුමාගේ අධිකරණයට ඇප ලබා දිය හැක්කේ සුවිශේෂී කරුණු ඉදිරිපත් වන අවස්ථාවක පමණයි. පසුගිය වතාවේ සැකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සුවිශේෂී කරුණු නොවන බවට ඔබතුමා තීරණය කරලා ඇපෙලින් ප්‍රතික්ෂේප කළා. ඒ අනුව මේ සැකකරු තවදුරටත් රිමාන්ඩ් භාරයට පත් කරන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. මේ අවස්ථාවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ඇමතු මහේෂ් රත්වරයා මෙම නඩුකරේ සැකරුවන් දෙදෙනෙකු සම්බන්ධයෙන් මෙම අධිකරණයේ විසින් වරෙන්තු නිකුත් කළා. ඒ සම්බන්ධයෙන් ගෙන තිබෙන ක්‍රියාමාර්ග මොනවාදැයි විමසුවා. ඊට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළේ මේ වන විට ඇමරිකාව බලා ගොස් සිටින ෂමින්ද රාජපක්ෂ නැමැති සැකකරු සම්බන්ධයෙන් නිකුත් කළ වරෙන්තුවකට අදාළව ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදන නිකුත් කිරීමට පියවර ගෙන තිබෙන බවයි. ඊට අමතරව ඔස්ට්‍රේලියාවට පලා ගොස් සිටින දෙවන සැකකාරිය වන ප්‍රියංකා නියෝමාලි විජේනායක සම්බන්ධයෙන් රතු නිවේදන ලබා ගැනීම සඳහා කටයුතු කරමින් සිටිනවා. මෙම කටයුතු කඩනම් කර ගැනීම සඳහා සැකරුවන්ට එරෙහිව අධිචෝදනා ඉදිරිපත් කිරීම අවශ්‍යයි. අපරාධ පරිශ්‍රණ දෙපාර්තමේන්තුව මෙම සිද්ධියට සම්බන්ධ විමර්ශන කටයුතු වල ගොනු නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. ඒවා අපි අධ්‍යයනය කරමින් සිටිනවා. එමනිසා විමර්ශන කටයුතු කඩනමින් අවසන් කරලා සියලු සැකකරුවන්ට එරෙහිව කඩනමින් අධිචෝදනා ගොනු කිරීමට බලාපොරොත්තු වන යනුවෙන් සඳහන් කළා. ඉන් අනතුරුව සැකකාර නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණ හමුවේ කරුණු දක්වමින් ස්වාමීනි පසුගිය වතාවේ සුවිශේෂී කරුණු නොමැති බව තීරණය කරමින් ඔබතුමා සැකකරුගේ ඇපෙල්ලීම් ප්‍රතික්ෂේප කළා. නමුත් ඉන් පසුවත් මෙම සැකකරු සම්බන්ධයෙන් සුවිශේෂී කරුණු මතුවී තිබෙනවා. ස්වාමීනි ආපස් ගනුදෙනු සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂණයක් පැවැත්වී තිබෙනවා. ඊට අදාළ වාර්තාවේ කිසිදු ස්ථානයක මේ සැකකරුගේ නම සඳහන් වී නැහැ. මෙම සැකකරු රිමාන්ඩ් භාරයට පත්ව සිටින්නේ නිමල් පෙරේරා නැමැති පුද්ගලයෙකු සිදු කළ ප්‍රකාශයකට අනුවයි. ඔස්ට්‍රේලියාවේ සිටින නිමල් පෙරේරා නැමැත්තා එක් අවස්ථාවක ප්‍රකාශයක් ලබා දී සඳහන් කර තිබුණා මේ මුදල් පැමිණියේ තමන්ගේ ගිණුමකට නොවන බවට. ඒ වගේම නිමල් පෙරේරා අසත්‍ය ප්‍රකාශ සිදු කළ බවට එක් අවස්ථාවකදී අපරාධ පරිශ්‍රණ දෙපාර්තමේන්තුව බී වාර්තාවක් මගින් කරුණු දක්වා තිබෙනවා. මෙම සිද්ධියට සම්බන්ධ බව කියන අල්ලස් මුදල නිමල් පෙරේරාගේ ගිණුමකට ඇවිත් තිබෙනවා නම් ඔහු අපරාධ සහායකයෙකු වශයෙන් ඉදිරිපත් කළ යුතුයි. ඊට අමතරව රිමාන්ඩ් භාරයේ සිටින මෙම සැකකරුට ඉන්දියා රජයෙන් ආරාධනාවක් ලැබී තිබෙනවා. ඉන්දියාවේ සංචාරක නිරත වීමට ඔහු රිමාන්ඩ් භාරයට පත්ව සිටීම නිසාම සංචාර තවලංගු කිරීමට සිදුවනවා. මෙයත් සුවිශේෂී කරුණක් වශයෙන් සලකමින් මා ඉල්ලා සිටිනවා. මීට අමතරව ඉදිරියේදී හිඟුරක්ගොඩ වාර්ෂික ඇසළ පෙරහැර පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙම පෙරහැර දෙවනි වන්නේ මහනුවර දළදා පෙරහැරට පමණයි. එම පෙරහැර පැවැත්වෙන අවස්ථාවේ එනම් සැප්තැම්බර් 26 වැනි දින රාත්‍රී 7:42 හඟුරංගත විහාරස්ථානයක කොත තැන්පත් කිරීම සඳහා විහාරාධිපති හිමියන් විසින් මෙම සැකකරුට ආරාධනා කර තිබෙනවා. නමුත් මෙම සැකකරු රිමාන්ඩ් භාරයට පත්ව සිටීම නිසා එම කටයුත්ත ඉටු කිරීමට නොහැකි වෙනවා. ඒක ආරාධනාව කළ ස්වාමීන් වහන්සේට කරන අගෞරවයක්. මේ කරුණු සුවිශේෂී කරුණු ලෙස සලකා සැකකරුට අප නියම කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියා. එම ඇපෙල්ලීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා ස්වාමීනි නිමල් පෙරේරා නැමැති පුද්ගලයාගේ විශ්වාසනීයභාවය සම්බන්ධයෙන් ඔබතුමා පසුගිය වසාවේ නියෝගයක් ලබා දුන්නා. එම සාක්ෂිකරුගේ විශ්වාසනීයභාවය සම්බන්ධයෙන් තීන්දුවක් ලබා දිය හැක්කේ නඩු විභාගයේදී පමණයි. මෙම අවස්ථාවේදී ඒ පිළිබඳ සලකා බැලීමට හැකියාවක් නැහැ. ඒ නිසා ඒ සුවිශේෂී කරුණක් වශයෙන් සලකන්න බැහැ. ඉන්දිය සංචාරයේ මෙන්ම විහාරස්ථානික කොත තැන්පත් කිරීම සම්බන්ධයෙන් වූ කරුණු සුවිශේෂී කරුණු වශයෙන් සැලකීමට හැකියාවක් නැහැ. මෑතකදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක්ද සිල්වා මහතා විසින් තීන්දුවක් ලබා දුන්නා. එම තීන්දුව තුළින් අවධාරණය කර තිබෙනවා බුද්ධ දර්ශනය අනුව දූෂණයෙන් මිදී කටයුතු කළ යුතු ආකාරය. අංගුත්තර නිකාය සහ සූත්‍ර පිටක ඔස්සේ විනිසුරුතුමා බෞද්ධ දර්ශනයට අනුකූලව දූෂණයෙන් මිදීමේ වැදගත්කම් පෙන්වා දී තිබෙනවා. ඒ වගේම ධර්මානුකූලව කටයුතු කළ යුතු ආකාරය ගැනත් කරුණු පැහැදිලි කර තිබෙනවා. එවැනි තත්වයක් ඇතිවන්නේ නම් හොඳයි. නමුත් මෙම කරුණු සුවිශේෂී කරුණු විදිහට සලකන්න බෑ. වැලිගම් බේ නැමැති සිද්ධියක් සම්බන්ධෙනුත් මේ වන විට විමර්ශනයක් පැවැත්වෙනවා. එහිදී රුපියල් මිලියන 175කට අධික සැකකටයුතු මුදල් පිළිබඳවක් පිළිබඳව තොරතුරු අනාවරණ වී තිබෙනවා. එම මුදලත් ලැබී තිබෙන්නේ නිමල් පෙරේරාගේ ගිණුමකට. එම නිසා මෙම අවස්ථාවේදී රිමාන්ඩ් භාරයේ පසුව නාමල් රාජපක්ෂ නැමැති සැකකරු සම්බන්ධයෙන් සුවිශේෂී කරුණු ඉදිරිපත් වූ නොමැති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කර සිටියා. දෙපාර්ශ්ව විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කළා. ඉකුත් 12 වනදා පැවති රැලියකදී හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් සිදු කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් වී තිබේ දැයි සොයා බලන ලෙස අලස් කොමිසම කළ ඉල්ලීමක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පොලිස්පතිවරයාට නියෝග කළා. එය බස් සිද්ධිය සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර තිබෙන පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී අලස් කොමිසම් විසින් ඉදිරිපත් කළ සංයුක්ත තටයක් අධිකරණ ඉදිරිපත් කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා විසින් මෙම නියෝගයේ මෙම ඉල්ලීම ඉදිරිපත් කළා. ඉල්ලීම සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් සංකේස් බෝධර්ග මහතා විසින් මෙම නියෝගය නිකුත් කළා. නීති ආධිපති සහ වත්මන් දේශපාලන තත්ත්වයේ සම්බන්ධයෙන් දේශපාලඥයින් අදත් විවිධ දහස් පළ කළා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ ආණ්ඩුවට එරෙහිව සියලු පාර්ශ්ව ඒකරාශී විය යුතු බවයි.
6: අපි නොපසුබටව මෙයට විරුද්ධ වන්නට ලොකු ජනතා ඒකරාශියක් කරන්නට අපි අදහස් කරනවා. අපේ මූලිකත්වයෙන් අනෙකුත් සියලුම ප්‍රගතිශීලී කොටස් සම්බන්ධ කරගත් ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතාවයකට අපි පොල්දුව මන්සන්ධියේ 24 වෙනිදාට අපි මේ මහජන උද්ඝෝෂණය පවත්වනවා. 24 උදේට පාර්ලිමේන්තුවට අද 159 දෙනා යනකොට හැමෝටම තේරෙන්නට ඕන රටේ සාතිශය බහුතරයක් ජනතාව මේ 22ට
5: නීති ආධිපත්‍ය සම්බන්ධයෙන්ද දේශපාලඥින් අදහස් පළ කළා. මේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමාජික මිලින්ද රාජපක්ෂ.
7: අද වැඩිම බයක් තියෙන්නේ මේ දවසක් කර දවසක් මේ රටේ සිද්ධ වෙන ඝාතන රැල්ල නිසා. එතකොට කොහොමද මෙච්චර ආයුධ ප්‍රමාණයක් මේ සමාජයේ සංසරණය වෙන්නේ? අර හමුදාංශයේ බුද්ධි ප්‍රදානියව ජනාධිපතිතුමාගේ අස්සරින් දැන් කාලයක් තිස්සේ රඳවගෙන ඉන්නේ. ඒ එතුමගෙන් හරි අහලා බලන්නකෝ කොහොමද බුද්ධිංශ ටික ක්‍රියාත්මක කරලා මේ අපරාධකරුවන් සමාජයේ මේ තරම් නිදහසේ කෙලිසෙල්ලම් කරන එක නවත්තගන්නේ කියලා.
5: ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවසුවේ නීතිය ක්‍රියාත්මක වීමේදී ආණ්ඩුව වෙනස් ආකාරයකින් කටයුතු කරන බවයි.
8: අපේ රටේ නීතියට අනුව LTT සංවිධානයේ ලාංඡන, හොඩි ප්‍රදර්ශනය, ප්‍රචාරණ කටයුතු සහ වීරත්වයට නගමින් ප්‍රසිද්ධියේ ඇගීමට ලක් කිරීම තහනම්. මේ වෙන්නේ මොකද්ද? දිලීපන්ගේ ලෝකට ප්‍රතිමාව හදලා, හෝලිමේ ඇවිල්ලා මල් පහන් පුද පූජා පවත්වලා, ශබ්ද විකාශන යන්ත්‍ර වලින් දිලීපන් වීරයෙක් කරන ගීත ඇහෙන්න සලස්වලා මේ මොකද්ද මේ කරන්නේ? නීතිය කාටත් පොදු නම්, එතකොට මේ නීතිය උල්ලංඝනය කරන ජාතිවාදී කල්ලිවලට කොහොම ලංකාවේ නීතිය ක්‍රියාත්මකභාවය? එතරම් නීතිය ලක්තනම ලොප්පෙන්නේ ඇයි? රස්තවාදය ඉවර කරපු මිනිස්සුන්ව ඉරේ දාන්නද නීතිය තියෙන්නේ? රස්තවාදයට නැවත පණ ගන්වන්න ප්‍රවර්ධනය කරන්න ඉඩ දෙන්නද නීතිය තියෙන්නේ?
5: නීතිය ආධිපත්‍ය නිසි පරිදි ක්‍රියාත්මක වීම පවතින බවයි විශේෂ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පැවසුවේ.
9: පංගු බේරුවට යටවෙච්ච නීතියක් මූණ බලා ක්‍රියාත්මක කරපු නීතියක් මේ රටේ තිබුණා. එතකොට එහෙම තීච්ච නීතියක් අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 එක වගන්තියට යටත්ව නීතිය ඉස්සරහා හැමෝම සමානයි කියන සිද්ධාන්තයට අද අපි නීතිය ගෙනල්ලා තියෙනවා. මේ රටේ විමර්ශන ආයතන ඒ වෙට්ටු දමන උදවියව ලංකාවේ හිටියත් විදේශයේ හිටියත් කොහෙවත් වෙට්ටු දාලා බේරෙන්න පුළුවන් කමක් නැහැ.
5: දුම්රිය වෘත්ති සමිති කිහිපයක් විසින් ආරම්භ කළ වැඩවර්ජනය තවදුරටත් ක්‍රියාත්මක වුවද දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවේ ගමනාගමන අධිකාරිය සංඝ සමරසිංහ මහතා සඳහන් කළේ වර්ජනයක් ආරම්භ කර තිබුණද ඊයේ මෙන්ම අද දිනේදීද සේලු කාර්යාල දුම්රිය සේවා ක්‍රියාත්මක කිරීමට හැකි වූ බවයි.
10: දුම්රිය දෙපාර්තමේන්තුව අද දින උදෑසන සියලුම ගමන් ආරම්භක ස්ථානවල සිට කාර්යාල දුම්රිය සේවා ක්‍රියාත්මක කළා. ඒ වගේම දහවලුත් සාමාන්‍ය දුම්රිය සේවා වාර සියල්ල ක්‍රියාත්මක කළා. අපි සැලසුම් කළා තියෙනවා හවස සියලුම කාර්යාල දුම්රිය එම ගමනාන්ත දුම්රිය ස්ථාන දක්වා ධාවනය කරන්න.
5: වර්ජනය ක්‍රියාත්මක කරන දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමේ සභාපති සුමේද සෝමරත්න මහතා දුම්රිය වර්ජනය සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසක්.
11: ඊයේ ආරම්භ කරන වැඩවර්ජනය අපි සාර්ථකව අද දෙවැනි දිනටත් ක්‍රියාත්මක කරනවා. අපි මේ වැඩවර්ජනය පිළින් බලාපොරොත්තු වුණේ මේ දෙපාර්තමේන්තුවේ පරිපාලනය පිළිබඳ පවතින ගැටලු විසඳන්න කියන එක. ඒක අපි මීට කලින් විටින් විට ලිඛිතව දැනුම් දීලා සාකච්ඡා මගින් දැනුම් දීලා විසඳන්න නැති නිසා තමයි අවසානයේ අපි සංකේත වැඩවර්ජනයකට ආවේ. නමුත් ඒ ප්‍රශ්න විසඳනවා වෙනුවට දෙපාර්තමේන්තු ප්‍රධානීන් තහා නියෝජ්‍ය අමාත්‍යවරයා අමාත්‍යවරයා දුම්රිය කාලසටහන යථාවත් හරි සියලු දුම්රිය ධාවනය කරනවා කියමින් තමයි මේ පුරසාරම් දොඩන්නේ. සමස්ත දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් 14ක් පමණ රජයේ හිතවාදීව තමන්ගේ මව් සංගමේ තීන්දුවට පටහැනිව කටයුතු කරමින් ඉන්න ආකාරයක් පමණයි තියෙන්නේ. නමුත් අපේ වැඩවර්ජනය සාර්ථකයි. අද වෙනකොට තාම මේ පැය 30කට අධික කාලයක් ඇවදීන් තියෙනවා. මේ කාල සීමාවේදී ත්‍රිකුණාමලයට මඩකලපුවට වැඩි තැන්වලට දුම්රිය ධාවනය කරගන්න බැරි වෙලා තියෙනවා. මහව දුම්රිය ස්ථානේ දුම්රිය ස්ථානාධිපතිවරු එක්කෙනෙක් පමණක් රඳවාගෙන ආණ්ඩු හිතවාදී දුම්රිය ස්ථානාධිපති රඳවාගෙන දෙපාසට දුම්රිය කිහිපයක් යවමින් මේක සාර්ථකයි කියන තැනකට ගෙනල්ලා තියෙනවා. අපිට අවශ්‍ය වෙන්නේ දුම්රිය ධාවනය නවත්තන්න නෙමෙයි, නමුත් මේ පරිපාලන ගැටලුවට විසඳන ක්‍රමවේදයක් දෙන්න.
5: කෙසේ වෙතත් ප්‍රවහන් සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා වර්ජනය සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසක්.
12: අපිට මේක ගත්තොත් එහෙම මෑත ඉතිහාසයේ දුම්රිය වැඩවර්ජනයක් සිද්ධ වෙනකොට අපි දන්නවා දුම්රිය ධාවනය කිරීම සම්පූර්ණයෙන්ම වගේ අඩාල වෙනවා. හැබැයි අපිට හැකියාව ලැබුණා ඊයේ දිනේ අද දිනේ දුම්රිය වැඩවර්ජන ක්‍රියාත්මක වුණා. තවත් වෘත්ති සමිති සහ දුම්රිය නිලධාරීන්ගේ සේවකයන්ගේ සියලු දෙනාගේ කැපකිරීමෙන් වැඩ කිරීම නිසා අපිට හැකියාව ලැබුණා දුම්රිය ගමන් වාර 187ක් වගේ ප්‍රමාණයක් ධාවනය කිරීමට හැකියාව ලැබුණා. ඒක දළ වශයෙන් ගත්තොත් එහෙම සාමාන්‍ය 250 256ක් වගේ ප්‍රමාණයක් ධාවනය වෙනවා දෛනිකව. හැබැයි අපිට 187ක් වගේ ප්‍රමාණයක් ධාවනය කිරීමේ හැකියාව ලැබුණා ඊයේ දිනේදී. මේක ගත්තොත් එහෙම දළ වශයෙන් දෛනිකව ධාවනය වෙන දුම්රිය ගමන් වාර වලින් 75%කට ආසන්න ප්‍රමාණයක්. ඒක සැලකිය යුතු සාධනීය මැදිහත් වීමක් තමයි දුම්රිය සේවකයන් මේ අවස්ථාවේදී කරේ. අද දිනේ ගත්තත් අද දිනේ තුට සමිති ක්‍රියාමාර්ගය නියැලෙනවා. හැබැයි ඊටත් වඩා වැඩි දුම්රිය ප්‍රමාණයක් අද දිනේ අපිට ධාවනය කරගන්න හැකියාව ලැබුණා. ඊයේ දිනේ ධාවනය කිරීමට නොහැකි වෙච්ච යාලිදේවී දුම්රිය යාපනයේ දක්වා ධාවනය වෙන, ඒ වගේම ඒකේ ශීඝ්‍රගාමි දුම්රිය, ඒ දුම්රිය දෙකම වගේ අපිට ධාවනය කිරීමේ හැකියාව ලැබෙනවා අද දිනේ දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නිසා සියලුම සේවකයන්ගේ මැදිහත් වීම මත.
5: නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා වැඩිදුරටත් සඳහන් කළේ වෘත්ති සමිති ක්‍රියාමාර්ගයේ පැවති අවස්ථාවකදී බවද, දුම්රිය සේවයේ හැකි උපරිමෙන් පවත්වාගෙන යාම සඳහා කැප වූ සියලු නිලධාරීන්ට තම කෘතඥතාවය පළ කරන බවයි.
12: මෙතනදී අපි විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනියර්ස් යුනියන් එක. ඔවුන් වෘත්ති සමිති ක්‍රියාමාර්ගයෙන් බැහැර වෙලා ධාවනය කිරීම සඳහා එක් වුණා. ඒ වගේම දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉන්න අනෙකුත් වෘත්ති සමිති ගත්තොත් එහෙම දුම්රිය නියාමකරු වෘත්ති සමිතිය, දුම්රිය පාලකවරුන්ගේ වෘත්ති සමිතිය, මේ නිලධාරීන් දුම්රිය ධාවනය කරන්න මැදිහත් වුණා. කිසිම අනතුරක් වාර්තා නොවන ආකාරයෙන්. ඒක තමයි විශේෂම කාරණය. ඇත්තටම පෞද්ගලිකවත් මැදිහත් වුණා. බැලුවා කොටුව, මරදාන, ඒ වගේම ඒ වගේ කන්ට්‍රෝල් රූම් වල කොහොමද වැඩ වෙන්නේ කියලා. අමහර නිලධාරීන් අය 36 නිදිවර්ජිතව තමයි මේ දුම්රිය ආවණ කිරීම සඳහා මේ දවස් දෙකේ එකතු වෙමින් ඉන්නේ. අද වෙනකොටත් මේ වෙනකොටත්. එතකොට උදාහරණයක් විදිහට ගත්තොත් එම කොටුව දුම්රිය ස්ථානය ගත්තොත් ඊයේ දිනේ 4 දෙනෙක්ගෙන් තමයි තියලුම මෙහෙයුම් කටයුතු කිසිම අනතුරක් නැතුව පොඩි ප්‍රමාදයකින් සමහරවා නියමිතම වෙලාවට ධාවනය කිරීම සඳහා තමන්ගේ සාධනීය මැදිහත් වීම කරේ. මේක විශිෂ්ට මැදිහත් වීමක්. දුම්රිය දෙපාර්තමේන්තු ඉතිහාසයේ වෘත්ති සමිති අරගල වෘත්ති සමිති ක්‍රියාමාර්ගය නියැලෙන විට තවත් ඒ දෙපාර්තමේන්තුවේ සේවකයන් පිරිසක් ජනතාවට පොදු ප්‍රවාහනයේ පහසුකම් ඒ අයුරින්ම සපයන්න දරපු මැදිහත් මේක සමස්ත ආණ්ඩුවේ ඒ වගේම අමාත්‍යවරයාගේ දෙපාර්තමේන්තුවේ සිළු දෙනාගේම ගෞරවය ඇගිය යුතු මැදිහත් වීමක් කියන එක පැහැදිලිම කරන්න.
5: අධිවේගී මාර්ගවල ගමන් කරන වාහනවල සියලු මගීන් සඳහා අද මධ්‍යම රාත්‍රියේ සිට ආසන පඩි පැළඳීම අනිවාර්ය කිරීමට තීරණය කර තිබෙනවා. මේ සඳහා ලබා දී තිබූ වසරක පමණ සහන කාලය අදින් අවසන් වෙනවා. යනු හෙට සිට ආසනපටි නොපැළඳ අධිවේගී මාර්ගයේ ගමන් කරන රියදුරන් සහ මගීන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි පොලිසිය පැවසුවේ. යනු ආසනපටි නොමැති රථවාහන අධිවේගී මාර්ගයට තුළු කිරීමටද හෙට සිට අවසර ලබා නොදෙන බව පොලිසිය පැවසුවා. අධිවේගී මාර්ගයේ ගමන් කරන සියලුම රථවාහනවල ඉදිරිපසු මෙන්ම පසුපස ආසනවල ගමන් කරන සියලු මගීන්ද ආසනපටි පැළඳිය යුතුයි. පොලිසිය පැවසුවේ ආසනපටි නොපැළඳවීම හේතුවෙන් රියානතුරු සහ අනතුරුවලින් සිදුවන අවදානම ඉහළ යන බැවින් මෙම නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි. මෙම නීතිය ක්‍රියාත්මක කරන්නේ දඩ හෝ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පමණක් අරමුණු කරගෙන නොව රියදුරන්ගේ සහ මගින්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා බවද පොලිසිය සඳහන් කළා. විශේෂයෙන්ම රථයක පසුපස ආසනවල ගමන් ගන්නා මගින්ද අනිවාර්යෙන්ම ආසනපටි පැළඳිය යුතු බවත්, ආසනපටි නොමැති වාහනවලින් අධිවේගී මාර්ගයට තුළුවීමට උත්සාහ නොකරන ලෙසත් පොලිසිය දැනුම් දෙනවා. ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6:45ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා Net News YouTube නාලිකාවට සහ Net News Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් Net News Total කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
13: Net News රාව ප්‍රතිරාව.
14: ජනතාව විශ්වාස කරන සත්‍ය Net News පිළිබඳව රජී වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සහකාර ලේකම් චමිල් විජේසිංහ මහතාද මෙලෙස අදහස් පළ කළා.
15: ජනමාධ්‍ය කියන්නේ මුළු විශ්වයේම තියෙන දැනුම තොරතුරු එක මිටට ජනතාවගේ අතට ලබා දෙන ක්‍රමවේදය. ඒක අපි දන්නවා ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය මේ වන එකක් හැම මොහොතකම සමාජය තුළ තීරණාත්මක කාර්යභාරයක් ඉෂ්ට කරනවා. ඒ කියන්නේ ජනතාවට නිවැරදි තොරතුරු ලබා දීම, වගකීමෙන් සහ වගවීමෙන් ඔය තොරතුරු ලබා දීම පාරදෘශ්‍ය බව සහ තමන්ගේ අරමුණු තමන්ගේ ඉලක්ක මොනවද කියන කාරණය හඳුනා ගනිමින් ජනමාධ්‍යකරණය සහ වාර්තාකරණය නිරත වීම කියන කාරණය ඉතාම අත්‍යවශ්‍ය කාරණයක්. මම හිතන්නේ පහුගිය දශක දෙකකට ආසන්න කාලය තුරදී නෙට් නිවුස් මේ තමන්ගේ කාර්යභාරය ඉතාම තීරණාත්මක සහ ඉතාම විශිෂ්ට අයිරින් ඉෂ්ට කරන ආකාරයක් අපි දැකලා තියෙනවා. එතනදී එක පැත්තකින් ජනතාවට නිවැරදි තොරතුරු නිවැරදි කරුණු කාරණා වාර්තා කරන ගමන් අනිත් පැත්තෙන් බොහෝ පිරිස් අත තියන්නේ නැති බොහෝ පිරිස් බලන්නේ නැති කරුණු කාරණා දිහා තමන්ගේ අවධානය යොමු කරමින් ඒ සම්බන්ධයෙන් රටේ ජනතාවගේ වගේ බලධාරීන්ගේ අවධානය යොමු කරන්නත් නැතිව සමත් වෙලා තියෙනවා. ඉතිහාසය පුරා අපේ රට ඇතුලේ අපි මුහුණ දුන්න ඕනෑම අභියෝගයකට භයගපතක් වෙන්න පුළුවන්, ජනවාර්ගික යුද්ධය වෙන්න පුළුවන්, ඕනම අවස්ථාවකට කොවිඩ් වසංගතය වෙන්න පුළුවන්, මේ හැම තැනකදීම ජනතාව දැනුවත් කරමින් ජනතාවට හරි මාර්ගය පෙන්වීමේ කාර්යභාරය ඉෂ්ට කරන්න නැතිව සමත් වෙලා තියෙනවා. ඒ නිසා විශ්වාස කරනවා ඉදිරියටත් ඒ කාර්යභාරය වඩා ශක්තිමත් සහ නූතන ප්‍රවණතාවයන් වලට අනුගත වෙමින් ඉෂ්ට කරන්න නෙට් නිවුස් වලට හැකියාව ලැබේ කියලා.
16: ඔබ වෙත ගෙන ආවේ
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩර් කර භාවිත කරන්න. පොල් බෑයෙන් පොල් ගෙඩියක කිරි ගන්න පොල් ගාලා බ්ලෙන්ඩර් කරන්න. රසත් වැඩි, සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
16: FM 95.8 Net FM දිවයින පුරා.
2: ඔබ තවමත් මේව රද්ද කරනවද? නිවසේ ඉවතලන පොල් කටු, පොල් එළි අපදේ දමනවද? මේවා විදේශ විනිමය උපයන පොල් ආශ්‍රිත ප්‍රධාන අමුද්‍රව්‍ය වේ. එබැවින් නිවසේ ඉවතලන පොල් කටු, පොල් එළි නිවසට පැමිණ පොල් කටු එකතු කරන ජංගම රථවලට හෝ ඒ ආශ්‍රිත කර්මාන්ත ශාලාවලට ලබා දී මුදල් උපයන්න. රටටත් වාසි, පරිසරයත් සුරකී. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
17: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112125125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සයිදයි.
18: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, උප ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වය දැන් වෙළඳ පොලේ.
19: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
20: තේහිනා කියන්නේ පුතේ ගැළපෙනා කියන එකනේ.
21: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
20: කොහොමද දෙවිලා?
21: දෙවිලා විතර නෙවෙයි මේ ඇලිලා.
20: නුවන් මේක හදලා බලන්නකො.
22: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
23: ඒ කියන්නේ එයාලට යාලුව මගහැරෙනවා.
22: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුවා ඔයාලටට පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
23: ඉතින් ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
24: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවනේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
25: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
24: මාරයිනේ.
26: FM 95 අනුහතරයි දශම අටෙන් net FM

හමුවෙලා ලංවෙලා ඔන්න කාලෙ ඉවර වනත් මේ මොහොත ඒ කාලය ගත වනත් ඉඳහිට වැටන මේ මල්වරුසා කාලයේ ඒ වැස්ස යටින් කුඩයක් ඉහල ගැන කවුරහරි ලඟෙන් එකගෙන යන්න ඕනි කියලබ කල්පනා කළොත් කාවිද මුලින්ම මතකයට එන්නේ ඒ වැහි කුඩේ යටට කවුද ඔබ මුලින්ම ලංකරගන්නේ බිඳුවයි හත්සිය එකොළහයි අනෝ පහයි අනෝ පහයි අනෝ පහයෙන් හිත ලියල යන්න ඇවිත්.

ආදරය කියන්නේ නිකම්ම නිකං වචනයක් නෙවෙයි. මිනිස්සු පණපිටින් ගිනිත යන්න පුළුවන් ලස්සනම ලස්සන ලැබගින්නක්. චූලයි එහෙම කියන්නේ. මං කැමති ආයමත් ඇගේපු වචන ටික ඔබට දක්වන්න. ආදරය කියන්නේ නිකම්ම නිකං වචනයක් නෙවෙයි. මිනිස්සු පණපිටින් ගිනිත යන්න පුළුවන් ලස්සනම ලස්සන ලැබගින්නක්.

හඬාවේ මුළු හන්තානයම ගිගුම් දී වැස්සට තෙමෙමින් සිපගන්න ආස්තිය සගවායස් වල කඳුළු කෑමර දෙන මගේ පපුව බලා බලාපන් නුඹැහැර යනවා කීවම් මගේ ලය නැගෙන දුක බලා බලාපන් නොදැන නාසිකිත හදවතකට ආදරය කළ පවට නායපලයන් මගේ ඇස් ඉස්සරහම මේ හන්තානම යලි පෙම්මතුන්ට ආදරය විරහව දැනෙන්නට සාප කරමින් මං දියකරපං අනේ හස්තිය දුකයි මට දුකයි දියකරපං එක සිහිනයක බිඳුවක් නොමැතිව මේ හන්තානයම අනේ මට වේදනයි ආදරේ මහා බරයි උමට පිස්සු මට පිස්සු හොඹේ ආදරේ අභියස මට පිස්සු අසික්කිත ප්‍රේමයක රස පහස වින්දාට නුඹ ආදරේ කළේ නෑනේ මට බලාපං පලා මගේ ලය මුනුරු දිරේ යටින් ඇති උඹේ අසික්කිත ප්‍රේමය ලස්සනට ගෙත්තම් වෙලා උඹේ නාමෙන් බලාපං බලාපං ලය බලාපං

ආදරණීය තරංගා, ඔයාට සුබමන් දරම්රයක්. ආදරය කියන්නෙම ද්වන්ද යුද්ධයක්. හැමතිස්සෙම හිත හොඳ කෙනා පරදිනවා තරංගා. රමණි, ඔබ මොකද්ද කිව්වේ? ආදරය කියන්නෙම ද්වන්ද යුද්ධයක්. හැමතිස්සෙම හිත හොඳ කෙනා පරදිනවා.

0: rắm rẻ,
1: quán ta rắm rẻ,
0: món ta rắm rẻ, with Taranga, Taranga.
2: District 14, Taranga Karuan 14, Ekma Kusalanaya. ජනතා මනාපයෙන් සහජ හැකියාව කිරුළු බලඳින Net FM DJ Night Face to Face Attack Show Super 14 Super 14 දෙවැනි වටේ අතිශය උණුසුම් උත්කර්ෂවත් පළමු තරගය ගැගල් දිස්ත්‍රික්කය DJ Lucky J සමගින් හම්බන්තොට දිස්ත්‍රික්කය DJ Victor අදරෑන් නොවයට ඔබේ මනාපයෙන් ඔබේ දිස්ත්‍රික්ක ජයග්‍රහණය කරවන්න සූදානමින් සිටින්න.
3: Brought to you by Real Tasty Manufactures. සියට සියක් ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගත් කජු සහමික්ෂ. කාගිල් ස්කේල් සතුළු සියලුම සුපිරි වෙළඳ සල්මගින්. Real Tasty. 0838 3381 169.
2: වසර 45ක විශ්වාසය සමග දකුණේ අද්විතීය රස ඩිලානි කළු දොදොල් වර්ග රසක් රස රසකින් එකම වහලක් යටින් ඩිලානි කළු දොදොල් පුද්ගලික සමාගම හම්බන්තොට Net FM DJ Night.
4: ඊසි නිසා ඇත්තටම ලේසිද?
5: ඊසි නිසා ඇත්තටම ලේසි. සුව පහසු මත පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න. ඊසි සනීප ආරක්ෂක තුවා. දැන් රුපියල් 150යි.
6: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙත ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න. 0710-777-333.
7: 27 වැනි සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදැසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
8: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය. නිල රේඩියෝව Net FM.
9: අපගේ net වගේ
10: ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණියේ දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජයගන්න 4

ඔන්න හිතන්නක මහ වරුසාවක් වැටෙනවා. ඒ වරුසාවේ තෙමී නොතෙමී යන්න ඔබේ අතට මල් කුඩයකුත් හම්බ වෙනවා. ඊට පස්සේ ඒ කුඩේ යටින් කැඳගෙන යන්න ඔබ තෝරගන්න ඔබේ මතකයේ අසින්න කවුද. 0711 95 95 95 ඔබ කියන්න. ආදරණීය තරංගා, එක්වන ආදර කතා බොහොමයක්ම තිබුණේ ආදර කතා පොත් ඇතුලේ විතරයි. හැබැයි නෙවෙයි, මං එහෙම හිතලා මගේ හිත හදාගත්තා. ශාමා

0: ඒක නා කපන වැස්සක් කොඩේකුත් තිබුණ හිතකුත් තිබුණ ළඟින් යන කෙනෙකුත් හිටියා ඒත් අසම්මතයි මගේ අසම්මත ආදරේ ඒ ආදරේ පුදුමයි
1: තුල් පෙති විතහ
0: නිර්නාමිකයි

සංසාරය කරපු සමහර කර්මවලට පිළියම් නෑ තරංගා. ඒව ගෙවන්නම වෙනවා. ආදරයට කොහොමද කර්මය බලපාන්නේ? ආදරණීය තරංගා. මනෝජිනී රුමිනි, ආදරයට කොහොමද කර්මය බලපාන්නේ කියලා දහන්නේ. මමත් ඉතින් කුරා කුහුඹෙක් වගේ මනුස්සෙක්. ලොකු දේවල් කියන්න දන්නේ නෑ මං. ණය ගෙවෙනකන් ළඟෙන් ඉඳී. ඊට පස්සේ වේදනාවකින් සමුගනි. කර්මජ බැඳීම්. හැබැයි ආත්මීය සහකරු හෝ සහකාරිය ඔබට ජීවිතය නිවන මඟ වන වග පසක් කරලා දෙයි. ජීවිතය ඇතුළෙම නිවන හොයලා දෙයි. ඒ ආත්මීය ප්‍රේමය.

0: Mandaram Rare with Taranga. Mandaram Rare, Mandaram Rare.
1: Danya thoda tamu nedinda kuli weda thamai karanne.
2: Ehemai.
1: Ehema kiyana balanda. Iti hadi electric bike ganna ratthara madu ganna. Kohinda tamanta me tharan salli? Ha?
2: Danne nedda sir. Dan hemadaema vaasini.
1: Vaasi kohinda kiyala thamai minu maatha hanne.
2: Vaasina mena kohinda sir? DLB vaasil otarai yeng arenna.
1: Ha?
3: සංවර්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතින් දිනපතා රුපියල් 110,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
4: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
5: ඉතින් ෆෙම්ස් ඇයක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
6: 1947 දී මෙක්සිකෝවලදී තමයි මචං ওই සිද්ධිය වෙන්නේ.
7: ඔතනින් පස්සේ උන දේවල් හරි පුදුමයි.
8: මෑන්හට්න් ප්‍රොජෙක්ට් එක සාර්ථක වෙනවා.
6: 1958 දී ඔත්තු බලන චන්ද්‍රිකා කක්ෂගත කරා.
7: 60 දී ඉන්ටර්නෙට් හොයාගත්තා.
8: 69 දී හඳටත් යනවා.
7: 2000 වෙනකොට මුන් ලෝකෙම අල්ලලා.
6: දැන් හිතන්නේ මේ ඔක්කොම කරේ මිනිස්සු කියලාද?
9: මිස් කරගන්න බැරි රහස් දැනගන්න. කොයි සක්වලත් අහන මෝර්නින් ෂෝ එක. සතියේ දිනවල උදේ 7ට.
10: Net FM. Algo Town.
11: Brought to you by
12: Prime Residences with Nobavithata gena ena Kolamba Navayehi idivana The Prime Colombo. Adama katha karanna 0710-777-333.
13: Loma danna Samsung ganna hondama tanai damro.
14: Samsung ganna hondama tanai damro.
15: CDP stavara tanpatu wetin 15% dakwa asama sama poli anupata 0117-388-388 amatanna.
16: Quality එක ගැන හිතලා මම නම් හැමදාම ගන්න Fortune Oil ම තමයි.
17: Oh, ඉතින් Fortune Oil අවුරුදු ගාණක් තිස්සෙම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
18: ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය Gallane Fire Shield Purple Fire Tan වෙනද පොලේ.
19: ප්‍රමිතියෙන් ගුණෙන් පෝෂිත විජය කුරක්කන් පිටි විජය කුරක්කන්.
3: Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම. අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
10: Net FM.

ඇත්තටම හිතර ගොඩාක් ළඟ කෙනෙක්ට මුළු ජීවිතයම ලියලා දෙන්න පුළුවන් කෙනෙක්ට ජීවිතේ හැම දෙයකටම ළඟින් ඉන්න කෙනෙක්ට ආදරේ විතරක් නෙවෙයි ආදරේ ආදරෙන් රකින්න කෙනෙක්ට මං ඒ කුඩේ යටට එන්න කියලා කියනවා එහෙම කියපබු හිතයට මෝරා පණ ගැහෙන සෙනෙහස් කලලය සෙනෙහස බැස ගිහින් බටහිර ආකාශයේ තනි වියඳුරේ ලොව නොදැනි මගේ කඳුළු කතා පුවත දැවෙමි ගින්දරේ අත්තල් බැඳගන්න නුඹත් එක්ක මම දැකි පැතුම බිඳී ගියන පැතුසේ කමක් නෑ ඉතින් ඔබ හි නැහනවනම් අර ගන්නකො මගේ සතුට අසම සමාතීත ආදරේ සොඳුරු මතකේ රැඳෙන්නම් බියකරු රාත්‍රියකට ප්‍රේමේ පැරදුම තියා තනිකමට ලංවෙන්නම් ඔබට සෙත් වඩමි දයාබරම හිතින් රත්තරම් පෙන්වති පුංචි දිය මිදුවක් සේ ඔබ අත් අතරේ තාමත් හිරවී යන්නට මං ආසයි විඳගන්න බැරි තරමට ආදරය තබා දෙවර මත ඔබ ගියා යන්න මැරෙන්න හිතුනා ඔබගේ දහදිය ඒ දහදියට තාමත් මං හීන දකිනා තෙමී යන්නේ දහදියෙන් මං ඔබට තාම ආදරේ ලක්සරි දයස් විරසිංහ මාතර තෙලිච්ච විලසිටා

lassan me lassan mandaram rak veva taranga pasante mal pedi genena lassan evani lassan davasake heen hiri poda vatana diha mama hariya asaven bala gena hitiya e mohote lassan me lassan mal kudekut aragena aava aadare maya karayak avurudu 10k puravata petau dennikut ekka pasante vitarak nemey yane seetha gi mahana sarat ritut atta allagena hari parisamata api tawamata idiriyata yanawa taranga සංසාරේ පුරාම සංසාර ගණ දෙනෝ ඉවර කර ගන්න නැතුව අපි ඇවිදගෙන යයි එක මහවණ යට ඒ හු ළඟට ඒ සුවඳට මං හරි ආසයි තරංග බාෂි ඔබ හැම කියනකොට ඒ සුළඟට ඒ සුවඳට අපිටත් ආදරේ හිතනවා හැමදාම ඔය ආදරේ කතාව ජීවත් කරවන්න සෙනෙහසින් අපේ මිහිරි ප්‍රාර්ථනා

0: मंदारम रे आठाय विनाडी दहा हाताय
1: ජනතා මනාපයෙන් සහජ හැකියාව කිරුළු බලඳින Net FM DJ Night Face to Face Attack Show Super 14 දෙවැනි වටේ අතිශය උණුසුම් උත්කර්ෂවත් පළමු තරගය කෑගල්ල දිස්ත්‍රික්කය DJ Lucky J සමගින් හම්බන්තොට දිස්ත්‍රික්කය DJ Victor අද රෑන් නවයට ඔබේ මනාපයෙන් ඔබේ දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරවන්න සූදානමින් සිටින්න
2: Brought to you by Real Tasty Manufacturers. සියට සියක් ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගත් කජු සාමික්ෂ. කාගිල් ස්කේල් සතුළු සියලුම සුපිරි වෙළඳ සල්මගින්. Real Tasty. 0383 380169.
1: වසර 45ක විශ්වාසය සමග දකුණේ අද්විතීය රස ඩිලානි කළුදොදොල් වර්ග රසක් රස රසකින් එකම වහලක් යටින් ඩිලානි කළුදොදොල් පුද්ගලික සමාගම හම්බන්තොට Net FM DJ Night.
3: හැමකදරම ඇයි මේ වැඩ හිටට දාන්නේ ෆෝන් එකක් හිට මොද මට ගන්නට වෙන්නේ හිට නෙමේ අද විශ්වාසය වගකීමයි සිඟ එකේ තියෙන්නේ අදම ගන්න ෆෝන් එකක් ඇයි හිටට දාන්නේ විශ්වාසය වගකීමයි එක සිඟ සිම්පපේ හිටට නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න
4: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනකල මදෝකා කැස්සට පැනිය සෙවනකල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනකල ආයුර්වේද 0747-21-33-540 අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අද මෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්

කියන්න මිත්‍ර ඇස් දෙක අරගෙන හිටියත් ඇස් දෙක පියාගත්තත් මොකද්දේ දැනෙන මෙහෙරි හැඟීම අහන්න මිත්‍ර ඔයාටත් එහෙම දැනෙලා තියෙනවද ඒ මට වගේ රෑට නිින්ද යන්නේ නැති ඇස් පියාගත්තත් ඇස් අරගත්තත් එක මැස් දෙකක් මන් දිහා බලාගෙන ඉන්නා වගේ එකක් ඒ ආතරේ දා

අපි තේරුම් ගන්න බැරි මිනිස්සු ළඟ අපි නිහඬ වෙන්න ඕනේ. අමාරුයි තමයි. ඒත් තවත් වාද කරලා හිත දිනා ගන්නවට වඩා නිහඬව හැත්වෙන එක නෙවෙයිද හොඳ? ආදර තරංග, මම එහෙම කෙනෙක්. කුමාර හේරත් තමයි එහෙම කියන්නේ. සුබමන්දාරම් රාජ් තරංග, එයා මාව එයාගෙන් අයින් කළත් මට එයාව තාමත් එදා වගේම ඕනේ. ඉතින් මං බයයි ඒ දෙන්නතර තුන්වෙනියෙක් වෙන්න. ඒ නිසා මම එයාට මගේ දුරකථනය තහනම් කලාපයක් කළා. කන්ටැක්ට්ස් වල එයා හිටියොත් මට එයාට කතා කරන්න හිතෙනවානේ. මං එයා බ්ලොක් කරලා දැම්ම තරංග. මං එයා බ්ලොක් කරලා දැම්මා. තරණිය කලින් චමරේ.

ආදරණීය තරංග. අද මට ඔය පැහැදිලි වෙන්නේ නැහැ. වැස්ස. ඔයා අහනවා කුඩයක් දුන්නත් වැස්සක් තිබුණත් ඒ කුඩේ යටින් කාව දෙක්කන් යන්න හිතෙන්නේ කියලා. ආයෙත් එකමක පාරක් මම මගේ තාත්තා එක්ක ඒ කුඩේ යටින් තාත්තගේ අත්තල්ලන් හිනාවෙවි ගෙදර යනවා. අනේ එහෙම එනවනම් සුමේදා ඇයි ඔබ මගේ හිතට තට්ටු කළේ? මට එතකොට මේ හැම සින්දුවක් අස්සෙම මගේ තාත්තාව මතක් වෙන්න

0: வண்டாரம் வித் தரங்கா
1: டிஸ்ட்ரிக்ட் தஹஹதரா தரங்ககருவன் தஹஹதரா එකම කුසලානයක් ජනතා මනාපයෙන් සහජ හැකියාව කිරුළු බලඳින Net FM DJ Night Face to Face Attack Show Super 14 Super 14 දෙවැනි වටේ අතිශය උණුසුම් උත්කර්ෂවත් පළමු තරගය කෑගල්ල දිස්ත්‍රික්කය DJ Lucky J සමගින් හම්බන්තොට දිස්ත්‍රික්කය DJ Victro අද රෑන්නවයට ඔබේ මනාපයෙන් ඔබේ දිස්ත්‍රික්ක ජයග්‍රහණය කරවන්න සූදානමින් සිටින්න.
2: Brought to you by Real Tasty Manufactures. සියයට සියක් ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගත් කජු සාමික්ෂ. කාගිල් ස්කේල් සතුළු සියලුම සුපිරි වෙළඳ සල්මගින්. Real Tasty. 0383 383 169.
1: වසර 45ක විශ්වාසය සමග දකුණේ අද්විතීය රස ඩිලානි කළුදොදොල්. වර්ග රසක් රස රසකින් එකම වහලක් යටින් ඩිලානි කළුදොදොල් පුද්ගලික සමාගම හම්බන්තොට. Net FM DJ Night.
3: ඊසි නිසා ඇත්තටම ලේසිද?
4: ඊසි නිසා ඇත්තටම ලේසි. සුව පහසු මතු පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න. ඊසි සනීප ආරක්ෂක තුවා. දැන් රුපියල් 150යි.
5: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙති ඔබ වෙතට ගෙන එන කොළඹ නවයෙහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න. 0710 777 333.
6: 27 සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
7: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය. නිල රේඩියෝව Net FM.
8: පොත් අපගේ net වගේ
9: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජයගන්න 4.

ආදරණීය තරංග කඳලකට පාටක් දුන්නේ ඔයා බලාකුළු බැමිවලටත් හොරෙන් පරණ රොබරෝසියා ගැසට මා වෙලා වල ළඟදී සරච්චන්ද්‍රයන්ටත් උන ගැනන ප්ලොට් එකක් නෙවෙයි නුඹේ ලියලා තිබුණේ මතකයි මට අදටත් ඒකලු හස මොරස් ඌරණ කතාවකට අරන්දින බව රෝස පාටලයෙන් සු සාක්ෂි දරයි මේ පපුයෙන් ගලපු කඳුළු කොතරම් මරද වකට එහෙම බලනකොට මහවැලිය මොනවද හිලුවේ මගේ හිත හිලුව තරමට ඇත්තටම බල ළඟදි මනමැගි විතරක් නෙවෙයි පපු කී අන්නම් පසාරුවෙන් නැතිද කඩුවන් තියුණු වචන වලින් ඒකමද නොවර හසත් අහේතුකව කඩා වැටෙන්නේ කිරිමෝද පිරෙන්නම මෝඩි හිතුවේ රංගම් මාල් වගේ අඩල දිනන්න පුළුවන් කියලන ඇත්තටම උඹ තරම් මෝඩි කෙල්ලෙක් නුවර හසට තවත් නොයින්න ඇති එහෙම වෙන්න නෑ දෙයියෝ එහෙම වෙන්න නෑ නොර තිනුවල් නොහොත් නැතු අනුත්තර එහෙම බලනකොට මහවැලිය මොනවද හිලුවේ මගේ හිත හිලුව තරමට

මටත්තමෝනා පැම්වතෙක් මගේ පාසල් කාලෙ. ඔහට ඕනනෑ කවුරුත් නැති පාලු තැන්වල තනි වෙන්න විචරයි. මම එක්මනින් ඇත්තුනා හේතු නොකිය. අහම් පැංවත් හමුවෙන්.

ඒක හරි හොරු පුරුදු සුවඳක්. හිත පිස්සු වට්ට පු බැල්මක්. මටිනාවක් වගේ වුණ ඇස් දෙක. අසිහියත් සිහියත් අතරේ අතර මං කරපු කටහඬක්. හැරි හැරි බලන හිනාවක්. හැම වෙලෙම නැවතිලක් නැතුව කියවන කටකාරයෙක්. පිස්සු විකාර කරන දඟකාරයෙක්. ඔව්, ඒ දඟකාරයව තමයි මං හැම වෙලෙම හෙව්වේ. කොච්චර මාත්‍තික රණ්ඩු වෙවි මරාගත්තත් මං හෙව්වේ මේ කටකාර දඟකාරයා විතරයි.

ඔය කියන වැහිකුඩේ අතින් යන්න මං ගාලයක් තිස කෙනෙක් එනතුරු බලන් හිටිය. බාධක ගොඩක් ආවා. ඊට පස්සේ එකමත් එක කෝඩයක අපි හමු වුණා. ආය මදකවුරුත් එපා තරංගා. බාද්දුවෙන් නිශාන්තා.

0: ඒකෙන්ඩෙකට තමයි හස්බන්ගේ කරදරේ වැඩිම.
1: කට්ටිය සෙට් වෙලා පොඩි ට්‍රිප් එකක් යන්නත් මරු දවස් දෙක. එයාව බලන්න යන්නත් නියම දවස් දෙක.
2: එයා එනකම් බලාගෙන ඉන්න දවස් දෙක.
1: එකටත් ගැලපෙන නියම සින්දු
2: සෙනසුරාදයි ඉරිදායි උදේ 9 ඉඳන් හවස 6 වෙනකල් net FM hello hello සතියන්තෙන් අහන්න.
3: දැන් එතකොට තමුන් එදින්දා කුලී වැඩ තමයි කරන්නේ.
4: එහෙමයි.
5: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
6: ඉතින් ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
7: 1947 දී මෙක්සිකෝවලදී තමයි මචං ඔය සිද්ධිය වෙන්නේ.
4: ඔතනින් පස්සේ උන දේවල් හරි පුදුමයි.
8: මෑන්හට්න් ප්‍රොජෙක්ට් එකත් සාර්ථක වෙනවා.
7: 1958 දී ඔත්තු බලන චන්ද්‍රිකා කක්ෂගත කරා.
4: 60 දී ඉන්ටර්නෙට් හොයාගත්තා.
8: 69 දී හදටත් යනවා.
4: 2000 වෙනකොට මුන් ලෝකෙම අල්ලලා.
7: දැන් හිතන්නේ මේ ඔක්කොම කරේ මිනිස්සු කියලාද?
1: මිස් කරගන්න බැරි රහස් දැනගන්න. කොයි සක්වලත් අහන මෝනින් ෂෝ එක. සතියේ දිනවල උදේ 7ට.
9: Net FM. Algo Town.
10: Brought to you by
11: Prime Residences with Nobavithata gena ena Kolamba Navayehi idivana The Prime Colombo. අදම කතා කරන්න 0716 777 333.
12: ලෝම දන්න Samsung ගන්න හොඳම තැනයි Damro.
13: Samsung ගන්න හොඳම තැනයි Damro.
14: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0.117 388 388 අමතන්න.
15: ක්වලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්න Fortune Oil ම තමයි.
16: ඔව් ඉතින් Fortune Oil අවුරුදු ගාණක් තිස්සෙම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
17: රැකවරණය ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර්ශීල්ඩ් පර්පල් ෆයර් දැන් විලඳ පොලේ
18: ප්‍රමිතියෙන් ගුණෙන් පෝෂිත විජය කුරක්කන් පිටි
19: විජය කුරක්කන්
0: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම
14: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
9: Net FM Algo

මහා වරුසාාවක කුඩේ අටින් මාත්‍යක යන්න කෙනෙක් හොයාගන්න කිව්වොත් මංකාවද හොයාගන්නේ. අද මගේ ළඟ ඉන්න කෙනෙක් වද නැත්තං අවුරුදු ගණනාවක් ගෙවනත් මගේ හිත එකම තැනක තාමත් නතර වෙලා එන්න ඒ අතීත ආතරයද මට තාම මතකයි. අහස කඩාගෙන වගේ වැටුණුවේ වැස්ස එකම කුඩයක් යට අපි දෙන ලංවෙලාගේ හැටි වැස්සෙන් බේරෙන්න්න ඔයා මගේ ළඟට ලංවුණ හැට. ඒ මොහොත මට දැනෙන මං ජීවිතය පුරාවට මොහොය පුණුසුම මට ලැබුණ වගේ. ඒත් වැස්ස නතර වුණා, අපේ ගමනත් නතර වුණා. ඔයා වෙන මඟක ගියා මට ඉතිරි වුණේ කුඩේවත් ඒ වැස්සවත් නෙවෙයි. අදටත් වැස්සක් වැටෙන හැම වෙලාවකම නිහඬව හොයන ඔයාව මගේ හිත විතරයි. ලිරංගන බස්නායක බදුල්ලෙන්.

ඩීෂ නයිට්කට ලෑස්ති වෙන හින්දා අසා ඇවිල්ල සරින් සරේ යන්න යන්න කියලා කියනවා. කොච්චර ආදරේ වුණත් යන්න කියලා කියනකොට ඉන්න බෑනේ. ආදරේ නම් හොඳම දේ. සමුගන්න ඕන වෙලාවේ නිශ්ශබ්දව සමුදැනක්. ඒකයි ආදරේ. මන්දරංගා.

0: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: මේ පොඩ්ඩක් නවතින්න. ඔයා අන්තිමට පොතක් කියව එකවත්ද?
2: හා වෙලාවක් නෑ පොත් කියවන්න.
1: කියවන්න ලස්සන පොත් දන්නේ නෑ.
2: ඒකද ප්‍රශ්නේ? එහෙනම් ඒක මට බාර දෙන්නකෝ. ඔයාට මට කිව්ව කලබල පෙන්චන්ට.
3: මේ සාහිත්‍ය මාසේ අපි පිටු අතර සැඟවුණු කතා හොයමු. ඉස්සර ආසාවෙන් කියවපු පොත් ගැන කතා කරමු. අඹයාලුව හමු වෙලා මඩොල් දූවට ගිහින් ගම් පෙරළිය දැකලා හීන්සරේ අහගෙන මගුල් කෑම

ඔබම අතින් දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. බලාපොරොත්තු අපිව ජීවත් කරවන්නේ බලාපොරොත්තු. අප්‍රතිහත ධෛර්යයත් උත්සාහයත් සමඟ බලාපොරොත්තු මගින් ගොඩනැගෙන තාරුණ්‍ය නිරන්තරයෙන් සොයා යන්නේ සිය ජයග්‍රහණය වෙනුවෙන් මඟ පෙන්වන ශක්තිමත් අත්වැලක්. එවන් අසීමිත බලාපොරොත්තු කොන්නක් සමගින් ජීවිතය ජයගන්න වෙරදරන තාරුණ්‍ය වෙනුවෙන් NetFM අප නිර්මාණය කළ වේදිකාවයි NetFM DJ Night Face to Face Attack Show. ශ්‍රී ලාංකීය තාරුණ්‍ය නියෝජනය කරමින් තරඟකරුවන් 28ක් දිස්ත්‍රික්ක 24ක් නියෝජනය කරමින් මේ වේදිකාවට ගොඩ වූවා. අතිශය තරඟකාරීත්වයත් සමඟ සහජ හැකියාවන් ඉහළට ඔසවා තබමින් දක්ෂයින් 14ක් දෙවැනි වටය සඳහා වරම් හිමිකර ගත්තා. මේ ඇරඹෙන්නේ ඒ අති දක්ෂයින් සහජ හැකියාවෙන් මුහුණට මුහුණ ගැටෙන පළමු තරඟයේ උත්කර්ෂවත් ආරම්භයයි. NetFM DJ Night Face to Face Attack Show Super 14. වෙලාව රෑ 9:00 විනාඩි 3යි. NetFM DJ Night Face to Face Attack Show දෙවන වටේ පළවෙනි තරඟේ සවුව අති උත්කර්ෂවත් අන්දමින් ආරම්භ කරන්නයි අපි සූදානම් වෙන්නේ. දිස්ත්‍රික්ක 14ක් නියෝජනය කරන වාසනාවන්ත ජයග්‍රාහී තරඟකරුවන් 14 දෙනෙක් අතිශය තරඟකාරී සති 7ක තරඟාවලිය ආරම්භ කරන්නයි මේ සූදානම් වෙන්නේ. ඉතින් එනිසාවෙන්ම වෙනදා වගේම සිකුරාදා රෑ 9 වෙද්දී NetFM DJ Night මේ වේදිකාවේ මේ මැදිරිය තුළ ජයග්‍රාහකයන් තෝරන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්න ප්‍රේක්ෂක ශ්‍රාවක ඔබ බොහොම ආදරයෙන් ගෞරවයෙන් අපි සූදානම් දෙවන තරඟ වටය සඳහා පිළිගන්න. ඒ පිළිගැනීමත් එක්ක අපි සූදානම් වෙන්නේ තරඟකරුවන් 14 දෙනෙක් අතරින් මීළඟ තරඟ වටය සඳහා සුදුසුකම් ලබන වාසනාවන්ත ජයග්‍රාහකින් 7 දෙනා සොයා යන ගමනට මෙතනින් එහාට ආරම්භය ලබා ගන්න. අද දවස අතිශය තීරණාත්මක දවසක්. කැගල්ල දිස්ත්‍රික්කය සහ හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරඟකරුවන් 2 දෙනෙක් දෙවන වටේ පළවෙනි තරඟේ සවුව වෙනුවෙන් තරඟ කරන්න සූදානම් වෙලා ඉන්නවා. අපි වාසනාවන්ත මිනිත්තු 10 ලබා දෙන්නේ කාටද කියලා සුපුරුදු විදිහටම තෝරා ගන්නු ලබනවා. ඒ තෝරා ගැනීමත් එක්ක අද දවසේදී පළවෙනි වාසනාවන්ත මිනිත්තු 10 හිමි කරගන්නේ කෑගල්ල දිස්ත්‍රික්කය. කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මං හිතන්නේ මීට කලින් පළවෙනි තරඟයේ තරඟ වැදුණු DJ වොලියුම් කණ්ඩායම නියෝජනය කරන අපේ DJ C Lucky J අපිත් එක්ක අද දවසේදී ඔන්න වාසනාවන්ත මිනිත්තු 10 හිමි කර ගනිමින් හම්බන්තොටට තරඟයක් දෙන්න ලෑස්ති වෙලා ඉන්නකොට හම්බන්තොට පැත්තෙන් එන්නේත් වාර්තා තියලා තරඟ ජයග්‍රහණය කරපු පළවෙනි වටය වෙනස් පෙරලියකට එක් කරපු ආදරණීය තරඟ කරුවෙක් අපිත් එක්ක එකතු වෙනවා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් DJ වික්ට්‍රෝ. රයිට් ඕකේ. මේ දෙන්නත් එක තමයි ඔන්න අපි අතිශය තරඟකාරී උණුසුම් දෙවන වටේ පළවෙනි තරඟය සවුවේ උණුසුම ඔයාට අරගෙන එන්නේ. මෙතනින් එහාට ඔයාට බාරයි මේ දෙන්නගෙන් වාසනාවන්ත ජයග්‍රහකයා කවුද කියලා තෝරන්න. ඔයාට කරන්න තියෙන්නේ ආදරය කරන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ DJ වික්ට්‍රෝට නම් හම්බන්තොට DJ වික්ට්‍රෝ කියලා කමෙන්ට් කරන්න. එහෙම නැත්නම් ඔයා වැඩිපුරම ආදරය කරන්නේ අද ජයග්‍රහණය කළ යුතුයි කියලා ඔයා හිතන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ නම් කෑගල්ල DJ C Lucky J කියලා කමෙන්ට් කරන්න. එක්කෙනෙක්ට ඇතිතරම් කමෙන්ට් කරන්න පුළුවන් අවස්ථාව තියෙනවා. NetFM DJ Night වේදිකාවේ තියෙන විශේෂත්වය ඒකයි. ඇතිතරම් කමෙන්ට් කළා ඔයා කැමතිම කෙනාව ජයග්‍රහණය කරවන්න ඔයාට අවස්ථාව තියෙනවා. හරියටම රෑ 11:00 වෙනකන් තමයි ඔයාට වෙලාව තියෙන්නේ. ඉතින් ඒ නිසා අද දවසේදී රියල් ටේස්ටි රසයත් ඒ වගේම තමයි ඩිලානි කළුදොල් රසයත් එක්ක අපි සූදානම් වෙලා ඉන්නවා NetFM DJ Night Face to

සැරැක්ෂෝ වේදිකාවේ වැඩ ආරම්භ කරන්න. එසේනම් අපි මෙන්න හාහා පුරා කියලා වාසනාවන්ත තරංග කරුවාට අවස්ථාව ලබා දෙන්නයි මේ සූදානම් වෙන්නේ. මෙන්න අපි කවුන්ඩවුන් එක ලබා දෙනවා. දෙවැනි වටේ පළවෙනි තරංගය වෙනුවෙන් මෙන්න කෑගල්ලෙන් DJ C Lucky J.

DJ Nai, face to face attack show powered by Dilani Kaludodol.

Net FM DJ Night Face to Face Attack Show Super 14. Right, velava hariyatama navayai vinadi da hatai Net FM DJ Night Face to Face Attack Show Super 14. දෙවන වටේ පළවෙනි තරගයේ මේ වෙද්දී පළවෙනි තරග කරුවා අද දවසේදී කෑගල දිස්ත්‍රික්කයේ ලකි ජේ පළවෙනි වාසනාවන්ත මිනිත්තු 10 වැඩ පටන් අරගත්ත. මේ වෙද්දිත් කමෙන්ට් සෙක්ෂන් එක බලාගෙන ඉද්දි මෙහෙම ඉහළ යනවා. ඉතින් එතකොට අපි ඔයාලට මතක් කරා වගේම ඔයාගේ ස්පීඩ් එක අනුව තමයි අද දවසේදී කවුද ජයග්‍රහණය කරන්න කියලා තීරණය වෙන්නේ. ඉතින් ඒ නිසා කමෙන්ට් සෙක්ෂන් එකට ඔබේ මනාපය පළ කරන වේගය වැඩි කරන්න. ඊට පස්සේ ඔයා කැමතිම ලකි ජේට නම් ලකි ජේ කියලා කමෙන්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ අපේ හම්බන්තොට ඩීජේ වික්ටර් නම් ඔයාට වික්ටරව මෙන්ෂන් කරලා කමෙන්ට් කරන්න පුළුවන්. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කරවනවා නම් හම්බන්තොට මොනා නැතත් හරිද, මොන විදිහෙන් ඒ කියන්නේ මොන දෙයකින් කොහොම හිටියත් අංක එකෙන් ඉන්න එකම එක සන්නාමයක් තියෙනවා. මොකද දන්නවද? ඩිලානි කළු දොදොල්. හම්බන්තොට කියලා කිව්ව ගමම්ම ලෝකෙ කොහේ හිටියත් හරිද, ලාංකිකෙක් නම් ලෝකෙ කොහේ හිටියත් මතක් වෙන්නේ ඩිලානි කළු දොදොල් තමයි. විශ්වාස කරන්න අපේ මැදිරියට සාමාන්‍යයෙන් කරන්න හොඳ නැති අතිශය නීති විරෝධී වැඩක් තමයි අපි මේ කරලා තියෙන්නේ. හරිද, Facebook live එකකට අග්ගලා ආවොත් කට්ටියට බලා ගන්න පුළුවන් මොකද්ද මේ නීති විරෝධී වැඩේ කියලා. පළවෙනි වතාවට අපි කැමක් අරගෙන ආවා අපේ ස්ටුඩියෝ එක ඇතුළට. හරිද, ඩිලානි කළු දොදොල් අරගෙන ආපු වෙලාවෙ ඉඳලා ස්ටුඩියෝ එක පුරාම තියෙන්නේ දොදොල් සුවඳ විතරමයි. ඒ තරමටම කටට කෙල්ල උනන තරම් නියම රසයක් තියෙන ලංකාවේ අපේ දොදොල් සන්නාමය තමයි ඩිලානි කළු දොදොල් කියලා කියන්නේ. හම්බන්තොට කියලා කිව්වහම වික්ටරව මතක් වෙනවා මුලින්ම, හැබැයි ඊට කලින් මතක් වෙනවා ඩිලානි කළු දොදොල්ව. හරිද, රයිට්. එතකොට ඩිලානි කළු දොදොල් කියලා කියන්නේ දොදොල් කලාවේ මහ ගෙදර. හරිද, දැන් ඇත්තටම කියනවා නම් ඩිලානි කළු දොදොල් එකට ගිය කෙනෙක් ආයිතින් හිතන්න දෙයක් නැහැ, ගියාම වෙනමම ලෝකයකට ගියා වගේ. මොකද මට ඇත්තටම මේක අතේ තියාගෙන බලාගෙන ඉන්න බෑ, කැලක් කාලම කතා කරන්න ඕනේ කියලා හිතුණා. මේ දැනෙන නියම දොදොල් රසයත් එක්ක ඩීජේ නයිට් එකට 10ක් කරන්න පුළුවන්. හරිද, මම දැන් ලංකාවේ මේ තරම් දොදොල් වර්ග ප්‍රමාණයක්, ඊට පස්සේ මේ තරම් රස වර්ග ප්‍රමාණයක් ලංකාවේ තියෙන එකම තැන තමයි ඩිලානි කළු දොදොල් කියලා කියන්නේ. ඉතින් එන්සා හම්බන්තොට විතරක් නෙවෙයි, දැන් ඔයාට කොළඹවට නම් ඉන්නේ මත්තල නුගේගොඩ, ඊට පස්සේ කුරුණෑගල පැත්තේ ඉන්නවනම් ඔන්න ශාකාවන් තියෙනවා. මේ රසය ඇබ්බැහි වෙන සුළුයි පුතේ. අන්න ඒ නිසා තමයි කියන්නේ හම්බන්තොට ඩිලානි කළු දොදොල් රසයත් එක්ක තමයි අද දවසේදී Net FM DJ Night අපි වැඩ ටික පටන් අරගෙන තියෙන්නේ. හම්බන්තොට කොල්ලෙක් ආවහම හම්බන්තොට රසය නැතුව බෑනේ නේද? ඉතින් ඒ නිසා ඔයාට පුළුවන් ඔයාගේ ඕනම අවශ්‍යතාවයක් වෙනුවෙන් කළු දොදොල්, ඊට පස්සේ දොදොල් වර්ග ඕනෑම එකක් ඩිලානි කළු දොදොල් හරහා ඕඩර් කරලා ගෙන්න ගන්න. එහෙම නැත්නම් විස්තර දැනගෙන ගිහිල්ලා ලොකු ඕඩර් එකක් අරගෙන එන්නත් පුළුවන්. මොකද හිතා ගන්න බැරි තරම් වර්ග ප්‍රමාණයකින් ඔයාට මිලදී ගන්න හැකියාව තියෙනවා. මම ඒගොල්ලොන්ගේ නම්බර් එක කියන්නද? 0741 546 3856 ඩිලානි කළු දොදොල් පුරා වසර 45ක පාරිභෝගික විශ්වාසයත් එක්ක දකුණේ අද්විතීය රසය තමයි ඩිලානි කළු දොදොල් කියලා කියන්නේ. රයිට්, ඕකේ. ඒ ගැන මතක් කරලා ඊට පස්සේ යන්න හදන්නේ රියල් ටේස්ටි පැත්තට. මේ වෙලාවට නම් ඉතින් රියල් ටේස්ටි නැතුවම බෑ. හරිද, දැන් කළු දොදොල් කෑල්ලක් කාලා මං හිතන්නේ මං ජීවිතේ පළවෙනි වතාවට තමයි මෙන්න මේ වගේ ටෙස්ට් එකකට අත තියන්නේ. හරිද, වෙලාවක් කලාවක් අදාළ නැහැ. සෙට් වෙන ඕනම වෙලාවක නියම රසය අරගෙන එන්නේ රියල් ටේස්ටි තමයි. ඉතින් එතකොට දැන් සාමාන්‍යයෙන් වෙළඳ පොලේ ඕන තරම් බයිට්ස් වර්ග තියෙනවනේ නේද? ප්‍රශ්නේ තියෙන්නේ ගමන බිමනක් යනකොට, හරි නැත්නම් කොහරි ආලෝත් එක පොඩ්ඩක් ඉන්නකොට. එහෙම අපි හිතමුකෝ බයිට් මොන හරි ওই තියෙන එකක් ගත්තා කියලා. කාපු ගමන් මොකද්ද වෙන්නේ? මේකේ තියෙන ලුණුත් එක්ක මාර විදියට වතුර තිබා හැදෙනවා නේද? හැබැයි ඒ වුණාට රියල් ටේස්ටි මැනිෆැක්චර් කියලා කියන්නේ කජු, රට කජු, මඤ්ඤොක්කා, චිප්ස්, ඊට පස්සේ ගාලික් ඒ වගේම මුරුක්කු, ඊට පස්සේ බුසොමික්ෂ ඇතුළු නිෂ්පාදන ගණනාවක් තියෙනවා. එතකොට කොයිම වෙලාවකවත් මේවා කෑව කියලා වතුර තිබා හැදෙන්නේ නැහැ. මොකද රියල් ටේස්ටි වල රසකාරක වර්ණකාරක නැහැ, දේශීය සාලින් තමයි නිෂ්පාදනය කරන්නේ. ඉතින් ඒ නිසා බය නැතුව ලොකු අයට පොඩි අයට ලොකු අයට නම් ඕනම වෙලාවක මරුවා එක එක විදිහට රස විඳින්න පුළුවන්. රියල් ටේස්ටි නිෂ්පාදන දැන් කාගීල් ස්කීල්ස් ඇතුළු සුපිරි බැලන්ස් සෙල් වලින් ඔයාට මිලදී ගන්න අවස්ථාව තියෙනවා. ලංකාවේ ඕනම පළාතක ඕනම කෙනෙකුගේ ව්‍යාපාරයට උත්සවයකට එහෙම නැත්තම් මේ වගේ ඩීජේ එකක් සෙට් වෙලා බලන වෙලාවට, මං කියන්නේ ආලුව සෙට් වෙලා බලන වෙලාවට එහෙම රියල් ටේස්ටි එක මරු. හරිද, ඉතින් ඒ නිසාම තමයි ඔයාට කියන්නේ රියල් ටේස්ටි මැනිෆැක්චර් ලෙස්ලි ගුණවර්ධන මාවත අරුගොඩ අලුබෝමුල්ල පානදුර.
තියෙන්නේ. ඉතින් ඒක උඩට වැඩි විස්තර දැනගන්න පුළුවන් 0138 33 80 169 0138 33 80 169 කතා කරලා රියල් ටේස්ටි වට ඕන තරම් ඕඩර් කරන්න පුළුවන්. හරිද? මං කියන්නේ දැන් ඉස්සරහට DJ Night අපේ දෙවනි වටේ සති 7ක් තියෙනවනේ නේද? සති 7ටම සෙට් වෙනකොට යාළුවෝ එක්ක රියල් ටේස්ටි ටිකක් ළඟ තියාගත්තට කමන්නේ. හරි. රයිට්. ඕකේ. ඒකනම් මතක් කරලා අපි යන්න හදන්නේ වැඩි කතා කරන්න නැතුව කෙලින්ම හම්බන්තොට පැත්තට DJ වික්ටර් අවිලා ඉන්නවා කොල්ල වැඩේ පටන් ගන්න. කලින් පාරත් වාර්තා පිට වාර්තා තියලා ජයග්‍රහණ වාර්තා කරපු සුපිරි බුලට් එකක්. ඉතින් ඒ නිසා දකුණෙන් අභියෝගය මෙන්න බාර දෙනවා මෙතනින් එහාට කෑගල්ලට. අපි බලමු කොහොම වෙනස් වෙයිද කියලා මේ ප්‍රතිඵල සටහන. විනාඩි 10ක කාල සීමාවක් වික්ටර්ට ලැබෙනවා. ලාස්ටිද වික්ටර්? රයිට්. එහෙනම් ඉතින් දකුණෙන් හොදලා ගන්න ඕනේ වැඩේ. හරිද? රයිට්. කොල්ලත් ලස්සනයි, වැඩත් ලස්සනයි. ඉතින් ඒ නිසා අපි වැඩේ බාර දෙන්න හදන්නේ DJ වික්ටර්ට. මෙන්න DJ වික්ටර් 3 2 1.

distrik ke-14, Parangga Karuan 14, Ekama Kusalanayak, Janata Manapin Sahaja Hakiyawa Kirulu Palandina, Net FM DJ Night Face to Face Attack Show, Super 14. දෙවැනි වටේ අතිශය උණුසුම් උත්කර්ෂවත් පළමු තරගය කෑගල්ල දිස්ත්‍රික්කය DJ Lucky J සමගින් හම්බන්තොට දිස්ත්‍රික්කය DJ Victor අද රෑ 9ට රයිට් වෙලාව 9යි විනාඩි 37ක් වෙනකොට අපි ලෑස්ති වෙලා ඉන්නේ මෙතනින් එහාට විනාඩි 20ක අභියෝග ආරම්භ කරන්න. දැන් එතකොට මේ වෙද්දි කමෙන්ට් සෙක්ෂන් එක මං හිතන්නේ 10,000 සීමාව පසු කර හමාරයි. හරිද? එතකොට මේ වෙද්දි නිල ප්‍රතිඵල පිළිබඳව කතා බහ කරද්දී මම මෙන්න මෙහෙම කියන්නම්. හරිද? මං කියුවනේ අද දවස ඇවිල්ලා අතිශය තරඟකාරී දවසක්. ඉතින් එතකොට මේ දවස ඇතුලේ වාසනාවන්ත ජයග්‍රහකයා කෑගල්ලෙන් හෝ ඊට පස්සේ හම්බන්තොටින් බිහි කරන්න හැකියාව තියෙන්නේ වාට විතරයි කියලා මං වාට කියුවනේ නේද? එතකොට ඔබ මේ වෙද්දි ප්‍රතිඵල සටහනේ මනාප ලබා දීපු ප්‍රතිශතයන් ගත්තාම තරඟකරුවන් දෙදෙනා අතර ඇත්තටම මේ වෙද්දි කමෙන්ට් 10,000කට අධික ප්‍රමාණයක් අතරින් තරඟකරුවන් දෙදෙනා අතර ගැප් එක තියෙන්නේ, කියන්නේ මනාප පරතරය තියෙන්නේ කමෙන්ට් 400යි. එතකොට එක් තරඟකරුවෙක් අනිත් තරඟකරුවාට වඩා කමෙන්ට් 400ක් ඉදිරියෙන් ඉන්නවා. එතකොට ඔයාට තමයි හැකියාව තියෙන්නේ, මං කවුද කියලා කියන්නේ, ඔයාට තමයි හැකියාව තියෙන්නේ මේ ප්‍රතිඵලය එහෙම පිටින්ම උඩු යටි කුරු කරන්න. හරිද? කෑගල්ල පැත්තෙන් අපේ සීලකි ජේ ඉන්නකොට කෑගල්ලේ මන් දැක්ක සෑහෙන්න කමෙන්ට් ප්‍රමාණයක් එක දිගට අපේ තරඟකරුවන් වෙනුවෙන් ලැබෙනවා. රයිට්, මම මෙන්න මෙහෙම වැඩක් කියනවා. ලයිව් එක බලාගෙන ඉන්න ප්‍රමාණය අද දවසේදී හිතාගන්න බැරි තරම් ඉක්මනින් මෙහෙම බලාගෙන ඉන්නකොට ඉහළ යද්දී කෑගල්ලෙන් පුළුවන් කමෙන්ට් සෙක්ෂන් එක මේ වෙද්දී මං කියන්නේ 15,000 කරනවා කියන එක මහලුකු දෙයක් නෙමෙයි නේද? හම්බන්තොටයි කෑගල්ලයි එකතුනහම 15,000 නෙමෙයි, ඕක 20,000 කරන එකත් හරි නැතින් නේද? රයිට්, එන්සයිදී විනාඩි 20ක අභියෝගය අපි කෑගල්ලට බාර දෙනකොට අපේ කොල්ලෝ සෙට් එක බලාගෙන ඉන්නවා තමන්ගේ තරඟකරුවා, තමන් කැමතිම දිස්ත්‍රික්කයේ තරඟකරුවා ජයග්‍රහණය කරවන්න. මේ වෙද්දී අපේ තිරේ දිස්වෙනවා කොයි විදිහටද මනාප ප්‍රතිඵල ඔබට මනාප ලබා දෙන්න හැකියාව තියෙන්නේ කියලා. විශේෂයෙන් ආයෙත් මතක් කරනවා, එක් අයෙකුට හැකිතාක් මනාපේ පළ කිරීමේ අවස්ථාව ඔබට තියෙනවා. ඉතින් ඒ නිසා මේ චාන්ස් එක මිස් කරන්න එපා. ඔයා පුළුවන් තරම් කමෙන්ට් කරන්න. මොකද අද දවසේ රෑ 11යි විනාඩි 30ක් වෙනකොට මේ ප්‍රතිඵල සියල්ල උඩු යටි කුරු වෙනවාමයි. මොකද දිස්ත්‍රික්ක දෙකේම ඉන්නේ තරඟකරුවන් ජයග්‍රාහකයෝ වෙලා මෙතනට ආපු කට්ටිය. ඉතින් ඒ නිසා ලේසි වෙන්නේ නැහැ. ඔයා වැඩේ අතාරින්න එපා. ඔයා ආදරය කරන තරඟකරුවා ජයග්‍රහණය කරන්න ඔයාට තව හරියටම පැය දෙකක් තියෙනවා. මේ පැය දෙකේ ඔයාට දාගන්න බැරි විදිහට මේ ප්‍රතිඵලය වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම තමයි අද දවසේදී වැඩිම මනාප ලබාගෙන ජයග්‍රහණය කරන කෙනා වගේම දෙවැනියට වැඩිම මනාප ලබා ගන්න කෙනා ඉන්නවානේ. අන්න එයාට අපි ඉස්සරහට බෝනස් අවස්ථාවක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒක ගැන ඉස්සරහට කියන්නම්. ඉතින් ඒ නිසා ඔබේ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කරවන්න පුළුවන් තරම් කමෙන්ට් කරන්නයි මෙතනින් එහාට තියෙන්නේ. හරි, මගේ කතාව පැත්තකින් තියලා මම යන්න හදන්නේ මේ වෙලාවේ අපේ කෑගල්ලේ සීලකි ජේට වැඩේ බාර දෙන්න. රයිට්, කොල්ල ලෑස්තිනෙ නේද? කෑගල්ලෙන් මේ පාර ගේම දෙන්න ඕනේ. හරිද? රයිට්, එනම් මෙන්න වැඩේ බාර දෙනවා සීලකි ජේට. 3, 2, 1.

තරංගකරුවන් දෙදෙනා අතර මනාප පරතරය මනාප හරසියයි.

මෙන්න අතිශය තියුණු තරගයක් මං හිතන්නේ විනාඩියක් ඇතුළත හිතාගන්න බැරි විදිහට මනාව සටහන ඉහළ යනවා විනාඩියකට මම හිතන්නේ කමෙන්ට් 500කට වැඩි ප්‍රමාණයක් ලැබෙනවා කොහෙන් ලැබෙනවද දන්නේ නැහැ කොහොමුණත් මේක තමයි නියම

0: Netafim DJ Night Face to Face Attack Show Super 14.
1: Right, වැඩේ සැපටමයන කොට මේ වෙදි මනාප සටහන 2016 සීමාව පහු කරලා තියෙනවා. අපි කෑගල්ලෙන් පොඩ්ඩක් විනාඩි 20ක අභියෝගය ඉවර කරලා හම්බද්දරට විනාඩි 20ක අභියෝගය දෙන්න හදන්නේ. ප්‍රතිපල සටහන හිතාගන්න බැරි විදියට උනුසුම් මන්දපින් ගලාගෙන යද්දි අපි පොඩි කමර්ෂල් බ්‍රේක් එකකට යන්න හදන්නේ. ගිලට අග්ගල මේ පැත්තට එනවා. දොදොල් කැලි ටික එන්න අඩු වෙනවා. මොකද අපේ සජීවිත් එන්ජල් ඩාන්සින් ගෲප් එකේ නංගිලා ටික දොදොල් ටිකට වැඩේ දෙනවා. හරිද? ඩිලානි කළු දොදොල් තියෙද්දි පරිස්සම් කරගන්න බෑ රත්තරනේ. හරිද? රියල් ටේස්ටි එකට මොනෑ මොනා වේද කියලා හිතාගන්න බෑ. පැකට් එකකින් එක අඩු වෙනවා. පොඩ්ඩක් ඉන්නකෝ. කමර්ෂල් බෙල්ට් එකට ගිහිල්ලා එනකොට අපි මොනා වෙලා තියෙද කියලා බලමු. ප්‍රතිපල සටහනත් මොන විදියටද තියෙන්නේ කියලා මෙන්න මේ බ්‍රේක් එකෙන් පස්සේ මම කියන්නම්. ඔයා කොහෙවත් යන්න එපා. හොම්මම ඉන්න.
2: වසර 24ක විශ්වාසනීය සේවය සාරංග ප්‍රින්ට් සම්බන්ධව ටී-ෂර්ට් මුද්‍රණය මග් ප්‍රින්ටින් ග්‍රැනයිට් ක්‍රිස්ටල්

රයිට් කමර්ෂල් බ්‍රේක් එකෙන් පස්සේ හරියටම රාත්‍රිය 10යි විනාඩි 2යි මනාව සටහන වෙනස් වෙන පැය තමයි මේක. මොකද මම දැක්කා කෑගල්ල දිස්ත්‍රික්කයෙන් අතිශය උණුසුම් තරගයක් දෙනකොට ඊට නොදෙබෙනි විදිහට දකුණේ කොල්ලෝ ටික කෙල්ලෝ ටික එකට එකතු වෙලා සුපිරි බැටල් එකකට සුපිරි මනාව ප්‍රමාණයක් පළ කරනවා. ඉතින් ඒ නිසා මේක අතිශය උණුසුම් තරගාවලියක්. මොකද දෙවනි වටේ කියලා කියන්නේ ජයග්‍රහකයෝ තරඟ කරන වටේ. ඉදිරි සති 6 අතිශය තීරණාත්මකයි. ඉතින් ඒ නිසා ඔයාලට මෙන්න මෙහෙම චාන්ස් එකක් මම දෙනවා කියලා කිව්වනේ. දැන් අද දවසේදී වාසනාවන්ත ජයග්‍රහකෙක් වැඩිම මනාප අරගෙන ඉස්සරහට යනවා වගේම දෙවනියට මනාප ලබා ගන්න කෙනා ඉන්නවනේ. අන්න එයා මේ ඉදිරි සති 6 ඇතුළතදී වැඩිම මනාප සංඛ්‍යාවක් ලබාගෙන තිබුණ හොත් හරිද මනාප දෙවනියට ලබා ගන්න ඉතිරි තරඟකරුවන් 6 දෙනා අතරින් මෙයානම් වැඩිපුරම මනාප ලබාගෙන තියෙනවා. අපි යාට බෝනස් චාන්ස් එකක් දෙනවා ඊළඟ තරඟ වටය සඳහා යන්න. ඉතින් ඒ නිසා වැඩේ අතාරින්න එපා. කමෙන්ට් කරන වේගය තව වැඩි කරන්න මං හිතන්නේ මේ විනාඩි 20 ඇතුලේ දකුණ ඊට පස්සේ කෑගල්ල එකතු වෙලා කමෙන්ට් සෙක්ෂන් එක ඩබල් ත්‍රිබල් කරන්න ඕන. මම පොඩි ටාගට් එකක් දෙන්නම්. ෂෙයාස් මේ වෙද්දි 70යි තියෙන්නේ. අපි මේක 140ක් කරමුද සෙට් එකම එකතු වෙලා. මොකද කියන්නේ කොල්ල දෙන්නට හයිය පෙන්නන්නත් එක්ක. රයිට් එහෙනම් වැඩේ පටන් ගන්න හදන්නේ. මෙන්න හම්බන්තොට මම වැඩේ බාර දෙන්නවා. අපේ වික්ටෝ ඉන්නවා. ප්‍රතිඵල වෙනස් කරලා පෙන්නනවද මේ විනාඩි 20 ඇතුළේ වික්ටෝ? මොකද කියන්නේ? අනිවාර්යෙන් අපි බලමු කෑගල්ලෙන් මොන විදිහට අභියෝගයට මුහුණ දෙයිද කියලා. මෙන්න 3 2 1 DJ වික්ටෝ.

0: NetFM DJ Night Face to Face Attack Show Super 14. පලවෙනි තරගයත් එක තමයි ඉන්නේ කෑගල්ල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක. හම්බන්තොටින් අපේ ඩීජේ වික්ට්‍රෝ තවත් විනාඩි 20ක අභියෝගයක් බාර අරගෙන කෑගල්ලට යලි අභියෝගය දීලා යනකොට අපි කෑගල්ල පැත්තට යන්න හදන හැබැයි ඊට කලින් පොඩි කමර්ෂල් බ්‍රේක් එකකට යන්න ඕනේ. මේ වෙද්දි මනාප සටහන් කමෙන්ට 31000 සීමාවෙ තියෙන්නේ. විනාඩි 2ක් දෙන්නට අග්ගල කමර්ෂල් බ්‍රේක් එකකට ගිහිල්ලා ආයේ මේ පැත්තට එන්න.
1: රන්ල කොන්ක්‍රීට් නිපැයුම් කෑගල්ල පාර රුවන්වැල්ල මල් පෝච්චි කම්බිකනු සන්සෙට් කනු උළුවහු ජනෙල් සිමෙන්ති විසිතුරු භාණ්ඩ ඉන්ටලොක් ගල් පහසු මිලට රන්ල කොන්ක්‍රීට් නිපැයුම් කෑගල්ල පාර රුවන්වැල්ල
2: වසර 24ක විශ්වාසනීය සේවය සාරංග ප්‍රින්ට් සම්බන්ධට ටී-ෂර්ට් මුද්‍රණය මග් ප්‍රින්ට් ඉන් ග්‍රැනයිට් ක්‍රිස්ටල් ග්ලාස් UV ප්‍රින්ට් සමරුපලක සාතික පත්‍ර ඡායරූප මුද්‍රණය ෆොටෝ ෆ්‍රේම් ලේසර් ප්‍රින්ට් ඩිජිටල් ප්‍රින්ට් ඉන් ඇතුළු සියලු මුද්‍රණ කටයුතු සඳහා සාරංග ප්‍රින්ට්ස් පොලිසිය සල හම්බන්තොට
3: රසම රස හම්බන්තොට කළුදු දොල් කෑල්ලක් අමුද පට්ටා දොදොල් මස්කට් ඇතුළු සියලුම රස කැබිලි වර්ග 40 වසරක දොදොල් රස රහස සම්පත් කළුදොදොල් හම්බන්තොට ශාකා මත්තල පානදුර

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: NetFM DJ Night Face to Face Attack Show Super 14
2: දැන් මම අත්තම කතාව මම මේ කියන්නේ හරිද චන්දිම චන්දිම රයිට් හරිද චන්දිම කියලා කියන්නේ අපේ මේ මේ වැඩේ ඇතුලේ ඩිජිටල් පැත්ත මේ සියල්ල හැන්ඩල් කරන්නේ අපේ චන්දිම දැන් එතකොට චන්දිමත් මේ වෙලාවේ බලාගෙන ඉන්නේ ඩිලානි කළු දොතල් කෑල්ලක් කන්න හරිද මට නම් අපරාධි කියන්න බෑ මෙතන ප්ලේට් එක ළඟ තියෙන නිසා හිතෙන්නේ කොයි වෙලාවෙද අරගෙන ටක් ගාලා මෙහෙම කෑල්ලක් කන්න පුළුවන් හරිද මේ රසය ඇවිල්ලා ලංකාවේ වෙන කොහෙන්වත් ගන්න බෑ බබා හරිද මං කියන්නේ පාටි වෙලාවක වුණත් දොදොල් කෑල්ලක් කන්න පුළුවන් තරමට නියම රසය තියෙන්නේ ඩිලානි කළු දොතල් වලම තමයි හරිද ඉතින් ඒ නිසා ඔයාට හිතාගන්න බැරි තරම් ඔයා බලාපොරොත්තු වෙන විදිහේ නියම දොදොල් රසයක් අරගන්න නම් ඔයාට තියෙන ලංකාවේ හොඳම තේරීම තමයි ඩිලානි කළු දොදොල් කියලා කියන්නේ හරිද ඩිලානි කළු දොදොල් ගැන කතා කරලා ඊට පස්සේ මම මේ යන්න හදන්නේ දැන් සාමාන්‍යයෙන් පාටි වෙලාවට හරිද අපිට බයිට් එක කියන එක නැතුව බෑනේ හරිද සෙට් වෙන ඕනම වෙලාවක මං කියන්නේ යාළුවෝ සෙට් වෙන ඕනම වෙලාවක මෙන්න මේක තමයි රසය සාමාන්‍යයෙන් ඔයාලට සද්දය ඇහෙනවා ඇති ලයිව් එක බලාගෙන ඉන්න කට්ටිය නම් දකින්නවත් ඇති සමහර වෙලාවට දැන් ඔය බයිට් පැකට් එකක් අතට අරගත්තට පස්සේ වැඩිපුරම ඇතුලේ තියෙන්නේ හුලන්නේ නේද හැබැයි ඒ වුණාට මේ සද්ද ඔයාලට ඇහෙනවා නම් තේරෙනවා ඇති මේ බයිට් පැකට් එක පිරෙන්නම තියෙන්නේ බයිට් තමයි හරිද අන්න ඒ විදිහට සාධාරණ මිලගනන් යටතේ ඔයාට රියල් බයිට් එකක රස විඳින්න ඕනේ නම් ඔයාට තියෙන රියල්ම තේරීම තමයි රියල් ටේස්ටි කියලා කියන්නේ හරිද මේ පැත්තෙන් එකක් එනකොට මේ පැත්තෙන් තව රසයක් එනවා දැක්කනේ නේද මේ ඇවිල්ලා බයිට් පැකට් එක පිරෙන්න තියෙන්නෙම බයිට් විතරමයි ආයි ඉතින් කතා දෙකක් නැහැ සෙට් වෙන ඕනම වෙලාවක ඔයාට සෙට් වෙන රසය තමයි රියල් ටේස්ටි කියලා කියන්නේ. ඉතින් ඒ නිසා ඔයාට රියල් ටේස්ටි රසය පිළිබඳව ආයිතින් කතා කරන්න දෙයක් නැහැ. ලංකාවේ ප්‍රමිතියක් සහිත අංකකේ බයිට් සන්නාමේ තමයි රියල් ටේස්ටි කියලා කියන්නේ. කජු රට කජු මඤ්ඤොක්ක ඊට පස්සේ මඤ්ඤොක්ක චිප්ස් හරිද ඊට පස්සේ ගාලික් මුරුක්කු ඒ වගේම කොක්ටේල් මික්චර් ඒ වගේම තමයි බූසු මික්චර් ඒ වගේම මේ ඇතුළු තවත් නිෂ්පාදන රසක් ඔයාට අරගන්න පුළුවන් රියල් ටේස්ටි වෙතින්. බය වෙන්න දෙයක් නැහැ. රසකාරක නැහැ වර්ණකාරක නැහැ දේශීය සහලින්ම තමයි නිෂ්පාදනය කරන්නේ ඒ නිසා පොඩි අයටත් බය නැතුව කන්න දෙන්න පුළුවන් හරි අනේ නිසා ඉතින් ඕනම වෙලාවකට සෙට් වෙන නියම රසය තමයි රියල් ටේස්ටි කියලා කියන්නේ 0.38 38 80 169 real tasty සහ අද දවසේදී ඩිලානි කළු දොදොල් තමයි NetFM DJ Night face to face attack show win අපිට අනුග්‍රාහක දායකත්වය ලබා දෙන්නේ හරිද දැන් තමයි පුතේ මෙන්න කෑගල්ලෙන් real අභියෝගයක් දෙන්න හදන්නේ මෙච්චර වෙලා පොඩ්ඩක් හම්බන්තොට දිහා බලාගෙන හිටියා වැඩේ කොහොමද යන්නේ කියලා දැන් වැඩේ ස්ටඩි කළා මෙන්න කෑගල්ලෙන් වැඩේ දෙන්න හදන්නේ අපේ කෑගල්ලෙන් lucky j වැඩේ ලෑස්ති වෙලා ඉන්නවා කොල්ලා මං හිතන්නේ social media වල ලොකු campaign එකක් කරලා දැවැන්ත ප්‍රේක්ෂක ආදරයක් එක තමයි අද දවසේදී කෑගල්ල එකම නියෝජනයේ විදිහට අද දවසේදී මෙතනට ආවේ ඉතින් ඒ නිසා මෙන්න මනාපසටහන වෙනස් වෙන වෙලාව විනාඩි 20ක අභියෝගයක් අපි දෙන්න හදන්නේ Super 14 තරගාවලියෙන් ඉස්සරහට යන කෑගල්ල දිස්ත්‍රික්කයට නම් ඔයාගේ මනාපය කෑගල්ල කියලා ටයිප් කරා ඊට පස්සේ ලකි ජේ කියලා කමෙන්ට් එකක් දාන්න තියෙන එකක් නෙමෙයි කමෙන්ට් ගොඩක් දාන්න පුළුවන් ඕන තරම් හරිද රයිට් එහෙනම් ඉතින් අපි වැඩේ බාර දෙන්න හදන්නේ මෙන්න කෑගල්ල නියෝජනය හම්බන්තොටට අභියෝගය අරගෙන කෑගල්ල ලකි ජේ

0: 37000 සීමාවේ තියෙන්නේ. තවත් විනාඩි 5කට ආසන්න කාලයක් තමයි තියෙන්නේ. එතකොට 40000 කරන එක මං හිතන්නේ වාට මහලුකු ගේමක් නෙමෙයි නේද? හම්බන්තොටින් සහ කෑගල්ලෙන් දැවැන්ත මනාප ප්‍රමාණයක් එක දිගට ලැබෙනවා. මේ විනාඩි 5 ඉවර වෙද්දී අපි 40000 කරමු.
1: NetFM DJ Night Face to Face Attack Show powered by Real Tasty. NetFM DJ Night Face to Face Attack Show powered by Gilani Kalududo.

මෙන්න මනාව සටහන බලාගෙන ඉදිහලා යනවා කමෙන්ට් සෙක්ෂන් එක මේ වෙද්දි 43000යි විනාඩි 3ක් ඇතුළත 11යි විනාඩි 30ක් වෙනකොට මේක ඩබල් කරන එක අපිට මහ ලොකු දෙයක් නෙවෙයි අභියෝගය දෙන්නේ කෑගල්ලට සහ හම්බන්තොට දෙකටම පුළුවන් නම් මේ කමෙන්ට් සෙක්ෂන් එක 11යි විනාඩි 30 වෙද්දි ඩබල් කරලා පෙන්නන්න

राइट मेन मेवे मनापसरान अतली स्पंधा से सीमा पहुकर දෙදනාතර අතිශය තරඟකාරී තරඟයක් කියන්නේ මං හිතන්නේ තව සෑහෙන කමෙන්ට් ප්‍රමාණයක් ලබා දෙන්න ඔයාලට වෙලාව තියෙනවා 11 විනාඩි 30 වෙනකන් කමෙන්ට් සෙක්ෂන් එක ඩබල් කරන්න තව විනාඩි 20ක් තියෙනවා වැඩේ අතාරින්න එපා අපි බලමු කොහොම වෙයිද කියලා 11:30 වෙද්දී මන අපසටහන

මෙවැදදි මනාප සටහන 47 සීමාව පහු කරලා තියෙනවා. අපි බලමු විනාඩි 3ක් ඇතුළත කොහොමද මනාප සටහන වෙනස් වෙන්නේ කියලා. මං හිතන්නේ 50,000 කරන්න නම් මහලු කලාවක් යන එකක් නෑ නේ. ප්‍රයි එක දෙන්න අතරින්න පා වැඩේ. අපි ඒ වගේම තමයි ජයග්‍රහකයාගේ මනාප ප්‍රකාශයට පත් කරනවා. මොකද අපි කිව්වා වගේම දෙවැනියට මනාප ලබා ගන්න කෙනාගේ අපි බොනස් අවස්ථාවක් හිමි කර දෙන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් ඒ නිසා දිගටම ඉන්න ලයිව් එකෙන් යන්න එපා. අපි ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරනවා තව පොඩි වෙලාවකින්.

0: Net FM DJ Night Face-to-Face Attack Show Powered by Dilani Kaludodol. Net FM DJ Night Face-to-Face Attack Show Powered by Real Tasty.
1: මෙමෙදදි මනාප සටහන 49000 සීමාවේ තියෙන්නේ. තව විනාඩියක් දෙකක් ඇතුළත මේක 50000 කරන එක නම් නැතිං අපි බලමු කොහොම වෙයිද කියලා. ගිය සිකුරාදාවේ අපි 77000 සීමාව පහු කරා මනාප සංඛ්‍යාව 11 විනාඩි 30 වෙද්දී. ආ පොඩි ට්‍රයි එකක් දෙන්න බැරි වෙන එකක් නෑ මේ වார்த்தාව කඩන්න.

0: Net FM DJ Night Face to Face Attack Show Super 14 Hambantota District Kaya DJ Victro
1: මං හම්බන්තොට වෙනම අභියෝගයක් දුන්න පුළුවන් නම් ශ්‍රයාස් 200 සීමාව පහු කරන්න කියලා. තාම නම් මදි අපි වළමු 11:30 වෙද්දි වැඩේ කරයිද කියලා.

Net FM DJ Night Face to Face Attack Show Super 14 Hum Bantuta District Kaya DJ Victro මනාප පළකරන තවත් විනාඩි 8ක කාල සීමාවක් තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා පුළුවන් තරම් ඔයාගේ මනාප ප්‍රමාණය පළ කරන්න මේ විනාඩි 8ත් ඇති ප්‍රතිඵල සටහන උඩු යටිකුරු කරන්න.

තව විනාඩි 4ක් කොහොමම හිටියොත් මම ඔයාට කියනවා අපිව අහගෙන බලාගෙන ඉන්න ඔයාට රුපියල් 10000 වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙන්න අවස්ථාවක් අපි දෙනවා. ඒ කොහොමද කියලා ඔහොමම ඉන්න හරියටම 11:30ට කියනවා. ඔයාට කොහොමද රුපියල් 10000 දිනා ගන්න අවස්ථාව ලැබෙන්නේ කියලා. තවත් විනාඩි 4ක් පමණයි ප්‍රතිඵල ලබා දෙන්න මනාප පළ කරන්න ඔයාට අවස්ථාව තියෙන්නේ.

0: වැඩේ සැපටම යනකොට හරියටම 11යි විනාඩි 30ක් වෙද්දී අපි ප්‍රතිඵල ලබා දෙන්න ගණනය කිරීමේ කටයුතු පටන් ගත්තා. මෙතනින් එහාට ඔයාට කමෙන්ට් කරන්න පුළුවන්. හරිද? හැබැයි ඒ වුණාට ඔයාගේ මෙතනින් එහාට එන කමෙන්ට් අපි මනාප වලට වළංගු කරගන්නේ නැහැ. මනාප සඳහා ලබා දීලා තියෙන කාල සීමාව ඉවරයි. හරිද? දැන් මට පොඩ්ඩක් මහන්සි. හරිද? එතකොට මම මොකද්ද කරන්නේ? මෙන්න මෙහෙම ගන්නවා. ඩිලානි කළු දොල් කෑල්ලක් අරගෙන මෙහෙම කළා රස බල්ල. මං කියන්නේ අපේ කොල්ල දෙන්නත් පොඩ එන්නකෝ මේ පැත්තට. හරිද? මුලින්ම කන්න ඩිලානි කළු දොල් කෑල්ලක්. හරි, මේක ඇවිල්ලා රියල් දොදොල් රසය. කෑගල්ලටත් මේ රසයම තමයි අරගෙන යන්න ඕන. ඊට පස්සේ දැන් සාමාන්‍යයෙන් අපි ඩිලානි කළු දොදොල් ගැන වැඩිපුරම කතා කරන්නේ මේක අද කීයක ඉඳලා නෙමෙයි, වසර 45ක පාරිභෝගික විශ්වාසයත් එක්ක තමයි දකුණේ අද්විතීය රසය ඩිලානි කළු දොදොල් ඔයාට හම්බ වෙන්නේ. කළු දොදොල් කලාවේ මහගෙදර තමයි ඩිලානි කළු දොදොල් කියලා කියන්නේ. හරිද? මං කියනවට ඔයා එක්කෝ නුගේගොඩ, එහෙමත් නැත්නම් මත්තල, එහෙමත් නැත්නම් කුරුණෑගල, එහෙමත් නැත්නම් හම්බන්තොට ඩිලානි කළු දොදොල් ෂොප් එකකට ගිහිල්ලා බලන්නකො. හරිද? මේක ඇවිල්ලා දොදොල් විතරක් තියෙන සුපර් මාකට් එකක් වගේ. ඒ තරම් විශාලයි, හිතාගන්න බැරි තරම් රසයන් ප්‍රමාණයක් තියෙනවා. අනිත් කාරණාව තමයි ඔයාට ගියාට පස්සේ අර දැන් අපි කියනවානේ, දැන් සමහර වෙලාවට අපිට ඕන තරම් කට්ටිය හම්බ වෙනවා. ඩිලානි කළු දොදොල් එකටම යනවා තකහණියක් දොදොල් කන්න. මොකද ලංකාවේ හැමෝම විශ්වාස කරනවා නියම දොදොල් රසය අපිට හම්බ වෙන්නේ ඩිලානි කළු දොදොල් වෙතින් පමණයි කියලා. ඉතින් අන්න ඒ නිසාම තමයි මම කියන්නේ ඔය කතරගම පැත්තේ එහෙම යනකොට සාමාන්‍යයෙන් පොඩ්ඩක් පුරුදු වෙලා ඉන්නවා කතරගම යන එන ගමන් එහෙම ඩිලානි කළු දොදොල් කඩේකට ගිහිල්ලා පොඩ්ඩක් කළු දොදොල් කෑල්ලක් අරගෙන ඊට පස්සේ ගෙදර එනකොටත් ගෙදර කට්ටියටත් එක්ක අරගෙන එන්න පුරුදු වෙලා ඉන්නවා. ඉතින් ඒ නිසා මේ වෙලාවේ අපි ඔය යමින් යමින් ගමන් අහගෙන ඉන්න කට්ටිය ගොඩ වෙලා යන්න අමතක කරන්න එපා. ඩිලානි කළු දොදොල් එකට ඔයාට කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. 0.71 541 38 56 0.71 541 38 56 නම්බර් එකට කතා කරලා ඔයාට වැඩි විස්තර දැනගන්න පුළුවන් ඩිලානි කළු දොදොල් ගැන. හරිද? සාමාන්‍යයෙන් DJ එකක් අහන වෙලාවට, හරිද, ඊට පස්සේ පාටි එකක් දාන වෙලාවට, ඊට පස්සේ යාළුවොත් එක්ක පොඩ්ඩක් යාළුකමට සෙට් වෙන වෙලාවට, පොඩි චැට් එකක් එහෙම යන වෙලාවට, පාඩම් කරන වෙලාවට එහෙම සැරට රසට කරස් ගාලා හැපෙන්න සුපිරි බයිට් එකක් තියෙනවනම් ඉතින් ආයි වෙන මුකුත් ඕනේ නෑනේ නේද? බත් ඕනෙත් නෑ. අන්න ඒ නිසාම තමයි මං ඔයාලට කියන්නේ දැන් ඔය කෑවට පස්සේ වතුර තිබා හැදෙන බයිට් වගේ නෙමෙයි. හරිද? රියල් ටේස්ටි කියලා කියන්නේ ඕනම පාටි මූඩ් එකක්, රියල් හැපනි මූඩ් එකක් කරන්න පුළුවන් නියම රසය. වෙළඳ පොලේ ඕන තරම් බයිට් වර්ග තියෙනවා. හැබැයි ඒ වුණාට ප්‍රමිතියක් තියෙන ලංකාවේ අංක එකේ බයිට් සන්නාමය තමයි රියල් ටේස්ටි කියලා කියන්නේ. පොඩ්ඩක් අපේ කැමරාවෙන් මෙහෙම පෙන්වන්න බයිට් වර්ග කීයක් තියෙනවද කියලා හිතාගන්න බැරි තරම් බයිට් වර්ග ප්‍රමාණයක් තියෙනවා. කජු, ඊට පස්සේ රට කජු, මඤ්ඤොක්කා, චිප්ස්, ඊට පස්සේ ගාලික් මුරුකු, ඒ වගේම කොක්ටේල් මික්ෂර්, ඒ වගේම බුල්සෝ මික්ෂර්, ඒ වගේම ඔයාලට හිතාගන්න බැරි තරම් රස ගණනාවක් තියෙනවා. සමහර රසයන් ගැන කියද්දී කටට කෙල උනනවා. හරිද? ඒ නිසා කරස් ගාලා හැපෙන නියම රසයත් එක්ක ඔයාගේ ඕනම පාටි මූඩ් එකක් හැපනින් කරන්න තියෙන රියල් රසය තමයි රියල් ටේස්ටි කියලා කියන්නේ. හරිද? එතකොට ඔයාලට වැඩි විස්තර දැනගන්න කතා කරන්න පුළුවන් 0.38 33 80 169. හරිද? රියල් ටේස්ටි ගැන තේ විදිහට මතක් කරලා අපි යනවා පොඩ්ඩක් හබේ කොල්ලෝ දෙන්නත් එක කතා කරන්න. මොකද දෙන්නම ඇවිල්ලා දිස්ත්‍රික්ක දෙකක් වුණාට හොඳ යාළුවනේ. එතකොට මුලින්ම එන්නකෝ අපේ වික්ට්‍රෝ. ඇවිල්ලා දැන් අපේ දකුණේ නියෝජනේ පොඩ්ඩක් පාත් වෙන්න වෙනවා මහත්තයෝ. හරිද? රයිට්. පළවෙනිම දේ තමයි දැන් FM DJ Night පළවෙනි තරඟ වටේට සහභාගී වෙලා ජයග්‍රහණේ ලැබුවානේ. දෙවන වටේ මේ එක්ස්පීරියන්ස් එක ගැන ඔයාලට මුලින්ම මොකද හිතෙන්නේ?
1: දෙවන වටේ කියන්නේ ඉතින් අයියේ net fm එක මුලින්ම ප්‍රූව් එක මාරම මේ කියන්නේ කැපකිරීමක් කරනවා අපි වෙනුවෙන්. ඒක කියන්න ඕන මුලින්ම කලිනුත් ගෙන්නලා අපිට කියලා තිබුණා කියලා. දෙවන වටේ අමුතුම දෙයක් තියෙන ඉතින් ඒක බලන්න ඕන.
0: රයිට්. එතකොට දැන් මෙහෙමයි, පළවෙනි වටේ තරඟ කරලා ජයග්‍රහණය කරලා ගෙදර ගියානේ. හරිද? එතනින් පස්සේ ඔයාගේ ජීවිතේ වෙච්ච වෙනස මොකද්ද?
1: වෙනස කියන්නේ අයිය ගොඩක් ඉතින් වෙනස්. ඒ කියන්නේ ක්‍රවුඩ් එකට ගියා ගොඩක් මම. කලින් සාමාන්‍යයෙන් ඔය ටික දෙනයිනේ. එහෙම නෙමෙයි ගොඩක් කට්ටිය අඳුරගෙන වැඩත් ආව ඇත්තන වැඩාවා. ඒක ඉතින් ඇවිල්ලාම බලන්න ඕන මේ වගේ ප්‍රෝග්‍රෑම් එකකට.
0: රයිට්. ඕකේ. අලුතෙන් එතකොට දැන් එන්න බලාගෙන දැන් අපි මේ සීසන් 1 යන්නේ. හරිද? සීසන් 1 ඉවරුන ගමන්ම අපි ළඟට පටන් ගන්නවා සීසන් 2. මේ වෙලාවේ බලාගෙන ඉන්නවා අංකුර DJs like and DJ industry එකට අලුතෙන් ඇවිල්ලා මේ වැඩේට සම්බන්ධ වෙන්න ඉන්න කට්ටියට ඔයාට කියන්න තියෙන මොකද්ද?
1: සම්බන්ධයෙන් කියන්නේ පුළුවන් නම් කොහොම හරි එන්න මෙතන නියම තැනක් net fm කියන්නේ කියන්නේ ඔයාගේ මුලින් ඉඳන්ම හදනවා ඒ කියන්නේ dj හිතරන්න නෙමෙයි අනිත් පැති ඔක්කොම හොඳ ගමනක් යන්න පුළුවන් net fm එක සම්බන්ධ වුණොත්
0: right අද දවසේ ඔයාගේ තරංගකරුවා විදියට වාතක අභියෝගයට සම්බන්ධ වුණේ අපේ කෑගල දිස්ත්‍රික්කයේ ලකි ජේ මොකද හිතන්නේ යාගෙන
1: එයා ඉතින් කියන්නේ යන්නේ ත්‍රියල් වැඩ්ඩෙත් තමයි බලමු ඉතින් ඒ කියන්නේ
0: හිතාගන්න බෑ රයිට් ඊට පස්සේ අපි රිසල්ට්ස් එක දැන් මේ වෙද්දි ගණනය කිරීමේ කටයුතු වෙනකොට අපේ කෑගල්ලෙ වැඩ්ඩා මං හිතන්නේ දැවන්ත අභියෝග ගොඩක් මැද්දේ තමයි මේ ගමන ආවේ නේ පොඩ්ඩක් පාතෙනවා මට වඩා ගොඩක් උසයිනේ හරිද එතකොට දැන් පළවෙනි තරඟ වටේ ඉවර වෙලා ගියාට පස්සේ ලොකු අද්දගීම් සම්භාරයකට මුහුණ දෙන්න වුණා නේද අපි ඒක ගැන කතා කරන එක පැත්තකින් තියලා මොන වගේ ප්‍රතිචාරයක්ද ඉතින් එහාට ඔයාලට ලැබුණේ
1: ඉතින් එහාට ඉස්සර කිව්ව වගේ පොඩි නෙගටිව් මාකටින් පාරක් තිබුණා ඉතින්
0: දැන් නෙගටිව් මාකටින් පාරක් කියන්නේ ඔයාලට සෑහෙන්න ඒ කියන්නේ යම් යම් කණ්ඩායම් ඔස්සේ එක එක දේවල් වුණා ඒක මම හිතන ජීවිතේ අභියෝගයක්
1: ඔව් නැත්තම් ගොඩක් ඒ කියන්නේ මම ෆීල්ඩ් එකේ පොඩි කාලයක් වෙන්නේ ඒ කාලය තුරුත් ඉතින් ෆීල්ඩ් එකේ දෙවන්තයෙන් වගේ කට්ටියක් ඉතින් ඇත්තටම එක දිස්ත්‍රික්ක කට්ටියක ඉතින් මට සෑහෙන
0: රයිට්
1: දුන්නා ඉතින්
0: ඒවත් ලැබුණු සහයෝගය මොන වගේද
1: ඉතින් සහයෝගය ඇත්තෙන් බැලුවොත් මොකද ඒවත් එක්ක වැටෙන්න ගිය අවස්ථාවල ඉතින් ගොඩක් කට්ටිය සෑම සපෝට් එකක් දුන්නා මට සමහර කට්ටිය වෙනම ප්‍රැක්ටිස් කරන්න වෙනම හදලා දුන්නා ගොඩක් කට්ටිය රීජේ වේ කියන්නේ විස්තර ඔක්කොම ගන්නවා මේක මෙහෙම කරන්න මේක මෙහෙම කරන්න කියලා ඒ දවස් ඇත්තටම කෝල් ආවා මට සාමාන්‍ය දවස්වල 15 20 කට වඩා කෝල් ආවා මේක මෙහෙම කරහම් මේක මෙහෙම කරහම් කියලා ඉතින් නම්බර් මැෂින් කියන්නේ කිව්වොත්
0: සෑහෙන කට්ටියක්
1: ඉන්නවා එහෙම කිව්වට පස්සේ කට්ටිය අවුල් වෙනවා ඉතින් මතක් කරනවා කෑගල්ල මාව නැල්ල ඔය අහල පහල වරකපල ඔය හැමපතන ඉන්නවා ඩීජේලා ඉතින් ගොඩක් කට්ටිය කෝල් කරලා මේක මෙහෙම කරා මේක මෙහෙම කරා කිව්වා ඉතින් ඒ හැමෝටම ගොඩාක් ස්තුතියි නම්ගම් වශයෙන් කියන්නේ ගොඩාක් කට්ටිය ඉන්නවා
0: රයිට් මම මෙහෙම අහන්නම් දැන් ඩීජේ වලට ඇවිල්ලා තරිම පොඩි කාලේ කියලා කිව්වනේ නේද ඊට පස්සේ ඔයාලට එකපාරට ලැබෙනවා net fm එකට එන්න chance එක හරිද ඊට පස්සේ මං හිතන්නේ පළවෙනි තරඟ වටේට වැඩිම ප්‍රමාණයෙන් මට ආයුධම් කරලා තිබ්බේ කතා කරලා chance එකක් කොහොම හරි අරගෙන මේ වැඩේට ඇවිල්ලා පළවෙනි තරඟ වටේ ජයග්‍රහණය කරාට පස්සේ ඔයාගේ ජීවිතේ DJ වලට අමතරව වෙන කොයි විදිහටද ඉස්සරහට ගියේ මොන වගේ බලපෑමක් දුන්නේ
1: ඒක DJ වලට අමතරව කිව්වොත් ඉතින් තව පොඩි කියන්නේ ජොක් පැත්තෙන් වගේ අහන්නේ
0: ඒ
1: පැත්ත හරියන්නේ නැහැ මට ඒ කියන්නේ මේ මේක මගේම දෙයක් කරන එක තමයි බලාපොරොත්තු වෙන්නේ ඉතින් හිතලා බලලා කාලයක් එක්ක බැවිල්ල බලලා DJ පැත්තට බැල බැලුවා පොඩ්ඩක් අවුලක් නැහැ කියන්නේ අවුරුදු ගාණක් අට්ටකෑ මිසි බෑන්ඩ් එකට ඒකට වඩා මේකෙන් ප්‍රතිඵලයක් තියෙනවා මේ අවුරුදු දෙක තුනට ඉතින් ඒ පැත්තට බැලුවට පස්සේ ඉතින් මේ පැත්තෙන් ගොඩ යන්න පුළුවන් කියලා පොඩි විශ්වාසයක් තියෙනවා
0: පොඩි දැන් ඒ විශ්වාසය මම හිතන්නේ තව වැඩි වෙලා ඇති
1: ඔය එක දැන් සෑහෙන වැඩි වුණා මොකද මේ net fm ප්‍රෝග්‍රෑම් එකට එන දේ වීඩියෝ එකක් දාපු ගමන් ඇත්තම අද එදී ආපු වීඩියෝ දැම්මට පස්සේ කෝල් ඉස්සරහට ආවා ඔබ ඵලයන් අපි මේ ගේම ගහලා දෙන්නම් කියලා. බලමු ඉතින් මොනව වෙලක් දැන්නේ.
0: හැබැයි උනට වැඩේ ඇතෑරියේ නැහැ කට්ටිය. ඒ කියන්නේ අපිට රිසල්ට්ස් එක තාම කියන්න බෑ කොහොමද කියලා. අර කිව්වා වගේ කියන්නේ කෑගල්ලෙන් ලොකු ගේමක් ගහන්න අපිට කමෙන්ට් වලින් ලොකු සහයෝගයක් දුන්නනේ.
1: ඔව්. රයිට්. විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ එක කාලයක් තිබුණා මම රිජෙක්ට් වුණ කාලයක්. ඉතින් ඒ කාලෙදී අපේ DJ වොලියුම් එකේ ඕන අපේ DJ පවිත්‍ර. ඉතින් එයා මාව අරගෙන ඉවරලා අපේ DJ දිනුකා ඊළඟට දාලා මම හදලා ගත්තා ඉතින් ඒ දින විශේෂයෙන් මතක් කරන්න ඕනේ මොකද ඒ දින නැත්තම් අද මම මෙතන නැහැ ඒක මතක් කරන්න තමයි මේ අවස්ථාව කරගන්නේ
0: රයිට් අපේ වික්ට්‍රෝ ගැන මොකද හිතන්නේ
1: ඇත්තටම එදා මීටින් එක හම්බුනා පස්සෙත් මගෙන් කතා කරා මැසේජ් කරා ඉතින් අද පර්ෆෝමන්ස් එක කරා පස්සේ ඇත්තටම රියල් වැඩෙක් ප්‍රී වැඩෙක් වලු
0: රයිට් ඕකේ නං ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා දැන් මෙහෙමයි හරිද අපිට මං හිතන්නේ තාම ප්‍රතිඵල ලැබෙමින් පවතිනවා එතකන් අපි පොඩ්ඩක් මේ පොඩි වෙන වැඩකට යමුනේ හරිද තාමත් දැන් අපිට ප්‍රතිඵල ප්‍රකාශයටපත් කරන්න වෙලාව තියෙනවනේ නේ අන්න ඒ නිසාම තමයි මම මේ මතක් කරන්න හදන්නේ දැන් අපි රුපියල් 10000ක වාසනාවන්ත ජයග්‍රහකෙක් බිහි කරන්න සූදානම් වෙලා ඉන්නවනේ අපි හවස්වරුවේ අද පෝස්ට් එකක් දැම්මා අද දවසේ ජයග්‍රහණය කරන්නේ කවුද කියලා කමෙන්ට් කරන කෙනාට අපි රුපියල් 10000ේ වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙන්න අවස්ථාව තියෙනවා කියලා අපි කිව්වේ 11 වෙනකම් විතරයිනේ අවස්ථාව දෙනවා කියලා හැබැයි දැන් chance එක අපි ප්‍රතිඵල ප්‍රකාශයටපත් කරන කම්ම වලට අවස්ථාව දෙනවා ඉතින් ඒ නිසා මේ වෙද්දිත් live එකේ බලාගෙන ඉන්න කට්ටිය ඔන්න දැන් ඔහොම හැමෝම ගිහිල්ලා පල්ලෙහා බලන්න වෝල් පෝස්ට් එකක් දාලා තියෙනවා. ඒ පෝස්ට් එකට කමෙන්ට් එකක් තියන්න. කවුද අද දවසේදී ජයග්‍රහණය කරන්නේ කියලා අපි බලමු. හරිම උත්තරේ දෙන්නේ කවුද කියලා. උත්තර එකම විදිහට ගොඩක් එන්න පුළුවන්. හැබැයි තෝරගත්ත එක එකට පමණයි ජයග්‍රහණය හම්බ වෙන්නේ. හරි. අපි එතකම් පොඩ්ඩක් චමීගේ පොඩි සෙෂන් එකක් බලමු විනාඩි 10ක විතර. රයිට් අග්ගාලා යන්න කන්සෝල් එක පැත්තට. අපි මෙන්න කෑගල්ලේ චමී ජේගේ පොඩි වැඩක් බලන්න හදන්නේ. කොල්ලා ඇවිල්ලා රියල් වැඩ් එක. ඉතින් එතකොට අපි ලෑස්ති වෙලා ඉන්නේ මෙයාගේ වැඩ කෑල්ලක් ආයෙත් බලන්න. විශේෂයෙන් මතක් කරන්න ඕන ලබන සිකුරාදාව අපි නැත් FM DJ Night face to face attack show super 14 තරඟ වලියේ දෙවැනි දවස කොළඹ දිස්ත්‍රික්කයේ DJ වික්සෝ ඒ වගේම තමයි ගාල්ල දිස්ත්‍රික්කයෙන් DJ මයික් තරඟ කරන්න සූදානම් වෙලා ඉන්නවා. ඒකට ඉන්නෙත් කොළඹත් එක්ක දකුණ ලේසි වෙන්නේ නැහැ වැඩේ. හරිද? ඉතින් ඒ නිසා ලෑස්ති වෙලා ඉන්න මේ දකුණේ ඉන්න කට්ටිය ඒ වගේම කොළඹවට ඉන්න කට්ටිය මුළු ලංකාවම බලාගෙන ඉන්න ගමන් ලබන සිකුරාදාවේ කොළඹට සහ ගාල්ලට වගේ මනාපය පළ කරන්න සූදානම් වෙලා ඉන්න. අපි දන්නේ තාම කවුද අද දවසේදී ජයග්‍රහකයා බවට පත් වෙන්නේ කියලා. මොකද මනාප සංඛ්‍යාව මේ වෙද්දී ගණනය කිරීමට ලක් වෙනවා. මම හිතන්නේ මනාප 50,000කට අධික සංඛ්‍යාවක් අපිට ලැබිලා තියෙනකොට. රයිට්. චමී ජේලා අපේ ලකි ලෑස්තිද වැඩේ පටන් ගන්න? රයිට්. ඕකේ නම් මෙන්න අපි ලකිට බාර දෙනවා. 3 2 1 මෙන්න කෑගල්ලින් ලකි ජේ.

0: ரைட், காலவேலாவு අපිට ඉක්මවා යන නිසා අපිට නිල ප්‍රතිඵල මේ වෙද්දි මගේ අතට ලැබෙනවා. අපි සූදානම් වෙන්නේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන්නයි. අපේ ලකි ජේ ටග්ගල මේ පැත්තෙන් අපි මෙන්න ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන්නටයි දැන් සූදානම් වෙන්නේ. රයිට්, අනුව අපි සූදානම් වෙන්නේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන්න. මං හිතන්නේ අද දවසේදී අපිට මනාප සටහනේ මනාප 53229ක් ලැබිලා තියෙනවා. දෙන්නගේ අලු ෆිට් එකට පොඩ්ඩක් අත් දෙකෙන් අල්ලගන්න. මේ කියන්න හදන්නේ දෙවැනි වටේ පළවෙනි තරඟේ ප්‍රතිඵලය. ඔබ සූදානම්ද ප්‍රතිඵලය අහන්න? පළවෙනිම දේ තමයි මෙතන පරාජිතය කියලා කෙනෙක් නෑ. මං කිව්වා මේ තරඟ වටේ ප්‍රතිඵල, ඒ කියන්නේ දෙවනියට ලබා ගන්න කෙනා ඉදිරි බෝනස් වටේ සඳහා සුදුසුකම් ලබන්න අවස්ථාවක් තියෙනවා. මොකද මෙතනින් එහාට තරඟවල අඩුවෙන් ප්‍රතිඵල ලබා ගන්න අය අතරින් ඔබ වැඩිම ප්‍රතිඵල සංඛ්‍යාවක් හිමි කරගෙන තියෙන කෙනෙක් නම් ඔබට බෝනස් අවස්ථාවක් ලබා දෙන්න අපි සූදානම් වෙලා ඉන්නවා. රයිට්, එහෙනම් මෙන්න මම ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරනවා. එක් තරඟ කරුවෙක් ලබාගෙන තිබෙනවා මනාප 40399ක්. ඔබ හිතන්නේ කවුද? රයිට්, මෙන්න එහෙනම් මම ප්‍රකාශයට පත් කරන්නටයි සූදානම් වෙන්නේ. අද දවසේදී වාසනාවන්ත ජයග්‍රාහකයා වෙන්නේ. රයිට්, මෙන්න අද දවසේදී ජයග්‍රාහකයා බවට පත් වෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් තරඟ වැදුණු DJ වික්ට්‍රෝ. හොඳ අත්පොළ සන්නාදයක් ලබා දෙමු. මං හිතන්නේ ප්‍රතිඵල සටහනේ මනාප 40399ක් හිමි කරගත්තා. ඒ වගේම තමයි දෙවනියට මනාප සංඛ්‍යාව හිමි කරගන්නේ DJ ලකි ජේ මනාප 11698ක්. හැබැයි කනගාටු වෙන්න දෙයක් නැහැ. මොකද අවස්ථාව තියෙනවා මෙතනින් එහාට වැඩේ අතාරින්න එපා. රයිට්, වික්ටර් ටග්ගාලෙන්න මේ පැත්තට ටග්ගාලෙන්න. මොකද හිතෙන මේ ලැබුණු ජයග්‍රහණය ගැන අද දවසේදී?
1: හිතා ගන්න බෑ මට සිරාවටම. මොකද්ද වෙලා
0: තියෙන්නේ? සිරාවටම හිතා ගන්න බෑනේ.
1: ඒ කියන්නේ මතක් කරන්න ඕන අපේ ගෙදර කට්ටිය ලොකුම ගේමක් ගහුවා ගෙදර ඉඳන්. ඒ කියන්නේ LED බෝල් එකක් දාගෙන එහෙ බලන්න කට්ටිය.
0: දැන්ද කියන්නේ?
1: මේ ඒ වගේ නෝ යාළුවෝ ටිකක් මාර සපෝට් එකක් දුන්න එහෙ ඉඳගෙන.
0: අහහා. අයියා,
1: ඔව් අයියගේ පැත්තත් ඉතින් අයිය ගොඩක් කෝල් දීලා කට්ටියට ෂෙයා කරලා කමෙන්ට් පුළුවන් තරම් ඉතින් අරන් දුන්නා.
0: අහහා.
1: ඒ ඔක්කොටම තැන්කියු. ඉතින් ආයි අනිවාර්යෙන් තරඟයකට සිලෙක්ට් වුණා මං. ඒකටත් මේ වගේ මට සබ් එක දෙන්න කියලා කට්ටියකින් ආදරෙන් ඉල්ලනවා.
0: රයිට්. එතකොට අපේ ලකි ජේ ටග්ගල් එන්නකෝ මේ පැත්තට. අද දවසේදී ඔබ පරාජිතෙක් නොවේ. හරිද? එතකොට ඔබට හැකියාව තියෙනවා බලාගෙන ඉන්න. තියෙන මෙතනින් එහාට තරඟ වට හයක් තියෙනවා. ඒ වට හය අතරින් ඔබනම් වැඩිම මනාප සංඛ්‍යාවක් හිමි කරගෙන තියාගෙන ඉන්නේ. ඔබට බෝනස් අවස්ථාවක් හම්බ වෙනවා ඊළඟ වටේට යන්න. පළවෙනිම දේ තමයි net fm dj night මේ 14 දිනව අපි අතාරින්නේ නැහැ. ඉතින් එතකොට මොකද හිතෙන්නේ? ඔබට පුළුවන් ඔබට මනාප පල කරලා ඔබව දිනවන්න සෑහෙන කට්ටිය උත්සාහ කරා. ඒ උත්සාහයට ඔබට පුළුවන් ස්තුති කරන්න.
1: ඉතින් දිනුවක් පරදුනත් අපි ඔක්කොම සෙට් එක සෙට් එකක්. ඉතින්
0: ඒ වචනේට මං හරි ආසයි. දින්නත් අරදුනත් අපි ඔක්කොම
1: එක සෙට් එකක්.
0: එක සෙට් එකක්.
1: ඉතින් කොහොමත් ඒ කියන්නේ මාත් එක්ක, ඒ කියන්නේ එදා ඉඳන් අද මේ තරඟන හිටු සෙට් එකක් ඉන්නවා.
0: ඉතින්
1: අයිසල් කියන නංගම වශයෙන් කියන්න බෑ. ඉතින් අද කමෙන්ට් කරලා මාව දෙනවන්න සපෝට් එකක් දුන්න සහයෝගයක් හැම දිනාටම. ඉතින් ගොඩක් ස්තුතියි. බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා.
0: වැඩ ගොඩක් එක්ක හම්බෙන්න පුළුවන් නේද?
1: ඔව්.
0: රයිට්. ඔයාව සම්බන්ධ කරගන්නව නම් දුරකථන අංකයක් කියන්න ටග් ගාලා අපිට ඕනම වැඩකට ලංකාවේ ඕනම ඉවෙන්ට් එකකට.
1: රයිට්. මගේ කන්ටැක්ට් නම්බර 0711 28 62 348.
0: රයිට්. ඕකේ, බොහොම ස්තුතියි කියන ගමන් අපේ වික්ටර් අපි පොඩි සෙෂන් එකක් දෙමුද? රයිට්. එහෙනම් අපි ඊළඟ සිකුරාදාවේ ආයෙත් හම්බ වෙනවා net fm dj night face to face attack show super 14 තරඟවලි ජේ කොළඹ දිස්ත්‍රික්ක සහ ගාල්ල දිස්ත්‍රික්ක තරඟයෙන්. ඉතින් ඒ නිසා අතිශය උණුසුම් වෙන දවසින් දවස වේදිකාවක් බවට පත් වෙන net fm dj night වේදිකාවේ තවත් වැඩෝ දෙන්නේ මේ සිකුරාදාවේ වගේම ලබන සිකුරාදාවේ තරඟ කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. මේ වැඩේට සපෝට් එක දෙන හැමෝටම බොහොම ස්තුතියි. බලාගිරින් ඔයාට ගොඩක් ආදරෙයි. ලංකාවේ කොහේ හිටියත් රෑනබේ වෙදි සිකුරාදෝ අපිව බලන්න එනවා. ඒක තමයි අපිට තියෙන ලොකුම ශක්තිය. ඉතින් එනිසා මේ තරග කරුවන් එක්ක ඉස්සරහට යන්න අපි ලෑස්ති වෙලා ඉන්නවා. නැතෙ මිහිල කලමනාකාරීත්වයේ ප්‍රධාන අපේ සියලුම අංශයන් නියෝජනය කරන net team එකටම බොහොම ස්තුතියි මේ වැඩේට ලබා දෙන දායකත්වයට. එහෙනම් ඉතින් අපි අදට යනවා. අපි ආයෙත් හම්බ වෙන්නේ ලබන සිකුරාදා වේ. එතකම් පරිස්සමින් ඉන්න ගිහිල්ලෙන් නම් ජය වේවා. මම DJ අසා, මේ DJ Victor.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: රසම රස හම්බන්තොට කළුදු දොල් කෑල්ලක් අමුද පට්ටා දොදොල් මස්කට් ඇතුළු සියලුම රස කැබිලි වර්ග 40 වසරක දොදොල් රස රහස සම්පත් කළුදු දොල් හම්බන්තොට ශාකා මත්තල පානදුර
2: රන්ලා කොන්ක්‍රීට් නිපැයුම් කෑගල්ල පාර රුවන්වැල්ල මල්පෝච්චි කම්බිකනු සන්සෙට් කනු උළුවහු ජනෙල් සිමෙන්ති විසිතුරු භාණ්ඩ ඉන්ටර්ලොක් ගල් පහසු මිලට රන්ලා කොන්ක්‍රීට් නිපැයුම් කෑගල්ල පාර රුවන්වැල්ල
3: වසර 24ක විශ්වාසනීය සේවය සාරංග ප්‍රින්ට් සම්බන්ධොට ටී-ෂර්ට් මුද්‍රණය මග් ප්‍රින්ට් ඉන් ග්‍රැනයිට් ක්‍රිස්ටල් ග්ලාස් යුවී ප්‍රින්ට් සමරුපලක සාධික පත්‍ර ඡායාරූප මුද්‍රණය ෆොටෝ ෆ්‍රේම් ලේසර් ප්‍රින්ට් ඩිජිටල් ප්‍රින්ට් ඉන් ඇතුළු සියලු මුද්‍රණ කටයුතු සඳහා සාරංග ප්‍රින්ට්ස් පොලිසිය අසල හම්බන්තොට
2: රන්ලා කොන්ක්‍රීට් නිපැයුම් කෑගල්ල පාර රුවන්වැල්ල මල්පෝච්චි කම්බිකනු සන්සෙට් කනු උළුවහු ජනෙල් සිමෙන්ති විසිතුරු භාණ්ඩ ඉන්ටර්ලොක් ගල් පහසු මිලට රන්ලා කොන්ක්‍රීට් නිපැයුම් කෑගල්ල පාර රුවන්වැල්ල
1: රසම රස හම්බන්තොට කළුදු දොල් කෑල්ලක් අමුද පට්ටා දොදොල් මස්කට් ඇතුළු සියලුම රස කැබිලි වර්ග 40 වසරක දොදොල් රස රහස සම්පත් කළුදු දොල් හම්බන්තොට ශාකා මත්තල පානදුර
3: වසර 24ක විශ්වාසනීය සේවය සාරංග ප්‍රින්ට් සම්බන්ධොට ටී-ෂර්ට් මුද්‍රණය මග් ප්‍රින්ට් ඉන් ග්‍රැනයිට් ක්‍රිස්ටල් ග්ලාස් යුවී ප්‍රින්ට් සමරුපලක සාධික පත්‍ර ඡායාරූප මුද්‍රණය ෆොටෝ ෆ්‍රේම් ලේසර් ප්‍රින්ට් ඩිජිටල් ප්‍රින්ට් ඉන් ඇතුළු සියලු මුද්‍රණ කටයුතු සඳහා සාරංග ප්‍රින්ට්ස් පොලිසිය අසල හම්බන්තොට
4: කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොජ්ජංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපද වාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සෝ සතෝව අස්ස සති

සම්පජානකාරී හෝතී.

මැසි මදුරුවන්ගෙන් වන සතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

Nette Fem. Nette Ferit Mandebjerg. ආහාර පාන ආදීන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදීන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දොස් කිපීමෙන් ඇතිවන රෝග ආදීන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්නේ.

Net FM. Net FM. Spirit Mandebeer. Mandebeer. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම තැන සුවපත් කරන්නට නන්දුක්කම් කටුල්ලෙන් පෙළෙන හීන ධෛර්ය ඇතිසිත් දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමෙතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලම ගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගින් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය කෙනදෙන දජක්ක පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අඟුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍යක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අඟුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අඟුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ, දම්ගුණ, සංගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියැලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදාවේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Net FM. Net FM. Ferit Mandebeer.
1: පින්වත මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම් ජීවමාන බුදුරුව දකින්නට නැතිවවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය දම්සක් පැවතුම් සුතුර යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

තෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංකේය කල්ප ලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළ සේක. ඒ සකලවිද දිනීමේ මංගලකාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතයේ දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජයමංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත් FM අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වීදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිතාරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථාරත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩනය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අකණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමිවේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන්